0: Money. Good morning. උදේ 5 විනාඩි 38යි. අපිට සමහර තැන්වලදී ජීවිතේ මෙහෙම විනිවිද පේනවා. මේ ජීවිතේ හරියට කිව්වොත් චෙස් ක්‍රීඩාවේ තියෙන ඉත්තු එහෙට මෙහෙට අදින එක වගේ. එයි අපි එහෙම කියන්නේ. ඔයාට ඉත්තෙක් ඉස්සරහට ඇද්දොත් ඔයාට ආපහු ඉත්තව පස්සට ගන්න බෑ. වැරදුනොත් වැරදුනා තමයි. හැබැයි ඔයාට පුළුවන් ඒක පාඩමක් කරගෙන ඊළඟ ඉත්තව එහෙම වරදින්නේ නැතුව හරියට මොලේ කල්පනා කරලා ඉස්සරහට අදින්න. එනිසා චෙස් වගේ කියලා හිතන්න ජීවිතේ. එතකොට හුඟක් ලස්සනයි. ඔබට අභියෝග වලට අභියෝග කරන්න පුළුවන්. ඔන්න අභියෝග වලට අභියෝග කරන්න අද මුලින්ම එකතු වෙන්නේ කවුද කියලා බලන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. ගුඩ් මෝර්නින් පුතා.
1: ගුඩ් මෝර්නින්.
2: ඔෂාදි තිසක්කයා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේ පළවෙනි තරඟකාරිණිය විදිහට අම්බලන්තොට ඉඳලා නේද සම්බන්ධ වෙන්නේ?
1: ඔව්.
2: හරි.
0: ස්කෝලේ 9 වසර ඉගෙන ගන්නෙ නේද? මොකද්ද පුතාගේ පාසල?
1: හතර පුත්ජාතික පාසල්.
0: රයිට්. එහෙනම් මොන ප්‍රශ්න හතරක් තියෙනවා? අපි ඔයාට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට උත්තර තෝරන්න. ලෑස්ති නේද අභියෝගය බාර ගන්න?
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් අපි ඔයාට දෙනවා. එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: 9 ශ්‍රේණියේ ඉතිහාසය පාඩමෙන් තමයි ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. පානදුරාවාදය. බුදුදහම සහ ක්‍රිස්තියානි ආගම ගැන බෞද්ධ හා ක්‍රිස්තියානි දෙපාර්ශවය ඇති වුණු ඓතිහාසික වාදයක්. 1873 අගෝස්තු 26 සහ 28 පානදුරේ රංකොත් විහාරය ආසන්නයේ මෙය පැවැත්ුණා. මෙන්න ප්‍රශ්නය. පානදුරාවාදයේදී බෞද්ධ පක්ෂය වෙනුවෙන් වාදයට එක් වුණේ කුමන හිමි නමද? 1. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. 2. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි.
1: මිගෙට්ටුවත්තේ ගුණානන්ද
2: හිමි. ඔයාගේ උත්තරය හරි. රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මෙන්න දෙවැනි ප්‍රශ්න අපි ඔයගෙන් අහන්නේ භූගෝල විද්‍යාව පාඩමේ. සෞරග්‍රහ මණ්ඩලයේ මැද ඇති තාරකාව හිරු. එහි වටා ප්‍රධාන ග්‍රහලෝක 8ක් පිහිටලා තියෙනවා. හිරුගේ නම් පිළිවෙලට ගත්තොත් බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් සෞරග්‍රහ මණ්ඩලයට අයත්. මෙන්න අපේ ප්‍රශ්නය. සෞරග්‍රහ මණ්ඩලයේ හයිඩ්‍රජන් හා හීලියම් වලින් සෑදී ඇති ග්‍රහලෝකය කුමක්ද? 1. බ්‍රහස්පති. 2. අඟහරු.
2: හරි උත්තරේ වෙන්න ඕනි බ්‍රහස්පති. හරි, අතේ රුපියල් 250ක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නට ගිහිල්ලා ඔය 250 රුපියල් 500ක් කරගමු.
0: ඔන්න පුතා, තුන්වෙනි ප්‍රශ්නය ඔයාට ලැබෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන්. සන්ධි ආණ්ඩුක්‍රමයක් කියන්නේ රාජ්‍යක පාලන බලය මධ්‍ය ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු අතර බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැහැදිලිව බෙදා දක්වා ඇති පාලන ක්‍රමයක්. මෙන්න අපේ ප්‍රශ්නය. මේ අතරින් සන්ධි ආණ්ඩුක්‍රමයක් පවතින රටක් වන්නේ 1. ස්විට්සර්ලන්තය. 2. ශ්‍රී ලංකාව.
2: උත්තරේ හරි. අතේ රුපියල් 500ක් දැන් පොකට් මනී තියෙනවා. අපේ බෝනස් ප්‍රශ්නෙට දැන් යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී ඔය රුපියල් 500 පස් ගුණයක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද?
0: ඉන්දියාව දකුණු ආසියාවේ පිහිටි භූමි ප්‍රමාණයෙන් ලොව විශාල රටක් වගේම ජනගහණය අතින් ලෝකේ වැඩිම ජනගහණය ඉන්න රට. මෙන්න අපේ බෝනස් ප්‍රශ්නේ ඉන්දියාව ගැන. ඉන්දියාවේ පළමු අගමැති උනේ ජවහර්ලාල් නෙහරු. ඔහුගේ දියණිය පස්සේ කාලෙක ඉන්දියාවේ අගමැති තුරයට පත් වෙනවා. ඇය 1966 දී ඉන්දියාවේ පළමු කාන්තා අගමැතිනිය ලෙස තේරී පත් වෙනවා. 76, 77, 80, 84 දෙවතාවක් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයත් ඇය දැරුවා. මෙන්න ප්‍රශ්නය. ඉන්දියාවේ පළමු කාන්තා අගමැතිනිය වුණේ මේ අතරින් 1. ප්‍රතිභා පටෙල් 2 ඉන්දිරා ගාන්ධි. එතකොට ඉන්දියාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වුණේ ප්‍රතිභා පටෙල් ඇයපත් වුණේ 2007 අවුරුද්දේ. මොකද පුතාට හිතෙන්නේ දැන් දෙන්නනේ නේද?
2: ඔව් අතේ රුපියල් 500ක් තිබ්බා බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා ඒ රුපියල් 500 පස් ගුණයක් වෙලා රුපියල් 2500ක් ඔන්න අද දවසේ දිනා ගන්නවා. මොකද හිතෙන්නේ සතුටුයි නේද?
0: ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියන්න ඕනේ එහෙනම්. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714151 දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි. අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාකමේ සමාජිකකි.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: Pasal padamata Sita.
1: පරණ ශිෂ්ටාචාර තීරතංග වල නටබුන් දැකලා තියෙනවද ගිහින්?
2: අනුරාධපුරේ ගිහින් තියෙනවා. සීගිරි ගිහින් තියෙනවා. ඒ පැත්තේ ගිහින් තියෙනවා. මං කිව්වේ හරප්පා. කොහෙන්ද ජාතෝ? එහෙ ගිහිල්ලා
1: නැහැ. හරි. එහෙ ගිහිල්ලා තවට කවන්න වා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නැහැ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බූරුව කියලා.
7: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: Good Money. උදේ 6ට තව විනාඩි 6යි තියෙන්නේ මාෂි. ඔන්න දෙවනියා ඉන්නවා අපිත් එක්ක. කවුද මේ දෙවනියා? අද දවසේ පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන දෙවන පොඩ්ඩා.
1: සාහිල් සත්‍යජිත් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. Good morning සාහිල්.
2: Good morning.
0: අපි යන්නේ මාතර කටුවනට. කටුවන ජාතික පාසලේ නේද පුතා ඉගෙන ගන්නේ?
2: Oh.
0: Right. ඔන්න පුතේ ප්‍රශ්න හතරක් අපි දෙනවා. මේ හැම ප්‍රශ්නකටම උත්තර දෙකක් තියෙනවා. උත්තර තෝරන්න අපි ඔයාට තප්පර 5ක කාලයක් දෙනවා. ඒ තප්පර 5 තුළද හරි උත්තර තේරුවොත් රුපියල් 250 ඉඳලා රුපියල් 5000ක් වෙනකම් පොකට් මනි දිනන්න පුළුවන්.
1: ලෑස්ති නේද අභියෝගේ බාර ගන්න?
2: ඔව්.
1: එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ඉස්කෝලේ 7 වසර ඉතිහාසයේ පාඩමෙන් තමයි ඔන්න ඔයාගෙන් පළවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. අතීතේ ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තිකයන් වාසය කළා. ඔවුන් තමන්ගේ වෘත්ති අනුව විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. ගොවියන් විසූ ගම් කසේකාර ගම් විදිහටත්, ගොපල්ලන් විසූ ගම් ගෝපාල ගම් විදිහටත් නම් කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. අතීතයේදී වඩු වැඩ කරමින් ජීවත් වූ අය ජීවත් වුණු ගම හැඳින් වූ නම වන්නේ 1. වඩ්ඩාති ගාම, 2. මාණිකාර ගාම.
1: උත්තරේ හරි. අතේ රුපියල් 250ක් තියෙනවා. 250 ඩබල් කරගන්න යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: අපේ ජීවිතේ අපිට වැදගත්ම දේනේ පවුල. ඔන්න පුරවැසි අධ්‍යාපනයේ විශේෂයෙන් තමයි අපි දෙවැනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. පවුලක ඉන්න සමාජිකයන් අනුව කොටස් දෙකකට අපි පවුල වෙදනවා. එකක් තමයි න්‍යෂ්ටික පවුල, අනිත් එක තමයි විස්තෘත පවුල. මෙන්න අපේ ප්‍රශ්නය. දෙමව්පියන් සහ දරුවන් පමණක් සිටින පවුල වන්නේ 1. න්‍යෂ්ටික පවුල, 2. විස්තෘත පවුල.
1: උත්තරේ හරි. අතේ රුපියල් 500ක් දැන් තියෙනවා. යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න ඔයාගෙන් අපි තුන්වෙනි ප්‍රශ්නය අහන්නේ. හවායි දූපත ඇමරිකා එක්සත් ජනපදයට අයත් දූපත් සමූහය. ගිනි කඳුවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් නිර්මාණය වුණු දූපත් 8ක් වගේම පුංචි පුංචි දූපත් රැසක් හවායි වල තියෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. හවායි දූපත් පිහිටා ඇත්තේ කිනම් සාගරයේද? 1. පැසිෆික් සාගරයේ, 2. අට්ලාන්ටික් සාගරයේ.
1: හරි උත්තරේ පළවෙනි උත්තරේ පැසිෆික් සාගරේ. අතේ මේ වෙදි රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේ තෝරගන්නවද? හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 505 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
0: රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක්. මේ සජීවී රූප සහ ශබ්ද විකාශනය කරන ප්‍රධාන සංනිවේදන මාර්ගයක්. 1926 දී ජෝන් ලොගීබ්‍යාට් මෙය හොයාගත්තා. අපි අහන්නේ රූපවාහිනිය හොයාගත් ජෝන් ලොගීබ්‍යාට් කිනම් ජාතිකයෙක්ද? 1. එංගලන්ත ජාතිකයෙක්, 2. ස්විට්සර්ලන්ත ජාතිකයෙක්.
1: අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා ඒ රුපියල් 505 ගුණයක් වෙලා රුපියල් 2500ක් ඔන්න දිනා ගන්නවද දවසේ?
0: දැන් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් ඔන්න පොකට් මනි අභියෝගේ දින්න කියලා කියන්න ඕනේ සාහිල්. හරිද?
1: ජය වේවා.
2: ජය වේවා.
1: පොකට් මනි අභියෝගේ බාර ගන්න ඔබත් කැමති නම් එවන්න අපිට මැසේජ් එකක් 0714151 151ට.
0: දැන් මාෂි දරුවෝනේ අපි හැමෝටම වටින්නේ. අපිත් එක්ක උදේ පාන්දර නැගිටලා සැහෙන වැඩ ටිකක් කරලා දෙමව්පියෝ තමන්ගේ රැකී රක්ෂාවලට යනවා. ඉතින් ඔය අතරවාරේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවන් නම්, හෙට දවස දරුවන්ගේ ජීවිත වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් අපි ආයේ ඒ ගැන දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් දැනුම දන්වයි කරගත් දරුවන් වෙනුවෙන් ඔන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මිනිමුතු අධ්‍යාපන සැලසුම් හඳුන්වා දීලා තියෙනවා. උසස් අධ්‍යාපන අරමුදලක් මේක. ඒ වගේම සෞඛ්‍ය වාක්‍ය ආවරණයක් විදිහටත් ක්‍රියා කරනවා. අවුරුදු 64ක් තිස්සේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කරපු මෙහෙය අපිට මේ පොඩි වෙලාව කියන්න අමාරුයි. ඒ තරම් විශාල මෙහෙයක් කරලා තියෙනවා. ඉතින් ඔබේ දරුවාගේ අනාගතයක් සුරක්ෂිතයි කියන හැඟීම හිතට ගන්න අතම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙත ගිහිල්ලා මිනිමුතු අධ්‍යාපන සැලසුමකින් ඔබේ පොඩ්ඩගේ හෙට දවසත් ලස්සන කරන්න. ඒ වගේම ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න දැන් සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට ඔන්න අදම යන්න හේතුව තමයි අවුරුදු 5ක කාලෙකට FD එකක් දානවා නම් ජේෂ්ඨ පුරවැසි 115ක පොලියක් කියනවා. 11.84ක 11.84ක වාර්ෂික සතුල පොලිය අනුපාතයකට යටත් වෙලා අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ඔයාට කැමති කාලයකට ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. අදම කතා කරන්නේ 13.99ට සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් ඔයාට උදව් කරාවි. දැන් වෙලාව මතක් කරන්නම් උදෑසන 6:00.

0: රයිනපුරා සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ශිරාන්ති වැලිකඩට මෝරුන් වදවීමේ තර්ජනයක් ගල්ලඟුරු අලාභය ගැන අනාවරණයක්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: Data Pocket Money. Good morning. උදේ 6 විනාඩි 6 දැන් වෙලාව.
1: අපි ලෑස්ති වෙන්නේ අපේ තුන්වෙනි තරඟකාරිණියට අවස්ථාව දෙන්න. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හිරුෂි නිම්සරා. Good morning Hiroshi.
2: Good morning.
0: Hiroshi, අපි ප්‍රශ්නවලට උත්තර දෙන්න ගලින් පොඩි වැඩක් කරමුද? ගෙදර තියෙන රේඩියෝ එකේ සද්ද හුඟක් වැඩි. අපි ඒක පොඩ්ඩක් අඩු කරලා ඉමුද? එතකොට ඔයාටත් හොඳට ඇහෙනවා. අපිටත් ප්‍රශ්න ටික අහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉස්කෝලේ 11 වසර ඉගෙන ගන්නේ නේද පුතා? අපිට ඉස්කෝලේ කියන්නකෝ. කොහෙද ආගි ඉස්කෝලේ?
1: හිරුෂි
0: හිටියා නේද දුරකථනේ? 11 වසර ඉගෙන ගන්නේ. ඔන්න අපි ලෑස්ති ප්‍රශ්න ටික අහන්න. ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරට ඔයාලට ලැබෙන කාලේ තමයි එක ප්‍රශ්නකට උත්තර දෙකක් තියෙනවානේ. මේ උත්තර දෙක තෝරන්න තප්පර 5ක කාලයක් ලැබෙනවා. හිරුෂි ඉන්නව නේද? Good morning. හරි. ඔන්න අපි ලෑස්ති ප්‍රශ්න අහන්න. ඔයාලා ලෑස්ති නේද උත්තර දෙන්න?
1: තප්පර 5ක් තියෙන එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්න. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: 11 වසර ඉතිහාසය පාඩමෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ අපි ඔයාගෙන් අහන්නේ. අතීත කාලයේ ආරම්භයට කලින් තිබ්බ යුගය තමයි ප්‍රාග්ඓතිහාසික යුගය. ප්‍රාග්ඓතිහාසික යුගය ක්‍රිස්තු වර්ෂ 6 දක්වා දිව යනවා. ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා එලිමහන් ස්ථානවල ජීවත් වෙන්න හුඟක් ආස කළා කියලාත් කියනවා. වෙන ප්‍රශ්නය, ප්‍රාග්ඓතිහාසික මානවයා කුඩා කණ්ඩායම් විදිහට ජීවත් වුණු අතර එක් කණ්ඩායමකට සිටි සමාජිකයන් ගණන දල වශයෙන් කීයද? 1. 15 25 අතර, 5 15 අතර.
1: උත්තරේ හරි රුපියල් 250ක් අතේ තියෙනවා. එහෙනම් 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය නව ගුණ අතරින් එකක්. අංගුලිමාල දමනය, නාලාගිරි දමනය, ආලවක දමනය මේ ක්‍රියාවලියෙන් බුදුරජාණන් වහන්සේගේ පුරිස ධර්මසාරති ගුණය පෙන්නුම් කරනවා. වෙන ප්‍රශ්නය, බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය මුල් කරගෙන රචනා කළ ග්‍රන්ථය වන්නේ 1. අමාවතුර, 2. ලෝවැඩ සඟරාව.
1: උත්තරේ හරි රුපියල් 500ක් දැන් අතේ තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේදී පුළුවන් ඔය රුපියල් 500,000ක් කරගන්න. යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව පාඩමෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ. මුදුන් මුලක් තියෙන ශාකයක් කියන්නේ මූලික මුල සහ එතනින් හටගන්නා පාර්ශවීය මුල් වලින් සමන්විත වූ මූල පද්ධතියක්. මුදුන් මුලේ මූලික කාර්යය තමයි ගස කෙලින් තබා ගැනීමට උදව් කිරීම. ගහට අවශ්‍ය වෙන ජලය, ආහාර, පෝෂක ලබා ගන්නත් මුදුන් මුල උපකාරී වෙනවා. අපි අහන්නේ මෙම පද්ධතිය දැකගත හැකි ශාකයක් වන්නේ මේ අතරින් 1. කුප්පමේනියා, 2. කිතුල්.
1: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ කුප්පමේනියා.
0: සාමාන්‍යයෙන් තාල වර්ගයේ ගහක් මේ කිතුල් ගහ කියන්නේ තාල වර්ගයේ ගස්වලට මුදුන් මුලක් නැහැ.
1: හරි අතේ රුපියල් 500ක් දැන් පොකට් මනී තියෙනවා. අපේ බෝනස් ප්‍රශ්නට ගියොත් ඔය 500 ඔයාට පස්ගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්.
1: හැබැයි උත්තරේ වැරදුනොත් රුපියල් 500 රුපියල් 250ක් වෙනකන් අඩු වෙනවා.
0: රුසියානු සාහිත්‍ය ලෝකේ සාහිත්‍ය සම්දිස්ථානයක්. අම්මා කෘතිය ලෝකේ පුරාම භාෂා ගණනාවකට පරිවර්තනය වුණු අතටත් එක විදිහට කියවන ග්‍රන්ථයක්. කම්කරු ජනතාවගේ ජීවිතය ගැන පැහැදිලි අදහසක් වගේම විප්ලවවාදී සාහිත්‍ය කෘතියක් විදිහටත් මේ කෘතිය ලෝකේ ජනප්‍රියයි. මෙන්න ප්‍රශ්නය, අම්මා කෘතිය රචනා කළේ මේ අතරින් 1. මැක්සිම් ගෝර්කි, 2. රවින්ද්‍රනාත් තාගෝර්.
1: අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. අපේ බෝනස් ප්‍රශ්නට හරිය උත්තරේ දීලා 500 පස්කුණයක් කරගෙන රුපියල් 2500ක් අද දවසේ හිරිෂි දිනා ගන්නවා.
0: හිරුෂි, දැන් ස්කෝල ගිහිල්ල ඔන්න අලුවන්ටත් අද කියන්න ඕනේ පොකට් මනේ දෙන්න කියලා. හරිද?
1: ජයවේවා. දැනුමෙන් පොකට් මනේ දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
3: සියතා පොකට් මනේ අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 1 2 1 7 1 7
6: Listen up, Colombo. Vietnam is calling.
7: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
8: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
6: Let's Vietjet.

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ്.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න.
3: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිටින්.
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theater Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theater Between Lady Miss World Sri Lanka 2026
6: උදෙසා තරඟවදින රුත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
7: ටයිටල් ස්පොන්සර්
8: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
9: එන්චාන්ටර් The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oat Max high strength liquid collagen obat adama bhavitha karanna.
12: Kattiyada cricket amathaka vela wage neida?
13: Api kohomada cricket amathaka karanne?
12: Ehenam October idan November maase wenakamma
13: api dinenawa kiyenaka vitarakma mathaka thiya ganna.
14: Sri Lanka tour of Pakistan 2026
12: 25 taranga 3k test taranga 2k
15: Seeta TV tulin sajeeviva
12: dinana cricket nan seeta tamai
16: anuwatai 0.2 anuwatai 0.4

0: Money.
1: හය විනාඩි 24යි මාෂි. ඔන්න අද දවසට පොඩ්ඩ තුන්දෙනෙක් මේ වෙනකොට ප්‍රකාශ මණි දිනාගත්තා. මේ අපේ අවසාන අද දවසේ තරඟ කාර්යය.
2: තරඟකාරිනිය.
1: අපි යනවා කළුඅග්ගල පැත්තට. Good morning. කවුද මේ?
3: ජෙනලි.
1: ලස්සන නමක්නේ. කවුද ඔයාට නම දැම්මේ?
3: අම්මා.
1: Right. හරි. දැන් කවුද මේ වෙලාවේ පුතා එක්ක පොකට් මණි අභියෝගේ බාර ගන්නකොට ළඟ ඉන්නේ හයියට?
3: අම්මා.
1: Right. හරි. එහෙනම් ඉස්කෝලේ හයවසර ඉගෙන ගන්න ජෙනලිගෙන් අපි ප්‍රශ්න අහන්න ලෑස්ති. ඔයා ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
2: ප්‍රශ්න හතරක් තියෙනවා. එක ප්‍රශ්නෙකට හරියට උත්තර දෙන්න අපි තප්පර 5ක් ඔයාට දෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාගේ කරගන්න පුළුවන්. එහෙනම් යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: හයවසර ඉතිහාසයේ පොතෙන් තමයි ඔන්න ඔයාට පළවෙනි ප්‍රශ්නය අපි අහන්නේ. ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයන් වලින් ජෙනරලි වැඩිපුර මාස ඉතිහාසයට නේද? හරි. හින්දා ඔන්න පළවෙනි ප්‍රශ්න අපි ඉතිහාසයෙන් තෝරගත්තා. ලෝවා මහපාය පැරණි ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිර්මාණයක්. මෙය මහල් නමයකින් සමන්විත වුණා කියලා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ලෝවා මහපාය අනුරාධපුරයේ ශ්‍රී මහබෝධිය සහ රුවන්වැලි සෑය අතර පිහිටා ඇති ප්‍රාසාදයක්. මෙන්න ප්‍රශ්නය. ලෝවා මහපාය ඉදිකළ රජතුමා කවුද? එක දුටු ගැමුණු රජතුමා, දෙක දේවානම්පියතිස්ස රජතුමා.
2: ජෙනලිගේ උත්තරේ හරි. රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. එහෙනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: වචන කීපයකින් කියවෙන දෙයක් තනිපදයකින් දැක්වීමට තනිපද සිංහල භාෂාවේදී අපි භාවිතා කරනවා. ඔන්න දෙවෙනි ප්‍රශ්නය අපි අහන්නේ සිංහල භාෂාව හා සාහිත්‍යයෙන්. සිංහල භාෂාවේදී දිගු, වැකි, කෙටි කර ලිවීමට සහ කථනයේ පහසුව සඳහා තනිපද අපි භාවිතා කරනවා. මෙන්න ප්‍රශ්නය. අනුන් ගැන සිතන්නා මේ වාක්‍යයට ගැළපෙන තනිපදය වන්නේ එක ආත්මාර්ථකාමී, දෙක පරාර්ථකාමී.
2: උත්තරේ හරි.
1: හරියට හරි. තමන් ගැන හිතන්නා කවුද? එයා තමයි ආත්මාර්ථකාමියා.
2: හරි. අතේ රුපියල් 500ක් තියෙනවා. 500,000ක් කරගන්න දැන් පුළුවන් තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමින් තමයි ඔන්නලාට තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. පාකිස්තානය දකුණු ආසියාවේ පිහිටි ඉස්ලාම් ආගම අදහන ජන රජයක්. පාකිස්තානයේ හරහා ඉන්දු ගඟ ගලා යනවා. ඒ රට උතුරු ප්‍රදේශයේ ලෝකයේ උස්සම කඳු පන්ති අතරින් එකක් වන කරේකාරම් කඳු පන්තිය පිහිටා තිබෙනවා. මෙන්න ප්‍රශ්නය. පාකිස්තානයේ අගනුවර වන්නේ එක ඉස්ලාමාබාද්, දෙක ටිම්පු.
2: ප්‍රශ්න තුනකට උත්තර දීලා මේ වෙද රුපියල් 1000ක් දිනාගෙන තියෙන ජෙනලි දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නෙට යන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
3: ඔව්.
2: හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 1000 ඔයාට පස් ගුණයක් කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 1000 භාගයක් වෙනකන් අඩු වෙනවා.
1: ඔලිම්පික් කියපු ගමම්ම මුළු ලෝකෙම මතක් වෙනවා නේද? මුළු ලෝකෙම එකට එකතු වෙලා ක්‍රීඩා කරන මහා ක්‍රීඩා සැණකෙළිය තමයි, ඒ වගේම ලෝකෙ තියෙන ලොකුම ක්‍රීඩා සැණකෙළිය තමයි ඔලිම්පික් ක්‍රීඩා උළෙල. ඔලිම්පික් උළෙල අවුරුදු 4x4ට ලෝකෙ විවිධ රටවල්වල සත්කාරකත්වයෙන් පැවැත්වෙනවා. 2024 අවුරුද්දේ ප්‍රංශයේදී තමයි අවසන් ඔලිම්පික් උළෙල පැවැත්වුනේ. ඔන්න 2028දී ඊළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්න නියමිතයි. මෙන්න ප්‍රශ්නය. ඔලිම්පික් උළෙල මුලින්ම පැවැත් වූ රට වන්නේ මේ අතරින් එක ඉතාලිය, දෙක ග්‍රීසිය.
2: ප්‍රශ්න හතරක් අපි ඇහුවා. ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා ඔන්න ජෙනලි රුපියල් 5000ක් අද දවසේ පොකට් මනී දිනා ගන්නවා.
1: ඔයාට වගේම අපිටත් සතුටු ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් මේ අභියෝගය දෙන්න කියලා කියනවා නේද ජෙනලි?
3: ඔව්.
2: ජය වේවා.
3: ජය වේවා.
2: රුපියල් 5000ක් දිනා ගන්න.
1: ඔව්. රුපියල් 5000ක් පොකට් මනි වින් කරන්න ඕගොල්ලන්ටත් පුළුවන්. ඒ කියන්නේ අපි පොඩ්ඩන්ටත් පුළුවන්. ඒ වගේම අම්මලටත් chance එකක් තියෙනවා. දැන් අපි news break එකට එහෙම ගිහිල්ලා ලෑස්ති වෙන්නේ මමීස් පොකට් මනි segment එකට. අද කවුද සම්බන්ධ වෙලා පොකට් මනි දිනන්න වාසනාවන්ත වෙන්නේ කියලා බලන්න.
2: වෙලාවත් මතක් කරන්න, වෙලාව 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම ගැන ත්‍රයි නිකායක මහනාහිමිවරුන්ගේ කනස්සල්ල. බන්ධනාගාරගත කළ ශිරන්තී අද පුද්ගලික රෝහලකට. රටින් ඩොලර් පිටකිරීමේ ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි. සෞදියේ ගුවන් තොටුපළ කිහිපයකට හූතී ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය. ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම, දිගුකාලීන කාර්යක්ෂමතාවය, හැක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක, වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය.
1: රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ වැලිකට බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටිනවා. ඇගේ ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි බන්ධනාගාරයේ මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. ඔහු පැවසුවේ ඇයට නිවසින් ආහාර ලබා ගැනීම සඳහා අවස්ථාව හිමිවන බවයි. අල්ලස් කොමිසම අතරංකොටගත් ශිරන්ති රාජපක්ෂ ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශමා ප්‍රේමරත්න විසින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය අද කොළඹ පුද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේ. මීට අදාළව අතරංකුවටගත් ප්‍රධාන බැංකුවක හිටපු සභාපතිවරයෙකු වන ප්‍රදීප් කාර්යවසම් අපමත උදාහරණු ලැබුවා. ඒ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔහුගේ විදේශ ගමන් තහනම්. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් යෂ්මදා ලකුණාරංකුඩ සඳහන් කළේ 2015 වසරේ අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි. විමර්ශන සිදු කරනු ලබන්නේ අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින්. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රිජ්වේ ආරයා ළමාරෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා 2011 වසරේ ප්‍රධාන පෙළේ බැංකුවක් විසින් රුපියල් මිලියන 10ක් සිරිලිය සවිය ගිණුමට බැර කර ඇති බවටයි. නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මෙම මුදල සිරිලිය සවිය ගිණුම වෙත බැර කිරීම සිදු ඇති බව අනාවරණ වුණා. මෙම ක්‍රියාව තුළින් අදාළ බැංකුවේ හිටපු සභාපතිවරයා දූෂණය නැමැති වරද සිදු කර ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. දෙවන සක්කාරිය වන ශිරන්ති රාජපක්ෂට ඊට ආධාර අනුබල ලබා දීම සහ පොදු දේපළ පනත යටතේ සාපරාධී සාවාදය පරිහරණය යන වැරදි සිදු කර ඇති බවට චෝදනා එල්ල වුණා. විමර්ශනවලදී අනාවරණ වී ඇතේ වෙනත් රාජායතන විසින්ද මේ ආකාරයෙන් සිරිලිය සවිය ගිනුමට මුදල් බැර කර ඇති බවයි. ඒ පිළිබඳවද විමර්ශන සිදු කරන බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ. කොමිසම පැවසුවේ ශිරන්ති රාජපක්ෂ විසින් CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා සිරිලිය සවිය ගිණුමට තැන්පත් කළ මුදල් පුද්ගලික පරිහරණයට ගෙන ඇති බවයි. සහකාරිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළේ අල්ලස් කොමිසම විසින්. පොදු දේපළ පනත යටතේ නඩු විභාගයේ අවසන් වන තෙක් සහකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා. සකකාර ශ්‍රීලන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කළේ සිය සේවාදායිකාව වයස අවුරුදු 73ක කාන්තාවක් බවයි. ඇය මේවර විට අක්ෂි ශල්‍ය කර්මයකට ලක්ව සිටින බවත් ප්‍රතිකාර සඳහා කොළඹ පුද්ගලික රෝහලකට යා යුතු බවත් ඔහු පැවසුවා. නීතිඥවරයා කියා සිටියේ ඇය 2019 වසරේ සිට හෘද රෝගී තත්ත්වයකින් පෙළෙන බවයි. සිය සේවාදායිකාව අපමත උදාහරණ ලෙසයි ඔහු ඉල්ලීමක් කළේ. විත්තිය නීතිංජවරුන්ගේ කරුණු දැක්වීමලට ප්‍රතිචාර දැක්වූ අලස් කොමිසමේ විමර්ශන නිලධාරියා සඳහන් කළේ සිරිලිය සවිය සංවිධානය අදාළ බැංකුව වෙත යොමු කළ ඉල්ලීම් ලිපියකට අනුව මුදල් බැර කර ඇති බවයි. CT ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන ලෙස අදාළ රෝහලින් සිරිලිය සවිය සංවිධානය වෙත ඉල්ලීමක් ඉදිරිපත් වනු නොමැති බවත් අලස් කොමිසම සඳහන් කළා. මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වයන් තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ඉදිරිපත් වී නොමැති බවයි. ඇගේ ජීවිතයට තර්ජනක් සිදුවිය හැකි බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ඉදිරිපත් වී නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා. ඇගේ ඇපැයිලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. ත්‍රයිනිකායක මහනාහිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ බදනාගාරගත කිරුණු පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුවීමට අදාළවයි. ඒ සම්බන්ධයෙන් ත්‍රයිනිකායක මහනාහිමිවරුන් බදනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා. ඒ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබටුව අබේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කරකොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රමණ්‍ය මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුවයි. බදනාගාරගත කෙරුණු පූජ්‍ය ගලකොඩ වත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර අඳවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය දැඩි කනසල්ල සහ විමතිය පළ කරන බව ත්‍රයිනිකායක මහනාහිමිවරුන් එම ලිපිය මගින් ප්‍රකාශ කළා. මහනායක හිමිවරු පෙන්වා දෙන්නේ භික්ෂුන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සේවා වූ කරුණක් නොවන බවයි. භික්ෂුන් වහන්සේ නමකගේ පැවිදි බව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලාධිකාරිය ඇත්තේ අදාළ නිකාය හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවට බව උන්වහන්සේ අවධාරණය කර සිටියා. ඥානසාර හිමියන් චීවරෙන් නිරපිය යුතු බවට අදාළ සංඝ සභාව මගින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම ලිපියේ සඳහන්. බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවට අනුව වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතු අතර වරදකරුවන් වීමට පෙර ඇඳුමට සිටි පුරුදු සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඉඩ දිය යුතුයි. භික්ෂුන් වහන්සේ නමක් සම්බන්ධයෙන් වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම වන්නේ චීවරය මිස ගිහි ඇඳුමක් නොවන බව මහනායක හිමිවරු පෙන්වා දෙනවා. එබැවින් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදීද අඛණ්ඩව චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසාදෙන ලෙසයි මහනාහිමිවරුන් ඉල්ලා සිටියේ. බදනාගාරය තුළ රැඳී සිටින කාල සීමාව තුළ භික්ෂුත්වයට අගතියක් නොවන පරිදි කටයුතු කිරීමට අවකාශ සලසන ලෙසත් මහනායක හිමිවරුන් බදනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටිනවා. ඉස්ලාම් දහමට අපහාස කිරීමට වරදකරුවීමෙන් පසු පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට නියම වූ මාස 9ක සිරතරුවම කොළඹ මහා අධිකරණය තහවුරු කර ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළේ ඊයේ දිනේදී. ඉන්ධන බෙදා හරින පුද්ගලික සමාගම්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් ගැටලු ඇතිවිය හැකි බව බලශක්ති විශේෂඥ සිරිල් සුදුවැල්ල පවසනවා. ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් පියවර ගත යුතු බවයි. ඉන්ධන බෙදාහරීමේ නිරත පුද්ගලික සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත්තේ ඔවුන්ට අලාභ සිදුවන බව පවසමින්. මේ හේතුවෙන් ඊයේත් ඇතම් ඉන්ධන පෙරවුම් හල්වල පෝලිම් පැවතියා. මෙව තත්ත්වය කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බවයි බලශක්ති විශේෂඥ සිරිල් සුදුවැල්ල සඳහන් කළේ.
2: බෞද්ධ සමාගම සියයටවත් ඒගොල්ල පාඩුවට දුවන්නේ නැහැ. මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා තෙල් නැති වල වඩා සල්ලිත් තියෙන නැහැ. මොකද මිනිස්සු තෙල් විතරක් ගහලා දෙන්නේ නැහැ නේ. ඒ නිසා ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් සෙට්ටිය දෙද්දී උනා ඒ දීලා දින විදිහෙන් ඔය බලපෑම මිනිස්සුන්ට ඉන්නේ නැහැ. ඔය ටික හරියට නියමාකාරව බෙදුවනම් ඒගොල්ලන්ගේ වාසියට ළඟ ළඟ සෙට්ටිය අරන් තියෙනවා. බෞද්ධ සමාගම ඒගොල්ල කියලා බෑ කියලා කියනවනම් යන්න කියලා ඒගොල්ලන් වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියලා අනිත් සෙට්ටියෙන් ඔපරේට් කරන්න පුළුවන් අදහස්. ඉතරමාරු ප්‍රශ්නයක් නෙවෙයි ඔක.
1: ඉන්ධන මිල ඉහළඩැංගුවහොත් එන් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමය සඳහන් කළා. එහි හිටපු සභාපති ජගත් විජයගුණරත්න පැවසුවේ ඉන්ධන පරිභෝජනය පහත දැමීම වඩාත් යෝග්‍ය බවයි.
3: අවදුරට තෙල් ඉහළ දැම්මොත් ඒක මේ රටේ ප්ලේන්ටි ඉඳලා බත්පතේ ඉඳලා ප්‍රවාහන්ල හැම දෙයකම බලපානවා. ඉතින් මේ රටේ ජනතාවට දෙයියන්ගේ පිහිටයි දැන් තියෙන පස්සන අමතරව තවත් තෙල් ඉහළ කියලා. ඉතින් රටේ ජනතාවට ගුණුවන් එකම දෙයක් කරන්න ඒ තමයි ඉන්ධන පරිභෝජනය අඩු කරන්න. ඉන්ධන පරිභෝජනය අඩු කරනවා කියන්නේ තෙල් පරිභෝජනය අඩු වෙන එක.
1: ඉන්ධන බෙදා හරින පුද්ගලික සමාගම් සම්බන්ධයෙන් ආණ්ඩුවට පියවර ගත හැකි බවයි සමග එකබද වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පැවසුවේ.
4: ඉතා පැහැදිලි IOC සයිනොපෙක් ආරම්පක් තෙල් බෙදීම අඩු කරේ තෙල් තියාගෙන සභාපති රාජකරුණ කියන විදිහට ගිවිසුම් වලට පටහැනිව රජයේ මිල වැඩි කිරීම දැනුම් දීලා නැහැ. ඒගොල්ලන්ට කැමති මිලට විකුණන්න පුළුවන් කියලා යලි කියනවා. වාම පොලින් නවත්තන්න රජයට පුළුවන් දැන් ගිවිසුම් උල්ලංඝනය කරලා හින්දා පවර ගන්න.
1: මේ අතර ප්‍රමිතියෙන් තොර ගල්ලංගුරු භාවිතය හේතුවෙන් රුපියල් මිලියන 15,681 අලාභයක් සිදු වෙති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් කියා සිටියේ.
5: බාල ගල්ලංගුරු නිසා ගල්ලංගුරු වැඩිපුර පාවිච්චියට මිලියන 7000ක් ගිහිල්ලා තියෙනවා. අතිරේක නඩත්තු කටයුතු සඳහා මිලියන 80ක්. ඒ වගේම බාල ගල්ලංගුරු වලින් වැඩිපුර අලු බිහිවීම නිසා අලු ඩිස්පෝස් කරන්න මිලියන 13.1ක් ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙගවොට් 300 ජනනය නොවීම නිසා අතිරේකව මිලදී ගනු ලැබූ විදුලිය සඳහා මිලියන 8572ක් වියදම් කරලා තියෙනවා. ඒ අනුව මිලියන 15681ක පාඩුවක් මේ ගල්ලංගුරු වලින් සිද්ධලා තියෙනවා.
1: වසරේ ගත වූ මාස 9 තුළදී විගමනික ශ්‍රමිකයින් 211,666ක් රැකියා සඳහා විදේශගත වී තිබෙනවා. වසරේ පළමු මාස 8ක කාලය තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 6,131ක් මෙරටට ලැබී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාලය සඳහන් කළා. 2027 වර්ෂයේ සඳහා වන විසර්ජන පනත් කැටුම්පත පළමු වර කියවීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පනත් කෙටුම්පත් අනුව 2027 මුදල් වර්ෂය සඳහා රජයේ ඇස්තමේන්තු ගත වූ වියදම රුපියල් බිලියන 4,992.77ක්. විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව නොවැම්බර් 12 සිදු කරනු ඇති. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනිල් ශාන්ත පැවසුවේ රජයට අපේක්ෂිත වියදම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකිව ඇති බවයි.
6: 25 වර්ෂයේ 26 වර්ෂයේ සමස්තයක් වැටියට රජය අපේක්ෂා කරපු මට්ටමට ආයෝජන අවස්ථාවන් සහ විශේෂයෙන්ම ප්‍රාග්ධන සම්පාදනය පදනම් කරගත්ත වැය කිරීම සඳහා රජයේ අපේක්ෂිත මට්ටමට යන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ සඳහා විශේෂයෙන්ම දැන් තියෙන අලුත් ප්‍රසම්පාදන වැඩසටහන්, ප්‍රසම්පාදනවල සංකීර්ණතාවයන් හෝ මොනවා හෝ විශේෂයෙන්ම බලපාලා තියෙනවා. ඒ හේතුන් මත ගොඩක් ඉදිකිරීම් ව්‍යාපෘති ඇනහිටලා තියෙනවා. ඒ නිසා අත් වශයෙන් බලාපොරොත්තු වෙච්ච මට්ටමේ වියදමක් ඒ සඳහා දරන්න රජයට හැකි වෙලා නැහැ. අපේක්ෂා කරන වියදම කරන්න පුළුවන්කම ලැබිලා නැහැ.
1: රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
7: මේ රටේ හොඳට අධ්‍යාපනය ලැබපු, උපාධිය ලැබපු දරුවෝ 80,000කට වැඩි ප්‍රමාණයක් අද රැකියා නැතුව ඉන්නවා. අද අය මහදාරේ ඉන්නේ. සංවර්ධන ගුරු ශිෂ්‍ය නිලධාරීන්ට රැකියා පොරොන්දු වුණා. උපාධි රැකියා ටික ගියාණ්ඩුව ක්‍රියාත්මක කරෙත් නැහැ. මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නෙත් නැහැ. ඒ අය පාවිච්චි කරා තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට. ඒ විතරක් නෙමෙයි, අද අපේ රටේ රෝහල්වල බරපතල ඖෂධ හිඟයක් තිබෙනවා. අද රජේ රෝහල්වල චිට් එක දෙනවා පිටින් ගිහිලා බෙහෙත් ටික ගන්න කියලා.
1: විපක්ෂය අසත්‍ය ප්‍රකාශ කරන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
8: දෙපැත්තේ ඉන්නම පට්ටපල් බොරු කියන අය, එක්කෙනෙක් විපක්ෂ නායක, අනෙක් තුමා සජබේ ලේකම්, දෙන්නට දෙවෙනි නැතුව බොරු කියනවා. ඉතින් මැදට අහුවෙච්ච ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමාත් බොරු ගොඩක් අද කියලා ගියා. එතුමාටත් වෙලා තියෙන්නේ බොරු කරන දෙන්නෙක් ළඟ වාඩි වෙලා ඉන්නවා. එතුමාත් බොරුකාරෙක් බවට පත් වෙලා.
1: බහන්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් විදේශ ගිණුම් වෙත බැරකල සකකරුවකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් පොලිසිය පවසුවේ සකකරු වාණිජ බැංකු හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් ක්‍රමවේදය ඔස්සේ මෙම මුදල් රටින් බැහැර කර ඇති බවයි. ඔහු මෙරට තුළ සමාගම් 6ක් නමින් විදේශීය සමාගම් වෙතින් බහන්ඩ ඇනවම් කරන බව පෙන්වමින් මෙම මූල්‍ය වංචාව සිදු කර තිබෙනවා. සැකකරු වෙලම්පිටිය පදිංචි 25 වැනි තරුණෙක්. 2024 ජනවාරි මස සිට 2025 ජූලි මාසය දක්වා වූ කාලය තුළ මෙම මූල්‍ය වංචාව සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. මෝරුන්, මඩුවන් සහ දැති මෝරුන් යන මත්ස්‍යයන්ගේ ගහණය සීක්‍රෙන් පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය පාරිසරික ක්‍රියාකාරී කමිටුව පවසනවා. එහි උපසභාපති මනුෂ්‍ය ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට කෙමෙන්.
9: බහුතරයක් කාටිරීජී මසුන්, මෝරුන්, මඩුවන්, දැති මෝරුන් හමු වුණත් ඔවුන්ගේ නීතිමය තත්ත්වය තවමත් අනාරක්ෂිතයි. දැඩි ලෙස මසුන් ඇල්ලීම නිසා සහ බයිකැච් මසුන් දැල්වලට අසුවීම නිසා ඔවුන්ගේ පොපිලේෂන් එක ඔවුන්ගේ ගහණය සැලකිලි මට්ටමකින් පහළ ගිහින් තියෙනවා සහ මිගලන්ගේ ආරක්ෂිත තත්ත්වය තවමත් ආරක්ෂිත තත්ත්වයට පත් වෙලා නැහැ.
1: සෞදි ගුවන්තොටුපළ කිහිපයකට එළ වූ හූති ප්‍රහාරවලින් 3 දෙනෙකු මිය ගොස් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ රියත්හි අබා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි. හානිය තක්සේරු කිරීමට සහ මගින්ගේ මෙන්ම සේවකින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩ සම්බාධීකරණයකින් කටයුතු කරන බවද එම අධිකාරිය ප්‍රකාශ කළා. මෙම ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ මොරොක්කෝ ජාතිකයන් දෙදෙනෙකු සහ ඇල්ජීරියානු ජාතිකයෙක්. යලි සිරස්තල ජනසාර හිමිගේ චීවර ඉවත් කිරීම ගැන ත්‍රෛනිකායක මහනා හිමිවරුන්ගේ කනස්සල්ල. බන්ධනාගාර ගත කළ ශිරන්ති අද පුද්ගලික රෝහලකට. රටින් ඩොලර් පිට කිරීමේ ජවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි. සෞදියේ ගොන්තටපොළ කිහිපයකට හූති ප්‍රහාර. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත විලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳි සිටින්න පෑන් පෑ පුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: acting වලින් අපිට හොරු පුරුදු සංගීත සතරසිංහට ලස්සනට සිං කරන්නත් පුළුවන් කියලා අපි දන්නවනේ.
2: මේ පාර එයයි අපි කවුරුත් දන්න talented musician සචිත් පීරිසුයි එකතු වෙලා ලස්සන වැඩක් කරලා තිබ්බා.
1: ඒ තමයි සැඳෑ සඳේ සේයාව.
3: සැඳෑ සඳේ සේයාව මව පාන මායාව.
2: වැඩේ උනේ කොහොමද කියලා අපි සංගීත්ගෙන් ඇහුවා.
4: සචිත් අයම තමයි මේ song එක හදලා තිබ්බේ. සචිත් පීරිස් හැමෝම දන්නේ. ඉතින් මම මැනික දවසක් ගෙදර ගියාම සචිත් අය මේ song එක හදලා ගොඩක් කල් තියා ඉඳලා කිව්වා. එයාට හිතිලා තිබ්බා මේ song එක මගේ වොයිස් එකත් මැච් වෙයි කියලා. ඉතින් අයියා තමයි කතා කරේ මල්ලි අපි මේකට වොයිස් කරමුද අපි දෙන්නත් එක්ක සචියගේ song එකේ සිං කරන්න හම්බ වෙනවා කියන එක මම හිතා ලොකු opportunity එකක්. මොකද එයා මේකේ legend කෙනෙක් මේ music industry එකේ.
1: අපිට හුණ හොඳට මැච් වෙන වොයිස් දෙකක්. සංගීත් ඒ ගැන ෆෑන්ස්ලා මොනවද කියන්නේ?
4: මැච් වෙන වොයිසස් දෙකක් කියලා දැනෙච්ච හින්දා තමයි ඇත්තටම සචියයන් කතා කරන්න ඇත්තේ මට. ඉතින් ඒක මටත් මාර ඔපචුනිටි එකක්. සජිත් අයියා කරපු වැඩේ සාර්ථක කියලා මම හිතනවා. මොකද ෆෑන්ස්ලා ගොඩක් මේකට කමෙන්ට් කරලා තිබ්බා, මැසේජ් කරලා තිනවා. ඉතින් TikTok හැදෙනවා. Thank you so much ආදරණීය ෆෑන්ස්ලා ඔක්කොටම. ඉතින් ඔයාලා නිසා තමයි මේ song එක මෙහෙම හිට් වෙන්නේ. ඒක ඔයගොල්ලෝ රසවින්දා නම් මමයි සචියයි ඇත්තටම.

0: බිට්කොයින් ගැන නම් අපි ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මේ කියන් හදන්නේ පිට්කොයින් ගැන.
1: ඒ තමයි world famous singer Pitbull ගේ අලුත්ම ඇල්බම් එක.
0: songs 24ක් තියෙන Pitbull ගේ මේ 14 වෙනි ඇල්බම් එක ඔක්තෝබර් 9 තමයි රිලීස් කරන්නේ.
1: ස්පෙෂල්ම දේ තමයි එයා මේ ඇල්බම් එකට Akon, Enrique, Wiz Khalifa වගේ තවත් famous artists ලා ගොඩ දෙනෙක් join කරගත්ත එක.
0: මේ මාසේ නවවිරිද රිලීස් වෙන්නේ Pitbull Music World එකට කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. ඒ නිසා තමයි ඒකට Pitcoin කියන්නේ.
1: ගොඩක් ෆෑන්ස් ලා ඇල්බම් එක ගැන කියලා තිබ්බේ අන්න එහෙම.
2: Talk of the town.
3: දැන් වෙලා උදෑසන 6:49යි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිත කරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna 01147600
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: Listen up, Colombo. Vietnam is calling.
2: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
3: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
5: Seat බැඳගෙන කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අප

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා සියත පොකට් මනි
1: Good morning, Mashi. ජීවිතේම කියන්නේ අභියෝගයක්. අභියෝගවලට අභියෝග කරන හැටි පොඩ්ඩෝ අපිට පෙන්වුවා.
2: දැන් අභියෝගේ බාර දෙන්න ලෑස්ති වෙන්නේ අම්මා කෙනෙකුට. මමීස් පොකට් මනි සෙග්මන්ට් එක තමයි මේ පටන් ගන්න හදන්නේ. අම්මා කෙනෙක් ලෑස්තිලා ඉන්න ප්‍රශ්න හතරකට උත්තර දෙන්න.
1: අපි යන්නේ කඩුවෙලට. කඩුවෙලින් සුනේත්‍රා ලෑස්ති අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්න. Good morning, Sunetra.
3: Good morning.
2: Sunetra, කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තරයක්.
3: මගේ නම Sunetra. මම ඉන්නේ කඩුවෙල. ඔබ බලා තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා.
1: Sunetra ප්‍රශ්න හතරක් තියෙනවා. අපි තප්පර පහක කාලයක් දෙනවා. එක ප්‍රශ්නකට උත්තරේ තෝරන්න.
2: Sunetra, ලෑස්ති අභියෝගේ බාර ගන්න.
3: ඔව්
1: ලෑස්ති. අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්නේ කඩුවෙලින් Sunetra වික්‍රමසිංහ.
4: මමීස් පොකට් මනි.
2: Sunetra, මේ තමයි රුපියල් 250ක් පොකට් මනි ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: රජ කාලේ Sunetra කඩුවෙලට කිව්වේ කඩු දෙවල කියලා. ඔයා කඩුවෙල පදිංචි නිසා කඩුවෙල සම්බන්ධ කරලා පළවෙනි ප්‍රශ්නය අහන්න අපි හිතුවා. පත්තිනි දේවියට අයිති රන් කඩු පත්තිනි දේවාලය නිසා තමයි කඩුවෙලට ඒ නම ලැබුණේ. එමයි ජනප්‍රවාදයේ කියන්නේ. පෘතුගීසින් තෙරෙහිව සීතාවක රාජසිංහ රජුරුව යුද්ධ කරන්න කඩුවෙල බලකොටුව කුත්තිදි කළා. කඩුවෙල කැලණිගගේ ජල පෝෂිත ප්‍රදේශයට අයිති නිසා නිතරම ගං වතුරක් ඇති වෙනවා. මෙන්න ප්‍රශ්නය. දිග අණුව කැලණිගඟ ලංකාවේ ප්‍රධාන ගංගා හතරෙන් හිමි කරගන්නේ 1. දෙවන ස්ථානය 2. හතරවෙනි ස්ථානය.
3: දෙවන ස්ථානය.
2: Sunetra හරි උත්තරේ වෙන්න ඕනේ හතරවෙනි ස්ථානය.
1: එතකොට Sunetra දිගම ගඟ වෙන්නේ මහවැලි ගඟ. හතරවෙනි ස්ථානේ හම්බ වෙන්නේ කැලණි ගඟට.
2: අපි යමු Sunetra දෙවෙනි ප්‍රශ්නෙට.
1: අලිපේර කියන්නේ ලංකාවේ වැවෙන කවුරු තාස කරන පළතුරක්නේ Sunetra. අලි ගැට පේර. එහෙම නැත්නම් ඇවකාඩෝ. පෝෂණ ගුණයෙන් ඉහළ පළතුරක්. ලංකාවේ සරුවට වැවුණත් මේක මෙක්සිකෝවට ආවේනික වෙච්ච පළතුරක්. ෆයිබර්. එහෙම නැත්නම් තන්තු ඉහළ නිසා ආහාර ජීර්ණයට වගේම බඩවැල්වලටත් අලිපේර ගුණදායකයි. මෙන්න ප්‍රශ්නය. අලිපේර සුපිරි ආහාරයක් ලෙස හඳුන්වන්නේ 1. සමේ සෞඛ්‍යයට හිතකර නිසා 2. හෘද සෞඛ්‍යයට හිතකර නිසා
3: 1.
2: Sunetra හරි උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ.
1: අලිපේරවල හෘද සෞඛ්‍යයට හිතකර මොනොසැචුරේට් මේද වගේම ඔලෙක් අම්ලත් අඩංගුයි.
2: තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා Sunetra. මේ ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ දුන්නොත් ඔයාලට බෝනස් ප්‍රශ්නයක් යන අවස්ථාව තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: බුදුදහම ගැන ඉගෙන ගන්න චීන ඉඳන් ලංකාවට ආපු ෆාහියන් හාමුදුරුව ගැන ඔයත් අහලා ඇති. ෆාහියන් හාමුදුරුව ක්‍රිස්තු වර්ෂ 5 සියවසේදී තමයි ලංකාවට වැඩම කළේ. අනුරාධපුර අභයගිරියේ වගේම ෆාහියන් ලෙනෙත් උන්වහන්සේ වැඩවාසය කළා කියලා කියනවා. මෙන්න ප්‍රශ්නය. ෆාහියන් ලෙන පිහිටා ඇත්තේ කොහේද? 1. කළුතර දිස්ත්‍රික්කේ 2. ගම්පහ දිස්ත්‍රික්කේ.
2: Sunetra, ඔයාගේ උත්තරේ හරි රුපියල් 250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. කළුතර බුලත් සිංහල යටිගම් පිටිය ගමේ තමයි පාහියංගල තියෙන්නේ. Sunetra ගේ අතේ දැන් රුපියල් 250ක් පොකට් මනි තියෙන නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යනවද?
3: ඔව් යම්.
2: හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 250 රුපියල් 1250ක් කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් ඔය රුපියල් 250 රුපියල් 125ක් වෙනකන් අඩු වෙනවා.
1: Sunetra, කොන්දක් නැති වුණත් බුද්ධියෙන් ඉහළ මුහුදු ජීවියෙක් තමයි බූවල්ලා. මුහුදේ ඉන්න කුඩා මසුන් තමයි බූවල්ලාගේ ප්‍රියතම ආහාරය. අනතුරක් ආවහම කළු දුමක් වගේ දෙයක් පිට කරලා හැංගෙන්න බූවල්ලා දක්ෂයි. මිනිස්සුන්ගේ රුධිරය රතු පාට වුණාට බූවල්ලන්ගේ රුධිරය නම් වෙනත් පාටක් ගන්නවා. මෙන්න ප්‍රශ්නය. බූවල්ලන්ගේ රුධිරය මොන පාටද? 1. දම් පාටයි 2. නිල් පාටයි.
3: නිල් පාටයි.
2: සුනේත්‍රයාගේ උත්තරේ හරි අතේ රුපියල් 250ක් පොකට් මනේ තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා ඒ රුපියල් 250 ඔයා රුපියල් 1250ක් වෙනකන් වැඩි කරගෙන තියෙනවා. අපි අයිමන් දවසක සම්බන්ධ වෙලා ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
3: හරි, බොහොම ස්තුතියි.
0: සියත පොකට් මනේ. කනුදෙනු කරන්න අපිට ඕනේ මාෂි විශ්වාසවන්ත තැනක්.
2: එහෙම තැනක් තියෙනවා නිශාන්. ඒ තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: දැන් අවුරුදු 5කට ජේෂ්ඨ පුරවැසියන් පටන් ගන්න ස්ථාවර තැන්පතුවලට 15%ක පොලියක් ගෙවනවා. ඒ වගේම 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා.
2: ඉතින් අවුරුදු 3 ඉඳලා මාස 3 වෙනකන් ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්.
1: ඔයාගේ මුදලට ඉහළ ආරක්ෂාවක්, ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ළඟම තියෙන ශාඛාවට හරි 13.19 හරි කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.
2: දරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් අපි සෑහෙන මුදලක් යට කරනවානේ.
1: ඔව් මාෂි, ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාවත් අපි සෑහෙන්න බලනවා.
2: ඒකනේ අපි දරුවෝ ඇස් දෙක වගේ පරිස්සම් කරන්නේ.
1: දැන් ඔන්න බිනිමුතු අධ්‍යාපන සැලසුමෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් උසස් අධ්‍යාපන අරමුදලක් වගේම සෞඛ්‍ය ආවරණයකුත් සලසා දෙනවා. ඉතින් ඔබේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරගන්න අදම මිනිමුතු අධ්‍යාපන සැලසුමක් පටන් ගන්න.
2: පොකට් මනි දිනන්න එවන මැසේජ් එකක් 0714-151-151ට.
1: හෙටත් උදේ 5යි කාලට පොකට් මරි අරගෙන අපි දෙන්න එනවා. මම නිශාන්.
2: මම ආශී.

ඊය පෝස්ට එකක් දැක්ක ජීවිතේ තරගයක් නෙමෙයි. ජීවිතේ විඳින්න ගමනක් යනකොට උනත් ජීවිතේ විඳින්න ඔෆිස් යනකොට උනත් ජීවිතේ විඳින්න මේක තරගයක් නෙමෙයි මේක රේස් එකක් නෙමෙයි කියලා අරිම ලොකු පෝස්ට් එකක් දැක්ක. හරිද? ඉතින් මමත් හිතුවා යස් උදේ නැගිටලා ඔෆිස් එන්න වාහනේ නැගලා ජීවිතේ තරගයක් නෙමෙයි විඳින්න ඕනි කියලා හිමීට ආවා. හරිද? මෙතනට එනකොටයි දැක්ක ජීවිතේ තරගයක්. හතට විනාඩි දෙකයි. මෙහෙමයි ජීවිතේ ඇත්තටම තරංගයක්. ජීවිතේ විඳින්නත් ඕනි. හැබැයි තරංගයක්. මේ රේස් එක අපි දිනන්න ඕනි. Good morning. උදේ හතයි විනාඩි දෙකයි.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබගේ දෙපා ඉදිමෙනවද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
2: බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් දවසේ කොයිම වෙලාවක හරි ඔවුන්ගේ දෙපා, විශේෂයෙන්ම වල්රුකර ප්‍රදේශයේ ඉදිමීමට ලක්වීම. සමහර විට මේ තත්ත්වය පාද දෙකේම වෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් තනි පාදයක වෙන්නත් පුළුවන්. මේ සඳහා බොහෝ විට හේතු කාරණා කීපයක් බලපානවා. ඔබ දවසේ වැඩිපුර ගත කරන ඉරියව්වත්, ඒ වගේම ඔබගේ දේහයේ බරත්, ඊට අමතරව දෙපාවල තියෙන රුධිර වාහිනීවල තත්ත්වයත්, ඒ වගේම ඔබට දැනටමත් තියෙන යම් යම් රෝගාබාධ තත්ත්වයනොත්, ඊට අමතරව ඔබගේ පෙනහළු, හදවත, අක්මාව, වකුගඩු සහ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ තත්ත්වයන් සත් මෙවැනි දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කිසි විටකත් ඔබට වල්ලුකර ඉදීමක් තියෙනවා නම් නොසලකා හරින්න එපා. ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ஆசப்படுமட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ. දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම එල්.පී. ෆිනෑන්ස් විදෙන්න. දැන් ලීස් එක පැය තුනින්. එල්.පී. ලීසින්. අද තමයි හොඳම දවස.
1: අසිවිශ්වාසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ
5: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටවත් වාසි
7: අවුද කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
10: Sarvodaya Development Finance Lanka Rating BBB- Stable Outlook Balapatra B Mulya Sahagu Sri Lanka Tanpatu Rakshana Yojana Kame
11: Kavurut Danna Kavurut Ganna Vishwasaniya Lankave Ankai Ketri Rodratya Bajaj Dannobe Avashyathawayata Galpena 200cc saha 236cc Madiri Vali Divaina Puravihiduru Genuine Namathara Kotas saha Sewa Jalaya Samage David Pierce Motor Company Private Limited
12: Adha Kamika Nam Kama Rasatama Tibuna
13: Podi Venasa 100% Pirisidu Coco Fry RPD Poltel Ekka Mage Adaraniyanta Satata Rasagune
14: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්. වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව. ඔබව අපහසුතාවයට පත් කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම් විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
16: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉතිරියක්. apartments මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71.777.666 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසියතාවේ.
17: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Pierce Motor Company Private Limited within Amathanna 0.114700
19: Finishing wahalak lesa color up flow wajabena Sit padagani kal pavati avalakshana novi oyat wahalata

0: සසුමකතියලා
1: ආදරේ
2: අද වැඩ ගොඩක් තියෙනවා මේ වත් කතාරන්න මට චෝකේවත් අද මේ කතා කරන්න වෙලාවක් නැත්නම් මට මේ වැඩ ඔයාට වගේ නෙමෙයි මිස් මට හැමදේම හේතුවක් තියෙනවා හැමදේටම ප්ලෑන් එකක් තියෙනවා
1: හේතුඵල
2: වාදය තියෙනවා
1: very nice
2: මෙන්න ඒකට එන්න හේතුවකුත් නැහැ Taman කතා කරන්නේ මොකද්ද මේ කතා කරන එකට හේතුවකුත් නැහැ
1: ජීවත් වෙන එකට හේතුවක්
2: නැහැ ඔයා ජීවත් වෙන එකට අපිට හේතුවකුත්
1: නැහැ දැන් ඔයාට මොකද්ද මෙච්චර තියෙන මේක
2: වැඩ දැන් ගොඩක් අපි

0: ප්‍රතිවුණට
1: ඊසි ගන්න එපා එහෙම.
0: ඒක තමයි නේද? තේරෙනවද? වාට ඉතින් හැම වාට හැමදේම ගේමක් නැහැ නේ වාට. කරපු දෙයක්වත් නැහැ. කිසිම ගේමකුත් නැහැ.
1: ගේමකුත් නැහැ. යස්.
0: අයියෝ.
1: ඕවත් කළද මල්ලි?
0: ඔව් ගේම කියලා කරපු දෙයක් ඉතින් අපි දන්න දෙයක් නම් කරලා නැහැ. ගෙදර මොන හරි කරලා තියෙනවද දන්නේ?
1: හරි.
0: රයිට්. ඒකට අපි එනවා. අද අපි යනවා අද අපි යනවා රෝමෙට.
1: ඕකේ.
0: මම විශේෂයෙන්ම මේ මට නම් මම කීප ගමනක් රෝමෙ ගිහිල්ලා තියෙනවා. මට නම් ආපෝ ළඟදී රෝම යන්න ඕනමාවක් නැහැ. නමුත් මම තීරණයක් ගත්තා. ඔයාව රෝමෙ ගෙනියනවා.
1: ආ ඕකේ.
0: හරිද?
1: හරි.
0: එහෙ තියෙනවා සාන්තා මරියා.
1: සාන්තා මරියා.
0: සාන්තා මරියා.
1: හරි.
0: සාන්තා මරියා ඉන් කොස්මිරින්. ඒ පල්ලිය තියෙනවා ලොකු මාබල් මූණක්.
1: හරි.
0: ඔය අහලා තියෙනවද බ්‍රෑන්ඩ් එකක් වසාචි කියලා?
1: යා. මේ ටී-ෂර්ට් එකත් එක.
0: සිරාඩ්?
1: යා, වසාචි.
0: වෙන්නේ නමන්නේ ගහලා දෙන්නේ.
1: වසාචි.
0: වස්ති වෙන්නේ.
1: ඔය ඉතින් දන්නා ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් එකක්නේ.
0: පවුනේ වත්තත්.
1: මම
0: ඔයාට එක එකව කියන එකත් වැරදි
1: ඇත්තටම.
0: එහෙම එහෙම ඉමු මන් දැකලා දිනවා. උඹ හදන්න බෑ. හරිද?
1: මකන්න ඕනේ. හරි අපි වසාචි
0: මර පොඩි බ්‍රේක් එකක් ගන්න නේද?
1: ෂුවර්.
0: මං එනවා කතාවට. නෑ ඔයා රෝම එකක් ගන්න ඕනේ, මං ගෙදර යනවා.
1: නෑ නෑ රෝම එකක්
0: බට ගන්න පුතේ. දන්නවද? රෝමෙත් පලයල්ලකෝ. මං යනවා ගෙදර. Tamanta කැමති විදිහකට වසාචි බැරි නම් වහ බීලා හරි කමන්නේ. මේක කරගෙන යන එකයි ඇත්ත. වසාචි.
1: සෝ
0: මේ මූණ මේක පුරාණ රෝම යුගයට අයිති මූණක්. සමහර අය කියනවා මෙයා මේ ජලයට අධිපති දෙවි කෙනෙකුගේ මූණක්. රෝම ඉස්සල හරිය ලස්සනයිනේ පාරවල්. හරිය ලස්සනයි පාරවල්.
1: හරි.
0: ගල් ලයිසන් කරපු පාරවල් තියෙන. ලස්සන කළු ගලින් හදපු අර ගඩොල් හැඩේ කළු ගල් අල්ලලා වගේ හරිම ලස්සන පාරවල්. ඔය ඒ මිනිස්සුද කොහෙද කියනවනේ මේ මුලින්ම ඔය පාරවල් කියන කන්සෙප්ට් එක අරගෙන ආවෙත් කානු පද්ධති හදලා පාරවල් හදලා.
1: හරි.
0: වතුර ගලාගෙන යන්න ඔය අපි දැන් දකින මෑන් හෝල් පද්ධති හදලා. ඒවට මොනවද කියන්නේ? අර පාරමැද පියන් වලින් වහලා තියෙන
1: මෑන් හෝල්නේ.
0: ඒකට මේ සිංහලෙන් මොකක් හරි නමක් තියෙනවා මේ වෙලාවේ ඉන්නේ. සිංහලෙන් මොනවා හරි නමක් තියෙනවා ඒකට. ඒ වතුර බැහැගෙන යන පද්ධතියට.
1: හරි.
0: ඒවත් පියන් දැකලා තියෙනවා නේද?
1: යස්.
0: මම ওই රටවල් කීපයක දැකපු හරි ලස්සන දෙයක් තමයි අමෙක කොරියාවේ මම දැක්කා.
1: හරි.
0: ඒ පියන නිකාම යකඩ පියනක් නෙවෙයි. ඒ පියන ආර්ට් එකක්. හරි ලස්සන පින්තූරු තියෙනවා.
1: යස්.
0: ඒක මම ජපානෙත් දැක්කා. මම දන්නේ නැහැ මේක ජපානෙන් කොරියාව ඉස්සුවද, කොරියාවෙන් ජපාන ඉස්සුවද, නැත්නම් මේ දෙගොල්ලොම එකතු වෙලා මේක රෝමෙන් ඉස්සුවද
1: කියලා. හරි.
0: රෝමෙත් ඔය වතුර බහින කානු පද්ධතියට පාරෙන් ඇරෙන පියන්. ඒ වගේම ලස්සනයි කියලා කියනවා. දැන් මම මේ කතා කරන මේ දිව්‍යගේ රූපෙත් මේක සෙරමික් මේක මාබල් රූපයක්.
1: හරි.
0: ඒකත් අය ඩ්‍රේන් කව එකක් නැත්නම් මෑන් හෝල් එකක කව එකක් කියලා විශ්වාසත් කරනවා. ඒ නිසා තමයි එයා මේ වතුරට අධිපති ජලයට අධිපති දිවි කෙනෙකුගේ මූණක් වෙන්න ඇති කියලා. ඒකේම හැඩයක් තියෙන.
1: හරි.
0: ඒක නෙමෙයි මේකට කියනවා මේ රෝම දෙවියා මෙහෙම කට අරගෙන ඉන්නේ. කට අරගෙන ඉන්නේ. ආ
1: උත්තර
0: කට ඇරෙන මේ මොය කට වගේ ඇරුණානේ කට
1: චුට්ටක්ද
0: කටලු ඒක අදන දැක්ක
1: නිවේදිකාවක් කට ලොකුයි නැත්තම් කොහොමද නිවේදිකාවක්
0: ආ ගෑවා කළු කොහරයක්
1: තව ඩිංගෙන් වැටෙනවා
0: මේකට කියනවා බෝකා ඩෙලා විරිටා බෝකා බෝකා වෙන්නේ නැතිනේ බෝකා ඩෙලා විරිටා සත්‍යයේ කට මේකට කියන්නේ
1: සත්‍යයේ කට
0: ජනප්‍රවාදවල හැටියට කවුරු හරි කෙනෙක් මේ සත්‍යයේ කට මේ දෙවියන්ගේ කට ඇතුළට අත දාලා බොරුවක් කිව්වොත් කට වැහිලා අත මෙතනින්

0: අම්බෝ
1: මට හරි ආසයි ඔයා රෝම එක්කගෙන ගිහිල්ලා.
0: යස්.
1: ඔයාගේ අත ඒ දිව්‍යන්ගේ කට ඇතුළට දාලා
0: ප්‍රෝග්‍රෑම් එක කරන්න.
1: ප්‍රෝග්‍රෑම් එක කරන්න මේ.
0: හරි.
1: ඔයාගේ අතීතේ සිහිපත් කළා එහෙම කරේ නෑ කියලා දිනුරන්න. ඒ මාබල්ලක බිත්තියෙන් ගැලවිලා ඇවිල්ලා අත විතරක් නෙමෙයි අතපය සේරම කයි වාගේ.
0: ඒක ඇත්තට වෙලක් තියනවද?
1: මම මගේ හස්බන් තමයි මං ආදරේම
0: බැලිමිට
1: ගානවා.
0: හරි.
1: අම්මෝට අරවින්ද අයිය තමයි ඉතින් මගේ ඉතින් අනේ හැම දේටම ඉතින් මම ඉතින් හරිම ගරුත්වය වගේ ඔළුවේ නම උරිත වෙන මම එනකම්ම කනවා. නිකන් මේ කන්නේ පැන පැන කන්නේ ඔයාලේ.
0: අනේ මට නම් බැරුව මෙට යන්න.
1: ඉතින් ඔය රෝම කතාවක් තියෙනව පරණ. දවසක් මිනිහෙකුට තමන්ගේ ගෑණි ගැන සැක හිතුණා.
0: හා ඕකේ.
1: මේ පළහෙලව බේරගන්න යන් කිව්වා බොකා ඩෙලා වෙරිටා. සත්‍යයේ කටට.
0: හරි.
1: ගිහිල්ලා අත දාලා දිවුරම කිව්වා.
0: හරි.
1: මිනිස්සු මේක බොහොම තදින් විශ්වාස කරපු දෙයක් ඒ කාලේ. මධ්‍යතන යුගය.
0: යස්.
1: ඇත්තටම මේ ගෑන්ට සම්බන්ධයක් තිබ්බනේ.
0: හා ඊට පස්සේ
1: ඇත්තටම වෙන සම්බන්ධයක් තිබ්බා.
0: හා ඕකේ.
1: මේ ඩබල ප්ලෑන් එකක් ගැහුවා දැන්. දැන් හෙට යනවා කියන්නකෝ. සත්‍යයේ කට ඇතුළට අත දාලා
0: හරි
1: ගෑණි දිවුරන්න ඕනේ මට වෙන මිනිහෙක් නැහැ කියලා.
0: හරි ඕකේ.
1: ඔය වගේ සීන් එකක්. හා. කට වැහෙනම වට්ටමක් තමයි තියෙන්නේ.
0: හරි. බොරුවක් නේ.
1: බොරුවට ආයුෂ නැහැ. බොරුවේ ආයුෂ කොටයි.
0: හරි.
1: මේවා කියලා කවුරු මාත් එක තරහ වෙන්න එපා. බොරුවේ ආයුෂ කොටයි තින් එක.
0: ඔව්
1: ඒක මේක අපි දැකලා තියෙනවා. ඒක අපි කියන්නේ. වෙලාවට අපේ ලංකාවේ හැම එක අත දාන්න ඕන එකක් නැහැ. ඈ?
0: ඕ නැහැ.
1: අත දාන්න ඕනෙත් නැහැ.
0: නිකම්ම තේරෙනවා.
1: දැන් මෙයා ගිහිල්ලා එයාගේ නනන ඇත්තක නේද නේද හා ඔව් නේද නේද හරිද යා පොඩි ප්ලෑන් එකක් ගැහුවා
0: සැමියා නෙමෙයි අනිත් එක්ක
1: අන්න අන්න අන්න ඔව් ප්ලෑන් එකක් ගන්න ඕනේ සැමියාත් එක්ක එන්න මොකද ගන්න සත්‍යවාදී ජීවත් වෙන්න ඕන පොඩි ප්ලෑන් එකක් ගැහුවා ප්ලෑන් එක සෙට් කරලා දැන් ඔන්න හෙට යනවා හස්බන්ඩ් ඔරිජිනල් හස්බන්ඩ් ඇන් වයිෆ් යනවා
0: සත්‍යේ කඩ
1: ඕකා ඩෙලා වෙරිටා සත්‍යේ කටට අත දාන්න
0: හරි
1: යන් අපිත් එක්ක සෙනග රැස් වෙනවා ආරංචි වෙලා මේක
0: ආ මිනිස්සුත් ඇවිල්ලා
1: ඔව් එහෙම නිස්සර ඉස්සර රහස් කියලා තින් මහලකු දෙයක් නැහනේ
0: හරි
1: මෙතන මෙහෙ වෙන එක මුළු පැත්ත පළාතම දන්නවා මේ සාසනෙක හිටපු කාලයක් නෙවෙයිනේ පොඩි කමියුනිටි ගන්න
0: යස් ඕකේ
1: පොඩි දෙයක් වුණත් කෑකොස්සන් ගහගත්තත් මිනිස්සු දන්නවා ගෙදර අවුලක් කියලා
0: හරි
1: එහෙම යන්නේ අනිත් මිනිස්සු ගොඩක් ලං ලං වනේ හිටි දැන් මෙයා මෙහෙම සත්‍යයේ කටගාට වෙනකොට එක පාටම නිකන් පිස්සෙක් වගේ නිකන් ගෑ ගාගෙන මිනිස්සුන්ව තල්ලු කරගෙන එහෙම පිස්සෙක් වගේ මිනිහෙක් දුවන් එනවා. ඇවිල්ලා එක පාටම මේ ගෑණිගේ ඇඟට පැල්ල ගෑණිය බදාලා ගාලා ආයෙ මිනිහා දිව්වා. මිනිස්සු දෙන් පැල්ල ඒ මිනිහා වයින් කරලා මොකද මේ පිස්සෙක්ගේ කියලා දැන් මේ කාන්තාව යනවා සත්‍යේ කට.
0: හරි.
1: දැම්මාත් දාලා මෙහෙම කිව්වා. දාලා මෙහෙම කිව්වා. මගේ සැමියා සහ දැන් මේ මොහොතකට කලින් මාව බදාගත්ත ඒ පිස්සා හැර
0: හරි
1: වෙන කිසිම පිරිමියෙක් මාව වැළඳගෙන නැහැ
0: කියලා.
1: සත්‍යේ කට වැහුණා. මගේ කට වැහුණා.
0: කවුද ඒ පිස්සා? කවුද ඒ පිස්සා?
1: දැන් අපි දන්නවා. කවුද පිස්සෙක් ඊට පස්සේ
0: හරි ඕකේ
1: බෝකා ඩෙලා වෙරිටා බලය නැති වුණා කියලා කියනවා ඒ වංචාවෙන් පස්සේ
0: ආනේ
1: බෝකා ඩෙලා වෙරිටා
0: හ්ම් හ්ම් ඉතින් ඒකටත් අප්සෙට් යනවා
1: දාන්න මෙන් මම ගෙනව මේ සත්‍යයේ කට මම ගෙදරදී හැදුවා මැෂින් එක දාන්න කොහොමද ඒකට අත
0: ඔක ඇත්ත කිව්වත් අත කැපිලේ ඔයා නම් හැදුවේ
1: දාන්න මොකද බය වෙන්නේ මොකද මෙහෙම බය
0: අනේ මට බයයි
1: ඇත්තටම ඒ ගැහණිය බොරුවක් කිව්වද නෑ එයා සත්‍ය පාවිච්චි කළා. එයා සත්‍ය පාවිච්චි කළා.
0: යස්.
1: බොරුව යට කළා.
0: යස්. පොඩි ට්‍රික් එකක් දැම්මා.
1: දානමකට අත. දානමකට ඔළුව.
0: මං අරවින්ද අයියාට කවදාවත්
1: ඔළුව ඔළුව දාලා කියන්නේ.
0: බොරු කියලා නිවාඩු අරගෙන නැහැ.
1: ඔළුව දාලා කියන්නේ. ඔළුව දාලා.
0: දැන් මතද?
1: තොට කෙලවරක් නේ.
0: මොකද තුන්නේ?
1: ස්විච් එක දාලා නැහැ.

0: වඩම් මුඩි කතා කියන්න.
1: මගද
0: ගෙදර ලොකුයි නේද දොරකට වඩා?
1: Yes.
0: එතකොට දොර ලොකුයි නේද දොරේ අගුලට වඩා?
1: Yes.
0: එතකොට අගුල ලොකුයි නේද යතුරට වඩා?
1: ඔව්.
0: ඒ වුණාට ඒ පොඩි යතුරෙන් අර මහා ගෙදරම අරින්න පුළුවන්. මේක ඇප්ලයි කරගන්න ඔබට ප්‍රශ්න තියෙන වෙලාවට, හරිද?
1: හරි.
0: මහා විශාල ප්‍රශ්න එනවා නේද? අර වගේ අර ගේ ලොකුයි දොරට වඩා, දොර ලොකුයි අගුලට වඩා, අගුල ලොකුයි අතුරට වඩා. හැබැයි අර පොඩි අතුරෙන් තමයි අරමුළු ලොකු ගෙදරම අරින්නේ.
1: Yes.
0: සමහර ලොකු ටෑරවල හුලම් බස්සන්න පොඩි ඇනවලට පුළුවන්. සමහර ලොකු ප්‍රශ්න විසඳන්න පොඩි අතුරු වලට පුළුවන්.
1: හරි, ඕකේ.
0: පොඩි අතුරු වලට පුළුවන්. හුඟක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ මතු පිටින් ආපු ප්‍රශ්න හොයන්න. ඒක තමයි අපිට පේන එක. ඒකත් එක තමයි හැප්පෙන්නේ මිනිස්සු.
1: හරි.
0: නමුත් අපි අගුල තියෙන තැන හොයාගන්න ඕන. ගේදියා බලන් ඉඳලා හරියන්නේ
1: නැහැ. Yes.
0: එතකොට පොඩි අතුරක් දාලා ඇරලා දැම්මයි. ඇරලා දැම්මයි කියන එක ඕන දිරිතා. අපි කිව්වේ දොර ගැන අපි ඔබ මොනවා කියනවද කියලා. අපිට අදාලත්
1: නැහැ.
0: මොනවද ඉතින් කියලා. මොනවද දන්නේ. Right. එතකොට අද උදෙන්ම රට යවන්න තමයි අපි ඒජන්සියක් දාලා
1: තින්නේ.
0: අපි දෙන්න ඒජන්සියක් පටන් ගත්තා. ඒකෙන් අපි රට යවනවා.
1: Yeah, okay.
0: අපි ඒජන්සියට වඩා තාමත් හොඳයි BOSU Travels හොඳයි.
1: අපිට ඇත්තටම අපිට තියෙන ලොකුම අභියෝගය
0: තමයි BOSU Travels. මොකද මේ අපි දෙන්න දැන් බැලුවා එකේ මොන දීමනා දෙන්න ගත්තත් මිනිස්සු දැන් ඉස්සර වගේ මේ ඕන මිනිහෙක්ව එහෙම විශ්වාස කරන්නේ
1: නැහැ.
0: මොකද කොහේ හරි තැනකදී අපිට කියනවා මේ මෙන්න මේ වැඩ ටිකට සල්ලි දාන්න කියලා. අපි සල්ලි දානවා. නොදන්න අලුත් නමකට, කවදාවත් මුණ ගැහිලා නැති නමකට අපි ඔයගේ වැඩ ගොඩාක් කරනවා. අපි ඩ්‍රයිවර් කවුද කියලා දන්නේ නැතුව බස් එක යනවා. ප්ලේන් එකේ පයිලට් කවුද කියලා දන්නේ නැතුව ප්ලේන් එකේ හුඳුට අපි නිදාගෙන
1: යනවා.
0: අපි කෝච්චියේ යනවා. නේද?
1: නැවේ යනවා.
0: නැවේ යනවා. අපි කී දෙනෙකුට වැඩ බාර දීලා තියෙනවද? උන්දලා කවුද කින්ද මන්ද කියලා දන්නේ නැතුව. සමහර ඒවා තියෙනවා ඔබ්වියස්ලි අපිට එහෙම තමයි කරන්න වෙන්නේ. දැන් බස් එක යන්න කලින් බස් එක නැගලා මේ
1: ඩ්‍රයිවර්
0: මහත්තයා අපි පොඩ්ඩක් කතා බහ කරලා අඳුර ගන්න ඕනේ. මේක නැත්තම් මේ කියන්න බෑ පුතා.
1: පැටිකිරිය කියන්න බලන්න අපිට.
0: වා කොහමද වාගේ? කොහමද වාගේ ගෙවල් පැත්ත කොහමද වා? කොයි වගේ කෙනෙක්ද? බැඳලාද? වා මේ වයිෆ්ට මේ ස්වාමි භක්තියෙන් මොනවද? පතිනි භක්තිය. පති භක්තිය නේද මිනිහෙකට? පති භක්තිය නේද ගෑනියට මිනිහා?
1: හරි, ඒ භක්තිය තියෙනවද ඔයාට?
0: ඔව්. හයිති ඒ වගේව නෑනේ. ඒකනේ වගේ නංගවත් දන්නේ. ඒ වගේ නංග ඒ වගේ නංගන්වත් දන්නේ.
1: මොකද්ද මන්ද? මම මොකද්ද?
0: මං කිව්වේ දැන් ඒවට කියන නංගවත් දන්නේ නැති ඒවා නෑනේ. වැඩක් නෑනේ වචන.
1: බලන්න මේ සත්‍යයේ කටට අත දාලා කියන්න.
0: ඔව්, සත්‍යයේ කටට අත
1: දාලා.
0: අපිට එහෙම වෙලාවක් තියෙනවද? නෑ, අපිට එහෙම වෙලාවක් නෑ. එතකොට අපිට මේ මේ සොසයිටි එකේ ජීවත් වෙනකොට අඩු වැඩියට අපිට යම් මොහතක කාව හෝ විශ්වාස කරන්න වෙනවද නැද්ද?
1: විශ්වාස කරන්න වෙනවා, ඩෙෆිනිට්ලි.
0: කාව හරි විශ්වාස කරන්න වෙනවා. මේකේ අපි මුදල් සම්බන්ධ ප්‍රශ්නෙකදී අපි ලොකු මුදලක් නේ පේනව නේද? මේ ඇහෙනව නේද නිවුස් වල? මේ බිලියන ගණන් වංචාවල්, මේ 10 5000 කෑලි නෙමෙයි පුතා. බිලියන ගණන් වංච කරපු මිනිස්සු. මට නම් මේ මිනිස්සු ගැන අවංකව හිතා ගන්න අමාරුයි නේද?
1: කොහොම කරාද කියන්නේ?
0: අසීමාන්තික වංචා මේවා. අසීමාන්තික මේ වංචාවල සයිස්. ඒතර අපි කොච්චර ප්‍රවේශම් වෙන්න ඕනද? මේ හොඳ ඇඳ පැළඳගෙන ඉන්න මිනිස්සු මොන වගේද? අපි මේක කොහොමද එයි අපි මිනිස්සු කොහොමද අපි දැනගන්නේ මේක?
1: ඒක නම් අනේ මන්දා ඇත්තටම.
0: මම හිතන්නේ අවුරුදු ගානක විශ්වාසය තමයි නේද?
1: ඔව්, ඒක
0: අපිට ඉතින් දෙයක් කියලා තියෙන්නේ එච්චරනේ. BOSU Travels. ඒගොල්ලෝ නම ලස්සනට තියාගෙන යන අවුරුදු 30ක් තිස්සේ.
1: Yes, okay.
0: ඒගොල්ලෝ කොච්චරනම් ජීවිතේකට රටකට ගිහිල්ලා නැති කී දෙනෙක් වෙනං ඒගොල්ලෝ රටවල් වලට යවලා තියෙනවද?
1: ඔව්නේ.
0: පුරුදු කාර්යෝපව පස්සෙන් පහවට ඊට පස්සේ BOSU Travels නිසා පුරුදුකාර රටගිල පුරුදුකාරය පව කම්මැලි වුණා. ඇයි BOC ට්‍රැවල්ස් ඔක්කොම කරලා දෙනවනේ.
1: වීසා එක.
0: වීසා ටිකට් නවතින තැන් එයාපෝට් ට්‍රාන්ස්ෆර් අපෝ ගෙනල්ලා දානවා. තැන් පෙන්නන්න එක්කන් යනවා. ගයිඩ්ලා දෙනවා. බ්‍රෙක්ෆාස්ට් දාලා ඒවා ටික පිළිවෙල කරලා දෙනවා. එක එක මේ ටූරිස් ඇට්‍රැක්ෂන්ස් වලට එක්කගෙන යනවා. ඔක්කොම ඉතින් අර අම්මෝ අපිට තොත්තම බාලාට වගේ හැම එකම පවුඩර් ටික දාන්න ඇති ටික විතර. ඕන්නම් කිව්වොත් පවුඩර් උත් කවුරු හරි ඇවිල්ලා
1: දාලා දෙයි. ඉතින් ඒ හැම දෙයක්ම
0: පුයර මලක් අරගෙන පවුඩර් පොඩ්ඩකුත් දායි. කතා කරන්නේ මේ දවස්වල හොඳ මැලේෂියන් ටූර් එකකට සීට්ස් කීප් එකක් ඉතුරු වෙලා තියෙනවා. ඒකට කට්ටි එකතු කරනවා BOC ට්‍රැවල්ස් එකෙන්. හොඳයි. සියලු දේ කරලා මිස් ගාන කියන්නේ මිස් ඔය අර කීප ටික ඔක්කොම වීසා ටිකට් මැලේෂියා ටූර් එක. වීසා ටිකට්
1: accommodation
0: breakfast එක දිනවා.
1: හරි.
0: ඊට පස්සේ හොටෙල් එකට ගෙනියනේවා. අතරමැද ට්‍රාන්ස්පෝර්ට්.
1: යා.
0: ජෙන්ටින් හයිලන්ඩ්ස් වලට එක්කන් යනවා. සන්වේ ලගුන් එකට එක්කගෙන යනවා. බටු කේව්ස් ගෙනියනවා. ට්වින් ටවර් එකේ ඒ මාකට් විසිට් එක යනවා.
1: ෂොපින් කරන්න
0: අතරලා මෙහෙම
1: යවනවා. කෙලින්ම ෂොපින් වලට.
0: ඒ ඔක්කොම කරන්න
1: 230,000
0: පුළුවන් නම් කරලා පෙන්නන්න තනියම. පුළුවන් නම් කරලා පෙන්නන්න.
1: ලංකාව ඇතුලේ කරගන්න අමාරුයි සමහරක් තැන්වල. ලොකු
0: කරන්න බෑ මේක 4 nights 5 days trip එකක්. කතා කරන්න මේ නම්බර් එකට.
1: නොවැම්බර් මාසේ 20 ඉඳන් 24 වෙනකන් තමයි මේ ට්‍රැවල් කරන
0: කාලය. ට්‍රැවල් කරන පීරියඩ් එක. දැන් කතා කරලා රිසර්ව් කරගන්න.
1: ඒකනේ 0.7 2 7 7 6 7 2 7 2 7 7 6 කියන නම් එකට කතා කරන්න BOC Travels. ඊට පස්සේ අපේ ඒජන්සිය ඒකත් අපි පොඩ්ඩක් කියන්න ඕනේ. අපි නම් හොචිමින් වලට තමයි නේද මේවා කරන්නේ. හොචිමින්. හැබැයි ඔබම ඔක්කොම කරගන්න ඕනේ.
0: ඒකෙ මෙහෙමයි අපි ඒජන්සිය දාලා තියෙනවා. ඔබ අපිට සල්ලි ගෙවනවා. ගෙවලා ඔබම මහන්සිලා ඒක ලෑස්ති කරගන්න. ඒක අපි දැන් ඊළඟට ඒක විස්තර ගැන හොඳින් විස්තර කියන්න. මේ දවස්වල අපි සමරන්නේ කාගිල්ස් එකේ
1: 43 වෙනි
0: සම්මත්සරේ අපි සමරනවා. මේකේ පොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ජයග්‍රාහකයෝ 43 දෙනෙක් ඕවර් ද ටයිම් කාලයත් එක්ක තෝරලා
1: හරි
0: රුපියල් 100,000 වවුචර් දෙන්න. ජයග්‍රාහකව 43 දෙනාටම.
1: හරි.
0: 43 දෙනාම 100,000ක් කරන් බෙදා ගන්නවා නේ.
1: නෑ නෑ. ලක්ෂ. ඒ කියන්නේ 43 දෙනාටම ලක්ෂ ගානේ හම්බ වෙනවා.
0: ලක්ෂ 43ක්.
1: යස්.
0: ඒක කියා ගන්න බරුව මෙතන.
1: ගාන වර්ධී කියලා බය හිතුණනේ අයියෝ.
0: ලක්ෂය ගානේ 43 දෙනා දෙනව ලක්ෂ කීයද හිතා ගන්න බරුව මං දැක්කා එහෙට බලනවා මෙහෙට බලන හැටි. ලක්ෂ 43යි.
1: ලක්ෂ 43ක්. ඕකේ.
0: මොන ස්කෝල්ද ගියේ?
1: මැත්ස් කරේ ඊලෙවල්ස් වල.
0: මැත්ස් කරලා තියෙනවා හොඳටම. හොඳටම කරලා තියෙනවා.
1: හොඳයි.
0: හොඳයි නේ එන්න.
1: ඒකනේ. ඔව්. රයිට් ඒ විතරක් නෙමේ බිල් වයිප් අවුට්ස්. කෝටියක බිල් වයිප් අවුට්ස් ලෑස්ති කළා.
0: කෝටියක්. මිලියන 10ක් යන කෝටියක්. කෝටියක බිල් වයිප් අවුට්ස් ඉනෝබ වෙනුයි. ඒවත් දෙන්නෙන් දෙයා. ඒ කියන්නේ ඒ වෙලාවේ ඔබ අද කාගිල්ස් එකට ගිහිල්ලා ඔබට බිල් වයිප් අවුට් එකක් හම්බෙන්න පුළුවන් නද?
1: පුළුවන්.
0: බොහොම ලේසියෙන් පුළුවන්. කෝටියක් තියෙන එකේ ඉතින් මොනවා කරන්න බැරිද?
1: ඒක නෑ නේ.
0: නේද? කෝටියක් තියෙනවා වෙන් කළා. ජයග්‍රාහකයෝ කී දෙනෙක් හැදෙයිද කියලා හිතන්න.
1: යස්.
0: ඉතින් ඒකට ඇල්ගොරිතම් එක සිස්ටම් එකේ ලියලා
1: තියෙන්නේ.
0: එතන ඉන්න අය කවුරුවත් මූණ බලලා තෝරගන්නව නෙවෙයි. ඔබේ බිල කී වුණත් අදාළ නැහැ සිස්ටම් එකෙන් කිව්වොත් එම් වයිප් අවුට් වුණා කියලා වයිප් අවුට් වුණා. ඔබේ බිල ගෙවන්නේ නැහැ. ඒක දෙකටම ක්‍රියාත්මක වෙනවා. මේ තමයි කාගිල්ස් එක තමන්ගේ කාගිල්ස් ෆුඩ් සිටි එක තමන්ගේ 43 වෙනි සංවත්සරයේ සමරන විදිය. මගන යම්කිසි කොන්දේසියක් තියෙනවා ඒ කෑලි දෙකටම.
1: හරි.
0: තෝරාගත්ත බහන්ඩ ඒගොල්ලෝ 30ක් විතර නම් කරලා තියෙනවා. ඒ වයින් තුනක් රුපියල් 2500ක වටිනාකමක් තියෙන උන අවසාන වටිනාකම අඩුම තරමේ ඔබේ බාස්කට් වැලියුම් එක.
1: රයිට්.
0: ඒ බහන්ඩ තුනක් තෝරාගත්ත 30න් බහන්ඩ තුනක් ඔබේ බාස්කට් එකේ තියෙන්න ඕන කියන කොන්දේසිය මෙතන තියෙනවා. වෙන නම් ඇති කියන්න ඉතින් හරි හමන් වෙන කොන්දේසියක් නම් ඒ මිනිස්සු දාලා නැහැ ඇත්තටම.
1: ඒක නම් ඇත්ත.
0: මිනිස්සුන් දිනවන්න තමයි එයාලටත් ඕනේ. එතකොට මේ මිනිස්සු කතා වෙන්නේ මං කාගිල්ස් ෆුඩ් සිටියේ මෙහෙම දින්න ආරග මේ කියලා.
1: ඒක හරි. දැන් මේ වෙලාවේ ඔබ වැඩට යන්න ලෑස්ති වෙන කෙනෙක් නම් සමහරකට පල්සර් N160 බයික් එකේ වෙන්න ඇති ඔබේ ගමන. ඒ කියන්නේ ඔබ වැඩට එන්න තීරණය කළා තියෙන්නේ. ඇත්තටම ඔබ ඔෆිස් එනවා වගේම ඔබට ඒ එක්ස්පීරියන්ස් එකත් මරු. ඒ කියන්නේ ඒකට නියම වචනයක් කියනවා අරවින්ද අයියේ කිව්වා. මට ඒක අල්ල ගන්න බැරි වුණානේ. ඒක එන්ජොයි කරන්න පුළන්නේ. ඔබේ රයිඩ් එක එන්ජොයි කරන්න. නෑ තව මොකක් හරි අමුතු එකක් කිව්වා. මට ඒක නෑ. දැන්ට මගේ වචනයක් දාන්න.
0: එන්ජොයි කියන වචනේ දන්නේ නැතුවද මේ මේ
1: නෑ ඔබට ඔබේ රයිඩ් එක එන්ජොයි කරන්න පුළුවන්. පල්සර් N160 එක නිකම්ම නිකම් බයික් එකේ
0: යනවා. මං කියපු වචනේ.
1: මොකක්කරේ අමුතු එකක් කිව්වා.
0: එහෙනම් වෙන මොකටද කියපයක් වෙන්නේ නැද්ද? රයිඩ් එක මොකද්ද කරන්නේ රයිඩ් එක නැත්තම්?
1: මට මතක නෑ ආරවින්ද මොකක්කර එකක් කිව්වා වගේ මතකයි.
0: ආ රයිඩ් එක ඔන්ට ප්‍රොනුව කරන්න වගේද?
1: නෑ.
0: එහෙනම්
1: ඩිස්ට්‍රිබියුට් කරන්න. අනේ මන්ද
0: ඩිස්ට්‍රිබියුට් කරන්න
1: වෙන්නේ. මට ඒක මොකක්ද කියලා එන්නේ නෑනේ.
0: රයිඩ් එක ඩෙස්ටිනේෂන් කරන්න.
1: අනේ මන්දාලේ දැයික ඕනේ. එන්ජොයි කැලකෝ.
0: මමවත් දන්නේ නෑ. මම මොකක්ද කියලා තියෙන්නේ.
1: ඒව හිතන්නේ පානේ. දැන් එන්ජොයි කැලකට හොඳට ගැලපෙන.
0: මෙහෙමයි තනකින් තනකට නම් බස් වලත් යන්න පුළුවන්.
1: ඔව්.
0: තනකින් තනකට යන්න බස් එකේ ගියගෙන කෝච්චියෙත් ගියයි.
1: ඔව්.
0: නමුත් තනකින් තනකට යනවට වඩා එහා දේවල් ඕන මිනිස්සු ලෝකේ ඕන් තරම් ඉන්නවා.
1: යස්.
0: ඒ මිනිස්සු තනකින් තනකට යන කෑල්ලත් එන්ජොයි කරන්න කැමති මිනිස්සු ඉන්නවා. ඒ යන එකේදී තමන්ගේ සෙප්ප පහසු විතරක් නෙමෙයි. තමන්ගේ වාහනේ පෙනුම එන්ජොයි කරන මිනිස්සු ඉන්නවා.
1: Yes, okay.
0: මං හිතන්නේ වාහනයක් ගන්න හැමෝම තමන්ගේ වාහනේ පෙනුම එන්ජොයි කරනවා නේද?
1: ඔව් නේ හැරිලා බලනවා නේ වාහනේ ලොක් කරලා පොඩක් දුර ගිහලා ආයෙ හැරිලා බලනවා.
0: පොඩක් හැරිලා බලනවා. ඒක එක සෑහෙන කාලයක් යනකම් තියෙනවත්
1: එක්ක.
0: ඒක බයික් වල මං ගොඩක් දැකලා තියෙනවා. ගොඩාක් පහුණාම ඉතින් කාලයක් ගියාම ඉතින් බලනවා අඩු වෙනවා. නමුත් මොළදී නම් වෙංග පාක් කරලා බැලෙනවා.
1: අර සමහර වංගු වල තියනවා නේද ලොකු අර කණ්ණාඩි වගේ හයි කරලා කවු බෝල මං ඒකෙන් බලනවා සමහර කරලා
0: ගොඩාක් කල් බලන්නේ නැහැ ඒකෙන් බල බල ගියොත්
1: ඒ ඒක බලන්න එපා අනිත් පැත්තේ වාහනයක්
0: ඉනවද ඔයා බලන්නේ අනිත් පැත්තේ වාහනය එනවද කියලා නෙමෙයි ඔයා බලන්නේ
1: මෙහෙම කරනවා ලස්සනයි
0: මේ වගේ මෝඩ හත්වලාමල් ඉන්නකන් තමයි මේ පාරවල් ඇක්සිඩන්ට් වෙන්නේ ඇයි ඒකෙන් බලන්නේ එහා පැත්තේ වාහනය එනවද කියලා නෙමෙයි
1: ඒකෙන්
0: බලන්නේ මගේ වාහනේ කොත්තර ලස්සනද මිස ඒක තියෙන්නේ වාහනේ කොයි වගේද බලන්නේ මේ එහා පැත්තේ වාහනයක් කරනවද බලන්න
1: ඒක
0: බලන්න කොහොමද පෙනේ එකක් ආපුවා
1: ඈ මම නම් එන්ජොයි කරනවා වාහන ඇත්ත
0: ඔවා කියන්න එපා ඔවා මිනිස්සු කරොත්
1: නෑ ඒක කරන්න එපා එහෙනම් මම නෑ මම ඉතින් පේනවා ඒක
0: නෑ ඔයා නම් කමන්නේ මේ වලම් පොල් පිටින් කපි වෙහිගිනේ
1: මොනේ
0: වටිනා මිනිස්සු ඉන්නවනේ මෙයා
1: කරන්න එපා කරන්න එපා
0: නේද ඒ කන්නාඩියේ තියෙන්නේ වාහනේ බලන්න දැන් එහෙම ඔන්න ටවුන් එකේ හිමීට යන ලාක් වගේ නිකන් අර ලොකු වීදුරු තුන් තැනක යනකොට ආඩම්බරයක් එන්න උළුම් පුළුවන්. ආ
1: ඔයගේ
0: තමන්ගේ වාහනයෙන් අපිට ආඩම්බරයක් එන්න පුළුවන්.
1: ඒක බලන්න කියලාද කියන්නේ? ඒක බලන්න එපා.
0: මගේ වාහනයක් එන්න පුළුවන්. පුළුවන් කියලා කියන්නේ මොකද්ද කියන්නේ?
1: වීදුරු බලන්න.
0: මට කියාගන්න දෙයක් නැහැ.
1: ලයික් කොමුණත්
0: මේ යෝධිය කන්නාරද දැන් මගේ කියාගන්න බෑ.
1: හැරි හැරි බලන බයික් එකක් තමයි. Pulsar N160 කියලා කියන්නේ මාර ලුක් එකක් තියෙනවා.
0: ඒකේ ලුක්ස් දීලා තියෙනවා. ඒකට ටෙක්නොලොජි ඇඩ් කරලා තියෙනවා.
1: Yes.
0: Right මේ කාණ්ඩයට first time මම හිතන්නේ මේ Pulsar එකකට N160 එකට මේ තරම් sporty touch එකක් මම මීට කලින් models වල දැකලා නැහැ.
1: Okay.
0: මේක පැහැදිලිම drastically කරපු changes වගේක් මේක ඇතුලේ තියෙනවා. ඒකේ head lamp එකේ මම දකිනවා. tail lamp එකේ දකිනවා.
1: හරි.
0: body curves වල මම දකිනවා. පෙට්‍රල් ටැංකියේ දාලා තියෙන බොඩි පැක් එකේ මම ඒක දකිනවා. එතකොට අර එන්ජින් එකේ අර ස්කෙලටන් එක වහලා සමහරතනකල එක්ස්පෝස් කරලා ඒ ඩිසයින් එකේ මම දකිනවා. බයික් එක හරිය බැලන්ස් බෙලියක යටින් තමයි එක්සෝස්ට් එකේ නැත්නම් සයිලන්සර් එක තියෙන්නේ. ඒක බයික් එක ලුක් එක කොයි පැත්තෙන් බැලුවත් මාර බැලන්ස්. ඇත්තට බයික් එකත් බැලන්ස්. ඕකේ. ඉතින් මේ ඒක ඒක ජස්ට් රයිඩ් නෙමෙයි ඒක. ඒක එන්ජොයි කරන රයිඩ් එකක්. Bajaj Pulsar N160.
2: Rasa Padamata Sita 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. Smart Marupu Ahiniya then aduma milata rupiyal 59999 sita Xiaomi then aban sutin.
3: ජාතික ලොතරැයි
2: ACL Fire Guard Wire.
3: ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
4: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 01112352 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩාක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
1: ඕකේ, 7:45 වෙලාව. හච් 15 රුපියල් 1199කට ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේටා දෙන සුපීරි පැකේජ් එක ඇක්ටිවේට් කරගත්තේ නැත්නම් ළඟමින්න නියෝජිතයව හම්බ වෙන්න. එහෙම නැත්නම් ඔබට ඒක ඔන්ලයින් කරගන්නත් පුළුවන්. අපි අදත් කමර්ෂල් බැංක එක ගැන කතා කරන්න ඕනි. ඉතින් කමර්ෂල් බැංක එක කරලා තියෙන ඉතාම වැදගත් කාර්යයක් ගැන අද දවසෙත් අපි මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒත් එක්කම බජාජ් ත්‍රීවිල් එක, ලංකාවේ අංක එකේ ත්‍රීවිල් එක තමයි බජාජ් ත්‍රීවිල් එක කියලා කියන්නේ. ඉතින් ඒකේ 200cc 236cc මොඩල්ස් දෙකම දැන් මාකට් එකේ තියෙනවා කියලා මතක් කරන්න ඕනි. NLB එක අපිට අලුතින්ම හඳුන්වලා දුන්න ලොටරි එක තමයි ආයුබෝ ලොටරි එක. ඉතින් ජීවිතේට වාසනාව අරගෙන ආයුබෝ ලොටරි එක මාකට් එකට ඇවිල්ලා තිනවා. දිනුම් අවස්ථා වැඩිම වැඩි, අවස්ථා 15ක් විතර දීලා තිනවා. එක ටිකට් එකකින් දිනන්න අවස්ථා 15ක්ම තියෙන ලොතරැය තමයි ආයුබෝ කියලා කියන්නේ. ඔබේ ව්‍යාපාරය මේ ටිකක් කාලයක් කරගෙන යනකොට පොඩි පොඩි දේවල් එකතු කරගන්න ඕනේනේ අපිට බිස්නස් එකට නේද? ඉතින් හැමදාම අපි දැන් සංචාරක කර්මාන්තය පැත්තට ගොඩාක් බර වෙලා ඉන්නවා. ඉතින් විදේශිකයෝ ලංකාවට ආවට පස්සේ ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ පේමන්ට්ස් කරන්නේ කාඩ්ස් වලින්, ගොඩක් කෑෂ් පාවිච්චි කරනවා අඩුයි. සහ ඉතින් අපේ ලංකාවේ මිනිස්සුත් දැන් කාඩ්ස් වලට ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඔබේ ව්‍යාපාරය හැමදාම කෑෂ් කෑෂ් කෑෂ් වලින් නම් ගනුදෙනු කරන්නේ, පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න. ඔගලන්ට අයිපේ බිස්නස් ඇප් එක හඳුන්වලා දීලා තියෙනවා අපේ LOLC ෆයිනන්ස්. ඉතින් ඒ හරහා ඔබේ ව්‍යාපාරය සාර්ථක කරගන්න හොඳ POS සිස්ටම් එකක් ඔගලන්ට දාගන්න පුළුවන්. සොෆ්ට් POS සිස්ටම් එකක්, ඒගොල්ලන්ගේ හාඩ් POS සිස්ටම් එකත් එහෙමම තියෙනවා. ඒ වගේම මේ අයිපේ බිස්නස් කියන ඇප් එක හරහා සොෆ්ට් POS සිස්ටම් එකක් දාගෙන වැඩේ ගොඩ දාගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. මේක විස්තරාත්මකව අපි තව චුටි වෙලාවකින් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. ඊළඟට Xiaomi ගැන මතක් කරන්න ඕනේ. ලංකාවේ අඩුම මිලට තියෙන ස්මාර්ට් TV එක තමයි Xiaomi කියලා කියන්නේ. රුපියල් 59,999 ඉඳලා විශේෂ මිලකට ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. අඟල් 32, අඟල් 43, අඟල් 55, ඒ වගේ මාදිලි රැසකින් ඔයගලන්ට Xiaomi TV ගන්න පුළුවන්. යන්න අබාන්ස එකට ගියාම අබාන්ස ඕඩියෝ සිස්ටම් එකත් ගන්න අමතක කරන්න එපා. රුපියල් 1500ක මූලික ගෙවීමකින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම ACL ෆයර් ගාඩ් කේබල්. ලංකාවේ ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක හඳුන්වලා දෙන්නේ ACL නි. ඉතින් ඒ 2005 අවුරුද්දේ. ඊට පස්සේ ඉතින් ඔය ගොඩක් කට්ටිය ෆයර් ගාඩ් කිය නේද නිකන් නෝමල් කේබල්ස් මාකට් එකට දැම්මා. ඉතින් මේක ඇත්තටම ලෝක ප්‍රශ්නයක්. අපේ රට ඇතුළේ වුණාට මේක ලෝක ප්‍රශ්නයක්. මොකද නිකන් දාන ඔය කේබල්ස් හදිසි හරි ගිනි ගැනීමක් සිද්ධ වුණොත් ඒක ගිනි ගන්නවනේ. මොකද ඒක ෆයර් ගාඩ් නෙමෙයිනේ. ඉතින් ACL මේකට ගොඩක් ෆයිට් කරලා අන්තිමේදී SLS තත්වයක් ඒගොල්ලෝ නිර්මාණය කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ෆයර් ගාඩ් එනවනම් ඒක දම් පාටින් එන්න ඕනි මාකට් එකට කියන තීරණයට ඔන්න ඇවිල්ලා තියෙනවා. ලංකාව මදේ තීරණයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි හොඳම ගිනි ආරක්ෂකයා කියලා මතක තියාගන්න. ඒ වගේම අපේ බිත්ති ටික ආරක්ෂා කරගන්න නම් අනිවාර්යෙන්ම Dulux Aquatech Damp Protect Paint එක පාවිච්චි කරන්නම වෙනවා.
7: ස්වාමීනි, මෙයා කසාද බැඳලා තියෙන්නේ මාව නෙමෙයි බිත්ති.
8: බිත්ති?
7: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නැහැ.
9: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
10: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatech Damp Protect with පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
11: Dulux Aquatech Damp Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
8: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
12: ඔව්, පේනවා.
8: ඇයි?
12: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
8: මොකක්?
12: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
13: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
14: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
15: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
16: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
17: අම්ම සල්ලි දාන්නද?
16: සල්ලි දාන්න.
17: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
19: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයි.
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
21: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: ජෙට් එක හොච්මින් දක්වා පියාසර කරන්න ඕගලන්ට ඩොලර් 90 ඉඳන් පුළුවන්කම තියෙනවා. හරිද? ඩොලර් 90 ඉඳන් පුළුවන්කම තියෙනවා. කෝල් කරන වියර් ජෙට් 0112 444 කියන නම්බර් එකට. ඒ වගේම අපි අදත් කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන කතා කරමු. ප්‍රයිම් ටයිම් එක ගැනත් මතක් කරන්න ඕනේ. කොළඹින් ඕගලන්ට ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් එකක් ගන්න හොඳම ටයිම් එක තමයි ප්‍රයිම් ටයිම් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 20%ක වගේ නේද? 20%ක ඩිස්කවුන්ට් එකක් එක්ක ඔගලන්ට හොඳම ලස්සනම ලස්සන අපාර්ට්මන්ට් එකක් කොළඹින් ඔන්න ගන්න අවස්ථාව ප්‍රයිම් ගෲප් එක ගෙනල්ලා දීලා තියෙනවා. ඇලුමෙක්ස් වලත් මේ දවස්වල අපි හොඳම ෆැබ්‍රිකේටර්ස්ලාට හොඳම දේ කරන්න තමයි ඇලුමෙක්ස් එක ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් පොඩි වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. ඔබට කරන්න තියෙන පොඩි මැසේජ් එකක් දාන එක විතරයි. හරිද? ලංකා ටයිල්ස් මේ දවස්වල ඒගොල්ලන්ගේ මිඩිය සේල් එක තියෙනවා. 45% දක්වා සුවිශේෂී වට්ටම් තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. කොකෝ ෆ්‍රයි පොල් තෙල් ගැනත් මතක් කරන්න ඕනේ. RBD කරලා තියෙන හරි විදිහට ෆිසිකලි RBD කරලා තියෙන හොඳම පොල් තෙල් එක මාකට් එකට ඇවිල්ලා තියෙන එක තමයි කොකෝ ෆ්‍රයි. මන්නම් කියන්නේ එක දවසක් පාවිච්චි කරලා බලන්න. හරිද? ඊට පස්සේ අපිට ආයි මේක මතක් කරන දෙයක් නැහැ. එක වතාවක් පාවිච්චි කරොත් ඔබ මේක දිගටම පාවිච්චි කරනවා. මොකද අපි තාසයිනේ හැමදාම නිකන් පොල් තෙල් රහට කෑම කන්න අපි ආස නැහැනේ නේ. අපි ආසයි කෑම එකේ රහ හරි විදිහට එන. අනිත් එක අපේ ශරීරයටත් ඒ කියන්නේ අගුණයක් නොවන විදිහට අපි කෑම කන්න ආසයි. පොඩ්ඩක් දැන් කාලේ ඉන්න අය හෙල්දි පැත්ත පොඩ්ඩක් බලනවානේ. ඉතින් ඒ අයට තමයි මතක් කරන්නේ කොකෝ ෆ්‍රයි. පිරිසිදු පොල් තෙල් එක මිලදී ගන්න. හරිද? නවලෝක හොස්පිටල්ස් මතක් කරන්න ඕනේ. කොළඹ නවලෝක හොස්පිටල්ස් ගැන. ඉතින් අපි තනියෙන් රෝග විනිශ්චය කරලා අපි තනියෙන්ම ChatGPT දාලා බෙහෙත් හොයාගන්න යුගයකනේ අපි මේ ඉන්නේ නේ. ඇත්තම කතාව ගත්තොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. හරියටම රෝග නිර්ණය කරගන්න ඕනේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියලා නේද? ඉතින් ඒ නිසා මොකක් හරි ගැටලුවක් රෝගී තත්ත්වයක් තියෙන නම් අනිවාර්යෙන් කොළඹ නවලෝක හොස්පිටල්ස් වලට එන්න. අවශ්‍ය කරන වෛද්‍යවරු ඒවා චැනලින් පහසුකම් සහ ඔබට තියෙන ඕන ප්‍රශ්නයකට විසඳුම එතන තියෙනවා. ඒවට පිටරටවල් වල දුවන්න ඕනේ නැහැ. විසඳුම තියෙනවා ලංකාව ඇතුලේ කොළඹ නවලෝක හොස්පිටල්ස් වල. ඉතින් ඒ ගැනත් අපි විස්තර කියන්නම්. ඊළඟට පැල්වත බටර් ගැන මතක් කරන්න ඕනේ. පැල්වත බටර් ඒගොල්ලන්ගේ පැකේජින් අලුත් උනා. ගෝල්ඩ් ෆොයිල් එක තමයි මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. ಜಾති තුනකින් salted, unsalted, සහ garlic butter විදිහට මාකට් එකේ තියෙනවා.

0: සියත කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
1: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
2: ඔතේ කන්නාඩි අමතක වෙලා නේ
3: අම්ම සල්ලි දාන්නද
2: සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- Outlook බලපත්‍ර ලාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ්
5: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
6: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ
7: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන කුණේ
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
10: Bajaj Pulsar N160 Superior Performance Superior Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited Vithin Amatanna Binduai 114-700-600
11: After A-Levels, AI-driven world එකේ ඔයත් future-ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit. Evolve beyond.
12: Commercial Bankuen run අයයි අත පිරෙන්න වාසියයි. Commercial Bankuen run අය සේවාවෙන් ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම Commercial Banku ශාඛාවට
13: වාහන
14: උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
15: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරමිද පිරිසටම
16: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
15: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
17: දොතරයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ Grand සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙනකම ලොතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී
0: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Fire, then dump party. ACL Fireguard Fire, flame retardant Prometheus Purogamia.

0: ෆිල්ම්ස් ෆුඩ් සිටි 43 වැනි සම්වත්සරය නිසා මේ මාසෙ පුරාවටම ඕගලන්ට ලොකු වාසි තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින්. ඒ වගේම පල්ස N160 බයික් එක ගැනත් අපි උදේම කතා කරා. BOC ට්‍රැවල්ස් ගැනත් මතක් කරා. මතක් කරන්න ඕනේ BOC ට්‍රැවල්ස් ඒගොල්ලන්ගේ මේ දවස්වල අපි කතා කරන්නේ මැලේසියා සංචාරය ගැන. රාත්‍රී 4ක් දවස් 5ක් නොවැම්බර් මාසේ 20 ඉඳන් 24 වෙනිදා වෙනකන් තමයි ඒ දවස් ටික තියෙන්නේ. හරිද? රුපියල් 230,000 ඉඳලා ඔගලන්ට එක්කෙනෙකුට යන්නේ 230,000යි. ඊට පස්සේ දැනට 15ක් කියලා තමයි අපිට මේක කියනකොට කිව්වේ. හැබැයි දැන් මේ වෙනකොට කොච්චරද දන්නේ නැහැ. කොහොම වුණත් ආසන වෙන් කරවා ගැනීම අවසන් දිනේ වෙන්නේ ඔක්තෝබර් 15. අද 8 වෙනිදා. ඉතින් ඊට කලින් කොහොම හරි වැඩේට එන්ට වෙන්න අපි නම්බර් එකත් මතක් කරන්නම්. 0700222 7267 66 BOC ට්‍රැවල්ස්. ඊළඟට අපි SP බාම් ගැන කතා කරන ඔලුවක ඇකුමක් තියෙනවා නම් ඒක වන් ෂොට්. ඒක බාම් එකෙන් ඉවර කරගන්න ඔබ කැමති නම් ඒකට හරියන මේක තමයි සමහන් SP බාම් කියලා කියන්නේ. CA ශ්‍රී ලංකා ගැන කතා කරන්න තෝනි. ඊට පස්සේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අපිට හඳුන්වලා දෙන, අපිට ලංකාවට ගෙන්වලා දෙන බයික් X55 ඇතුළු ඒකේ වාහන තව දෙකක් තුනක් වගේ තියෙනවා. ඒ වාහන සීරීස් එක ගැනත් අද දවසේ අපි කතා කරනවා. දැන් අපිට පත්තරේ බලන්නම වෙනවා.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ
1: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
0: Hi Hasa, good morning.
4: Good morning Ascharya. අදත් පත්‍ර ටික අරගෙන ආවා ෆ්‍රෙෂ් දවසක්. ඉතින් ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ඔබට ගෙනෙන පණිවිඩය ඒක. අපි හිතුවා අද මං හිතුවා මෙහෙම එකක් කියන්න. දැන් අපි හොඟදේ පුරුදු වෙලා ඉන්නවා දවසේ ඉදිරියදා කටයුතු කරද්දී ෆෝන් එකත් එක්ක කරන්න. සමහර වෙලාවට ඔයා උදේට පැත්තක වාඩි වෙලා තේ එක බොන්නේ ෆෝන් එක ස්ක්‍රෝල් කරමින් වෙන්න පුළුවන්. පුංචි වෙනසක් කරලා බලන්න. අද ඔයා තේ එක බොන වෙලාවට ෆෝන් එක ඕෆ් කරලා සාක්කු ඉදා ගන්න. තේ එකත් එක්ක වටේ පිටේ සද්ද ටිකක් අහන්න. ගහක් කොලක් දිහා බලාගෙන ඉඳලා බලන්න. පොඩි වෙලාවක් විනාඩි 10ක් පුංචි වෙනසක් බලන්න ජීවිතයට නැවුම් බවක් එකතු කරගන්න පුළුවන් වෙනවද කියලා. ජීවිතේට නැවුම් බව පිටතින් එන්නේ නැහැ. අපිම ජීවිතේ අලුත් කරගන්න ඕනේ. ඉතින් කීල්ස් එක ලයිෆ් එකම ෆ්‍රෙෂ් එකේ තියාගන්න බලන්න. ලංකා දීප පුවත්පතින් අපි පටන් ගන්නවා අද දවසේ පත්තරවල විස්තර. සිරිලිය ගිනුම ශිරන්ති රිමාන්ඩ්, සල්ලි එකතු කර කොළඹ 7 ගයක් අරන් අල්ලස් කොමිසම උසාවියට දන්වයි. බැංකුවෙන් සල්ලි දුන් ප්‍රදීප්ට ඇප. කාන්තා හා ළමා සුභසිද්ධිය වෙනුවෙන් ආරම්භ කළ සිරිලිය සවිය සමාජ සත්කාරක ආයතනයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ වික්‍රමසිංහ මහත්මිය ලබන 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඊයේ තීන්දුව කරලා තීරණය කරලා තියෙනවා. 6 වෙනි පිටුවේ වැඩි විස්තර අඩංගුයි. මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ සැකකාරියට මරණාසන්න රෝගී තත්වයන් හා හෘද රෝගී තත්වයන් නැති බවට විත්ති පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් කළද එම රෝගී තත්වයන් තහවුරු කරන සහතික හා වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා නොමැති බවයි. ඉතින් ගේන්න අමතක වෙන්න ඇති වෛද්‍ය වාර්තා හදිස්සියට කලබලයටනේ. සිරිලිය සවිය ගිනුමට මුදල් බැර කර රජයට පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති වරයාව අප මත මුදා හරින්න කටයුතු කරලා තියෙනවා. දැනට කරන ලද පරීක්ෂණ අනුව මේ සිරිලිය සවිය ගිනුම හරහා ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් 188ක්, හුවාවේ නැමැති පුද්ගලික ආයතනයෙන් රුපියල් මිලියන 22ක් ඇතුළු රජයේ හා පුද්ගලික ආයතනවලින් විශාල ලෙස මුදල් ලැබී ඇති බව පැවසූ අල්ලස් කොමිසම සැකකාරිය එම මුදල් වලින් කොළඹ 7 ටොරින්ටන් වලින් නිවසක් මිලදීගෙන ඇති බවද පැවසිය කියලා දෙනවා. ඉතින් අවසානයේ 13 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න අධිකරණය තීන්දුව කරලා තියෙනවා. මං පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ගන්නවා ලංකාදීප පුවත්පතෙන් ආශ්චර්ය. මිනිස්සෙක් අහනවා දේශපාලඥයෙක් වගේ, අර ඒ දේශපාලඥ අඳින ඇඳුම ඇඳගෙන ඉන්න ටික බඩ තියෙන හාදයෙක්ගෙන් පම්මල්ලක් අතින් ගත්ත කෙසඟ ඇඟේ කමිසයක් නැති පුරවැසියෙක් අහනවා මේ රිමාන්ඩ් වෙන විදියට මොකද්ද කියන්න තියෙන්නේ කියලා හුවම අර දේශපාලඥය කියනවා මේ එයා අපේ පාක්ෂිකයෙක් දෙවේ කියලා තමයි කියන්න තියෙන්නේ කියලා. ඉතින් සමහර විට දැන් ශ්‍රීලංකා රාජපක්ෂ ගැනත් එහෙම කියන්න ඉඩ තියෙනවා නේද? එයා අපේ පක්ෂ කෙනෙක් නෙවෙයි, එයා ඡන්දෙ ඉල්ලලත් නෑ, අපේ පක්ෂ සමාජිකයෙකුත් නෙවෙයි. එයා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ වෙන්න ඇති, හැබැයි අපේ පක්ෂෙත් එක්ක සම්බන්ධයක් නෑ කියලා සමහර විට පක්ෂෙන් කියයි දන්නේ අපි. ඉතින් බලමු නිකන්
0: අහලා තියෙන වොයිස් කට් එක
4: කලින් අහපු ඒවා ඇටියට අපි නිකන් හිතුවේ එහෙම කියාවි කියලා සමහර විට. දින මින පුවත්පතට මම එන්නේ ඊළඟට දිනමිනෙත් හෙඩ්ලයින් එක අද ශ්‍රීලංකා රාජපක්ෂ තෙල් සැපයුම දිගටම සීමා කළොත් නීතිමය පියවර ගන්නවා. බලශක්ති ඇමති අනුර කරුණාතිලක එහෙම කිව්වයි කියනවා. මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම විසින් ඉන්ධන සැපයුම සීමා කරමින් මහජනතාව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන්නේ නම් එම සමාගම වලට එරෙහිව ගත හැකි පියවර පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. මොකද මේ දවස්වල පෞද්ගලික ඉන්ධන සමාගම් වලින් නිසි පරිදි ඉන්ධන නිකුත් කරන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ෂෙඩ්හිමියන් කියමින් ඉන්නවා. රජය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ප්‍රකාරව ඉන්ධන මිල සූත්‍රයේ යටතේ තම පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ඉන්ධන මිල ඉහළ නැංවීමට පෞද්ගලික සමාගම්වලට අවසර තිබුණද එම සමාගම් එම විකල්පය භාවිතා නොකර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් වලට ආසන්නව තම මිල ගණන් පවත්වාගෙන ගොස් ඇති බවද ඇමතිවරයා පැවසිය කියලා තියෙනවා. ඉතින් වෙළඳපළ තරංකාරීත්වය ඇතුළේ සිපෙට්කෝ ෂෙඩ් වලට වඩා ගොඩාක් ගාන උස්සලේ ගොල්ලන්ට විකුණන්න බැරුව ඇති. පසුගිය ආණ්ඩු සමයන්හි අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් වල පවතින කොන්දේසි හේතුවෙන් පෞද්ගලික ඉන්ධන පිරවුම් මල් වෙත උපරිම ඉන්ධන තොග බෙදාහරින ලෙස නියෝග කිරීමට රජයට නීතිමය බලයක් නැහැ කියලා තමයි ඇමතිතුමා කියන්නේ. කෙසේ වුවත් රට තුළ අවම තෙල් තොග පවත්වා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැනටමත් අදාළ සමාගම් වලට දැනුම් දීලා තියෙනවලු. පෞද්ගලික ඉන්ධන සමාගම් නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඔවුන් දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරන්නේ නම් ගිවිසුම් කොන්දේසි සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ අමාත්‍යංශයට හිමි බලතල අනුව මොනවාද කරන්න කියලා තමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගන්න කල්පනා කරනවා කියලා ඇමතිවරයා කියලා තියෙන්නේ. ඉතින් මේ ටික ටික ටික ටික බිල්ඩ් වෙන ටෙන්ෂන් එක අපි බලමු තෙල් මිල ඉහළ යාමක් දිහාවටද යන්නේ කියලා. බොහෝ විට ඒ පැත්තට තමයි මේක යන්න ඉඩ තියෙන්නේ. දිවයින පත්තරයට මං එනවා. අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ශිරන්ති 13 දක්වා රිමාන්ඩ්, ඒක තමයි දිවයිනෙත් ප්‍රධාන සිරස්තලය බවට පත් වෙලා තියෙන්නේ. ඒ අතරේ ඥානසාර හිමියන්ට කළ දේ ගැන මහානා හිමිවරුන් සමග සාකච්ඡා කරනවා. මැදගම ධම්මානන්ද හිමි එහෙම කිව්වා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාරගත කළ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සිවුරු ගලවා ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් ගෙන තිබූ පියවර කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මේ වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත් අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසලා තියෙනවා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ නමක් හිරේ යන වැරදි කරන එක, වැරදි කරලා හිරේ විලංගුවේ වැටෙන එකට වඩා වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් මේ උන්වහන්සේලාගේ සිවුර ගලවා උසාවියට ඉදිරිපත් කිරීම. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් ගත යුතු පියවර ගැනීමට බලාපොරොත්තු වන බවද ශාසනික වශයෙන් ගත් කළබේ බරපතල වරදක් යයිද උන්වහන්සේ පවසලා තියෙනවා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේලා වැරදි කරලා හිරේ යන එක නවත්තනවට වඩා මේ වගේ දේවල් නවත්තන්න මහා සංඝරත්නය හැටියට පියවර ගන්න සිද්ධ වෙලා තියෙනවා. වරදක් සම්බන්ධයෙන් අධිකරණයේ ලබා දුන් දඬුවම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවත් ප්‍රශ්නය ඇත්තේ මෙලෙස ඥානසාර හිමියන්ගේ සිවුර උන්වහන්සේගේ කැමැත්ත අකමැත්ත පිළිබඳ තැකීමක් නොකර ඉවත් කිරීම සම්බන්ධයෙන් බවත් උන්වහන්සේ කියලා තියෙනවා. වැරදි කළාට හිරේ ගියාට කමක් නැහැ, හැබැයි මේ සිවුර ඉවත් කිරීම නරක පූර්වාදර්ශයක් බව තමයි සංඝ සමාජය මේ වෙලාවේ කියන්නේ. ඥානසාර හිමි මෙම තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡා කරනවා කියලත් ඉතින් උන්වහන්සේ කියලා තියෙනවා. ඇත්තටම ඒ සාකච්ඡාවේදීත් මං කියන්නේ ස්වාමීන් වහන්සේලා හිරේ යන වැරදි කිරීම ගැන නම් එච්චරම සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ඕවනම් මොනවද මේ? හැබැයි ඉතින් මේ සිවුර ඉවත් කිරීම පිළිබඳව ලොකු සාකච්ඡාවක් සමාජයේ මතුවලා තියෙනවා. ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇඳවීම ගැන මහානා හිමිවරුන්ගේ කනස්සල්ල පළ වුණ බව අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. අරුණෙත් හෙඩ්ලයින් එක ශිරන්ති රිමාන්ඩ් වෙච්ච කතාව. ඊට අමතරව අරුණ මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් පළ කරනවා, දේශබන්දුට අධිචෝදනාව. 2023 වසරේදී දෙසැම්බර් මස 30 දින හෝ ඊට ආසන්න දිනක වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට එරෙහිව ඊයේ දින නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරලා තියෙනවා. එතෙන්දි විත්තිකරුවා 9 දෙනා අපමත මුදාහැරලා තියෙනවා. එම නියෝගයට අනුව එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 2,5 මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂ 50ක බැගින් වූ ශරීර අප 4ක් මත මුදාහරින්න තමයි තීරණය කරලා තියෙන්නේ. මේක මේ රටේම ආන්දෝලනයට තුඩු දුන්න සිදුවීමක්. එතකොට දේශබන්දු තෙන්නකෝන් පොලිස් ප්‍රතිවරයා හැටියට කටයුතු කරන කාලේ 2025 පෙබරවාරි 28 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවටගෙන සැකකරුවන් ලෙස නම් කරලා තිනවා. ඒ නඩුව තමයි මේ ඉදිරියට ඇදෙමින් යන්නේ. මම අරුණ පත්‍රයෙන්ම තව කාටුන් එකක් උපුට ගන්න කැමතියි. අද මේ සිදුවීම පිළිබඳව ප්‍රවෘත්ති පත්‍රවල වාර්තා වෙලා නැහැ. හසන්ත විජේනායකගේ කාටුන් එකේ තියෙනවා මේ මතර පාර්ලිමේන්තුවේ කතානායක මේ අසුන වගේ එකක් තියෙනවා. එතන කණ්ණාඩි දෙකක් දාපු දැන් ඉන්න වර්තමාන කතානායකතුමාගේ පෙනුමට යම් විදිහකින් සමාන කෙනෙක් පුටුවේ ඉඳගෙන ඒ පුටුවට උඩින් ෂවර් එකක් තියෙනවා. ෂවර් එක ඇරලා ඇඟේ ඇඳුමක් නැතුව, يعني උඩුකය විතරයි, මේ කතානායකතුමා වගේ පෙනුම තියෙන කෙනා නානවා. ෂැම්පු සහ කන්ඩිෂනර් බෝතල් දෙකකුත් තියෙනවා. ඊට ඉස්සරහින් මට හිතෙන්නේ මේ සභානායකතුමා වගේ පෙනෙන කිසියම් කෙනෙක් කර්ටන් එකකින් කතානායකතුමා වගේ පේන කෙනා නාන එක වහගෙන ඉඳ ට්‍රයි කරනවා කියලා තමයි මේ කාටුන් එකේ දැක්වෙන්නේ. හොඳයි ඉරේ දෙකත් ඔන්නව තමයි අද දවසේ පත්තරවල විස්තරාචාරය. ගිහිල්ලා එන්න.
0: සුබ
4: දවසක්. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ද පත්තරේ.
1: අනුග්‍රහය.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.

0: क्या था टॉप स्टोरी।
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි අත්අඩංගුවට. ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි අතුරුකිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා පැදවූ මෝටර් රථය පදිකයෙකුගේ ගැටීම හේතුවෙන්. පොලිසිය පවසුවේ ඒ රාත්‍රියේදී පනාගොඩ ප්‍රදේශයේදී රිය අනතුර සිදු ඇති අතර සිදිහෙන් තුවාල ලැබූ පදිකයා හෝමකම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි. සිදිහ පිළිබඳ වැඩිතර පරීක්ෂණ අතුරුකිරිය පොලිසිය මගින් ක්‍රියාත්මකයි. දැන් විදෙස් පොතක්. ඉරාන යුද්ධය අටවැනි මාසයට පිවිසීමත් සමග ලෝකයේ තෙල් සංචිත සැලකියුතු ලෙස අඩුවී ඇති බව කර්මාන්ත ශ්‍රේෂ්ඨයේ ප්‍රධානීන් පවසනවා. ඔවුන් ප්‍රකාශ කළේ මැද පෙරදිගින් තෙල් සපයීමට යළි බාධා ඇති වුවහොත් එහි බලපෑමට මුහුණ දීමට ලෝක වෙළඳපොළට ඇති හැකියාව අඩුවී ඇති බවයි. එවැනි තත්ත්වයක් ඇතිවන සෑම අවස්ථාවකදීම තෙල් මිල ඉහළ යාමේ අවධානමද වැඩි වී තිබෙනවා. මැද පෙරදිගින් ලැබෙන බොරතෙල් සපයීම යුද්ධයට පෙර මට්ටමට යළි පැමිණ ඇති බවට ඇතම් ඇස්තමේන්තු පළවුණා. එහෙත් නැව් ප්‍රවාහනය, වෙළඳ මාර්ග සහ තෙල් ප්‍රවාහන නැව් සඳහා වන වියදම් තවමත් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි විශ්ලේෂකයින් සඳහන් කළේ. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල මෙවර විට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 102ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 89.62ක් ලෙස සටහන් වුණා.
0: අනුග්‍රහය
2: සර්, මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර්, ගියර් මාරු කරද්දී පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ට් ඉන් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී

0: ඔයාට ආයිත් පාරක් උපදිනවනම් ඔයා උපදින්න ආසා රටක් තියෙනවද? ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ.
1: මම සිංගප්පූරුවේ උපදින්න ආසයි.
0: සිංගප්පූරුවේ උපදින්න ආසයි.
1: Yes.
0: මම නව සීලන්තේ උපදින්න ආසයි.
1: Ah, okay.
0: හරි.
1: එහෙම හරි ගවන්න. එහෙමද?
0: ඔයාට නම් ඉතින් ඒක කිසිම ඔලක් නැහැනේ. මට පුරුදුත් නැහැ හරකෙක් වෙලා.
1: මම ඔයාලට කියලා දෙන්නම්.
0: හරකෙක් වුණාම කොහොමද? මේක රීසර්ච් එකක් කරලා තියෙනවා. ලෝක උපත් අනුපාතිකය අරගෙන රීසර්ච් එකක් කරලා තියෙනවා. ඇයි හත් දෙයියනේ අපි එහෙම රටක එහෙම උපදින්නේ නැත්තේ?
1: යා ඕකේ.
0: දැන් වා හිතන්න දැන් මේ මොහොතේ ළමෙක් උපදිනවා කියලා. මේ මොහොතේ. දැන් වාට ඒ අතරේ පුළුවන් හොයන්න ග්ලෝබල් බර්ත් රේට් එක හොයන්න පුළුවන්.
1: ඕකේ.
0: මං හොයන්න. වලහල මිනිත්තුවකට ළමයි කීයක් මේ ලෝකෙට ජනිත වෙනවද කියලා.
1: හරි.
0: එතන ග්ලෝබල් බර්ත් රේට් එක හොයන්න. එතන යතරේ මම කියන්නම් මේ වෙලාවේ උපදින ළමෙක්.
1: Yes.
0: ආසියාතික රටක උපදින්න තියෙන සම්භාවිතාව
1: 149යි.
0: හම්බුණා?
1: ඔව් හම්බුණා. ආයෝ ආයක කියන්න පඩම් මට.
0: ආසියාතික රටක
1: Yes. උපදින්න පුළුවන් සම්භාවිතාව 100ට
0: ලෝකේ හැම තප්පර 2.4කම සැරයක් ළමයෙක් උපදිනවා කියලා කියනවානේ.
1: හරි නේ.
0: වැඩක් කරන්නේ නැහැ.
1: දවසකට ගත්තොත් ළමයි අම්මෝ 363,000ක් උපදිනවා දවසකට. ඊට පස්සේ අව එකක්
0: කියනවා පැයකට. පැයකට 15,100ක්. පැයකට ළමයි 15,100ක් මේ ලෝකේ උපදිනවා පැයකට.
1: මිනිත්තුවකට 252ක්.
0: කොහොමද ඉලක්කමක් නේ?
1: කනඩ 252ක් ඉපදිලා
0: මිනිත්තුවකට. ඉතින් වා හිතන්න අපි මේ කතාව කියලා ඉවරනකොට ළමයි 1000ක් විතර
1: ඉපදිනවා.
0: කම නෑ නෑ කයි ලෝකෙ.
1: මේක කියුට් අනේ කියුට්. Yes.
0: ඉතින් ළමෙක් ඉපදුනාම ඒ ළමයා ආසියානු ළමෙක් වෙන්න තියෙන සම්භාවිතාව
1: 149යි.
0: ඒ ළමයා අප්‍රිකානු සම්භාවයක් තියෙන ළමෙක් වීමේ හැකියාව 135.9යි.
1: හරි.
0: දෙකම ළඟ ළඟ.
1: ඕ.
0: ඒ කියන්නේ උපදින ළමයින්ගෙන් අපි ගත්තොත් එහෙම 75%ක්ම එක්කෝ අප්‍රිකාවේ උපදිනවා.
1: එක්කෝ ආසියාවේ.
0: මම බලන්න chances අඩුයි. ආයේ ආසියාවේ. එහෙම නැත්නම් අප්‍රිකාවේ. 75%ක් විතරම.
1: ඉතුරු ටික දරනට වල්ලලා.
0: අහන්නකෝ. දැන් ඕස්ට්‍රේලියාවට යන්න මොන දතක් කනවද? ඕස්ට්‍රේලියාවේ ළමෙක් උපදින්න තියෙන හැකියාව මේ වෙලාවේ 100.5යි.
1: ඒ වෙන්න බෑ වෙන්න බෑ.
0: 100.5යි. විශ්වාස කරන්න. විශ්වාස කරන්නකෝ.
1: එහෙම කොහොමද එන්නේ?
0: එහෙමන වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද අපි ඕස්ට්‍රේලියා යන්නේ? ඕස්ට්‍රේලියා යන්නේ ඈනේ.
1: It's not fair.
0: හරිද?
1: හරි.
0: යුරෝපේ වලමුකෝ. 104.6යි. ළමයි 100ක් උපදිනකොට ළමයි 4ක් විතර තමයි. 4 කෝයි තව 0.6ක ළමයි කෝයි.
1: ඉපදින.
0: 0.6 ළමයා පොඩි.
1: අඩු මාසෙන්.
0: සම්පූර්ණ වෙනවා චුට්ට පොඩි ළමයි.
1: ඒක කොහොමද අනේ?
0: හරි හරි ඇමරිකාවලම ඇමරිකාව.
1: හරි.
0: ඇමරිකාවේ 103යි. 100ක් උපදිනොත් දැන්.
1: හරි.
0: දවාක මිනිත්තුවකට ළමයි 256ක්ද? මතක නැහැ කියන්නකෝ.
1: 252ක්.
0: 252ක්. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම විනාඩි 20කට විතර ළමයි 100ක් විතර උපදිනවනේ යන විදිහ නේද? විනාඩි 15කට 20කට විතර නේද?
1: Yes.
0: අපි නම් එහෙම හිතමුකෝ.
1: ගාන හදාගමුකෝ.
0: ඔව්. අපි නම් එහෙම හිතමු විනාඩි 5

0: ලොකට ළමයි සීයක්
1: හරි.
0: ඒක ළමයි තුන් දෙනයි ඒ ඇමරිකාව උතුරු ඇමරිකාව උපදින්නේ. දකුණු ඇමරිකාව 107ක්. දකුණු ඇමරිකාව. දකුණු ඇමරිකාව ඉතින් අර
1: එච්චර
0: ලොකුවට මේවා කරන්නේ නැහනේ. ඒකනේ වැඩේ මං
1: කියන්නේ. ඇමරිකාවනේ අපිට ඕනේ 103.
0: උතුරු ඇමරිකාව සීන්නේ අපිට ඕනේ. ඕස්ට්‍රේලියාව එක බලන්නකො.
1: දශම ගානක් නේ.
0: දශම පහයිනේ මෙයා.
1: හරිද? දශම
0: පහයිනේ.
1: මේ හිබුදුන එක ගැන දැන් හිතාගත්තද?
0: ඒ ළමයි 100ක් හිබුදුනාම එක ළමෙක් උපදින්නෙත් නැහනේ. 100ට එකක්වත් නැහනේ. ළමයි 200ක් උපදිනකොට තමයි ඕ ඥාන්ත ළමේ
1: මෙල්බර්න්
0: විතරයි දන්නේ නේද?
1: මෙල්බර්න්.
0: ඔව් තාම නන්ද
1: සිඩ්නි.
0: ඔව්. මෙල්බර්න් සිඩ්නි ඔයිද?
1: ඒගොල්ලන්ගේ මේක නගරේ මොකක්ද?
0: ද මගෙන් අහන්න එපා. ඔයා දන්නවා කියලා මේ කියන්නේ. මගෙන් මොකක්ද අහන්නේ?
1: හරි මෙල්බර්න් සිඩ්නි.
0: ඔතර තමයි ඉතින්. මෙල්බර්න් සිඩ්නි පර්ත්.
1: පර්ත්.
0: ඔව් ඉතින්.
1: උතුරු පර්ත්.
0: උතුරු පර්ත්.
1: දකුණු පර්ත්.
0: උතුරු මෙල්බර්න්. උතුරු කුරු දිවයින.
1: කොච්චර දිනවද අනේ? නීනු කොන දිග පර්ත්.
0: අනේ.
1: අනේ ඉතින් ඉන්නු.
0: ඉන්නවා තමයි මේ ඉන්නේ. කේක් ගෙඩිය වගේ.
1: මම ඕස්ට්‍රේලියාවේ නෙමෙයි මම ලංකාවේනේ.
0: හිට බලවල් ලොකු ඉතින් කියන දේවල් ඉතින්.
1: මම මේ ඔයා කියන්නේ.
0: දැන් ඔයා මේ ඕස්ට්‍රේලියාවේ වෙන්න ඕනේ ඕස්ට්‍රේලියාව ගැන දැනගන්න. මෙන්න මේකෙන් පහක් රටකට හිටියාම ඇති. වැඩ වෙලා තියෙන පහකට වැඩි ඉන්නවා.
1: පහකට වැඩි ඉන්නවා.
0: ඒක නේද?
1: රේඩියෝ වලම ඉන්නවා 40 50ක්.
0: කතා කරලා වැඩක් නෑ. ඒකනම් තමන්ගේ පම්පෝරිනුයි කියන්නේ. මේ මාව මේ කොපි කරනවා මේ මේ මේ කොපි කරනවා අපිට වැඩි හොඳට කරනවා දැන් මේක. ඒකද වැඩි?
1: I don't care.
0: I don't care.
1: ඒ ඇත්තටම ඕක ඇත්තටම සමීක්ෂණකින් වාර්තා වුණ එකක්ද?
0: නෑ මං ගෙදර ඉන්න ගමන් අපේ වයිෆුයි මම හොයාගත්තා. සමීක්ෂණවත් කන්නේ
1: නෑ.
0: ළමයි 200ක් උපදින්න ඕනේ ලොක්කයි ඔස්ට්‍රේලියාවේ එක්ක ළමෙක් මෙව වෙන්න මොනවාදනේ ඔස්ට්‍රේලියාවේ දෙමව්පියෝ කරන්නේ ඔහොම නම් බෑ
1: හැබැයි මෙහෙමයි දැන් අනේ හරි
0: මොකද කියන්නේ කියේ
1: නෑ නෑ මම බැලුවේ ඉතින් අපි ආසියාවමනේ කියලා
0: මම බැලුවේ ගත්තා ඔන්න කියන්නවිලා කියන්න තුන් ඉන්නව නේද රස්සාවෙන් පව අස් කරන්න
1: හිතන්නේ නෑ නෑ මම හිතුවේ දැන් ඕස්ට්‍රේලියාව ගත්තම ඉතින් ඒකයි ආසියාව කොමරිය සෑහෙන ලොකුයි නේ ඉතින් එතකොට ඒ දෙක සාපේක්ෂව බලනකොට ඉතින් එහෙම වෙන්න පුළුවන් කියලා නිකන් හිතනවා ඒත් ඉතින් ආයෙත් මහද්වීප විදියට ගත්තොත් ඉතින් ඕස්ට්‍රේලියාවත් මහද්වීපයක් නේ
0: එතකොට තවම කියන්නේ
1: එතකොට ඉතින් ඒක
0: සෙනග අඩුයි ඒවයි ඒ කරලා තරව මේවා වීසා ප්‍රශ්න දාලා එනෙඋන් ටික ගන්නෙත් නැති මට්ටමට මේ යන්නේ
1: මේ මිනිස්සු නැති වෙයි ඕස්ට්‍රේලියා මෙහෙම ගිහිල්ලා
0: නේද ඉතින් මේ මෙහෙන් ඉගෙන ගන්න යන ළමයි ටිකට
1: ඌ එක එකනේ
0: ගේම් අදිනවනේ නේද
1: ඒකනේ අනේ
0: ඉතින් එකාතකට ඇත්ත දැන් ඊයේ පෙරේද අපි ප්‍රංශයේ තත්ත්වය බලන්නකෝ
1: ඔව් අර ගිනි මේවා කරවෙවනේ
0: තේන්නා නේද
1: yes good
0: ඉතින් ඒගොල්ලෝ කියනවා මේ මාස් මයිග්‍රේෂන් වලට ඔළුව නමලා ඉඳලා සමූහ වශයෙන් සංක්‍රමණිකයෝ තමන්ගේ රටට ගත් එකේ විපාක තමයි අපි මේ විඳින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා ඕ උඹලට හොඳ පාඩම් ඔය මාස් එහෙම නැත්තම් සංක්‍රමණික බුරුතු පිටින් සමූහ වශයෙන් සංක්‍රමණිකයෝ ගේ අස්සට දාගෙන
1: හරි
0: දැන් කනෝ කනෝ කියනෝ කනෝ කනෝ කියනෝ ඇත්තටම ඒ ඇතින් ලංකාවේ මිනිස්සු හොඳයි
1: හරි
0: රටකට ගිහාම ඒ රටේ තියෙන නීති රීති සහ ඒ සංස්කෘතියට අනුරූපීව ජීවත් වෙන්න අපේ මිනිස්සු හරි ඉක්මනට හැදගහනවා.
1: ඒක නම් ඇත්ත. ඔව්.
0: ඒ ලේසියෙන් ශ්‍රී ලාංකිකයෙක් පිස්සු කෙලපුවා ඉන්නවා. නමුත් සමූහ වශයෙන් ශ්‍රී ලාංකිකයෝ රටවල් වල පිස්සු කෙලලා නැහැ.
1: ඕ ඒ ආඩම්බරය ලංකාවට තියෙනවා.
0: ඒක තියෙනවා.
1: Yes.
0: ඒක තියෙනවා අපි ගාව.
1: ශ්‍රී ලංකන් කිව්වම නිකන්
0: ඒක ලංකාවෙන් එළියට ගියාම ඒක ඉන්නේ අපිට.
1: නැහැ හිතන්නකො දැන් මම මෙහෙම ඉන්නවා මම හොචිමින් ගියාම මෙහෙම නෙමෙයි අරවින්ද. මම හොචිමින් ගියාම
0: ඒ විදියට පාරවල් අතු ගන්න පවා ඒක නෙමෙයි නේ.
1: ඔව් බිම වෙන කවුරුරි කුණු දාලා ගියත්
0: ඒක පවා හොර ඒක තමන්ගේ බෑග් එකේ දාගන්න.
1: ඔව් ඒක දැකලා එහෙන් කිව්වොතින් ආ මෙයා හොඳ කෙනෙක් මෙයාට දෙන්න ඕනේ අපේ රටේ PR එක කියන්න බෑනේ රටවල් වලට ගියාම.
0: යා PR එක දෙයි කියලා හිතලා තමයි මේ කුණු අහුලන්නේ.
1: කවුරුරි කලන්ති දාන්න වගේ આવත් මේ හොචිමින් හන්දියේ ඉන්නේ. හොචිමින් වල අනිත් කෙළවරේ තමයි කවුරුරි ආච්චි කෙනෙක් කලන් මේ දුවනවා. ගිහිල්ලා බේර ගන්නවා උදව් කරනවා. අපි වෙනස් වෙනවා වෙන රටවල් වලට ගියාම.
0: ඔන්න ඊපෙරේදත් අපි දැක්ක මේ මේ මේ දකුණු කොරියාවේ එයක් ගිනි ගන්නකොට ආච්චි කෙනෙක්ව බේරගෙන එමෙම කළා. ආන් හම්බුණා පීආර්ද කොහෙද? පීආර්ද සිටිසන්ද මන් දන්නේ. ඒත් ලංකාවෙක් කරපු නම.
1: අඩම්බරයි.
0: නේද?
1: යස්.
0: මටත් ඉතින් එක එක දේවල් හිතෙනවා ඉතින්
1: මටතර කොරියා ගියාම අම්මෝ. ආච්චිලා
0: මට ගෙදරකට ගියා. ගිනි තියන්නවා වගේ හිතෙනවද ගෙදරකට?
1: ගිනි ගත්තේ නැහැ නේ බලන්නකො.
0: නේද? ගිනි ගන්නකන් තමයි ඉන්නේ බේර ගන්න. ඒකට ඔයාව බේර ගන්න රටේ මිනිස්සුන්ට එන්නේ නැහැ. මේ වගේ වanan ඉතින් රයිට්. අපි හොචිමින් ගැන කතා කරමු. අපි කතා කරමු හොචිමින් යන විදිය ගැන.
1: හරි.
0: ඒක වැදගත්. අපි වියට් ජෙට් ගැනයි දැම්මේ අපේ කලබලේ. ඩොලර් 90 ඉඳලා ඔබට වියට්නාම යන්න පුළුවන්. ඩොලර් 90යි. ගාන හතලා බලන්න.
1: හරි.
0: ඩොලර් 90ට කොහෙද අපි රටකට ගියේ? ළඟදි ගියාද ඒ වගේ ගණන් වල රටවලට?
1: හිතා ගන්නත්
0: බෑ. යන්න පුළුවන්. වියට්නාම් 10-15 ගමනක්වත් යන්න වෙයි.
1: හරි.
0: වියට්නාම් තරමකට බලා ගන්න.
1: ආ ඕකේ.
0: ඒ කියන්නේ මෙතන ඉඳලා අවුරුද්දක්ම ඔබට වියට්නාම්මයි යන්න වෙන්නේ. හොඳ දේවල් තියෙනවා වියට්නාම් වල. කොච්චර දේවල් තියෙනවද බලන්න. ඒ වගේම දේවල් තියෙනවා ගන්න. වියට්නාම් ගොඩාක් දේවල් නිෂ්පාදනය කරන රටක්.
1: සමහර කට යහනෝනේ වියට්නාම් කියලා තින් ෂොපින් කරන්න පුළුවන්. යස්. ෂොපින් කරන්න තියෙනවා.
0: ෂොපින් තමයි තියෙන්නේ.
1: ඔව් ඒකනේ.
0: ෂොපින් තමයි තියෙන්නේ.
1: යා.
0: ඇවිදින්න බලන්න තැන් ඕන තරම් තියෙනවා.
1: හරි ඕකේ.
0: හරිම ලස්සන දේවල් වියට්නාම් වල හැදිලා තියෙනවා. පොඩි ගම වගේ ගතියකුත් තියෙනවා.
1: ඔව් නේ.
0: සිටි එකේ ගම ගතියක් තියෙනවා.
1: යස්.
0: ගමේ ගියා වගේ ෆීල් එකකුත් එනවා.
1: හරි ඕකේ.
0: සිටි එක වෙනමම තැනක තියෙනවා. ඒවලගේ ડેස්ටිනේෂන් හරිම ලස්සනයි.
1: ආ ඕකේ.
0: සමහරට අපිට වගේ නෙමෙයි අපිටත් එහා ලස්සන මුහුදු තියෙනවා. ඒ මුහුදු වයින් කබාන හදලා තියෙනවා පුදුම ලස්සනයි.
1: ඕකේ.
0: දවස් දෙකක් ඉන්න පුළුවන් නම් ඔය තියෙන ගායවල් ඔක්කොම ගිහිල්ලා හරිම සාමකාමී හදවතක් ඔබට හම්බේ වියට්නාම් ගිහිල්ලා එනකොට.
1: ඔව් නේද? අපි කියන්නේ පොඩි ගානකට ෆ්ලයි කරලා පුළුවන් තරම් ඒ සල්ලි වියදම් කරලා එන්ජොයි කරන්න පුළුවන් රට ඇතුලේ හොචිමින් වියට්නාම් වල. ඉතින් ඒ යන ගාන තමයි අපි කිව්වේ ඩොලර් 90 ඉඳලා ඔයගලන්ට පියාසර කරන අවස්ථාවක් තියෙනවා වියට් ජෙට් හරහා.
0: ඉතින් වියජිත් සයිට් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. නිකන් වියට් කියලා ගහගෙන යනකොටම සයිට් එක ඇදෙනවා. මොකද ඒ තරම් පිරිසක් ඒ සයිට් එකට ලොග් වෙනවා. ඉතින් ඒගොල්ලොත් අම්මෝ අනිවාර්තේ දෙනවා ඒ ඩීල් මේ ඩීල් අර ඩීල්. බජට් එක ලයින් එකක් උනාට මොකද සනා කස්ටමයිස් කරලා මැච්චක් ගහන්න පුළුවන් සල්ලි ටිකක් බේරගෙන වෙනම ක්‍රමයකට. ඒක නිකන් ගියාම පොඩි එකාට පවා තේරෙනවා මෙන්න මේ වොත්ත මේ බුවණන් ඒක හම්බෙනවා මේකේ බුවණන් ඒක හම්බෙනවා.
1: හරි නයිස්. ඕකේ. ඕකේ.
0: ඔලයිට්.
1: කෝල් නව් මේ නම්බෙකට 0112 444 වියට් ජෙට්. දැන් රටවල් ගැන විස්තර ලංකාවෙන් දැන් කොහොමද අපි දැනගන්නේ? අපේ හච් කනෙක්ෂන් එක හරහා අපිට බලන්න පුළුවන් මොනවද තියෙන්නේ වියට්නාම් වල මේ දැන් අරවින්ද කිව්ව අරේ යන්න මෙහෙ යන්න අර ડેස්ටිනේෂන් එක ෂොපින් තියෙන සර්ච් කරලා බලන්න හච් 15 පැකේජ් එක දාගන්න. ඕගොල්ලෝ වැඩිපුරම යූස් කරන ඇප්ස් ටික ඔක්කොම දාලා එක පැකේජ් එකක් හදලා දීලා තිනවා හච්. ගාන තමයි වැදගත්. රුපියල් 1199යි මාසෙකටම යන්නේ. පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන් නියෝජිතයෙක් හම්බ වෙලා කරන්නත් පුළුවන් ඔන්ලයින් කරගන්නත් පුළුවන්. අනිත් එක තව වැඩිපුර 35GB හම්බ වෙනවා. ඊටත් අමතරව තව රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකකුත් හම්බ වෙනවා හච් වලින්.
0: දැන් මේක මතක තියෙන්න ඕනේ. අපි දැන් මගදී හම්බ වෙලා ඔබෙන් ඇහුවොත් එහෙම කියන බලන්න හච් පැකේජ් කියන බලන්න. යුවම apps 15කට කියලා එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ.
1: ඒ තරම් අපි දැන් කියලා දීලා තියෙනවා.
0: ඕකේ.
1: යා යා.
0: එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට දැන් ඔබ ඒක ඔබට හොඳටම හිතට ධාරණය වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට.
1: හරි.
0: අපි කොම්බැන්ක් ගැන පහුගිය දවස්වල කතා කරනකොට අපි කාරණා ගොඩක් කතා කළා. මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ CSR campaigns ගැන කතා කරනවා. සමාජ සුභසිද්ධිය උදෙසා තමන් මහන්සිලා හම්බ කරපු ධනය සාධාරණව උපයපු ධනය යට කරනවා. කියන්නේ මිනිස්සුන්ට බැංකුවක් විදිහට උදව් කරනවා විතරක් නෙමෙයි සමහර වෙලාවට කොමර්ෂල් බැංකුව පැත්ත බලාදී ආපු නැති මිනිස්සුන්ට පවා සිත සරසන වැඩ ගොඩාක් කරලා තියෙනවා.
1: ඔවුනේ.
0: පහුගිය දවසක කොමර්ෂල් බැංකුව කරපු වැඩක් තමයි සොයිසා කාන්තාරෝහලේ අංක 3-4 කියන වාට්ටු පිළිසකර කරලා අවශ්‍ය කරන පහසුකම් වැඩි කරලා සුව පහසු වැඩි කරලා ලස්සන කරලා ආපහු බාර දුන්නා. බාර දුන්න කියන්නේ ගෙදරගෙන ඇල්ලා හදලා මේ
1: නේ. එතනම
0: හදලා. මෙතන මේ සාමාන්‍ය මෙතන මේ අංක 3-4 වාට්ටු වල විතරක් දරු ප්‍රසූති 3000ක් විතර එනවලු අවුරුද්දකට.
1: හරි.
0: 3000ක් දරු උපදිනවා මේ මෙතන. සාමාන්‍ය පේෂන්ස් 5000ක් විතර වගේ මේකට ඇඩ්මිට් කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් දරුවන්ට අම්මලාට ආරක්ෂාව සුවපහසුව ඒ ටික ඔක්කොම ලැබෙන විදිහ තමයි මේක හැදුවේ.
1: හරි.
0: මේ වෙනකොටත් රජයේ රෝහල් 100කට වඩා වැඩි ගානකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල යටිතල පහසුකම් දිනු කරන්න adopting ambulance වැඩසටහන හරහා හදිසි වෛද්‍ය සේවාවන් ඔන්න ඔයගේ ගොඩාක් ඒවා කරලා තියෙනවා. මේක වටින්නේ ඇයි කියලා මම ඔබට අලුතින් කියන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. Tamanta ඍජුව ප්‍රතිලාභයක් හම්බෙනවා කියලා හිතන වැඩකට ඇරෙන මේක කාට හම්බ වෙනවද දන්නේ නැහැ කියන වැඩකට සමාජ සත්කාරයක් කියලා දාලා තමන්ගේ සල්ලි වියදම් කරන එක. ඒක ලේසි වැඩක් නෙමෙයි. ව්‍යාපාරයක් ඒක කරනකොට මහා පරිමාණෙන් කරන්නත් ඕනේ.
1: ඔව් නේද?
0: දැනෙන වැඩ නෙමෙයිවා. ඉතින් ඒවා කොම් බැංක් එක කරලා තියෙනවා කියලා මතක තියාගන්න. ඔබ කමර්ෂල් බැංකුවේ පාරිභෝගිකයෙක් නම් කරුණාකරුවෙක් නම් ඔබට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. මගේ බැංකුව එහෙම බැංකුවක්.
1: සතුටුයි නේ. ඔව්. මට අර බබාලා ගැන කියද්දි මතක් වුණේ අරවින්ද මාව හම් වෙන්න ඉන්නකොට එදා තාති ගෙදර ඉඳලා නැහැ. තාති විශේෂ රාජකාරියකට මෙහෙයුමකට ගිහිල්ලා තිබුණා.
0: හරිම අඳුරු දවසක්
1: විතර. අඳුරු දවසක් රාත්‍රියක්.
0: නෑ ගගා වහිනවලු.
1: වහිනවා. ඉතින් අම්මට
0: දැන් හරිම නරක දේවල් ගොඩාක් එක දිගට වෙච්ච දවසක් නේද?
1: ඔහිම තමයි නරක දේවල් අන්තිමට මාව හම්බුනාමනේ හොඳ වෙන්නේ ඔක්කොම මේව වෙලා ගස්වැල් මල් පිපිලා ඒව වෙලා
0: එහෙම නෑ මොකුත් වෙලා නෑ
1: ඊපස්සේ අම්මිට අමාරු වෙලා
0: දැන් මාව හම්බුනා කැඳ නැති වෙන වට්ටමටම ඒ කාලේ යනවලු
1: ඉතින් අම්මි තාත්තිගේ ෆෝන් එකට ගන්න තාත්ත බෑනේ හොරු අල්ලන්න ගිහිල්ලා තාත්තට ෆෝන් එක ඇන්සර් කරන්නත් බෑ
0: හොරෙකුට දෙන්න දුන්නා මේක ඇන්සර් කරන්න
1: ඊට පස්සේ අම්මා ටික අමාරුවෙන් එළියට ඇවිල්ලා අත දානකොට අනේ බජාජ් ත්‍රිවිල් එකක් අම්මයි
0: කියලා. අම්මා තනි වෙලා.
1: තනි වෙලා. ඔව්.
0: ඒකේ නෑ. ඉතල කිසි කෙනෙක් නෑ. අම්මි විතරයි.
1: අම්මි විතරයි. හරි. ඔක්කොම
0: රටේ.
1: ආච්චිලා ඇමරිකා ගිහිල්ලා. ඉතින් කවුරුත් නෑ ගෙදර. හරිද? ඉතින් දැන් මං හම්බ වෙන්නේ.
0: හොරණේ කොළඹවෙත් මේ ළඟදී.
1: හොරණේ ඉතලා. මොකක්ද මේ හොරණක්
0: කරන්නේ? හොරණ රත්නපුරේ. ඈ? ඒ වැත්තේ ඉතින් අර තෙනිම නේද? මනුස්සවාස මිනිස් කූටක් නිසි ප්‍රදේශවල ඉඳලා මේ ළඟදී තමයි නෑදෑයෝ ටික කොළඹාවේ දැන් දෙන්නේ උදේ ඉඳන් රෑනක රට ගියා. කවන්න නෑ
1: කවන්න. අම්මා කියලා දිනවා ඒ බජාජ් ත්‍රිවිල් එකේ අයියාට කියලා දිනවා අනේ මල්ලි මනන්ට
0: විපතක් වෙන්න යන්නේ.
1: ආව හොස්පිටල් එච්ච හොස් කියලා ඉදරයි කියලා.
0: හොස්කාල මේ වුණාද?
1: හොස් එනේ හමාරුයිනේ.
0: හම්බුනේ නැහැ. එතන හම්බුනේ නැහැ.
1: ඊට පස්සේ
0: හොස්කා මං එතනම ලැබුණා.
1: ගිහිල්ලා මාව මාව හම්බ වෙලා.
0: රටට නරක කාලයක් ඇවිල්ලා
1: මුළු ලෝකෙටම අන්නේදා තමයි වාසනාව උදාවනේ නිවේදනයේ උල්පත
0: මුළු ලෝකෙටම වාසනාව උදා වෙන්නේ නැති මොකද එහෙම වෙන හැම මොහොතේ හැමෝනේ එතනින් පස්සේ තමයි මේ සේරම දේවල් වෙලා තියෙනවා කියලා ඉතිහාස පොත්වල තියෙන්නේ
1: නිවේදනයේ උල්පත මතුණා මම ඉපදුණා හරිද ඉතින් එතකොට බලන්න අරවින්ද මගේ ඉපදීමේ ඉඳලම බජාජ් 3
0: පණ්ඩුකාභය කුමාරයාට වගේ බලලා දේහ ලක්ෂණ බලකොළ කාටවත් හොදක් වෙන්නේ නැහැ මේ ළමයා හින්දා.
1: නෑ හොඳයි. නෑ මින් පස්සේ ඉතින් අපි ඔක්කොම
0: මුළු මාධ්‍ය කලාවම ඉවර කරනවා මේ ළමයා.
1: ඉතින් thank you so much මට මේකට ස්තුති කරන්න අවස්ථාවක් හම්බ වෙලාම නෑ මම ඒක අවස්ථාවක් කරගන්නවා බජාජ් 3 wheel thank you. ඉතින් මට
0: ගාත බගතාද?
1: නෑ මගේ life story එක.
0: නෑ life story හදලා
1: තියෙන්නේ. හිමානවද නේ life story එක?
0: ඔව්.
1: හදලා නෑ. ඉතින් ඔහම තමයි මම ඉපදුනේ. හරිද? ඉතින් එතකොට
0: පුදුමයි ඔය කතාව අර බජාජ් පල්ස N160 එක හරිය වුණා නම් එහෙම බයිසිකලේ දාගෙන ගියා බයිසිකල නම් වුණා කියලා තමයි ඒ කතාව.
1: ඊළඟට අයි දවසක් බෙහෙත් ගන්න ඒක එහෙට මං කියන්නම් කොයි කතාව?
0: ආ
1: ඒක කියන්නම් තොන N160
0: බෙහෙතුයි ස්පිරිතාලේ තමයි.
1: ලෙඩෙක්. ඉතින් ඔගලනුත් මේ වගේ එක්ස්පීරියන්ස් ඇති ලයිෆ් එකේ ඕන තරම් අසනීපුණ වෙලාවක නැත්තම් හිතනකෝ ඉස්කෝලේ යන්න කැම්පස් යන්න ඉන්ටර්විව් එකකට යන්න
0: මේ රටේ කොච්චර දිනුන කියලා කවුරු මොනවා හිතාගෙන හිටියත්
1: හරි
0: පාරවල් නැත්තම් ඕන් තරම්
1: තියෙනවා
0: අර පොඩි මහනීර දිගේ හැරි ඉතින් බජාජ් ත්‍රිවිල් එක දාලා ඕන අහකින් ඇදලා ගන්න පුළුවන් බාණ්ඩේ ඉතින් දන්නවනේ ඒක හැටි
1: ඒක නම් ඇත්ත
0: සමහර ලාට ගමකටම වයින් එකක් තියෙනවා ගමකටම තියෙනවා සිරිල් අයගේ බජාජ් ත්‍රිවිල්
1: එක
0: ඒක තමයි මැච් එක
1: අනිවාර්යෙන්
0: ගමටම සෙත සලසන ඕන දෙයකට සිරිල් අයට අතාරනවා සිරිල් අයට අතාරනවා බජාජ් දෙකේ යනවා බජාජ් දෙකේ යනවා ඈ වලට යනවා හන්දියට යනවා හදිසියකට හිට මෙහෙට දුවනවා ඒ වගේ තින් ඒ වගේ ස්ටෝරිස් තන් ලක්ෂයක් හොයාගත්ත හැකි ලක්ෂයක් හොයාගත්ත
1: හැකි තරන් ජීවිතයට ළඟයි බජාජ් 3 wheel
0: ඉතින් මේ වාහනයක් එකපාරටම තමන්ට ගන්න බැරි මිනිස්සු තමන්ගේ මුලින්ම වාහන අත්දැකීම හුඟක් වෙලාවට බජාජ් 3 wheel එකකින් පටන් ගත්ත එකක්
1: යා
0: ඒක අපි දැකලා තියෙනවා අපරාධ කියන්න බෑ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමත් ඒ වගේ වාහනයක් ගන්න මිනිස්සෙකුට
1: හරි
0: සර්විස් එක ගේ දොරකොට තියෙන මට්ටමටම හදලා තියෙනවා. ලංකාවේ කොහේ ගියත් බජාජ් නියෝජිතයෙක් ඉන්නවා කියන
1: හරි
0: ඒ ට්‍රස්ට් එක අපි ගාව තියෙනවා. ඒක කන්සෙප්චුවල් නෙමෙයි, ඒක වර්චුවල් නෙමෙයි, ඒක ප්‍රැක්ටිකලිම තියෙනවා. හැම ගමකම නගරයකම බජාජ් බජාජ් එකේ වගකීම බාර ගන්න කෙනෙක් ඩේවිඩ් පීරිස් එකෙන් දාලා තියෙනවා.
1: සහනයක් හිතට.
2: රස පදමට සිත. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: සිනාම මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත්
7: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114700550
8: අමතන්න. දැන් හොඳනම් ඉන්නේ හොඳයි.
9: ඔයා වගේ හොඳ කෙනෙක් කුඩ කනදිරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජික.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
12: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි. 0.71 0.77 666. මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි.
15: Bajaj Pulsar N160, superima performance, superima sporty look, dual channel ABS, gold USD fox, David Pirie's Motor Company Private Limited within. Amatanna 0.11 0.77 666.

0: හොඳම එක්ස්පීරියන්ස් එකකට නැල්වත්ත බට.
1: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
2: අවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: දුබයි ක්ලීනින් සහ හවුස්කීපින් රැකියා කාන්තා පිරිමිද පිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.

0: Angelika Vardır Textiles.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
2: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට

0: பாசம் பாதமிட்ட சீதா 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
4: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19/27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන් සුතින්.
8: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රථය බජාජ් 230cc මාදිරි වලින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ලෙසින්
9: රත්තරනින් බැබලෙන්න කුලිය නැතු චේන් ගන්න ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නැවතත් රන් මිලට පමණක් චේන් මාස 24 දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබත් පැමිණෙන්න ස්වර්ණමහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
10: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම්පාටින් ACL Fireguard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමිය
11: හදිල්ස් වුඩ් සිටි 43 වැනි සංවත්සර සමරුඹ වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගෙල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න Cargills for
12: freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
13: අදම combank.lk වෙත පිවිසෙන්න.
14: උසස් පිළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය ICBT campus එකෙන් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4700 778 ICBT campus ඔබේ ජීවිතේ අරබුමයි
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ

0: යවන කාලේ
1: අපි මෙතන
0: ඉස්සර වාසන අවුරුකා බාන්න ඕනේ මගේ
1: බලන්න
0: ගන්න ලොතරැයි 100ක් මං අද රුපියල් 4000ක් කියයි
1: හරි
0: ඔබ මතක තියාගන්න හදිසිය මම හෙට ආවේ නැත්තම්
1: හරි ලෙඩ වෙලා
0: හෙට මං ආවේ නැත්තම්
1: හරි
0: එකෝ මැරිලා එහෙම නැත්තම් බොරුවට දුක් වෙන්න බෑ
1: අනේ මගේ
0: නෑ ඔයා දුක් වෙනවා ඇති දුක් වෙන්නේ මං කියන්න මම හේතුවක් කියන්නම් ඔයා දුක් වෙන හේතුව මං කියන්නම්
1: මොකද මං දුක් වෙන
0: මට හදුවක් නෑ හොස් ගෑවොත්
1: ඔයා හදුවක් නෑ
0: හරි ඔකේ
1: දුකයි දුක්යි
0: නෑ
1: අනේ දුකයි මේ ෂෝ
0: සමහර නයින්ට වැඩේ තේරෙන්න පණික්කිය මැරෙන්න ඕනේ
1: අනේ දුකයි දුකයි
0: ඔයා අහලා තියෙනවද පණික්කිය වරපු නයාගේ කතාව
1: අහලා තියෙනවා
0: වලන පණික්කිය දන්නවද ඔයා?
1: පණික්කිය.
0: ඔය දන්නා නෑ. නෑ
1: දන්නෝ නෑ මමනේ.
0: ඉතින් පණික්කිය නෑව නට ඕනෝ.
1: Yes.
2: ඉතරි දුනාදෝ එස් දෙකේ දෙකේ. යම්මද ආදවිගේ නියමියා.
0: කින පිටරක් දෙනෝ නෑ.
1: හරි.
0: නෑ නට නට
1: පිටරක් කනෝ.
0: නෑ කල්පනා කරනවා මූ හැමදාම නලාව ගහලා මම නටනවා මේක මූ නලාව ගහලා මට බිත්තර ඇදෙන මූ ඔක්කොම සල්ලි ටික ගන්නවා ඔය සල්ලි ටික ඔක්කොම දුන්නා මට බිත්තර කීයක් කන්න තිබ්බද
1: yes yes
0: නෑ කුමන්ත්‍රණ කරලා
1: හරි ඔකේ
0: ඉස්සුවෙන් වගේ ඇවිල්ලා පණික්කයට දෂ්ට කරා
1: හරිනේ
0: පණික්කය මල
1: හා ඊට පස්සේ
0: නෑ තනියම නටන්න ගියා බස් ස්ටෑන්ඩ් එකේ
1: සද්දයක් නෑ
0: නෑ නටනවා
1: නෑ නටනවා
0: එම නායක කියලා මිනිස්සුන්ට පේන මොකද්ද?
1: නටනවා.
0: නායක බස් ස්ටෑන්ඩ් එකට වෙලා මෙහෙම ඉන්නව දරණේ ගහලා. බුදු රම්මෝ කියලා පොළු වරන්
1: නෙළුවා.
0: නායාට පණික්කිය කරලා දානවා.
1: ඉතින් ඉඳන් නායාගේ අතපය නෑ. ඉතින්
0: මට
1: දුකයි ඉතින්. මොකද කරන්නේ?
0: ඔයා මිස් අහලා තියෙනවද පණික්කිය මරපු නායක කතාව?
1: නෑ.
0: දැන් දෙකන කලින් කිව්වේ
1: ඒක මේකට සම්බන්ධයක් නැහැ ඉතින් සම්බන්ධයක් තියෙනවා මට දෙන්නට
0: මතක තියාගන්න. තමුන් ඉතාලම හොඳින් මතක තබා ගත යුතුයි.
1: හොමතක යූ.
0: හරිද?
1: හරි.
0: ඔහොම ගෙදරනෙල වට්ටිය වගේ මෙතනට ඇවිල්ලා ඉඳගෙන ඉන්න කරන්න හම්බෙන්නේ නැහැ එදාට.
1: නෑ අයියනේ මොකද මට දුකයි.
0: මේ කම්මල් රස්තාව තමයි තමුන් නෑර තනින් කරන්නේ.
1: හරි මෙහෙම කියනවා ඔයාට මොකක් කරුණා මට මමත් මේවා.
0: සති පූජාව කරන්න ඕනේ සති පූජාව අපේ වයිෆ් කරගන්න පාඩු
1: ඉන්න ඔයා හදිසිය හෙට ආවේ නැත්තම් අද ලොතරැයි සෙට් එක අරන් හිටා
0: මම මට නයා කාලා මම මට නයා ගහලා
1: හරි ඔකේ
0: එහෙම නැත්තම් මට ලොතරැයි ඇදිලා
1: yes ඔයා වාසනාවන්ත
0: මට නයා ගහලා
1: හරි
0: එක්ක ඔයාට නයා ගහලා
1: හරි මට නයා මම නී නයා
0: නයාකට පවා තව නයෙක් ගන්න
1: විස වෙන්න ඉඩ තියනද හරි කොහොම වුණත් අපි කතා කරන්නේ ආයු බෝ ලොටරි එක ගැන NLB එකේ මේක තමයි අලුත්ින්ම

0: red lotteries mama I'm going to buy today
1: definitely nice
0: let me see sathi dawas hatama dinun adina palani tagat 105k 50000k 25000k 2000000k 200000k 80ක් 40ක් 25000ක් 1000ක් 500ක් 120ක් 80ක් 40ක් 40ක් ආදි වශයෙන් දිනුම් අවස්ථා 15ක්ම නම් කරලා තියෙනවා ලේසියෙන් ඔබ පරාද වෙන්නේ ලොතරැයි පහක් ගන්න
1: ඕකේ ෂුවර්
0: ලොතරැයි පහක්වත් ගන්න මං 100ක් ගන්න එකේ පහක්වත් ගන්න
1: ගන්න අද හොඳ දවසක්
0: ආයි බුලතරෙන් පහක්වත් ගන්න ඉතින් මොකද්ද මේ ඉතින් ඔය තරම් හිතන්නේ ඈ රුපියල් 200ට මොකද්ද ඉතින් ඔය තරම් කතා කරන්නේ රුපියල් 200 මොනවද කියන කරන්න පුළුවන් තේකක් බීලා අර මේකක් කරන්න බෑ කරන්න බෑ තේකක් බීලා මේ
1: පෑන්කේක් එකක් කන්න පුළන්ද
0: බෑ ඒ පෑන්කේක් එකක් කීයද දැන් කළුවගේ පෑන්කේක් අම්මා සල්ලි ගෙවෙත් නැද්ද
1: නැත්තේ වක්ත කොහෙද නැහැ 70 කරේ 80ක් කරේ පෑන්කේක් එකක්
0: කළුවගේ
1: යා කළුවා
0: මම නැහැ ඉතින් නේ දැන් තියෙන වේදම හිතේට කොහොමද නේ කරන්නේ මේ කළුව ගාව තියෙන පෑන්කේක් කරහයි කාලා බලන්න
1: ඉන්දියාප් එක කරහයි ඒකත් මේ අරවින්ද මට
0: ඉන්දියාප්පයි කරෝලයි මේවා ගැන නේ අපි කතා කරන්නේ අපි කතා කරන්නේ ලොතරැයි ගැන කතා කරන්නේ සිද්ධ වෙන දේ මං කිව්වේ මගේ ජීවිතේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කොයි වෙලාවෙද කියලා කියන්න බෑ මේ යන විදියට කොයි වෙලාවෙ මම ලක්ෂපතියෙක් වෙයිද කියලා ඕලන්ට හිතා ගන්නවත් බැරි වෙයි
1: මගේ ලයිෆ් එකත් කොයි වෙලාවෙද කියලා
0: නෑ ජාතික ලොතරැයි මන්නේ ලොතරැයි ගන්න එහෙමයි ගන්න
1: හරි NLB
0: ආයි බෝ හරි ඒගොල්ලන්ගේ තව තියෙනවද ලොතරැයි
1: මගේ ජීවිතෙත් කොයි වෙලාවෙද කියලා නෑ අරවින්ද හොඳ වෙලාවට මේ ළඟම කොළඹ නවලෝක හොස්පිටල් එක තියෙන පොඩි හරි මට මොකක් හරි මට දැනෙනවා සාමාන්‍යයෙන් මට ඉව තියනවාද මන්ද මගේ ඇඟේ මොකක් හරි වෙනසක් වෙනවා මට මාරු විදිහට දැනෙනවා සහ මම හිතනවා මම බෙහෙත් ගන්න ඕනි ඒකත් වටිනවනේ සමහරක් අය හරියයි ඕක හරියයි එහෙම ඉන්නවා
0: මට සාමාන්‍ය වට හිට අසනීප වෙන්න වගේ යනවනම් මට මේ අදම දැනෙනවා මට ඒක
1: නෑ තව සති දෙක තුනකින් මොනවා හරි වෙනවා වගේ මට දැම්ම දැනෙනවා
0: ඒක තමයි ඒ කියන්නේ මට තේරෙනවා ඔයාගේ ඒ කියන්නේ එන විදිහෙන් මට තේරෙනවා සිකුරාද අල්ලන්න යන්නේ වාඩුවා වාඩුවා ඈ ඈ අඩව අල්ලන්න යන්නේ සමුදට ඈ මට එනවා සෙනසුරාදාට හරි ඉන්නේ මං ඔයා වෙනින් මේ කතාවක් දෙකක් හොයාගත්තා කතාවක් දෙකක් හොයාගන්න මතක් වෙන ගැනට නිවාඩුවක් ඕනෙත් වෙලාට තමයි එතකොට පුදුම ආදරයක් තියෙනවා එතකම් මේ ෂෝ එක පොලිසියෙන්ද කරලා දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද අපිට ස්ක්‍රිප්ට් එකේ වන්නේ මේ වගේ කතා කියන්නේ
1: මීඩියා යුනිට් එකෙන්ද
0: ඒව දන්නේ
1: ඒව
0: නිවාඩුවක් යනවා මෙන්න පුදුම සෙනෙහසක් බොරු සෙනේ දබරෙටයි මෙවලම් මල්ල බඩ උඩ
1: රයිට් මගේ කතාව මට ඉදිරියට කරගෙන යන අවස්ථාව දෙන්න
0: අරවින්ද
1: පොඩි හරි ලෙඩක් පිළිබඳ ඉඟියක් Tamanට එහෙම ඉඟි එනවා Tamanගේ ශරීරේ මොකක් හරි අවුලක් වෙනකොට Tamanට පොඩි පොඩි ඉඟි එනවා
0: ඉඟියලා නේ රිදෙනවා
1: ඕ රිදෙනවා
0: කැක්කුම ගන්න
1: අපි ඕව ගණන් ගන්න අපි ඉන්නවා නිකන් යෝධයෝ වගේ නීල මහ යෝධයා වගේ අනේ මේක මොකද වකු කරු මොනවාදෝ දෙකක්ම තියෙන්නේ එහෙම කියලා ඉන්නවා එහෙම ඉන්න එපා
0: කොහොමද ඔයදන්නේ වකුගඩු කියලා ඒක හොඳ නිල මහ යෝධයෙක් දන්නේ
1: ඒ කියන්නේ මෙහෙම රිදෙනකොට
0: නිල මහ මෝඩයා තමයි එහෙම හිතන්නේ මොකද ඔයාට මේ බලලා ආ මේ වකුගඩු මොකද වකුගඩු වගේ එළියෙන් එල්ලලද තියෙන්නේ වකුගඩු
1: අපිට රෝග නිරීක්ෂණය කරනවානේ
0: කොහොමද ඔයා කොහොමද වකුගඩු කියලා දන්නේ
1: එහෙම තමයි මේ බඩ රිදෙනකොට වකුගඩු පපුව රිදෙනකොට හාර්ට්
0: අනේ මෙතන මලමිණිය වගේ දවසක් වකුගඩු මොකද්ද වෙලා වැටුනේ වකුගඩුද මොලේද හෘදේ වත්තුද කියලා හිතාගන්න බෑ අපි කාටවත්
1: මංගේ ගලක් ගලක්
0: කියලා ගලක් ගලක්
1: මංගේ වකුගඩු වල ගලක්
0: කවරේ ගලක් ගහලා
1: රයිට් කොහොම වුණත් ඒ එන වේදනාව
0: ගලන්නේ මේ වැටුනේ නේ
1: ලොකු එකක් ආවා
0: මෝ සිරාවට ගේකට අත්තිවාරමේ පැත්තකට දෙන්න පුළුවන්
1: අපි ඔක්කොම ගල් තියන තාතිලත් තියන
0: ඇතර දුෂ්ටයයට එනවද ඊ
1: කමන්න යන්නේ
0: පවුල
1: මේ එක නෙමෙයි මගේ කතාව අරවින්ද ඉතින් පොඩි හරි දෙයක් දැනුණොත් එන්නකෝ මේ කොළඹ නවලෝක හොස්පිටල් එකේ හැම දෙයක්ම තියෙනවානේ
0: අංක 1 කරුණාකරලා දොස්තර විභාගේ පාස් වෙලා නැත්නම් දොස්තරලා වෙන්න යන්න එපා
1: yes
0: සමහර ඒවා තියෙනවා නියපොත්තෙන් කඩලා අයින් කරන්න පුළුවන් ඒවා නියපොත්තෙන් කඩලා කොළඹ නවලෝක හොස්පිටල් එකේ මම දකින හොඳම දේ තමයි
1: හරි
0: රෝගේ විනිශ්චය කරගන්න තියෙන පහසුකම් ටික සහ දැනුම රෝගේ විනිශ්චය කරගන්න ගොඩාක් අය බෙහෙත් දෙනවා බ්ලයින්ඩ්ලි. ඒ කියන්නේ මට මතක් වෙන්නේම ඔය අපි ඔය අතීත කතාව දුටුගැමුණු රජතුමාට
1: හරි
0: මරණාසන්න මොහොතේ රෝණලිසය හැදුවා කියලා බහලානේ පෙන්නන්නේ සුදුරිදි වලින් ඇත්තටම හදලා නැහැනේ.
1: ඉවර කළා නැහැනේ.
0: ඒක කටයුතු ඉවර කළා තිබුණේ නැහැනේ.
1: Yes.
0: ඉතින් අපි සමහර වෙලාවට අපි අපේ හිතම දැන් ඒක නම් කරේ සද්දතිස්ස කුමාරයානේ. සහෝදරගේ හිත හදන්න. සමහරවිට අපි කොච්චර බොරු කරගන්නවද අපේ හිත හදන්න. ගිහලා ළඟම ඉන්න වංශ දොස්තර අල්ලලා ගන්නවා පේන් කිලර් එකක් ආයේ මුකුත් නැහැ. වෙන මිනිහෙක්ගේ වේදනාවක්වත් අමාරුවක්වත් දැනෙන්නේ නැති තරම්.
1: ඉතින් ඇඟ තියනවද නැද්ද කියලාවත් දැනෙන්නේ නැහැ. ඒ තරම් ඒක සැර එකක් ගන්නවා.
0: පේන් කියලා. ඉතින් හරි දොස්තර වෙනවා යා.
1: යස්.
0: ඇන්ටිබයොටික් එක දෙනවා. දෙපැත්තෙන් අල්ලලා උස්සන් එන්න ඕනේ පෙත්ත. එතර ලොකු. වනේ දාලා කොටලා සම්බෝල වලට හදලා කන ලොකු පෙත්ත. හරි සතුටුයි.
1: එකපාරින්ම හරි ගියා.
0: එකපාරින්ම හරි ගියා. එකපාරින්ම කොහෙලා හරි හරියනවා මම දන්නවා.
1: ඒක එක සැරයක් නෙමෙයි ජීවිත කාලෙම ඕකට
0: මොකද කරන්නේ? ලෙඩේ වහනවා.
1: යස්.
0: රෝග මූලය හොයලා නැහැ.
1: යස්.
0: කොළඹ නවලෝක හොස්පිටල් එකට ගිහලා ලෙඩේ මුල අල්ලගන්න. මුලට බෙහෙත තියන්න.
1: හරි.
0: වැඩේ ඉවරයි. කාලෙකට ඔබ වේදනාවෙන් නිදහස්. ඔබට අවශ්‍ය පේන් එකෙන් නිදහස් වෙන්නද?
1: අනිවාර්යයෙන්.
0: කොළඹ නවලෝක හොස්පිටල් එකට එන්න. රෝග නිදානය හොයලා බෙහෙත තියයි. ඕකේ?
1: යා.
0: ඕකේ.
1: සහනයක් නේද හිතට? රයිට්. අපේ ටීවී රූම් එක හදන්න ඕනේ අරවින්ද. ඒකට ලොකු ටීවී එකක් දාන්න ඕනේ. දැන් අර පහුගිය දවස්වල දැන් මං අහගෙන හිටියා Xiaomi ටීවී එක අපිට ගන්න පුළුවන්.
0: හරියට නම කියන්න ඕනේ.
1: Xiaomi.
0: Xiaomi ගන්නවා, Xiaomi ගන්නවා,
1: Xiaomi ගන්නවා,
0: Xiaomi නෙමෙයි Xiaomi.
1: Xiaomi. ඒක X වලින් ස්ටාර්ට් කරන්නේ. ඒ උනට ප්‍රොනවුන්ස් කරන්නේ
0: අපිට මොනවද කිව්වා? Xiaomi. Xiaomi නේද?
1: Xiaomi.
0: Xiaomi. නෑ. Xiaomi.
1: Xiaomi.
0: Pronunciation එක Xiaomi.
1: ලස්සනයි. Xiaomi. Cute.
0: නේ?
1: යා ඒකනේ.
0: පොඩි කාලයක අපේ රට අල්ලන්න කලින් Xiaomi ලෝකේ තියෙන සියලු දියුණු ශිෂ්ටාචාර නැල්ලුවා කියන්නකෝ. ලෝකේ දියුණු රටවල මම වෙනම Xiaomi showrooms දැකලා
1: තියෙනවා. හා ඔකේ.
0: ලංකාවේ නෑ. නමුත් Xiaomi brand එක ලංකාවට අබාන්ස් ගෙන්නනවා. ඕකේ.
1: ඕකේ.
0: හැබැයි TV industry එක නම් පොල් ගහ හෙලව වගේ හොලවලා තියෙනවා. හොලවලා තියෙන්නේ. බලන ටීවී වල ගණන් අඟල් 55 තමයි මගේ ප්‍රියතම.
1: අඟල්
0: 55 Xiaomi Pro 4K QLED Smart TV එක 169,999. QLED කියන එක ගැවුනොත් එහෙම දෙකමාර පයින්න ටීවී එකක් ඉස්සර. මට තාම හිතාගන්න හිත අදාහගන්න බෑ. මොන්දෝට කියවුවා ડોකියුමන්ට් එක. ඇත්ත 169,999 තමයි ඒක. අඟල් 43 Xiaomi Full HD Smart Google TV එක. කීයද? කීයද ඉතින්නේ? කීයද? කියන ගානක් කියන්නේ. කලින් අහලා තියෙන අය දන්නව? දන්නේ නැහැ. ලක්ෂිකාමාරක්වත් ඇති කියලා හිතන ඇති ඔකස්. 99,999. 99,000. Google TV එක. Xiaomi ලගේ. හරිද? අඟල් 32 Xiaomi QLED එක. ඒක Smart.
1: හරි.
0: Smart 59,999. Smart නෙමෙයි නිකම්ම නිකන් TV එකත් අඟල් 32 ඔයිට වැඩිය ගණන් කියනවා මගේ මතකේ මට රැඳී තිබෙනවා.
1: ඒක නම් ඇත්ත.
0: යන්නකො අබන් ෂෝරූම් එකට. කහින්න කහින්න ඔය කැස්සෙල් කරගත්තා කියන්නේ ආයි යන්න එනවා නවලු.

0: 朝パドムタシアター。カオロダンナカオロガンナウィシュワサニアランカベアンカケトリロドラテアバチャ
1: ージアンカデカタヴィシパンダハクデナエカマロタライヤ DLB ワーシサマングタワッタギカンダラワクアンカデケワーシマンタレ DLB ワーシ
2: サトトラサガナムスベナキャマママラサソラケナ
3: Fry RBD Polytel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානට
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
5: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බත් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
6: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
5: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
7: අඩුයි? අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
8: පේනවා පේනවා.
5: ඊළඟට තියෙන රසවත්ම කැලල MyWays app එකට bike, 3-wheel car, van මුලදීම register කරන driver partnersලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා.
9: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
7: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
5: අලුත් කසාදයක් පැද්දා
7: වගේ තී.
10: ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංක රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ
10: After levels Sri Lankawe top 5 tech graduate kenek wenna slit faculty of computing samaga ekathu wenna apply karanna pirisenna www.slit.lk slit evolve beyond
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක් අපාර්ට්මන්ට්ස් මිල රුපියල් මිලියන 50 සිට ඉහළට ඉක්මන් කරන්න මේ විශේෂ අවස්ථාව වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි 0.71.777.666 මේ ප්‍රයිම් ටයිම් කොන්දේසිය තමයි
18: Smart මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිතින්
19: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනරිතහනිය ලුතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
20: වවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
21: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද
22: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
21: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
22: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
23: Sri Lanka tour of Pakistan 2026.
21: විසයි විස තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
22: සියත TV තුලින් සජීවීව
21: දිනන ක්‍රිකට් නම්

0: කියා තා ටොප් ස්ටෝරි
1: ඉන්දියාවට අනතුරු ඇඟවීමක් ඉදිරි මාසවලදී ඉන්දියාවට විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඔහු පැවසුවේ එල්නිනෝ තත්ත්වය සහ පොහොර හිඟය එකවර බලපෑම හේතුවෙන් ආහාර සපයීමටද දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි. ගත වූ වසර 10ක කාලය තුළ ඉන්දියාවට ලැබුණු අඩුම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ මෙවර ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී. සැප්තැම්බර් අවසානය වන විට ඉන්දියාවේ ජලාශවල ජල ධාරිතාව අඩුවී ඇත්තේ සම්පූර්ණ ධාරිතාවයට වඩා 28%කින්. මහාරාෂ්ට්‍ර, ආන්ද්‍රා ප්‍රදේශ්, පංජාබ් සහ හරියානා ඇතුළු ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රාන්ත කිහිපයක දැඩි නියක තත්ත්වයක් පවතිනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ එල්නිනෝ තත්ත්වයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ප්‍රධාන ආසියානු රටවල් අතර ඉන්දියාව සිටින බවයි. එමෙන්ම ආහාර බිල ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියානු රටවල ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම සමාජ හා දේශපාලන ස්ථාවරත්වයටද අවධානමක් මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඇමරිකාව සහ ඉන්දියාව අතර අපේක්ෂිත වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්ද තවමත් එකඟතාවයකට පැමිණ නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියා පවසා ඇත්තේ ඉන්දියාව සමග වෙළඳ ගිවිසුමකට කඩිනමින් එළඹීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි. ඇමරිකාව සමග පවත්වන වෙළඳ සාකච්ඡා මෙවන විට ඉදිරියට ගෙන යාමට අපහසු තත්ත්වයකට පත්ව ඇති බව ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණය ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාව තියෙන එකම ජපන් බැට්‍රිය යවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරාබෙදා හැරීම දිගුකාලීන කාර්යක්ෂමතාවය හැක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරිස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයට ජපන් බැට්‍රිය 98.2 98.4

0: එහා පැත්ත ගෙදර ඉන්න ගෑල් ළමයට ආදරයක්
1: ගෑල්
0: ළමයට
1: ගෑනු ළමයට
0: ගෑනු ළමයට ආදරයක් ඇති වෙනවා. දැන් මේ පැත්තේ ඉන්න පිරිමි ළමයා ගන්නවා අබාන්ස් එකේ ඔඩියෝ සිස්ටම් එකක්. එයා අරගෙන කියනවා
1: යාබද නිවසේ ඇය ඉන්නේ. ඒක තමයි මිනිහා එනවා.
0: ඒ නැත් ගෑල් ළමයි පිරිමි ළමයි කාලේ එහෙම දුර දිග ඒවට නම් ඕනේ නෑ. ඒවයිපා ඒවා නරකයි. හරිද? එන මුදු ගෞවක ගෞමක
1: දුර වෙන්නේ.
0: ඔගලට ඒක සිං කරන්න පුළුවන්. හිතන්න දැන් තරහකාරයෙක් තමයි එහා පැත්තේ ගෙදර ඉන්නේ. එතකොට මොකද්ද හොඳ අරවින්ද සිං? කාගේද ගොන් වස්සා? ඒක හරියන්නේ නෑ නේ.
1: අනේ දුරවල එනවා
0: ඒ සිංහල
1: මොකද මේ ගොවගේ සිංහල ඔය
0: මට වා කියන කයිඩියා එකක් තරහකාරී
1: ගොන් ඒවමයි එන්නේ කාගේද ගොන් වස්සා
0: තරහකාරී කිනම්
1: අන්නලේ දෙන්න දෙපොලේ දක්කනවා
0: මොකද්ද හොඳ සරහ කෝර
1: ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට
0: ඒකට ඊට එකනික සරලයි
1: ඔබට හොඳක් වෙන්න පාගල සින්දුවක් තියෙනවද
0: මට දුක්න දුක්ගින්න ඇවිලේ ඉතින්
1: මොකක්ද ඔය කියන්නේ පුද්ගලික මේ අත්දැකීම් කතා කරන්නේ මම මෙතන
0: හරි කොහොමද ඔගලගේ අදහස් ප්‍රකාශ කරන මාධ්‍යයක් සින්දු කියන්නේ ඇත්තට එහෙම නෙතින්නේ ලියලා තියෙන්නේ ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සමහරක් වෙලාවට ගායකයන්ගේ එක්ස්පීරියන්ස් තියෙනවා එහෙමනේ ඔය සින්දු හැදිලා තියෙන්නේ ඉතින් ඔබටත් පුළුවන් ඒක ඔබේ පෞද්ගලික එක්ස්පීරියන්ස් වෙනුවෙන් පාවිච්චි කරන්න දැන් අර කතුරු භාග සීන් එකක් නැහනේ ඉතින් ඒ නිසා අබාන්ස් ඔඩියෝ එකෙන් ගන්න සුපිරිම ඔඩියෝ සිස්ටම් එකක් ගණන් නෑ ඒක විශේෂයෙන් කියන්න ඕනේ දැන් එකපාරට හිතනන ඔඩියෝ සිස්ටම් කියපු ගමන්
1: ඔඩියෝ සිස්ටම් ලංකාවට ආවම කාලේ
0: හරි
1: හිතෙන ගණන් කිව්වා
0: ආ ඕකේ
1: අයි නැහෙනේ
0: ඕ අනේකනේ
1: ඊට පස්සේ හොඳ වෙලාවට ආවේ අබාන්ස් ඔඩියෝ සිස්ටම්
0: yes okay
1: යාපු නිසා දැන් කාටවත් නිකන් බොරු පච ගණන් කියන්න බෑ දැන් ගාන හරියටම ඇවිල්ලා තියෙන මාකට් එකට 1500ක් දීලා ගෙවන්න ප්ලෑන් කරගෙන අවුරුද්දකින් ගෙවල ඉවර කරන්න ප්ලෑන් කරගෙන ඔබට ගෙදර අරගෙන යන්න පුළුවන් එතන තියෙන ලොකුම සිස්ටම් එක උනා.
0: නියමයි.
1: මුලදී ගෙවන ඩවුන් පේමන්ට් එක හොඳ එකක් ගෙවුවොත් ඔබට ගෙවන්න තියෙන වාරිකේ පැත්තෙන් මාස්පතාවක ගෙවාගෙන යනකොට ඒ තරම් ලොකු බරක් දැනෙන්නේ නැති වෙයි. ඔබ සින්දු කියන කිසිසේත්ම කැමති නැති කෙනෙක් නම් ඔබට හොඳම දේ තමයි පොඩි බ්ලූටූත් ස්පීකර් එකක් ගන්න සින්දුවක් අහගෙන ඉන්න. අහන එකත් විඳින එකත් ඕනේනේ.
0: ඔව් නේද?
1: නේද?
0: ඒක හරි.
1: ඒක සින්දු විඳින මිනිහෙක් වෙන්න. ලස්සන දේවල් සින්දු වල තියෙන ලස්සන රහතෙන් අහන්න පුරුදු
0: වෙන්න. හරි ඔකේ.
1: ඔකේ.
0: එන්ජොයි කරන්න ලයිෆ් එක නේ.
1: ඔව්. ඒකට හොඳම දේ තමයි ඔබ අබාන්ස් ඔඩියෝ සිස්ටම් එකක් ගන්න. අබාන්ස් ෂෝරූම් එකකටම යන එක. එහෙම යන්න ඕනේ.
0: දැන් මම එන්නේ කොට්ටා විඳන්නේ අරවින්ද සෑහෙන වෙලාවක් යනවා ඉතින්.
1: කොළඹට එන්න. ලිය කියන්නද නැහැ ඕක.
0: ඉතින් ඇත්තටම සෑහෙන වෙලාවක් පාරට නාස්ති වෙනවා කියලා දැන් නම් අපිට තේරෙනවා. ඉතින් ඒ හින්දා මටත් හිතෙනවා මේ තමයි ප්‍රයිම් ටයිම් එක කොළඹට එන්න කියලා. ඉතින් අපි ඔබටත් මතක් කරනවා. කොළඹ ජීවත් වෙන එකේ ලේසිය තමයි ඔෆිස් එක කොළඹ තියනවා නම්. ඇත්තටම ඔබ කොළඹ ඉන්නවා නම් එක මාර වාසියක්. අනිත් එක ඉස්කෝලේ යන ළමයි ඔක්කොම කොළඹ නම් ඉන්නේ ඔක්කොම නම්. ඉතින් මම හිතන්නේ මේක තමයි ප්‍රයිම් ටයිම් එක ප්‍රයිම් ගෲප් එකෙන් කොළඹ තියෙන අපාර්ට්මන්ට් එකකට අත ගහන්න. ඇයි අපි ප්‍රයිම් ටයිම් එක කියලා කියන්නේ? මෙතනදී ඔයගලන්ට 20% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ප්‍රයිම් ටයිම්
1: එකේ. ඒක හරියට හොඳම වෙලාව වගේ නේ.
0: හොඳම වෙලාව. yes.
1: ප්‍රයිම් ටයිම්. හොඳම වෙලාව. ආ ප්‍රයිම් ලොකේෂන් හොඳම තැනකින්.
0: yes.
1: ප්‍රයිම් ඩෙවලපර් හොඳම ඩෙවලපර්ගෙන් ගන්න. හැමෝගින්ම ගන්න බෑ ඇත්තටම. මොකද අනන්තවත් පටන් අරන් මග අතෑරලා ගිය ප්‍රොජෙක්ට්ස් ඕන තරම් තියෙනවා මිනිස්සුන්ට හරිම බිටර් එක්ස්පීරියන්ස් තිත්ත අත්දැකීම් ලයිෆ් එකේ තියෙනවා මේක සෙල්ලමක් නෙමේ ඔබේ සල්ලිත් එක කරන වැඩක්නේ ඒ නිසා හැම වෙලාවෙම ඩිවලපර් සහ ඩිවලපර්ගේ රෙපියුටේෂන් එක ඉතාම වැදගත්
0: අනිවාර්යෙන්
1: ඩිවලපර් සහ ඩිවලපර්ගේ රෙපියුටේෂන් එක ඉතාම වැදගත් මොකද ලොง ටර්ම් වැඩක් අවුරුදු කීපයක් ගත වෙනවා මේක හැදිලා ඉවර වෙන්න නේ දැන් කොළඹ තියෙන සමහර ප්‍රයිම් එකේ අපාර්ට්මන්ට්ස් සං ඔන්න මෙන්න හැදිලා ඉවර වෙන ඒවා
0: තියෙනවා.
1: තවත් තියෙනවා මේ මෑතක පටන් අරන් හදාගෙන යන ඒවා. හදන්න හිතාගෙන ඉන්න ඒවා. ඔය කොයි එකත් මිලියන 50 ඉඳලා තමයි පටන් ගන්න.
0: හරි.
1: 120ක ඉතුරුවක්. ඒක අපි කියනවා 120ක සේවිං එකක් ඔබට දෙන්න ප්‍රයිම් ලෑස්ති මේ වෙලාවේ. ඒකට දීලා තියෙනවා කාලයක් මේ මාසේ 15 වෙනිදා වෙනකම්.
0: හරි.
1: 15 වෙනකම්. මේ 15ට කලින් ඔබ රිසර්වේෂන් එක කරොත් ඔබට අර 120ක ඉතුරුව ලැබෙන ඔබේ ඉන්වෙස්ට්මන්ට් එකට. return of investment අවුරුදු 4කින් 100%යි හතලියට ගත්තරන් අසුවයි ගාන අවුරුදු හතරෙන් ඔබට ආකර්ෂණය ගෙවීමේ ක්‍රම හඳුන්වා දීලා තියෙනවා ඇඟට නොදැනීමේ අවුරුදු හතර ගෙවල ඉවරකන්.
0: හරි.
1: මොකද සුද්දා ඉතින් කියන්නේ?
0: කෝල් කරන්න හිතනවාද? කෝල් කරන්න හිතනවාද? අපි දෙන්නද නම්බර් එක 0.71 0.77 666 0.71 666 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ප්‍රයිම් ටයිම් එකේ කෝල් එක දෙන්න. හරිද? මේ තමයි වාසිය ඔබට හම්බ වෙන. ඊට පස්සේ අපි ෆයර් ගාඩ් ගැන කතා කරන්න ඕනේ. ෆයර් ගාඩ් ඉතිහාසෙට ගියාම මට මතකයි 2005 අවුරුද්ද

0: තියෙන්න ඕනේ සෙල්ලස් තත්වයක් මේකට නිර්මාණය කරන්න ඕනි කියලා ඒ ෆයිට් එක පටන් ගත්තා ACL එදා ඉඳන්. හැබැයි දැන් අද සතුටුයි. දැන් අද වෙනකොට ෆයර් ගාඩ් නම් ඒක දම්පාට කේබල් එකක් වෙන්න ඕනි. ඉතින් ඒ නිසා පාරිභෝගිකයෙක්
1: කියන්නේ මර හાર્ඩ්වෙයාර් එක කොච්චර බඩු තියෙනවද?
0: ඔව් ඒකේ පේන.
1: වයර් වයර් වලට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. ලෝකේ නැති නම් වලින් විවිධ වයර් තියෙනවා. විවිධ වයර් තියෙනවා. හොඳේවත් ඇති. හොඳේවත් ඇතිද කොහොමද හොඳේව ඇති?
0: ඇති
1: ඇති. ඇති කියලා අපි කොහොමද දන්නේ?
0: කොහොමද හොයාගන්නේ?
1: ඇති. වඩා හොඳ නැද්ද?
0: Yes.
1: දන්න එක. සමහර දේවල් වල තියෙනවා. ඒ දන්න එක මාර සේෆ් තැනක තියෙනවා නේද?
0: සමහර
1: දේවල් සම්බන්ධව. මොකද ෆැක්ට් එක ප්‍රූවන් මේ වැඩේ වෙනවා කියලා. දම්පාට මේෙන් පේන්නේ. ස්කඩාන යන පේන.
0: ලස්සනම ලස්සන දම්පාටක්.
1: ලස්සන ලස්සන. අර දම්පාට මුකුත් මතක නැහැ. මේ මුදලා දම්පාට වයර් වලක් දෙන්න. යොඩන්. සංසාරයක් නෑ හැම එකේම ලාභේ ලාභේ ලාභේ ලාභේ විතරයි ලාභේ විතරයි යාගේ ලාභේ තමයි ලොකුම එක යා තව සමහර අය ඉන්න ඩිෆිකල්ට් පාරිභෝගික ආ මොනවා කිව්වත් නිකන් මිනිහා නිකන් මේ හරනේ අරහට ප්‍රශ්නයක්
0: තමයි. ඔකේ රයිට්.
1: අපි මේ කතා කරන්නේ සොෆිස්ටිකේටඩ් පාරිභෝගික ගැන. එයා දන්නවා, එයා රිසර්ච් එක කරලා ඉන්නේ, එයා ගොළුවේ තියෙනවා එයාට මොකක්ද ඕනේ කියලා. තව පාරිභෝගිකයෝ ඉන්නවා හයි ටිකට්. මුදලකට හොඳම එක දෙන්න. මට මුදලානේ මෙතන තියෙන හොඳම වයර් එක දෙන්න. මට තියෙන හොඳම යකඩ දෙන්න. හොඳම ගල් ඉන්න දෙන්න. හොඳම හිරමනේ දෙන්න මට. හොඳම හිරමනේ දෙන්න.
0: අත් ඒක හොඳයි නේද? ඒ විදිහට දැන් සමහරවිට ඔබ එහෙම පාරිභෝගිකයෙක් නම් ඔබ මේ වෙනකොට ඔබේ ගෙදරට අනිවාර්යෙන් දාලා ඇති ඇලුමැක්ස් නිෂ්පාදන. මොකද ඔබ හෙව්වේ ඇලුමිනියම්, නිකම් ඇලුමිනියම් ඕන තරම් තියෙනවා. හැබැයි ඔබ හෙව්වේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඉතින් සහ දැන් එහෙම පාරිභෝගිකයෝ එහෙම ඉන්නවා වගේම ඉන්නවා ඔය ෆැබ්‍රිකේටර්ස්ලත් අරවින්ද. හොඳම එක තමයි තමන්ගේ පාරිභෝගිකයට දාලා දෙන්නේ. ආසනය යාගේ නම කැත කරගන්න. හැමදාම වැඩක් කරොත් ඇලුමිනියම් සම්බන්ධයෙන් වැඩක් ගියොත් දාලා තියෙන්නේ මිනිහා ඇලුමැක්ස්. ඉතින් ඒ වගේ අපේ හොඳම හොඳ ෆැබ්‍රිකේටර්ස්ලට මේ දවස්වල නියම ආරංචියක් තියෙනවා. ඇලුමැක්ස් එක ඔබව හොයනවා. මේක ඉතින් අර ළඟට ඇවිල්ලා හොයාගෙන හැම කරන්න අමාරුනේ. ඉන්න තැනට ඇවිල්ලා නිකන් අංජනමින් බල්ලා හොයාගෙන හැම කරන්න අමාරුනේ. ඉතින් ඒ නිසා ඒගොල්ල පොඩි වැඩපිළිවෙලක් ලෑස්ති කරා ඇලුමැක්ස් එක. ඔබට තියෙන ඔබ හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් නම්, ඇලුමිනියම් වලින් වැඩ කරන හොඳ ෆැබ්‍රිකේටර් කෙනෙක් නම්
1: මේ හෘද සාක්ෂියෙන් අල්ලන්නේ
0: අපි දැන්. Yes, අහන්න හાર્ට් එකෙන්.
1: හෘද සාක්ෂියෙන් අල්ලලා ගන්න ඇතුළට. ඇස්තකින් බලනවා ඒගොල්ලෝ.
0: යා.
1: හොඳම දේ දාලාද හදන්නේ ඔයගොල්ලෝ? මේ ඔව් නෑ, ඔව් බෑ, නෑ ඔව් නෑ බෑ.
0: එච්චර ගොත ගහනවා නම් ඉතින් ඔබ නේද?
1: ඔව්. සාමාන්‍යයෙන් අර හොඳ දෙයක් කරන කෙනෙක් ඔයා මේක හොඳම ඒවා දාලාද? ඔව් නැතුව.
0: පොඩි එනවා නිකන් ආවේගයකින් දෙන්න නිකන්.
1: එච්චර කල මේ මිනිහා මොකද යන්නේ? එහෙම එනවද?
0: Yes.
1: ඔයා මහන්සියෙන් හොඳ දෙයක් කරමම ඔයා මේක ඉතින් පොඩක් බලලාද කර නැතුව
0: නැතුව මම බලලා තමයි කරන්නේ මේ ෂෝ එක. ඇයි මොකද්ද ඔයා කියන්නේ? මම මේක හරියට බලලා තමයි කරන්නේ. ආවේගේනවා. එහෙම මම කියන්නේ එහෙම හොඳට කරනකොට ආවේගේනවා.
1: දැන් මට ෂෝ එකක් ගැන හොර මොකද මට එකක් පොඩක් කියන්නේ. නෑ කියන්නේ කියන්නේ අපි දැනගන්න එපේ.
0: ඔයා මේක හොඳටද කරන්නේ කියලා ඇහුවේ ඔයා.
1: මොකද්ද?
0: ඔයා දැන් ඇහුවනේ මේක හොඳටද කරන්නේ කියලා.
1: ඔව් ඒ ඇලුමිනියම් ඒ ෂෝ එක කතාවක් වනේ වුණා.
0: හරි හරි හරි.
1: මොකරි පැට්‍රෝල් නන්ද වලට?
0: නෑ පැට්‍රෝල් නෑ පැට්‍රෝල් නෑ.
1: පැට්‍රෝල් ගන්න එපා.
0: හරි ඔකේ.
1: පැට්‍රෝල් ගන්න එක බහැනකයි.
0: කාටද? මට මට. රයිට්. හෘද සාක්ෂි උත්තර දෙයි. ඔබ හරි දෙයක් කළා කියලා තියනවා. ඉතින් එහෙම කට්ටිය කරුණා කරලා එවන්න WhatsApp message එකක් මම මේ කියන නම්බරයකට පොඩි නිකන් අකුරක් ගහලා එව්වත් කමනේ හායි එකක් දාන්නකෝ. 0705747455. 0705747455.
1: හරි හරි.
0: ඔකේ. ඊළඟට මොකක්ද?
1: මම ෆොටෝ එකක් ගහගෙන ආවේ. පත්තරේ ඉඳන් යනවා මේ දවස්වල මේ මිනිසුන්ගේ ව්‍යාපාර දියුණු කරන්න. කවුරු කවුරු හරි ඉතින් ඉන්නවා ඉතින් ඈ.
0: ඕකේ.
1: කවුරු කවුරු මේ ඉන්නේ සීන් එකේ. දැන් අපි දිගටම කතා කරන්නේ මොනවාද? අපි කැමති මිනිස්සු බිස්නස් කරනවට, අපි කැමති නැහැ මිනිස්සු රස්සා පෝලිං වලට එකතු වෙනවට, අපි කැමති නැහැ නියව් නියව් නියව් නියව් නියව් නියව් සුදුසාන සුදුසාන නියව් නියව් නියව්.
0: ඇති වෙලා ඇත්තටම.
1: සුදුසාට සුදුසෙන දියව්? නෑ සුදුස්සෙක් නම් සුදුසුතම ලැබෙන්න ඕනේ එකම. ඒක ලැබෙන්න ඕනේ.
0: Yes.
1: තේරෙනවද? අපි තුන් ලැබුණ නැහැ. එක සොයා යන්න ඕනේ.
0: හරි. ඕකේ.
1: ඉල්ලන්න එපා.

0: සොයායන්න. නිර්මාණය කරන්න. අවස්ථා දෙනවන මේ ජීවිතය තුළ දක්ෂ මිනිස්සු අවස්ථා නිර්මාණය කරන්න.
1: හරි, ඕකේ.
0: දක්ෂ අවස්ථාව නිර්මාණය කරගන්න. ඒ කාටත් ඇඹරෙන්නේ. ඔබ සයන්ස් ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයක් කරන්න එක බාධාවක් නෙමෙයි. ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තට පස්සේ කරන්න පුළුවන් දේවල් ටික ගැන අපි කතා කරමු. ලොකුම වැඩේ මොකද්ද? අවසාන වශයෙන් ගනුදෙනුවක් සිද්ධ වෙන්න ඕනේ.
1: හරි.
0: අද ඉස්සර වගේ සම්ප්‍රදායික මූඩ් එකේ ඔක්කොම මේ කාසි වලට කොළ කඩ දාසි වලට වෙන වැඩ නෙමෙයි තියෙන්නේ. මිනිස්සු සයරම සල්ලි නේ ගහගෙන යන්නේ. සල්ලි කෙනකේ මිනිස්සු ඈත් වෙමින් යන්නේ. ඔයාගෙන මේ සල්ලියක් print කරන්න මහා විශාල සල්ලියක් යනවා. රුපියල් 100 කොලේක වටිනාකම රුපියල් 100 නෙවෙයි. රුපියල් 5 කාසියක වටිනාකම රුපියල් 5 නෙමෙයි, ඊට වඩා ගොඩක් වැඩි මේ print එකට යන ඒ නිෂ්පාදනයට යන සල්ලි. ඉතින් බලන්නකෝ සෑහෙන වේදමක්නේ. ඉතින් මේක virtually කරන තත්ත්වයට අද ඇවිල්ලා තිනවා ලෝකේ. ඔබ ready ද කියලා මම අහනවා. දැන් ඔබේ ව්‍යාපාරේ ready ද? කාඩ් එකක් අරගෙන ගනුදෙනුවක් කරන්න මිනිහෙකුට මොන හරි අරගෙන ඔබට කාඩ් එක දික් කරනවා. කාඩ් payment නම් ගන්න නෑනේ අපි.
1: හරිනේ ඉතින්.
0: කාඩ් payment ගන්න නෑනේ අපි.
1: කොච්චරවත්
0: මොකටද කරන්නේ ඉතින් ව්‍යාපාරේ? කාඩ් payment එකක් ගන්න බැරි නම් නේද? සමහරවිට ඔබ කාඩ් payment එකක් ගන්න ඉතින් ටිකක් ලොකු commitment එකක් තියෙනවා. තමයි ඒකට business එක හැදිලා නෑ. ඉතින් දෙයනේ ඒකටනේ තියෙන්නේ මේ මේ IP එක හඳුන්වලා දීලා තියෙනවානේ, මාර සිස්ටම් එකක් නේ, soft POS එකක් හඳුන්වලා දීලා තියෙනවානේ.
1: හරි.
0: අපි කියවනේ IP business. ඒක
1: app එකක්.
0: ඒක app එකක්. ඔබේ App Store එකෙන්
1: Play Store
0: එකෙන් ඔබට මේක download කරගන්න පුළුවන්. හරිම easy. ඔබේ phone එකේ NFC පහසුකම තියෙනවා නම් app එක download කරගෙන අදාළ කලහලම නාටික type කරලා ඒ ටික ඉදිරිපත් කරාට පස්සේ
1: හරි.
0: ඔබේ ෆෝන් එක දැන් පොයින්ට් ඔෆ් සේල් මැෂින් එකක් බවට පත් වෙනවා. කාගම් මැෂින් එක කිල්ලුවද?
1: නෑ.
0: ඔබේම ෆෝන් එක.
1: Yes.
0: දැන් ඔබේ ව්‍යාපාරේ එතනින් ඔබට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. මේක හැමතැනම අරන් යන්න පුළුවන්. මේක හැමතැනම අරගෙන යනවා. හිතන්න ඔබ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක්. ඔබ යනවා ගෙදර ගිහලා වැඩක් කරනවා, මහන්සියෙන් වැඩක් කරනවා. පේමන්ට් එක මම ඔයාලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නද නැත්නම් මම මේ කාඩ් එකෙන් නම් මට හරි සර්. මගේ IP business app එක තියෙනවා සර් මේ ෆෝන් එකේ.
1: මේ
0: රයිට් හෑන්ඩ් එක නේ. සර් මේක ලං කරන්න සර්, ලං කරන්න. ලං වෙලා බලන්න සර්. ඔකේ සර්. ගොඩක් ලඟට එන්න පස්සෙ මේ හරි.
1: කියවයි නේද? business එකක් කරා.
0: එතන ගත්තා.
1: හරි professional එහෙම වුණාම.
0: අනිත්
1: එක ඔයාගේ වැඩේට.
0: කිව්තන මේෂනරි කෙනෙක්. plumber කෙනෙක්. ගෙදර ටයිල වෙන මොන හරි repair එකක් කරන කෙනෙක්.
1: yes ඒක හරි.
0: සමහරවිට මිනිස්සුත් කැමති අන්තිම සත් 10ට ගාන බේරන්න. අපිට නම් තියෙනවා 99.50 කිව්වහම අපි ඉතුරු 750 දෙනකන් යන්නේ නැහැ කඩේ. කීයද කියලා.
1: ඒක ඇත්ත.
0: මුදල් 50.
1: මුදලාලිට එහෙමවත් වාසියක් වෙනවද ඉතින් අපි?
0: කැමති නැහැනේ, කැමති නැහැනේ. පපුව පැහෙන්නේ.
1: මිනිස්සුනේ.
0: මිනිස්සුන්ට ආයි ටක්කෙටම ගෙවන්න පුළුවන් නේ. ටක්කෙට ගෙවන්න පුළුවන්. දැන් රට රටවලුනේ මිනිස්සු වෙනවා, විදේශිකයෝ වෙනවා. ඒ මිනිස්සුන්ගේ එක එක ඇප්ස් තියෙනවා සල්ලි ගෙවන. ඉතින් ඔබ ලංකා QR එක ඒකත් දාගන්න පුළුවන්. මේ LC ෆයිනෑන්ස් එකෙන් දෙන සර්විස් එක.
1: රුපියල්
0: 5000ට දේශීය ගෙවීම් අරම මේ ඔක්කොම කරන්න පුළුවන්. ගොඩාක් පිටරට පේමන්ට් ප්ලැට්ෆෝම්ස් වලට මේක සපෝට් කරනවා.
1: හරි.
0: ඊට පස්සේ දුර ඉන්න කෙනෙකුගෙන් සල්ලි ගෙන්න ගන්න ඕනේ ඔබට. ඔබට පේමන්ට් ලින්ක් එකක් ඔබට යාට WhatsApp කරන්න පුළුවන්, SMS කරන්න පුළුවන්. ඒ පහසුකම දීලා තියෙනවා LC ෆයිනෑන්ස් එකෙන්. ඉතින් මොනවාද දෙයියෝ තව අපිට කරන්න කියන්නේ? නටන්නද කියන්නේ?
1: බිස්නස් එක ගොඩක්
0: කෝල් කරන්න. 13:27ට කෝල් කරන්න. 13:27.
2: රස පදමට සිත. 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල Hyde Park Corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ. දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අදම LP ෆිනෑන්ස් විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින් අද තමයි හොඳම දවස.
3: අසි විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pieris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011 4700 550

0: ටිකපේ
1: අදිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනකට රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටවත්
3: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රටය. බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුයින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
5: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
6: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,990 සිට. Xiaomi දැන් අබල් සිතින්. Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 01114700
7: Finishing wahalak lesa color up flow wajabena Sit padagani kal pavati avalakshana novi oyat wahal

0: அசப்பாதமட்ட சீதா. රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
3: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- Stable Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
4: After levels, minds explore karana ready da. Enroll BSc Honours Psychology degrees at SLIT. Adama idum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
5: Das pansika aduma masika parikeyakata audio system ekak karaganna.
6: Avance ken ona deyak adagewanna ganna.
7: Avance ticket tika pay.
8: Ya mata apple malak denna.
9: Onna api denawa me nankita apple malak. Ah tava sudu aralia malakui daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPM සි ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
11: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
12: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්?
11: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි, වතුර වලට ඔක්කොම සෞතු වෙනවා.
12: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
13: Dulux Aquatic Dam Protect.
14: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්.
15: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම tile මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා tiles media home upgrade වෙතින් 45% දක්වා සුවිශේෂි වට්ටම්. දිවයින පුරා ලංකා tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්ස් වෙතින්.
17: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කප්පල්

0: අපේ ගෙවල්වල වැරදියට කියන කතා. අම්මෝ හොඳ තෙල් පුසුමක් එනවා. හොඳ තෙල් එකක් වෙන්නේ නැති පාවිච්චි කරන්නේ.
1: පුසුමක්.
0: හොඳ තෙල් පුසුමක් එනවා. හොඳ තෙල් සුවඳක් එනවා. ආ තෙල් සුවඳ හොඳ නම් පුසුමේ ගෙවල්වල කියන විදිහට මං කිය. සුවඳ සුවඳ කියන එකට
1: පුසුම්බක්.
0: ආ පුසුමක්. මොකද කි? පුසුමක්. හරි හරි කමක් නැහැ.
1: මේ මේ දෙමලිත්ත වගේ කේවට දෙන වචන සිංහල වචන දන්නෙත් නැහැ. ඉංග්‍රීසි වචන දන්නෙත් නැහැ.
0: පුසුම්බක් එනවා.
1: ජාතියේ නිවේදන කලාවට පණ දෙන නිවේදන උල්පතේ අම්මා. අම්මා නෙමෙයි හම්මා.
0: හම්මා. ඊට පස්සේ
1: පුසුමක්.
0: තව කි?
1: කොට ඉන්නවා මේක. මේක මේ බලන්න බෑ අපිට. පුසුමක්.
0: මෙතනදී
1: මෙහෙම පණ කල්පනාවෙන් හිටියේ නැත්තම් මේවා ඉතින් කියාගෙන කියාගෙන යනවා නේද?
0: ඊළඟට තව කියන
1: කොහෙද බිම්බලන් ඉන්නේ මොකෝ?
0: අහන්නකෝ
1: තෙල් පුසුම. පුසුම. පුසුම.
0: තෙල් පුසුම. මේ තව කියන ආ පොල් තෙල් මුඩු වෙලානේ. ඒ කියන්නේ ඉතින් ස්වභාවික මේවානේ හොඳම හොඳයි. ඉතින් හොඳම හොඳයි මේක මුඩු වෙලා ගිහිල්ලා එහෙම කියලා ඔන්න එකක්. ඊළඟට තව මේ මිකෑම මාර තෙල් රහයිනේ. ඒ කියන්නේ හොඳ තෙල් එකක දාලා බදලා තියෙන්නේ හොඳයි හොඳයි. තෙල් එක හොඳයි.
1: සමහර අය කියන මුඩු වෙනවා නම් ඒ කියන්නේ හොඳ නැචරල්
0: කියලා. නැචරල් කියලා කියනවා. අපේ අම්මිත් එහෙම ඉස්සර කිව්වා.
1: මුඩු වෙනවා නම් හොඳ නැචරල් තමයි. ඒ කියන්නේ වතුර අයින් කළ නැති නිසා තමයි මුඩු වෙන්නේ.
0: ඒව ගානවා අපේ ඔළුවේ ඉස්සර. ඉස්කෝලේ ගියාම අම්මෝ.
1: ඕ හම්බඩ ගඳයි.
0: ආ දිස්නා.
1: ගඳනේ.
0: ඕ අර පුස්කොඳක් වගේ තියෙන හොඳට කොණ්ඩේ.
1: ඕයන් කැවුම් බදිනව අවුරුදු කාලෙට. අහලකන් හතරම ගඳයි කැවුම්. එන අපි සමහර වැරදි
0: හරි
1: අදහස් සමහර පුරුදු
0: yes
1: අපි කොච්චර කල් අරගෙන ඇවිල්ලා තියෙනවා
0: නෝ නේද ඉතින්
1: දැන් මේ තෙල් මුඩු වෙන එක හොඳයි කියන තැනටම අපි ඇවිල්ලා
0: තියෙනවා ඉතින් මේක වෙනස් කරන්න හරිය අමාරුයි හැබැයි අපි මේකෙන් ගැලවෙන්න ඕනේ
1: දැන් හරිනේ මේ මිනිස්සුන්ට අර තෙල් මුඩු වෙන්නේ වතුර සහ තව එක එක පොඩි පොඩි
0: ගම්ස් ಜಾති
1: අනම් තියෙනවා මේක ඒකේ පාට හැදෙන්නෙත් ඔය තද පාටවල් එන්නෙත් ඔය අනවශ්‍ය ප්‍රමාණ වලින් ඒ ගම් ජාති තියෙනවා.
0: හරි ඔකේ.
1: ඒකේ මේ කෑම බදින එකට ටෙම්පරාදු කරන එකට ඒ ගම් ජාති හෝ ඒ වතුරෙන් ඇති වැඩක් නැහැ. ඔය අපි දැන් ඔය තෙල් ටික දාපුවාම තාචිර චරමර චිරි බිරි ජුරු ජුරු ජර ජර ජර ජර මරමර ගාලා හෙනව නේද?
0: වතුර තියෙනකොටනේ.
1: අන්න. ඉතින් ඕක හොඳ තෙල් එකක අයින් කරනවා.
0: yes.
1: ඒව ඔක්කොම අපද්‍රව්‍ය වතුර ගම්ස් ජාති තවත් ඕවට ඔය තෙල්ලකේ තියෙන ක්වලිටි එක බාල කරන තව ගොඩක් දේවල් තියෙනවා.
0: හරි ඔකේ.
1: ඒවා මේ පෙරලා උණු කරලා එහෙම අයින් කරන්න අමාරුයි.
0: බෑ. ඔව්.
1: ඒවා පීඩනය සමග උෂ්ණත්වය වෙනස් කරලා ඒවා සම භාග විට ඒවා කලවම් කරන විදිහ.
0: හරි ඔකේ.
1: හරි. ඒ කියන්නේ භෞතික තත්ත්ව වෙනස් කරොත් ඒවට ටික අයින් කරන්න පුළුවන්.
0: ඔකේ.
1: නැත්තං ඊනි ටූටි හිල් තියෙන පෙනරේකින් ගිහලා මෙහෙම දැම්ම කියලා
0: ඒව අයින් වෙලා යන්නේ නැහැ
1: නෑ එහෙමත් හිතන් ඉන්නවද දැන් හොඳ පෙරහන් කඩකට දාලා මේව කරා නම් ওই ටිකක් තියයි නෑ ලොක්ක හැම යන්නේ
0: ඒක අපිට ගෙදරදී කරගන්න බැරි දෙයක්
1: ගෙදරදී කරගන්න බෑ ඇත්තට මේක මේ මැෂිනරි වලට අපිට වේදම් කරන්නත් බෑ
0: හරි
1: ඒක සැලකිය යුතු ඉන්වෙස්ට්මන්ට් එකක් ඔය ඉන්වෙස්ට්මන්ට් එක කවුරුවත් මේ මොම මේ මේ මේ මේ බබා මේ මේ කරා ඉන්න ඉන්න වෙලාවේ
0: yes
1: කවුරුත් එහෙම ඉන්න වෙලාවේ
0: සේන
1: මිල්ස් එකෙන් ඒගොල්ලෝ එක කළා.
0: කරලා අපිටත් ඔන්න ඒගොල්ලෝ පිටරට යවනවා නිසා ඇහෙන ප්‍රමාණයක් පොල් තෙල්. ඔන්න අපිටත් ලංකාවේ අපිටත් පරිභෝජනයට ඔන්න කොකෝ ෆ්‍රයි කියන බ්‍රෑන්ඩ් එකෙන් ඒගොල්ලෝ පොල් තෙල් නිකුත් කරලා තියෙනවා. අර විදියට හරි විදියට මේක RBD කළා තමයි. ඒ කියන්නේ ෆිසිකලි RBD කළා තමයි මාකට් එකට එන්නේ.
1: සීරියස්ලි.
0: yes ඉතින් ගන්න කියලා අමුතුවෙන් අනෑන කියන්න ඕනේ නැහැ. දැන් අපි පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඕනේ නේ. අලුත් අලුත් දේවල් තියෙනවා. ඉතින් ඒවට අප්ඩේට් වෙන්න ඕනේ.
1: අපි දැන් ওই හිතුවට මේ වගේ ආරංචි මාත්‍ර වලින් අන්න දැන් කෙනෙකුට පුළුවන් හොඳ දේ මොකද්ද කියලා තේරුම් ගන්න.
0: yes.
1: ඒක හරි අමාරුයි. මොකද ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන එක ඔතන තියෙනවා. නිකන් පුරුද්දට ඕවා ගැනෙනවා.
0: ඕ ඒක හරි.
1: පුරුද්දට ගැනෙනවා.
0: පාට බලලා ගන්නවා.
1: RB දැනන්නේ තද පාට තද කහ පාට කහ වුණ හැදුනා වගේ පොල් තෙල් බෝතල් කරන්න ගෙදර.
0: කහ බෝතලයක් වගේ. ඇත්තටම පොල් තෙල් නෙමෙයි.
1: දැන් RBD කරලා තියෙන විදිය මොකද්ද?
0: හරි.
1: ඇත්තටම භෞතික ක්‍රමවලින්ද මේක මේ කරලා තියෙන්නේ නැත්නම් මේගොල්ලෝ හොරාට කිමිකල් පාවිච්චි කරලාද දන්නේ නැහැ චූටි අකුරු වලින් ඔය ලියලා දන්නේ
0: නැහැ.
1: ඔව්. ඔය වගේ සකසංකා තියෙනවා ඇතිනේ.
0: හරි.
1: ඔබ ගන්න කොකෝ ෆ්‍රයි. කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ ලංකාවට මුලින්ම ටෙක්නොලොජි හඳුන්වලා දීපු. අදට තමන් නිෂ්පාදනය කරන තෙල් වලින් 80%කට වඩා පිටරටවල් ගණනාවකට යවන. ඒ වැඩිමනක් නෙමෙයි පිටරට මිනිස්සු ඒගොල්ලන්ගේ ලේබල්ලින් නංවලින් පොල්තෙල් හදනවා. පොල්තෙල් ටික ගන්න කොකෝ ෆ්‍රයි එකේ. කොකෝ ෆ්‍රයි ලේබල් එකේ නට ඒගොල්ලන්ගේ ලේබල් එක ගහගනවා. ඒකට වයිට් ලේබලින් කියලා අපි කියනවා. ඒක හොර වැඩක් නෙමෙයි, ඒක ව්‍යාපාරයක්. ඉතින් සේන මිල්ස් ඒගොල්ලන්ගේම නමින් කොකෝ ෆ්‍රයි නමින් මාකට් එකට ඔන්න හොඳම පොල්තෙල් දෙන්න පුළුවන් ඉස්තරම් එකෙන් පොල්තෙල් ටික දීලා
0: තියෙනවා.
1: ඉතින් පාවිච්චි කරනවා.
0: පාවිච්චි කරනවා. මගේ යාළුවෙක් කාර්වින්ද ලස්සනම ලස්සන විලාස් ටිකක් හදන්න යා ප්ලෑන් කරගෙන ඉන්නවා. යා හොඳ වෙලාවට ඊයේ මාව හම්බ වෙන්න ආවා. ඉතින් මට යාට පුළුවන් වුණා කියලා දෙන්න විලාස් හදනකොට වර්ධින තැන් ටික මම නෝට් කරගෙන ඉන්නවානේ. විශේෂයෙන්ම ටයිල් ගන්නකොට අපි ඔය ලාභ ලාභ ලාභ කියලා හොයාගෙන ගිහිල්ලා ගන්න කිව්වොත් ප්‍රශ්න එනවා. හැබැයි මේ දවස්වල ඉතින් ලංකා ටයිල්ස් වල සේල් එකකුත් තියෙන නිසා එතනත් වාසියක් තියෙනවා. මම ඒකත් කිව්වා. මං කව ටයිල් ගනිද්දි දැන් යාට උනේ ස්පිරිචුවල් විදිහට ඒගොල්ලන්ගේ විලායක හදන්න අරවිද පොඩි කාම් ලයින් එකක් තමයි විලායකේ තියෙන්න ඕනේ. මං කව රයිට් යන්න ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලට. ඒගොල්ලෝ ගාව තියෙනවා එක එක තීම්ස් වලට හදපු ටයිල්ස් තියෙනවා. ඒවා ඇල්ලුවම ඒ ෆීලින් එක තමයි ඔබට දැනෙන්නේ. ඒක මාර ගති. ඒකත් මුලින්ම මං හිතනවා ලංකා ටයිල්ස් තමයි අපිට ටයිල් ගැන මුලින්ම කියලා දුන්නේ. සහ අදටත් අපිට ටයිල්ස් වල තියෙන අලුත්ම ට්‍රෙන්ඩ්ස් අපිට කියලා දෙන්නේ ලංකා ටයිල්ස්. ඉතින් ඒක ගැන මං එයාට අවබෝධ කරලා දුන්නා. ඊට පස්සේ මං කිව්වා මේ දවස්වල මිඩ්ඩිය සේල් එක තියෙනවා. යන්න ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලට නැත්නම් අලෙවි නියෝජිතයෝ හම්බ වෙන්න ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකල් ඒ සේල් එක තියෙනවා. 45%ක් දක්වා ඩිස්කවුන්ට් තියෙනවා. බාත්รูම් එකේ තියෙන අයිටම්ස් වලටත් තියෙනවා. ඒ ඔක්කොම ටික කිව්වා.
1: අපි දැන් මේ පෝසිලන් ටයිල් ගැන කතා කරා. සෙරමික් ටයිල්ස් ගැන කතා කරා. අපි මාබල් ගැන කතා කරා. සල්ලි තියෙනවා නම් කෙලින්ම මාබල් වලට යන්න. මාබල් කියන්නේ කෙලින්ම ඔරිජිනල් කළු ගලෙන් ගත්ත පැතලි තට්ටුව.
0: වාව්.
1: ඔරිජිනල් කළු ගල.
0: හා හා ඕකේ.
1: ඉතින් ගණන නම් පොඩ්ඩක් උඩ තියෙන්නේ. හැබැයි ඉතින් ලස්සනත් ඉතින් ආකාශතනල්ල. බුද්ධම ලස්සන ඒවා.
0: හරි ඕකේ.
1: දාන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්නම් ඉතින් ඊළඟට ඔබට යන්න පුළුවන් පෝසිලන් වලට. පෝසිලන් ටයිල් එක බොහොම ශක්තියෙන් වැඩි
0: කල්
1: පැවැත්මින් ඉතාම ඉහළ ටයිල් එකක්. අපි අවුට්ඩෝර් වලට ටයිල් හදනකොට පෝසිලන් ටයිල් වලින් තමයි හදන්නේ. මාබල් දාන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඉතින් ලංකා ටයිල් එකේ ඒ කියන්නේ මාබල් පැත්තත් ඒ වගේම
0: කවර් කරලා තියෙනවා. yes.
1: ඊට පස්සේ සෙරමික් ටයිල්ස් තියෙනවා. ඒවා අපි බිත්ති වලට තමයි සෙරමික් ටයිල්ස් වැඩි තෙමින්නේ කරන්න ඇති තැන් වලට සෙරමික් ටයිල් එක දාන්න. ටිකක් වැඩිපුර තෙමින කරන තැන් වලට අපි පෝසිලන් ටයිල් දාන්න.
0: බිමටයි
1: බිත්ති වලට දෙකටම පෝසිලන් ටයිල් එක දාන්න පුළුවන්. එහෙම ට්‍රෙන්ඩ් එකක් දැන් තියෙනවා.
0: දැන් බාත්รูම් එකට වගේ නම් පෝසිලන් ටයිල් එක තමයි දාන්න.
1: බිත්ති වලට අරම ඔක්කොම දානවා. ඉස්සරහනේ බාගෙට ටයිල් කරනවා. දැන් නම් මන් දකිනවා කෙලින්ම සොෆිට් එකට එනකම් උඩට මේ වෙනකම් ටයිල් කරනවා.
0: ඔව් නේ.
1: يعني මුළු ඒ රේගම කාවල හරිම ලස්සනයි. ඉතින් එහෙම නම් ලයිට් කලර්ස් වලින් දාතම හරි ඉඩ පාඩු පෙනුමක් තියෙනවා. ඕකටම ගැලපෙන්න එපාද ඔබගේ බාත්รูම් ෆිටින්ග්ස් එක බාත්වා ඇක්සසරිස් ටික දාගන්න.
0: ඉතින්
1: ඕකට ඔබ වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගෙම තියෙනවා මේ බාත්รูම් එක සම්පූර්ණයෙන්ම හදන්න පුළුවන් කලෙක්ෂන්.
0: ඉතින් යන්න ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර වලට ඕකටම මැච් වෙන විදියට වහලත් හදාගන්න. ඒකට අපි කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැන මතක් කරනවා. මාරු ප්‍රතිචාරයක් තියෙනවා. ඇත්තටම කලර් අප් ස්ට්‍රිප් සීලින් වලට මොකද අර ලී වලින් දාලා ප්‍රශ්න මතුවෙච්ච මිනිස්සු ඒගොල්ලෝ දැන් තමන්ගේ ළඟ ඉන්න කට්ටිය මේගොල්ලන්ට කියනවා ඉන්ස්පයර් කරනවා මේක කරන්න එපා. ඔය අනිවාර්යෙන් කලර් අප් එකට යන්න. මොකද ලී දැම මාර ප්‍රශ්න ටිකක් එනවා. ගුල්ලෝ කනවා, වේව කනවා, ඊට පස්සේ ඇද ගහනවා, ඇඹ රෙනවා, පුස් බැඳෙනවා. ලෝකේ නැති ප්‍රශ්න. මොකද අවුවටයි වැස්සටයි පුළුවන් ඔබේ ගේ ඇතුලේ තියෙන මේ ස්ට්‍රිප් සීලින් එක ලී වලින් දාපු ස්ට්‍රිප් සීලින් එක සෞතුම කරලා දාන්න. ආයි කතා දෙකක් නැහැ. මොකද ලී කියලා කියන්නේ ඉතින් එච්චර කාලයක් අපිට ඒක තියාගන්නත් බෑනේ. ඒකට තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් එක හඳුන්වලා දෙන්නේ. මොනවද තියෙන කලර්ස්? ඒකේ අපිට ගන්න තියෙන
1: කලර්ස් තමයි අපි කතා කරන ලී වගේ.
0: ආ ලීනේ යා.
1: ලී වලදී පාට 10ක් 15ක් නැහැනේ. ලී වල තියෙන්නේ ඔක්කොම බ්‍රවුන් පැත්තට බර ෂේඩ්ස් තමයි තියෙන්නේ නේද?
0: කොස් තියෙනවා.
1: බ්‍රවුන් yellow පැත්තට බර ෂේඩ්ස් තියෙන්නේ. එකම දේ. ඒවා ඇත්තම ලී වගේ. ඇත්තම ලී වගේ.
0: හැබැයි ලී නෙමෙයි.
1: හැබැයි ලී නෙමෙයි.
2: නෑ
1: නෑ. ඒකනේ කිව්වේ ලී වගේ කියලා කිව්වේ ඉතින් මම මගේකමනේ කියලා තින්නේ ඒක. මේව කරන්නේ.
0: හැබැයි ලී නෙමෙයි. ලී වගේ. ඔලී වගේ කොම් ලී නෙමෙයි.
1: නෑ නෑ සොයාගෙන ඉන්නවා වගේ මේක. කවුද මේ තෝමස් අල්වා එඩිසන් වෙන නන්දගෙන තියෙන්නේ?

0: attention, baby.
1: දශම දෙකෙන් 90.4 සියත දිවයින පුරා

0: 朝パドムタシアター
1: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය බජාජ්
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
3: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
2: After levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering. දැන්මයදුම් කරන්න www.slit.lk. slit evolve beyond.
4: smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපන් සිටින්.
5: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
6: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
5: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
6: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
7: Sri Lanka tour of Pakistan 2026.
8: විසයි විස තරඟ තුනක්, ටෙස් තරඟ දෙකක්.
9: සියත TV තුලින් සජීවීව.
8: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
10: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
11: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
12: ශ්‍රී ලංකේ රූ රැජිනියන් අභිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
11: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
13: කිරුලක් උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
14: ටයිටල් ස්පොන්සර්.
15: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
16: Enchanter. The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Oat Max High Strength Liquid Collagen, obat adama

0: සාමාන්‍ය ඔලුව කැක්කුමක් සාමාන්‍ය ඔලුව කැක්කුමක් එන්න කොහොමද ආරෙන්නේ? මම මේ chat gpt ගෙන් ඇහුවා.
1: ඔයත් එක්ක කතා කර කර ඉන්නවා.
0: ආහ්.
1: ඔයත් එක්කම වැඩ කර කර ඉන්නවා.
0: අනේ.
1: උදේ පාන්දර show එකට ඇවිල්ලා මේ මම මැරෙන්න වගේ යනවා කියලා මේ නැගිටලා යනකොට. මතකද සාමාන්‍ය ඔලුව කැක්කුමක් එනවා.
0: හරි, මම අද ඉඳන් මම ඔෆිස් එකට අරගෙන එනවා. සමහන් SP බාම් එක. ඔයාට ඔලුව
1: ගාලා මගේ ඔළුවේ ගාලා.
0: හරි.
1: මට මේ කියලා යනවා.
0: ඒක කරන්න ඕනේ මෙහෙම. සමහන් SP බාම් එක මෙහෙම ඇඟිල්ල මේ ඇඟිල්ලට මොකද කියන්නේ? දබර ඇඟිල්ලනේ. දබර ඇඟිල්ලට අරගෙන මෙහෙම ඇඟිලි දෙකේම ගා ගන්නත් දෙකේම නලල දෙපැත්ත දාලා චුට්ටක් එතන මසාජ් කරන්න. ටිකක් දැනෙන විදිහට මසාජ් කරන්න ඇඟිලි වලින්. ඔලුව කැක්කුම තියෙන වෙලාවට. ඊට පස්සේ ෆුල් නලලෙම ගාන්න අර දෙපැත්ත මසාජ් කරන්න. ඔලුවකම හොඳට තියෙන කෙනෙක් විදිහට මම මේ කතා කරන්න ආරෙන්න මට රිලැක්ස් වෙන විදිහ මම මේ කියන්නේ ටිකක් දැනෙන්න චුට්ටි වෙලා විනාඩි 5ක් පුළුවන් නම් හොඳයි විනාඩි 5ක් විතර හැමමම කර කර ඉඳලා ඉන්න ඊට පස්සේ රිලැක්ස් වෙනවා
1: අතර මාර උපදේශක් අපිට මේ වෙලාවේ දුන්නේ
0: ඇත්තද
1: දබර ඇඟිල්ලට ගාලා නලලේ
0: හැමෝම කරනවා මම දැකලා තියෙනවා
1: අපි මේ ගොඩක් වෙලාවට අපි කරේ මේ කකුලේ මහපට ඇඟිල්ලේ ඒකේ ගාලා තමයි ඔලුව ගාන්නේ ඔව්
0: අනේකනේ ඉතින්
1: දබර ඇඟිල්ල තමයි ගන්න ඕනේ නේ.
0: නේ උගලන් අනේ මන් දරවින්ද කොහමද? නල්ලලේද ගෑවේ ඔලුව කැක්කම කම නැත්තම්.
1: නේ කකුලේ මහපට ඇඟිලි දෙකේ ගාලා ඔලුව ඒකේ උලා ගන්නවා අපි.
0: හා
1: හා. එහෙමනේ අපි කර කර හිටියේ.
0: හරි මාවුල්. එහෙම කරන්න එපා. අරම කර. අද ඉඳන් අරම කළා බලන්න කොලුව කැක්කම. හරිද?
1: හරිම දුප්පත් නේද මේ දැනුම.
0: දුප්පත් කියන්නේ.
1: හරිම දුප්පත් දැනුමක්
0: ඒක කරන්නේ. ඔයාලා දෙන්නේ කකුලේ ගාන්නේ. මොකද්ද?
1: මම බැලුවා මේ මේ මේ දෙන උපදෙස්.
0: හරි ඊට පස්සේ දැන් හිතන්න සෙම් ප්‍රතිශ්‍යා තත්වයක් නම් මේම නහයේ දෙපැත්තේ
1: දෙපැත්තේ
0: දබර ඇඟිල්ලට ගානන සමහන SP බා නහය දෙපැත්තේ හොඳට මේව කරන්න
1: නහයේ
0: දෙපැත්තේ
1: අන්න එහෙමයි කරන්න ඕනේ අපි කරේ මේ නහය ගලවලා අරගෙන බාම් එකේ දාලා ගත්තනේ උඩට
0: ඒකනේ ඉතින් කොහමද ගොඩ යන්නේ කියන්නකෝ දැන් ඕවා දැනගන්න ඕනේ
1: මේව දැනුමක්
0: හරිද
1: මේව දැනුමක් අපි ණයයි වට මේ දැනුමට අපි ණයයි
0: කීයක්ද
1: රුපියල් 50කට
0: අදව ගල පාවිච්චි කරන්නේ
1: උපදෙස් නේද වෙන තලයක තියෙන උපදෙස් තියෙන්නේ නහයේ බාම් ගන්න විදිය අපිට පැහැදිලි කරලා දෙනවා ඔය වගේ මුන් එනවා ටීවී එකට ඇවිල්ලා උදේට ෂෝ එක පෙන්නනවා
0: උගුරේ කටහඬ මොකක් කරන්නේ එකක් තියෙනවා කියන උගුරේ නම් බැරෙන්ඩ් වෙලාවක
1: ඔව් ඒකට මොකද කරන්නේ
0: ඒකටත් කරන්න ඕනේ දබර ඇගිල්ලට ගන්න සමහන් SP බාම් උගුරේ ගන්න හරි
1: දබර ඇඟිල්ල තමයි ගන්න ඕනේ දබර ඇඟිල්ල නෑ ගන්න ඕනේ
0: නැත්තම් මේවා තද වෙනවා වැඩිනේ දබර ඇඟිල්ල හොඳ
1: දෙන්නකෝ මට පොඩ්ඩක් කිට්ටු කරලා දෙන්නකෝ මේ පොඩ්ඩක් උගුර මේවා කරන්න හා
0: ගන්න
1: දබර ඇඟිල්ලට අරකන්න හොඳට දබර ඇඟිල්ල
0: ඔය මුළු අතේම ගන්න දෙල්ල විරිකන්නේ නෑ යන්නේ මේ ඇත්තටනේ මං ඉතින් කිව්වේ පොඩි නිකන් සාමාන්‍ය දෙයක්
1: වඩා බේර ගනියෝ කියලා කියනකම්
0: ඔබ ගාව තියෙන්න ඕනේ අනේ
1: අපිට තියෙන ප්‍රශ්නයක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නයක නෙමෙයි අපිට බාම් ගාලා ප්‍රතිබොණ්ඩ සිද්ධ වෙලා තියෙනවානේ
0: ඇයි
1: බාම් එක ඉෆෙක්ටිව් නෑ ගොඩක් අය නිකන් අර ගෑවම සැර දැනෙන්නයි හදන්නේ බාම් සැර නම් දැනුන් නැති වුණත් කමන්නේ හොඳ වෙන්නේ නැහැ බාම් එක ගාලා ගොඩ යන්න හිතාගෙන ඉන්නව නම් ඔබ පාවිච්චි කරන්න SP බාම් නිකන් SP බාම් නෙමෙයි අපි දැන් කියන්නේ සමහන් SP බාම්
0: රයිට්
1: කියන්නේ සමහන් අපේ හිතේ හදපු යම්කිසි විශ්වාසයක් තියෙනව නේද ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක අපිට වැඩ කරනවා
0: කියලා. ඔව් අනිවාර්යෙන්.
1: අන්න ඒ විශ්වාසය මත තමයි මේ ඉන්නේ. මේක තියෙනවා ශාක ඖෂධ අමුද්‍රව්‍ය 15ක සංයෝගයක්. ඒක වෙල් බැලන්ස්ඩ්.
0: ඔකේ.
1: අවශ්‍ය ප්‍රමාණයට සැරත් අවශ්‍ය ප්‍රමාණයට සුවඳත් බොහොම මෘදු ආලේප කරන්න. මේ තදින් ගන්න ඕනේ. සමහර අය මන් දැකලා තියෙනවා මේ තද කරලා. ඒ කියන්නේ ඔලුව කැක්කමත් එක පලිය ගන්නවා වගේ. ඒ කියන්නේ ක්‍රීම් එක ගාලා හිටපන් ඔලුව කැක්කම මං උදව්ව තියන්නේ. එහෙම කරනකොට තව ඔලුව කැක්කම වැඩි වෙනවා.
0: හරි.
1: ඉතින් නහය හිර වෙන්නෙත් එහෙම පටක ඉදිමිලා එහෙම තියනවනේ ඉතින් පොඩි තත්යක්. ඒ අර තියෙන ඉදිමිලා හිර වෙලා තියෙන ගතිය තමයි මේ යවන්නේ මේකෙන්.
0: හරි. ඔකේ.
1: නේද? ඔන්න ඇඟිලි දෙකෙන් මිස් ගන්න ඇඟිලි දෙකම
0: තියෙනවා
1: දබර ඇඟිලි ගන්න ඕන
0: අනිත් එක මේකේ සැරසුමක් නැති නිසා අවට පහට කවුරුත් දන්නේත් නැහැ
1: අවට පහට නෙමෙයි
0: අවට පහත කවුරුත් දන්නේත් නැහැ
1: අවට පහ
0: මෙහෙම ගෑවා කියලා හරිද වචන අල්ලගෙන
1: රණ්ඩු සුම අවට පහට වචන අල්ලගෙන රණ්ඩු වෙනවා නෙමෙයි මේ වචන වලින් මේ බිස්සුත් එක යන්නේ
0: ඉතින් මගේ ඇඟට
1: අපිට ලැද්ද වෙනවා නිකන් මිනිස්සු කල්පනා කරන්නේ කවුද මල්ලි මේ අරගෙන කවුද මල්ලි මේ නිවේදිකාව වචන පහක් කතා කරගෙන නිවේදිකාව කවුද මේ
0: සිංහල හරියට බෑ කියලා දන්නා නේද
1: ඉංග්‍රීසියෙන් කතා කරමු එහෙනම් ඈ ඉංග්‍රීසි කතා කරන කතා කරන
0: නෑ ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ
1: නෑ මොකෙන්ද කතා කරන්නේ කියන්නේ මොකෙන්ද
0: සිංහලෙන් අනේ මාන්ට මාව උස්සන්න එපා
1: අවට පහට
0: හරිනේ එන සමහන්
1: එස්පී මාව උස්සගන්න එපා අවට පහට
0: ඊළඟට අපි බටර් ගැන කතා කරමු අපිට දැන් බටර් ගැන ඉස්සර කතා කරා විතරයි බටර් ගැන කතන්දර ඇහුවා ආ බටර්ද ආ බටර් කොයි වගේද එහෙම හිටපු අපිට දැන් අත දිග ඇරලා
1: අපි නම් එහෙම ඉඳලා නැහැ
0: බටර් ගන්න පුළුවන්
1: ඕගොල්ලෝ එහෙම ඉන්නේ නැති අනේ බටර් මොන පාට දකගා අපේ සීන් එකේ ඉඳලා තියෙනවා
0: රයිට් කොහොමද අපි හැමෝටම ගන්න පුළන්නේ පැල්වත්ත බටර් මාකට් එකේ තියෙන අඩුම ප්‍රයිස් එකට තියෙන බටර් එක ඇයි මේක අඩුම ප්‍රයිස් එක අපි ඒක හැමදාම ඔබට කියනවා
1: අපි යන්නේ ඉස්සර ස්ප්‍රෙඩ් සෙක්ෂන් එකට යන්නේ බටර් සෙක්ෂන් එක ඇහැ කොණින් බලලා
0: ටික ටික කුචු කුචු කුචු කුචු කුචු ගාලා යනවා
1: බටර් අපි කයි බටර් කියලා තමයි කියන්නේ දැන් හරි ඒක කොහොම හරි දැන් අපි පැල්වත්ත බටර් එක අතිශය සාධාරණ කාණ්ඩ. ඊට වඩා අපි බටර් හදුවත් හදා ගන්නවා මීට වඩා.
0: Yes yes. රට ඇතුළෙම නිෂ්පාදන ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා අඩුම ගානට මාකට් එකේ ගන්න පුළුවන්. දැන් අර පැකේජින් වෙනස් වෙලා තියෙන්නේ. ගෝල්ඩ් ෆොයිල් එකක නිකන් පිටරට බටර් එකක් වගේ තමයි මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ පැල්වත්ත බටර්. හැබැයි ගාන සාධාරණයි. හරිද?
1: එතකොට දැන් මේ CS ශ්‍රී ලංකාවේ මේ විභාගේ ලියන වැඩේ තාම තියෙනවා කියලා අපි විශ්වාස කරමු නේ.
0: ඔව් නේද? තාම කිව්වනේ සති කිහිපයක් තියෙනවා කියලා
1: නේද? තියෙනවා කියලා. මේක ඉතින් දිගටම තියෙන එකක් නෑ.
0: හරි.
1: ඔබත් ඉතින් A level result එක එනකම්ම මේක දැන් ඉතින් මොකද කරන්නේ? දැන් මේක මේක ඉතින් අපි මොකද්ද කරන්නේ? ඉතින් අත්තම දැන් මේකද කරනවද? A level results එනකන් ඉන්නවද? මොකද දැන් අපි මේ දැන් අපි කරන්නේ? අපි එකපාරක් අර කතා කරන්නේ නේද මේ එක තියරියක්. වතුර බොනවද පිදුරු කනවද පිදුරු කනවද වතුර බොනවද
0: බුරියගේ නේ නියමය
1: බුරියගේ
0: බුරිටන්ගේ නියමය
1: බුරිඩන්ගේ
0: බූරුවා යස් ලාවට හරි මතකයිනේ
1: බොහොම හොඳයි
0: යස් ඒකනේ
1: ඉතින් මම තමයි බුරිඩන්
0: මං තමයි
1: බුරිඩන්ගේ බූරුවාගේ කතා මතකද කරනවද මේක කරනවද ඒක එනකන් ඉන්නවද මේක කරනවද මේක කරනවද මේක එනකන් ඉන්නවද
0: එක දෙයක්වත් කරන්නේ
1: නැහැ එකක්වත් කරන්නේ නැහැ අන්තිමට ඔතන්දි රිසල්ට් එකේ මොනවා හරි අවුලක් තිබුණොත් කන්ටින්ජන්සි ප්ලෑන් එකකුත් නැහැ
0: යස්
1: රිසල්ට් එක ගොඩ ගිහිල්ලත්
0: නැහැ ඔව් නේද
1: මොන අවස්ථාවක්ද කියන්නේකෝ දීලා තියෙන්නේ විෂන් 25ක් තිබුණා 25ක් ඒක විෂන් 12කට අඩු කරලා තියෙනවා
0: හරි ඔකේ
1: 25 12කට අඩු කරලා තියෙනවා බාගෙට තව එකක් අඩු කළා.
0: ඔව්.
1: ඒකක්. ඕනම විෂය ධාරාවකින් A level මොනවා කරත් වරලත් ගණික අධිකාරීවරයෙක් වීමේ අවස්ථාව CS ශ්‍රී ලංකාවක දීලා තියෙනවා. A level වලින් S3ක් ඉල්ලනවා මේ විෂය ධාරාවට එන්න CS ශ්‍රී ලංකාවේ. A level results වලින් එනවනේ.
0: හරි.
1: නමුත් ඒ වෙනකන් ඉන්නේ නැතුව aptitude test එකක් ලියලා පටාර් ගාලා විභාගෙ ලියපු දවසේම result කරන් ඇතුළට එන්න register වෙන්න දීලා තියෙනවා. එදා ඉඳලා එතන ඉඳලා වැඩේ පටන් ගන්න ඕන කරන වටපිටාව දීලා තියෙනවා. ස්ටඩි පැක් එක දීලා තියෙනවා. ලංකාව පුරා මේ සබ්ජෙක්ට්ස් ටික උගන්වන මිනිස්සු හදලා තියෙනවා. ඒ වගේ පන්ති තියෙනවා.
0: යස්.
1: ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාල තියෙනවා. ඕන උදව්වක් කරනවා. ඒ කියන්නේ සීයේ ශ්‍රී ලංකා මිනිසුන් උදව් කරනවා. වරලත් ගණකාධිකාරියට පුළුවන් තරම් බේ කරන්න.
0: යස් ඔකේ.
1: හොඳයිනේ. රටකට ගියත් ඒ මිනිස්සු ඒ ගිහිල්ලත් අපේ රටට නේ හොඳ
0: ආඩම්බරයිනේ නේද ඒකනේ
1: මුලදී ගියාම අපේ රටට ඩොලර්ස් ටිකක් හම්බෙනවා පෞල් පිටින් ගියාම නම් ඉතින් ඩොලර්ස් හම්බෙන්නේ නැහැ නමුත් ඒත් අපිට සතුටුයි අපේ කෙනෙක් ඉහළ පුටුවක ඉහළ තනතුරක ඉන්නවා ආවල් කම්පැනි එන්නේ දැන් ඉන්දියාවේ මිනිස්සු කොච්චර සතුටුසෙනවද බලන්නකෝ මේ IT ඉන්ඩස්ට්‍රි එකේ ඔක්කොම ලොකු ආයතනවල සේරම ලොකු ඉන්දියන් අයනේ ඉතින් හිතන්නකෝ ඔය නමද්දයක් අපේ මිනිස්සුන්ගේ තිබුණා නම්
0: අපි කොච්චර සතුටු වෙයිද
1: අපි දන්නේ නැති වුණත් අපිට ගැම්මනේ නේද
0: එහෙමයි බිහි කරමු අපි අනාගතයේදී CS ශ්‍රී ලංකාවක ගැන විස්තර දැනගන්න අපි කන්ටැක්ට් නම්බර් එක
1: කුත් අර තමත් පළේ පිටේ නේද අර මෙටා එකත් එක්කම තියෙන සම්බන්ධය තියෙන අපි කොච්චර
0: ආඩම්බරද
1: අපි මේ මිනිස්සු හම්බෙලාවත් නැහැ
0: ඒ වුණාට නේ
1: කතා බහ කරලවත් නැහැ
0: පවුලේ කෙනෙක් වගේ අපිට ඒ සතුට
1: ඉගෙන අපිට හරි සතුටයි මේ හොඳ බිලියන පතියෙක් වෙලා ආය ඉන්නා ඉලොන් මස්ක්ලා අරගොල්ල මේගොල්ලෝ මේ ලයින් එකේ මේගොල්ලෝ ඉන්නේ සකර්බර්ග්ලත් එක්ක තමයි දවල්ට බුරියානි කන්නේ එහෙම කියලා අපි සතුටු වෙනවා
0: ඒක නම් ඇත්ත
1: ඉතින් අපිට හරි ආස අපේ මිනිස්සු මේ CS ශ්‍රී ලංකා හරහා වරලත් ගණකාධිකාරීවරු වෙලා
0: ලෝකෙ
1: ඉහළම තැන් වලට යනවට ඉතින් ඕගොල්ලෝ මේ මෙතන ඉඳගෙන A level results බලන් එනකම් බලන් ඉන්නකොට කොහොමද ඔක් කරන්නේ
0: දැන් අදම කෝල් එකක් දෙන්න. අදම කෝල් එකක් දෙන්න 0112320 20ට. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ FB page එකට හරි website එකට හරි ගිහිලා අර අභියෝගතා පරීක්ෂණයට මුහුණ දෙන්න. අරවින්ද, දැන් ඔයා දැකලා තියෙනවද පිටත බිත්ති වල අපි ගොඩක් වෙලාවට තද පාටම නිගාන්නේ? ආසයිලා පාටක් ගන්න ආසයි, සුදු පාට ගන්න ආසයි. හැබැයි ගාන්නේ මර ගොම පාට වගේ ගානවා. නිකන් තදම තද පාටක් ගන්නවා බිත්ති වල. සමහරවිට මැච් වෙන්නෙත් නැහැ. ඒක කරන්න හේතුව තමයි මේ බිත්ති වල එක එක දිලීර ජාති පුස් ජාති හැදෙලා පැච් එක හැදෙන එක.
1: අර කොළ පාට වගේ තින්ත් එකක් ගන්නව නේද? ඒක සාමාන්‍යයෙන් අර ගොඩාක් ගහකොළ වවලා තියෙන පැත්තක බිත්තියකට පොඩ්ඩක් සෙට් තමයි.
0: හරි.
1: නූර්ලි පැත්තේ වටත් සෙට් නිකන් පොඩ්ඩක් නිකන් වනගතව හදලා තියෙන තැන් වලට
0: ඒ පාට සෙට්. ඔව්.
1: ඉතින් මේ ටවුමක ඒ පාට
0: මෙච්චරම නෑ නේ.
1: නෑ නේද? ගොඩක් අය බලනකොට ගාන්නේ අර දියසෙවලේනේ ආවහම පේන්නේ නැති.
0: මේ පැච් එක වහගන්න තමයි මේ මේ තද පාටක් ගෑවම ඕක එච්චර පේන්නේ නෑ නේ කියලා
1: තමයි. ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ.
0: හරි.
1: ප්‍රශ්නේ වහන්නමනේ බලන්න.
0: ඒක හරි.
1: නරකද මුලින්ම ප්‍රශ්නෙට උත්තරේ හොයාගත්තා නම් හොඳ පායන වෙලාවක් අල්ලලා ওই බිත්ති ටික එළිය ටික සුද්ධ කරලා හොඳ හොඳ සුද්ධයක් දීලා
0: හොඳට
1: හූර්ලා පරණ තින්ත ඔක්කොම යවන්න. ඔබ ඔබ මෙහෙමයි, ඔබ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක් ගාලා තියෙනවා නම් ඔබ ගන්න තියෙන හොඳම පියවර අරගෙන තියෙනවා.
0: දැන් මේ වෙනකොට
1: දෙන්නද කුඩ රෙද්ද වගේ මේ තින්ත එක.
0: යස්.
1: කුඩ රෙද්ද වගේ ලස්සන කලර්ස්. මේක ගාපුවම මොකද තියෙන ඔබට තියෙන chance එක? මේකට දූවිලි කුණු අල්ලන්නේ නැහැ එකෙම්ම. අර තියෙන කුස්තුර බිත්ති වල තියෙන ඉරිතලුන් සියල්ල වැහිලා යනවා.
0: රයිට්.
1: අපි දන්නවා රත් වෙනකොට මේ මේ කුස්තුර ප්‍රසාරණය වෙනවා. හිසකේ යගස් විතර වගේ තියෙන පැලුම් ලොකු වෙන්න බලනවා. නමුත් තින්ත එක ඇදෙන සුළු භාවයෙන් ඉතාම ඉහළයි.
0: හරි.
1: ඒ නිසා බිත්ති පොඩක් ඈත් වුණා කියලා තින්ත එක ඩැමේජ් වෙලා ඉරිලා ආයි වතුර යන්න පටන් ගන්නෙ නැහැ. මෙන්න මේ කාරණා තුන තමයි ඔබේ බිත්තිය කාලයක් ආරක්ෂා කරලා දෙන්නේ. ඉතින් ඔබට ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරය තියෙද්දි කිම්ම බැදිවල යන්නේ මං මුලා වූ එකෙකුසේ.
0: Come on.
1: Dulux, Aquatic Dam Protect. නම් තුනක් හතරක් කිව්වට මේක ප්‍රොඩක්ට් එකක් ගැන කියන්නේ.
0: ඕකේ. ලොකු ගමන් දෙනවා ඉතින් හාඩ්‍යාවලින්
1: කිය. Dam Protect කියලා ඉල්ලන්නකෝ Dulux එක. එතකොට දන්නවා. Aquatic තමයි ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි.
0: Ha right. එක වැස්සෙන් උනත් ලස්සනට පිරිසිදු වෙලා බිත්තිය තියෙනවා. අලුත ගාපු තීන් එකක් වගේ.
1: හරි.
0: හරි ඊට පස්සේ අපේ ඊළඟ යන්නේ බයික් X55 ගැන
1: කතා කරන්නේ ඉතින් මේ මෙතනකල් ඉතින් මෙතන හිටියන්නේ දැන් මේ වහගෙන
0: දැන් ගොඩක් කට්ටිය මට මැසේජ් කරලා අහලා තියෙනවා මේක ඉලෙක්ට්‍රික්ද කියලා. දැන් අපි මේ පහුගිය දවස් ටිකේම කිව්වා නෑ මේක ඉලෙක්ට්‍රික් එකක් නෙමෙයි, අපි මේ කතා කරන්නේ බයික් X55.
1: කතා බලා ගන්න එපා, මේ ඉලෙක්ට්‍රික් කීපාරක් කියලා.
0: ඒක පෙනුම හින්දා තමයි මේ මෙච්චර කියන්නේ නේ. අනිත් එක ලොකු සද්දෙකුත් නෑ. අනිත් එක ඒකේ තියෙන
1: පෙට්‍රල් එන්ජින් එකනේ.
0: ආ ආ
1: 1.5 ලීටර් ටර්බ චාර්ජ් එන්ජින් එකක් මේක. එතන බලය වැඩි, ගැම්ම වැඩි.
0: හරි, ඔකේ.
1: අපිට ඕක ඕන වෙනවා. වාහනයක බලය වැදගත් වෙන තැන් මොනවද? කඳු නගිනවා බර දාලා.
0: ඔකේ.
1: ඕවර්ටේක් කරනවා වාහන. වංගු ගන්නකොට වාහනේ සාමාන්‍යයෙන් ස්ලෝ වෙනවා යනකොට. ස්පීඩ් එක බෙදෙනවා හෙට මෙහෙට.
0: හරි.
1: එතකොට ජවය ඕන වෙනවා.
0: Yes, okay.
1: ජවය ඕන වෙනවා. නැත්තම් ඔබට හිතෙනවා අර සමහර මිනිස්සු කියන්නේ අම්මෝ මේක නිකන් හරක වාගේ. උපමාවක් නෑ, වෙන මොකද්ද කියනවනේ. අර සමහර වාහන තියෙනවා පෑගුවට යන්නේ නෑ. ආ මිනිස්සු කියනවා අපෝ මේක මේ ගොනා මොඩල් නේ මේක. එහෙම කියනවා. අන්නෙම නෑ.
0: ඒ
1: වගේම ෆ්‍රස්ට්‍රේටින් ඒ වගේ වාහන වල යන්නේ.
0: විශේෂයෙන්ම ඕවර්ටේක් කරනකොට ඒක
1: යනවා අපේ වාහනේත් එතනමයි, ඒ වාහනේත් එතනමයි. මේ මොකද්ද මේ?
0: මූණට මූණ බලනවා දෙල්ලම.
1: ඔව්. මෙහෙම ගැවට යන්නේ එතනමයි මාල් ඇත්තම.
0: අම්මෝ
1: පිටිපස්සේ ඉතින් සරමිනා කට කොටෙන් ඉන්නලා තා පොඩ්ඩක් පැවුවා එම් යනවා
0: ඕන තරම් වෙලා ඇති ලයිෆ් එකේ.
1: ඒ වෙලාවට ඉතින් වාහනේ විකුණලා දාන එතරම් තමයි. ආන්න ඒ වගේ අද්දකීම් වලට ආස නැහැ නේද? අන්න ගන්න බයික් X55 කියන SUV එක ලංකා මිනිස්සුන්ගේ ඉහළින්ම හිතගත් වාහනයක්.
0: දැන් ගොඩාක් කට්ටිය අරගෙන තියෙන අපිට පාරේදී ඕන තැනකදී දකින්නත් තියෙනවා. සහ මේකේ ලස්සන කලර්ස් ටිකක් ඇවිල්ලා තිනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක පොඩක් අර මේ මේ කාලෙට ගැළපෙන විදිහේ කලර්ස් ටිකක් තමයි බයික් X55 එකේ ඇවිල්ලා තියෙන්නේ.
1: මොකද?
0: බයික් X55.
1: මේ කන ඇහෙන්නේ. මොකක්ද මේ
0: මොඩල් X55 එක ඇවිල්ලා තියෙන්නේ?
1: හොඳයි.
0: මේකේ ෆීචර්ස් ගැන ඊයේ පෙරේදා දිගටම කතා කරපු නිසා අපි පොඩ්ඩක් කතා කරමු ආෆ්ටර් සේල් සර්විස් එක ගැන. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් තමයි මෙතන ඉන්න දවැන්තයා. එයා තමයි අපිට මේ මොඩල් එක ගෙනල්ලා දෙන අනිතික මේක සීරිස් එකක් ඇවිල්ලා තිනානේ. ඒ කියන්නේ X55 එකයි තව බයික් එකේ තව මොඩල්ස් ටිකකුත් තිනානේ.
1: බයික් BJ30 හයිබ්‍රිඩ් එක.
0: ආ රයිට්.
1: ආලානේ. ආලානේ. අයියෝ අහලා තියෙන්නේ බෑ. ආලානේ බයික් X3 එක අහලානේ අහලානේ.
0: ආ ඕකේ.
1: අහලානේ අහලානේ. ඒගොල්ලන්ගේ බයික් X3E කියන මොඩල් එක තමයි ඒගොල්ලන්ගේ තියෙන ඉලෙක්ට්‍රික් වීකල් එක.
0: ආ එහෙමයි.
1: බයික් එකේ ඉලෙක්ට්‍රික් වීකල් එක. චාර්ජ් එකෙන් කිලෝමීටර 400ක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
0: ඕකේ.
1: මගෙන් එහම මේක ඔටෝ පාකින් තියෙනවා සුද්දා. මේක අනිවාර්යයෙන්ම මේ X3 එකේ ඔටෝ පාකින් තියෙනවා.
0: පවර්
1: ටේල් ගේට් එක තියෙනවා.
0: කකුලෙන් අර මේව
1: කරා. හරි. පැනොරොමික් සන්රූෆ් එක තියෙනවා. එතකොට මේකේ ස්ක්‍රීන් සයිස් එක නම් සෑහෙන ලොකුයි. 15.6 ටච් ස්ක්‍රීන් එකක්. ලොකු ලැප්ටොප් එකක උඩ ගැලලා හයිගලෝලායි ගලන. ඇඩැප්ටිව් ක්‍රූස් කන්ට්‍රෝල්, ඉමර්ජන්සි බ්‍රේකින්. ස්ටෝරේජ් එක. ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි ස්ටෝරේජ් එක. මේකේ ලීටර් 459ක ස්ටෝරේජ් එකක් තියෙනවා.
0: ලොකු
1: ඉඩක්.
0: හොඳයි.
1: අපි ඒක ගැන අපි ඉලෙක්ට්‍රික් මොඩල් එක ගැන
0: අපි තව
1: ටිකක් හයිබ්‍රිඩ් මොඩල් එක ගැන එහෙම තව ඉස්සර කතා කරමු. ඉතින් තාමත් මිනිස්සු හොයන්නේ X55 පෙට්‍රල් එන්ජින් එක හොයන්නේ.
0: Yes, yes.
1: කවුද ගෙන්නන්නේ ලංකාවට?
0: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. දැන් ෂෝරූම් එකට ගිහලා බලන්න. අද දවසේ වැඩ ඉවරයි. එහෙනම් අපි හෙට හම්බ වෙමු.
1: මම ආරවින්ද.
0: මම ආශාරිය. සුබ දවසක්.
1: සුබ දවස.

0: Kolkata top story.
1: පුද්ගල ඝාතන සඳහා අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට. වෙඩිතබ අද්විත්ව ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් කූටලේඛන සකස් කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසය විසින්. අකුරේකොට ප්‍රදේශයේ වෙළඳ සලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩිතබ ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසය විසින් විමර්ශනයක් ආරම්භ කළා. සැකකරු අවුරුදු 45ක් වන මිනුවන්කොට ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර වෙඩිතබ පුද්ගල ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකාරියක් හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලස්ගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබ ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකාරිය අවුරුදු 21ක් වන කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කාරණයක්. දැන් විදෙස් පොතක්. වෙනස්වලානු හිටපු ජනාධිපති නිකොලස් මතුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලොරස් ටෙරිහිව ඇමරිකාවේ නිව්යෝක්යේදී නව චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම චෝදනා එල්ල වී ඇත්තේ මතුරෝගේ පාලන සමයේදී වෙනස්වලානු රජයේ බහරේ සිටි ඇමරිකානු පුරවැසියන්ට වද හිංසා පැමිණ වූ බවටයි. නව චෝදනා සම්බන්ධ නිවේදනයක් අද නිකුත් කරනු ඇත. මතුරෝ ජනාධිපති ධුරය දරූ කාලයේ වෙනස්වලානු බන්ධනාගාරවල ඇමරිකානු පුරවැසියන් 12කට වැඩි පිරිසක් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටි බවට ඇමරිකානු රජය ප්‍රකාශ කළා. වෙනසුලාවේ හිටපු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ ෆ්ලොරස් කැරකසේදී ඇමරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේදී.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනටම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS Silvetin.

0: ராசம் பதமட்ட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික
3: පේ දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකාවේ BBB minus stable outlook by Patrabi mulya sagoki Sri Lanka tanpa rakshana yojana kame samaj
5: kasinam mino koinda sir DLB vasi lotarai yen arin
4: samvardhana lotarai hadun badina vasi ticket paten dinapata rupiyal lakshya 10 5 50000 saha 25000 mudal kyaga samaga electric yatu pedi athulu tapatta gidina ganna DLB vasi koi kaata twa
6: sarampara gana kape rate hondama aluminium dunna vishwasaya parisam karapu quality maintain karapu guarantee at ekkama warranty ak dena aluminium nam alumex ma tamai
7: alumex nam warranty with guarantee
8: aluminium ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්.

0: ఇటుకలకు వర్ధన టెక్స్టైల్స్.
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: මෙන්න ප්‍රශ්නය. පාහියන් ලෙන පිහිටා ඇත්තේ කොහේද? 1. කළුතර දිස්ත්‍රික්කයේ. 2. ගම්පහ දිස්ත්‍රික්කයේ.
5: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඩුවෙලින් සුනේත්‍රා වික්‍රමසිංහ.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
7: ශ්‍රියත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහායකකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජ
2: ගැණුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
10: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම්ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම්ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
12: හච් 15 පිස්සුවක්ම තමයි.
13: බලන්නකෝ මල්ලි, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
14: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත් එයා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
13: අපරාදේ මට කලින් ඔටෝ බාත් එයා සෙට් එකක් ගන්න තිබුණේ.
14: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්‍යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
15: ඔටෝ බාත්‍යා තවදී සෑමදා
16: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels, ඔබේ ගමනේ විශ්වාස.
17: Listen up, Colombo. Vietnam is calling.
18: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
19: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
17: Let's Vietjet.
19: Smart මරුපුවහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපල් සිටින්.
20: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණමහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10 සහ 11 යන දිනයන්හිදී නවතත් රන්මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණමහල්, ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

දහයයි විනාඩි 38යි දැන් වෙලාව. අද ඔක්තෝබර් මාසේ 8 වෙනිදා. ඔන්න හෙට ඉඳන් පටන් ගන්නවා ඔබ මිස් කරගන්න හොඳම නැති රත්තරම් වීකෙන්ඩ් එකක්. ඒ තමයි ස්වර්ණමහා ජුවලසයෙන් ඔන්න වැඩ කුලිය නැතුව චේන් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. කලින් මේ වැඩේ අලගේ ලංකාව හැම තැනකම තියෙන බ්‍රාන්චස් වල මාරුවේ මාරුවට තිබ්බා. ඔන්න ඔබට පුළුවන් නම් මේ වීකෙන්ඩ් එකේ බම්බලපිටි එහෙම නැත්නම් කුරුණෑගල තියෙන ස්වර්ණමහල් එකකට යන්න ඔන්න ඔබට chance එක තියෙනවා. එදා දවසේ රන් මිල විතරක් කියලා වැඩ කුලිය නැතුව චේන් එකක් ගන්න. දැන් හිට නම් වෙන්දනේ සිකුරාද දවසේ යන්න බැරනම් ඔබට සෙනසුරාදා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරිදා යන්න පුළුවන්. ඒ කියන්නේ 9 10 11 කියන දවස් තුනේම තියෙනවා. එතන තියෙන ලේටස්ම ඩිසයින්ස් වලින් ඔබට චේන් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්වර්ණ මහල් එකකින් හරි වෙන කොහෙන් හරි ඔබ චූලර් එකක් ගන්නවා නම් ඒ කියන්නේ වැඩ කුලිය හැදුම් කුලිය ඒකත් ඔබ ගන්න ආටිකල් එකකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ රන් මිලත් එක්ක. හැබැයි මේ දවස් තුනේ ඔබ චේන් එකක් ගන්න නම් ඔන්න ඔබේ ගාස්තුලේ නිදහස් කරලා තියෙනවා. එදා දවසේ තියෙන රන් මිල විතරයි ඔබ ගෙවන්න ඕන. ඒකත් ස්වර්ණ මහල් එකකින් ගන්න. ඉතින් ඒ වටිනාකම තියාගෙන ජුවලරිස් ගන්න පුළුවන්කම තියෙනවා. ගෙවාගෙන යන ජුවලරිස් මොන හරි ගන්න හිතාගෙන හිටියනම් හරි එහෙම තනක් හෙවුවනම් හරි ඔන්න ස්වර්ණ මහල් එකේ වැඩේ පටන් ගන්න තියෙනවා. මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ඔබට ජුවලරිස් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වැඩෙත් මේ දවස් තුනේ ඔබට කරගන්න පුළුවන්. බම්බලපිටිය වගේම කුරුණෑගල තියෙන ස්වර්ණ මහල් ජුවලස් බ්‍රාන්ච් වලට ගියොත් අවරත්තරන් ආරංචියක් තියෙනවනේ රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක. අපි අපේ දවස ගානේ මතක් කරන ඒ තමයි රිවර්ස් කරන්න බැරි තීරණ ගන්න එපා. අපි කර්මාලයක් වගේ වාහනයක් ගත්තොත් අපිට පුළුවන් මොකක් හරි කරලා වාහනේ හදාගන්න. එහෙම නැත්නම් ටික දවසක් බලලා වෙන වාහනයකට යන්න. කරන ජොබ් එක හරි නෑ වගේ නම් අපිට ඕලුවන් ටික කාලයක් එතන ඉඳලා තමන්ට ගැලපෙන විදිහේ ජොබ් එකක් හම්බුනොත් ඒකට යන්න. හැබැයි මන්ද්‍රව්‍ය වගේ පෙරදි පුරුද්දකට ගිහිල්ලා සමහර විට ආපහු ඔබ හැරෙන්න බැලුවොත් ඔබ ගොඩාක් පරක්කුලා ඉන්න වෙන්න පුළුවන්. ඒකින්ද හරිම වෙලාවේ මේ දේවල් ජීවිතෙන් ඈත් කරන්න, මේ දේවල් වලට බැහැ කියන්න, ඔබට වගකීමක් තියෙනවා මේ දේවල් නැති කරන්න, උදව් කරන්න. ඒ වෙනුවෙන් තමයි රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක ඔන්න අපි මේ පණිවිඩේ ඔබට මතක් කරේ. තිලකවර්ධනගේ තාරංචියක් තියෙනවානේ. දැන් ඔබේ ස්කින් කෙයාර් රූටින් එක අප්ඩේට් කරගන්න ඕන කරන දේවල් ගන්න එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකිනුත් පුළුවන්. ලංකාවේ ඕනම තැනකට මේ ප්‍රොඩක්ට් ගෙන්න ගන්න www.thilakawardhana.com වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් කිරිබත් ගොඩ නිට්ටපු ජාල මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා.

0: ஆசை பதமட்ட சீதா சீதா பாத்ரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃபிஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
0: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුලී
3: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද LLB honors උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
4: Hi guys මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
5: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
4: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාන අඩුයි.
6: අඩුයි?
7: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
6: පේනවා පේනවා.
4: ඊළඟට තියෙන රසවත්ම කැලල My Ways app එකට bike 3 wheel car van මුලදිම register කරන driver partners ලට commission subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා

0: දක්වා වැඩිපුර ගානකුත් ගෙවන.
1: ඔක්තෝබර් මාසෙ පුරාම බෝනස් දෙනවා. මයිවේ සෙප් එක මාසෙකට දාගෙන බලන්න.
2: අලුත් කසාදයක් පැද්ද වගේ තී.
3: Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරමිද පරිසරම
4: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
3: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
5: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
6: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
5: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
6: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
7: Sri Lanka tour of Pakistan 2026.
4: විසයි විස තරඟ තුනක්, ටෙස් තරඟ දෙකක්.
3: සියත TV තුලින් සජීවීව.
4: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
5: පරණ ශිෂ්ටාචාර තීරතංගල් නටබුන් දැකලා තියෙනවද ගෙහෙල?
8: අනුරාධපුරේ ගිහින් තිනෝ, සීගිරි ගිහින් තිනෝ, ඒ පැත්තේ ගිහින් තිනෝ. මං කිව්වේ හරප්පා. කොහෙන්ද ජාරෝ එහෙ ගිහිල්ලා
5: නැහැ. හරි, එහෙ ගිහිල්ලා තවට කවන්න වා සීගිරියට හරි ගිහිල්ලා තිනෝ. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නැහැ.
9: සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
12: අද තමයි හොඳම දවස.
13: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 011 4 77 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
14: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
15: Theater Between Lady Miss World Sri Lanka 2026
14: Sri Lankaya Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
15: Theater Between Lady Miss World Sri Lanka 2026
10: කිරුලක් උදෙසා තරඟවදින රුවිත්තියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත TV බලන්න.
16: Title sponsor.
17: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුයි. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
18: Enchanta. The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
5: Oat Max High Strength Liquid Collagen ඔබත් අදම භාවිතා කරන්න.
3: 98.2 98.4

0: था टॉप स्टोरी।
1: जनपति के गेसट निवेदन මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙවැනි විට කොළඹ පහපෙහෙටි කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. ඉන්දිය මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර විපක්ෂ නායක රාහුල් ගාන්ධි පොලිසිය විසින් රඳවාගෙන තිබෙනවා. පාගමනින් යමින් සිටි ගාන්ධි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස පොලිසිය විසින් නවත්වා ඇත්තේ නවදිලි නුවරදී. එහිදී ගාන්ධි පොලිස් වාහනයකට නංවා රගෙන ගොස් ඇති අතර කොංග්‍රස් පක්ෂයේ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් රඳවාගෙන තිබුණා. විපක්ෂය සිය විරෝධතාව මගින් ඉල්ලා සිටිනුයේ ඉන්දිය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් ඉල්ලා අස්වේතු බවයි. චන්දදායක නාමලේඛන සංශෝධනයේදී අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි වන ආකාරයෙන් චන්ද ලියාපදිංචි කිරීම වෙනස් කර ඇති බවට ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාට චෝදනා කර සිටිනවා. එහෙත් ඉන්දිය මැතිවරණ කොමිසම සහ රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව් ඔව් පේනවා පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග
6: 98.2 98.4

0: ආසපදමට සියත
1: ආසිනාමිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: වාන් ස්ටිකෙන් ටික පෙයි.
1: ඔතේ කන්නාඩි අමතක වෙලානේ.
2: අම්ම සල්ලි දාන්නද?
1: ඔව් සල්ලි දාන්න.
2: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාවි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
3: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
4: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
5: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
6: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
5: ඔයත් පොකට් මනී අහනවද?
6: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
5: බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
7: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
5: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
7: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනී අහන්න.
8: සියත පොකට් මනී
7: අනුග්‍රහය.
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
7: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාවි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
9: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
10: මිස් හොඳ කුල්ද?
11: කුල් මොකද මම හොට්නේ.
10: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
11: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
12: Oh my god,
10: අඩි මිස් සුදු කොච්චි.
13: Hot and spicy with sudu kochi.
14: Moni siyatama havasa dekata sudu kochita.
10: Miss, miss. Excuse me, miss.
11: No, no, no. Umma nang short time ekek de vitarai.
9: Anugrahaya. වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
11: 0372 37373.

උදේකොළහයි විනාඩි විසි තුනයි දැන් වෙලාව. අපි මේ ඉන්නේ මේ අවුරුද්දෙ 10 වෙනි මාසේ. බලන්නනේ ජනවාරි පළවෙනිදා නිකන් ඊයේ පෙරේද වගේනේ. එහෙම තමයි. කාලෙ ගිවිල යන එක අපිට නතර කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ ගෙවෙන හැම දවසකටම මොකක් හරි වැදගත්කමක් එකතු කරලා තියාගන්න. ඔබට හිතනනම් දවස් කොච්චර ඉක්මනට ගියත්, වෙලාව කොච්චර ඉක්මනට ගියත් ඔබ තාමත් එකම තැන කියලා, ඒක සමහර විට ඔබ ගත්ත මොකක් හරි එක වැරදි තීරණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතාරින්න බැරි මොකක් හරි අබ්බැහියක් වෙන්න පුළුවන්. එහෙම අබ්බැහියක ඔබ ඉන්නවා නම් ඔන්න දැන් අතාරින්න වෙලාව ඇවිල්ලා. ඒකට උදව් කරන්න අංකයක් ඔබට මතක් කරන්නයි හදන්නේ. රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක මේ අංකය මතක තියාගන්න. 19:27 පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු ගැන ඔබට තොරතුරු දැනගන්න පුළුවන් අංකය තමයි මතක් කරේ. මද්‍රව්‍ය වලට බැහැ කියන ජීවිතයට හා කියන මේ පණිවිඩය හැමදාම මතක තියාගන්න. ඒත් එක්කම නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් අංකයත් අපි මේත් එක්ක මතක් කරන්න. ඒ තමයි 18:18. ලස්සන රටක් හදන්න ඔබටත් වගකීමක් තියෙනවා. ඒකින්ද මේ පණිවිඩේ හැමතිස්සෙම ඔබ මතක තියාගන්න. වීකෙන්ඩ් එකෙත් වෙලාව ඉතුරු කරගන්න හොඳ ටිප් එකක් කියන්නයි හදන්නේ. ඒ තමයි තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එක. දැන් අඳුමක් ගන්න වැඩේ යාලගේ ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක සෑහෙන ලේසියිලා තියෙනවානේ. ඔබට ෆිසිකල් ගිහලා ෂොප් කරනවට වඩා ඔබ ලංකාවේ කොහේ හිටියත් අඳුමක් ගෙන්නගන්න පුළුවන්කම තියෙනවා. වෙබ්සයිට් එක ටිකක් ඔබට සංකීර්ණයි වගේ කියලා හිතනවා නම් මුලින්ම යන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ තවසේ හැම වෙලාවකම වගේ මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන ඇඳුම්, මොනවද තියෙන ප්‍රොමෝෂන්ස්, ඒ දේවල් ගැන අප්ඩේට් කරනවා. එහෙම තියෙන ඇඳුමක් ඔබට හිතුණොත් මම මේ ඇඳුම ගන්න

ඔනකල මුලින්ම යඳුමේ ෆොටෝ එක ෆෝන් එකට සේව් කරගන්න. ඊට පස්සේ ඔබේ නම, ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, යඳුමින් ඔබට ඕන කරන සයිස් එක මේ විස්තර ඔක්කොම දාලා 0.7.656.560 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔන්න ඔබට අර වෙබ් ස්ටෝර් එකෙන් ගෙන්න ගන්න වගේම WhatsApp මැසේජ් එකකින් විතරක් ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ෆිසිකල් ගිල ෂොප් කරන්නත් කිරිබත් කොට නිට්ටබෝ ශාල මහනුවර කුරුණෑගල මේ කියන තැන්වල තියෙනවනේ තිලකරන් ටෙක්ස්ටයිල්ස්. ඔබට ගිහිල්ලා ඒ විදිහට ෂොප් කරගන්න පුළුවන්. වීකෙන්ඩ් එකේ තව ආරංචියක් තියෙනවා ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන්. ඉතින් මතකයිනේ වැඩකුලිය නැතුව චේන් එකක් ගන්න ඕන. ඔන්න 9:10-11 කියන දවස් තුනේ බම්බලපිටිය වගේම කුරුණෑගල තියෙන ස්වර්ණමහල් එකකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ජුවලරිස් ගන්න. ගන්න තියෙන්නේ චේන්. හරිද? වැඩකුලිය නැතුව චේන් ගන්න තියෙන්නේ. එදා දවසේ තියෙන රන් බිල විතරයි ඔබ ගෙවන්න ඕන. ඒත් එක්කම මාස 24ක් යනකම් ගෙවාගෙන යන්නත් ජුවලරිස් ඔබට මේ දවස් තුනේ ස්වර්ණමහල් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.

0: උදේ 11 විනාඩි 33 දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණු වතුරට එක් කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
1: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු විදින්
2: අංක දෙකට 25,000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50,000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
3: හිනාවෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
7: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විතර.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
1: real moment experience එකකට නැල්වත්තපට
5: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3-row රථය David Pieris e-mobility වෙතින් 0114700550.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
14: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
2: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
8: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place He GWM Experience Center within.
9: Nidhaas Pansi ka aduma maasika paari kegata audio system meka karaganna.
19: Avans ticket ona deyak adage vanna ganna.
3: Avans ticket tika pay.
10: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
11: අදම combank.lk වෙත පිවිසෙන්න.
13: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවන් Star කෙනෙක් කරන්න.
15: Stars Milan Pasta.
12: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
20: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07:22.77766 BOC Travels
22: 98.2 N 98.4 N

0: பாசம் பதமிட்ட சீத பாத்தரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக் හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: ඒ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpatu rakshana yojana kramay samaj
4: satita rasaguna musumena kemavala rasa surakena
5: coco fry rbd poltel hata wasarakata wedi vishwasen
6: mulu pavulatama mage ganata
7: parampara gananawak api obowa balagenbowa eha meha nopenena vidyak athule thibunu ape namaya usas tattaya oba obi jeevithaye taram vishwasa kala dinen dina taakshanaya arakshawa ihala nanwamin pramithiya sahathika kala gini rakawarane ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් ෆිල්ම්
8: ඔෆ්ටේල් වර්ල්ඩ්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරිය එකක් හොයනවද එහෙනම් ස්ලිට් බීඑස්සී ඕනර්ස් ක්වොන්ටිටි සර්වේ ඉන් ඩිග්‍රේකට එන්රෝල් වෙන්න ඇප්ලයි කරන්න www.slit.lk ස්ලිට් ඉවෝල්ව් බියොන්ඩ්

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත පට.
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. ෂෝමේ දැන් අබන්සුතින්.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
5: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
6: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
5: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
6: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
7: Sri Lanka tour of Pakistan 2026.
5: විස්සයි විස්ස තරඟ තුනක්, ටෙස් තරඟ දෙකක්.
6: සියත ටීවී තුලින් සජීවීව.
5: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි. මට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
11: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
10: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
11: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
9: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
6: ටයිටල් ස්පොන්සර් ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි, ඔබත් සැනින් දිදුලන්න.
12: එන්චාන්ටර්, the fragrance of French romance.
13: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
14: Oat Max high strength liquid collagen obat adama bhavita karanna.
15: Anuwatai dashama deken, anuwatai dashama hataren.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට. ගල්ලඟුරු කොමිසමේ සාක්ෂි විමසීම අවසන්. අධිවේගේ ගමන් කළ 3500කට තට. අතරංගුවට ගත් මාලිමා මන්ත්‍රී අධිකරණයට. ධනංජය නායකත්වයෙන් ඉල්ලා අස්වේ.
0: දේශීය සියත. Local News on Theatre. අනුග්‍රහය.
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව් නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලාගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් වන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
1: මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මෙවර විට කොළඹ පහපිහිටි කම්කරු මහලේ කම් කාර්යාල ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. පාර්ලිමේන්තු රැස්වීම මෙවන විට පැවැත්වෙනවා. එනියෝජ්‍ය කතානායක රිස්වී සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භයේදීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි විසින් කඩොලන පද්ධතිය ආරක්ෂා කිරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කළා.
6: මේ වගේ කඩොලාන වගේ සාක ආරක්ෂා කරන වැඩපිළිවෙලක් විධිමත්ව කරන්න ඕන. හැබැයි ඒක විධිමත්ව කරලා නැහැ. මේ වචන ටික කියන්න පුළුවන්. මං අහනවා ඔබතුමාගේ කරුණා කරලා මේ රටේ පරිසරයට අපි අපේ අම්මා තාත්තර දිව්‍යන්ට වගේ සලකන්න ඕනේ. නිසා ඒක ආරක්ෂා කරන්න අවශ්‍ය කරන විධිමත් වැඩ සැලැස්මක් හදලා මේ පාත්‍ර ඉදර පාර්ලිමේන්තුවට ඉදිරි කාලය තුල ඉදිරිපත් කරනවාද කියන එක විශේෂයෙන්
1: මේ පරිසර මාධ්‍ය ධම්මික පටබැඳේ.
7: රොහෙක්තප්පාමී මන්ත්‍රීතුමාට මට හිතෙන්නේ හරි කල්පනාවේ හරි සාමාන්‍ය පියවි සිහි අඩුවක් තියෙනවා කියලා තමයි හිතෙන්නේ මේ වගේ ප්‍රශ්න අහනකොට. පසුගිය වසර දෙක තුල
8: honorable member
7: පසුගිය වසර දෙක තුල ව්‍යාමාර ගණනක් වගේ තියෙනවා. විශේෂයෙන්ම අපේ රට තුල රක්ෂිත 113ක් අපි ප්‍රකාශයට පත් කළා පසුගිය වසර දෙක තුන විතරයි.
1: පරිසර අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව තුළ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
6: නියෝජ්‍ය කතානායකතුමනි, මම සිංහල ලේ තියෙන ශ්‍රී ලංකාවේ හොඳ එකෙක්. හරිද? හොඳ ජාතකයක් තියෙන එකෙක් මතක තියාගන්න. මට හොඳට කල්පනාව තියෙනවා. තමුන්නාසේ කිව්වේ කල්පනාව. හැබැයි තමුන්නාසේට උත්තර දෙන්න බැරුව ගියා කල්පනාව හරියට තියාගෙන.
9: මේ අනවශ්‍ය තත්ත්වය ඇතිවීමට මම හිතනවා ඔබතුමා අතුරු ප්‍රශ්න ඇසීමට තිබෙන අවස්ථාව අනවශ්‍ය ආකාරයකට භාවිතා කරන දීමත් මේකට බලපෑවක් කියලා මගේ අදහස්.
10: කිසිම කෙනෙකුට අයිතු ආරෝපණ ත්‍රිජේතාවකින් කතා කරන්න බෑ. එක දෙවනුව කෙනෙකුට මොලේ හොඳ නැහැ පිස්සෙක් කියලා වගේ අදහසක් දැන් මේ කතාවේ තියෙන්නේ. ඉතින් කාටද සාමාන්‍ය පිස්සෝ තමයි තව කෙනෙකුට පිස්සෝ කියන්නේ.
1: එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාථන් අර්චනාද මැදිහත් වුණා.
11: සමාන් මල්ලි ගුණසේකර එතුමී උතර පුටුවේ වාඩිලා ඉඳන් එදා කියනවා කාටවත් පොයින්ට් ෆෝට දෙන්න බෑ. කතා කරන එක නා කැමති නැත්නම් දෙන්න බෑ කියලා. කරුණා කරලා උගන්නලා උතර පුටුවේ වාඩි
7: කරගන්න.
1: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරියල්ල ප්‍රශ්න කළා.
12: අද වෙනකොට බිලියන 2.3 පමණයි සම්මත වෙලා තියෙන්නේ මේ නේවාසිකාගාර ප්‍රශ්නේ විසඳන්නට. තව බිලියන 1.7ක් ඉල්ලලා තිනවා. මොකද විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්ත ඒක රෙසිඩෙන්ෂල් යුනිවර්සිටි නේවාසිකාගාර විශ්වවිද්‍යාලයක් වශයෙන් තමයි ස්ථාපිත කරනු ලැබුවේ. මේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන නේවාසිකාගාර ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රතිපාදනය යොමු කරන්නට කියලා.
1: අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පැවසුවේ නේවාසිකාගාර ගැටලුවට හේතුව පසුගිය ආණ්ඩු සමයේ ක්‍රියාකාරකම් පවයි.
8: අවුරුදු ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ පහුගිය අවුරුදු 10-15 තිස්සේ එකම නේවාසිකාගාරයක්වත් ආරම්භ කළා නැහැ. 2015 සිට ප්‍රතිපත්තියක් හැටියට තීරණයක් අරගෙන තියෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නේවාසිකාගාර තනන්නේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ තීරණය ගන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණයක් කළා. නේවාසිකාගාර තනන්නේ නැතුව ඉඳලා ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණයකින් විතර වැඩි කළා. ආචාර්යවරුන්ගේ සංඛ්‍යාවවත් වැඩි නොකර තමයි මේ ශිෂ්‍යයන් වැඩි කරන්නේ. නේවාසිකාගාරත් දැන් නැතුව ඉන්නේ. අපේ ආණ්ඩුව තමයි මේක වෙනස් කරන්නේ. මේ මම කියපු විදිහට නේවාසිකාගාර 55ක් සඳහා අපි අනුමැතිය ලබාගෙන තියෙනවා.
1: රෆාකේ මන්ත්‍රීවරයාද මැදිහත් වුණේ මෙලෙසින්.
13: අගමැතිතුමිය සත්‍ය ප්‍රකාශයක් කළා. මාත් වරක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙක් හැටියට හිටියා. අපේ කාලෙදී 2015 ඉඳලා 2020 කාල සීමාව තුලදී අපි නේවාසිකාගාර
14: කතානායකතුමනි,
8: එතුමාටත් අයිතියක් තියෙනවා ඒ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරන්න. මේ පහුගිය අවුරුදු ගාන තුල ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වෙලා. හරි, එතකොට ඒ හා සමාන මේ 2015 ඉඳන් නේවාසිකාගාර අවශ්‍ය විදියට හදලා තිබ්බ නම් අද මේ ප්‍රශ්නය මේ විදියට උග්‍ර වෙලා තියෙන්නේ.
1: අධ්‍යාපන සභාව පිහිටුවීමත් සමග ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට නව බලපත්‍රයක් අවශ්‍ය බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඇයි මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩනැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා තැමෙන්.
15: ගුරු සේවයට යම් එකතු වීම සඳහා යම් බලපත්‍රයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ අධ්‍යාපන සභාව පිහිටෙන් පසුව තිබෙනවද? එහෙම නැත්නම් ඒකට යම් ක්‍රමවේදයක් ඔබතුමිය සකස් කළා තිබෙනවද කියන කාරණය පිළිබඳව මම අහන්න කැමතියි.
8: අධ්‍යාපන සභාව හරහා කරන්නේ ගුරු වෘත්තිය තුල තියෙන වෘත්තික භාවය රැක ගැනීම සඳහා වෘත්තිකයන්ගෙන් සමන්විත වන ඒ සභාව පිහිටුවීම. එතකොට ඒ සභාව විසින් තමා තීරණය කරන්නේ ගුරුවරයෙක් ලෙස ප්‍රැක්ටිස් කිරීමට තිබිය යුතු නිර්ණායක සහ ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන එක. ඒ ප්‍රතිපත්ති අනුව තම ඒ සභාව පිටුවෙන් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ රෙජිස්ට්‍රේෂන් එකයි ලයිසන්ස් එකයි ලබා ගත යුතුයි.
1: පෞද්ගලික හෝටල් මගින් නිසි බදු ප්‍රතිපත්තියක් යටතේ අය කිරීම සිදු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්‍යන් පැවසුවේ.
16: ප්‍රාදේශ සභාවල තියෙන ආදායම අඩු වෙලා තියෙනවා, ප්‍රාදේශ සභාවල තියෙන වියදම් වැඩි වෙලා තියෙනවා. මොකද IMF එක පිට දාලා ප්‍රාදේශ සභාවට 20%-40%ක් පරිගෙවන්න කියලා. ප්‍රාදේශ සභාව මේ යන විදියට කුණු ගන්නක ආයතනයක් බවට විතරයි පත් වෙන්නේ. ඒ වගේම තමයි රටේ ගරු ජනාධිපතිතුමා මඩකලපුවට ආපු වෙලේ ජනාධිපතිතුමා යෝජනාවක් ඉදිරිපත් කරා. නැගෙනහිර තීරයේ තියෙන තවත් ඉඩම් මුහුදුබඩ ප්‍රදේශයේ තියෙන විශාල ප්‍රමාණයක් ඉඩම් රජයේ ඉඩම් තියෙනවා. මේ ඉඩම් හඳුනාගෙන අපි අලුතෙන් ටුවරිසම් සෝන් කීපයක් හදුවොත් එහෙම, ඒ ඉඩම් ටික දීලා හෝටල් ටිකක් හදුවොත් එහෙම අපිට ආයෝජකයෙක් ගේන්න බැරි. ඉතින් ගරු අමාත්‍යතුමනි, මගේ පැහැදිලි කිරීම තමයි පාර්ලිමේන්තුවට නැත්තම් ගන්න බැරි නම් මේ හෝටල් වල ගෙවන එක අපි පබ්ලික් ඩොකියුමන්ට් එකක් කරන්න ඕනේ නැහැ. මොන හරි ක්‍රමවේදයක් තියෙනවනේ. මොකද දිගටම මේ පෞද්ගලික හෝටල් කාර්යය මෙහෙම මේ මුදල් මේ රටේට දෙන්න ඕනේ. රටේ ප්‍රාදේශ සභාවෙන් බදු අය
1: කරගත්තා. මේ ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය විජිත හේරත්.
17: සංචාරක හෝටල් පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරියෙන් අධිකාරි 50ට අනුව TDL එක ඒ බදු අය කිරීමක් වෙනවා 1%. ඒ පිළිබඳව එක් එක් හෝටලේ පිරිවැටුම අරගෙන පිරිවැටුම් මත 1%ක් අය කරනු ලබන. ඒක පිළිබඳ වාර්තාව සම්පූර්ණ වාර්තාව මම සභාගත කරා. ඉදිරිපත් කරා. ලැබිච්ච මුදල මෙච්චරයි කියලා කිව්වා. ඒක හංගන්න දෙයක් නැහැ. ඉදිරිපත් කරන්න බැරි ඔබතුමාට එක එක හෝටලේ ලබා ගන්න ආදාය. ඒතර ඒක ඒගොල්ලන්ගේ පෞද්ගලික දෙයක්. ඒක අපිට SLTD එකට දෙනවා. ප්‍රසිද්ධ කරන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ පෞද්ගලික මූල්‍ය වාර්තාවක්.
1: ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා පැදවූ මෝටරාතය පදිකයෙකුගේ ගැටීම හේතුවෙන් අතුරුකිරිය පොලිසිය විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමත් සමගයි. පොලිසිය පැවසුවේ ඊ රාත්‍රියේ පනාකොට ප්‍රදේශයේදී රිය අනතුර සිදුව ඇති අතර සිදිහෙන් තෝරල වූ පදිකයා හෝමාගම මුලිකරුවහලට ඇතුළත් කර ඇති බවයි. ගල්ලඟුරු ගැටලුව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම මෙවර විට අවසන් කර තිබෙනවා. කොමිසම විසින් සකස් කරන වාර්තාව ඉදිරි සති තුනක කාලය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දීමට නියමිතයි. ගල්ලඟුරු ආනයනයේදී සිදුව ඇති දූෂණ වංචා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. එහි නිල කාලය ලබන 16 වනදා අවසන් වීමට නියමිතයි. මේ අතර මෙරට සූර්ය බලශක්ති ශේෂ්ත්‍රය මෙවන විට අර්බුදයකට ලක්වෙති බව බලශක්ති විශේෂඥයින් පවසනවා. බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා පැවසුවේ සූර්ය බලශක්ති ශේෂ්ත්‍රය අකර්මණ්‍ය කිරීමට ආණ්ඩුව අතනොමතිකව සහ සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බවයි.
18: මේ net meter in net account in කියන ක්‍රියාවලි දෙක අඩපණකොට එහෙම නැත්නම් කෙලින්ම නිෂේධනය කොට net plus කියන ක්‍රියාවලිය තුළ පමණක් මෙම ක්ෂේත්‍රයට ක්‍රියා කිරීමට ඉඩ හැරීම. එතකොට මොකද්ද මෙතන net plus එකෙන් සිදුවෙන ගැටලුව? දහවල් කල සූර්යාලෝකය තුළින් විදුලි බලය ජනනය කොට පද්ධතියට විකිණුවහොත්, අපි උදාහරණයකට ගමුකෝ කිලෝවට් 500ක ධාරිතාවක් තියෙන පද්ධතියක් කියලා. ඒ RTS පද්ධතියට ජනනය කරන විදුලියට ලැබෙන්නේ රුපියල් 11,000 12,000 අතර මුදල. රාත්‍රියේදී ඒ පද්ධතියේ අයිතිකරු තමුන්ගේ පරිභෝජනය සඳහා විදුලිය ලබා ගන්නේ නම් පද්ධතියට රුපියල් 45,000ක් ගෙවන්න. එතකොට එතන වෙනස රුපියල් 30,000ක් ඉක්මවනවා. 30,000ක මූල්‍යමය ඌර්ණතාවයක් ආදායම් මාර්ගයක් තුළින් තියෙන ව්‍යාපෘතියකට කවුද මුදල් යොදවන්නේ? මොන මූල්‍ය ආයතනයෙන්ද මේ වගේ ව්‍යාපෘතියකට ණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ? අන්න ඒක තමයි මරු පහ.
1: බහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේදී මින් පෙර ක්‍රියාත්මක වූ net metering සහ net accounting ක්‍රමවේද නව පාරිභෝගිකයින්ට නතර කර එවෙනුවට net plus ක්‍රමය පමණක් අනිවාර්ය කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා. මේ අතර ඉරාන යුද්ධය 8 මාසයට පිවිසීමත් සමග ලෝකයේ තෙල් සංචිත සැලකියුතු ලෙස අඩුවී ඇති බව කර්මාන්ත ශාස්ත්‍රයේ ප්‍රධානීන් පවසනවා. ඔවුන් ප්‍රකාශ කළේ මැදපෙර දිගින් තෙල් සපයීමට යළි බාධා ඇති වුවහොත් එහි බලපෑමට මුහුණ දීමට ලෝක වෙළඳපොළට ඇති හැකියාව අඩුවී ඇති බවයි. එවැනි තත්ත්වයක් ඇතිවන සෑම අවස්ථාවකදීම තෙල් මිල ඉහළ යාමේ අවධානමද වැඩි වී තිබෙනවා. මැදපෙර දිගින් ලැබෙන බොරතල් සැපයීම යුද්ධයට පෙර මට්ටමට යළි පැමිණ ඇති බවට ඇතම් ඇස්තමේන්තු පළ වුණා. එහෙත් නැව් ප්‍රවාහනය, වෙළඳ මාර්ග සහ තෙල් ප්‍රවාහන නැව් සඳහා වන වියදම් මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බවයි විශ්ලේෂකයින් සඳහන් කළේ. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල මෙවන විට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 102ක් ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 89.62ක් ලෙස සටහන් වුණා. කර්මාන්තකරුවන් මෙවැනි විට දැඩි බලපෑමට ලක්ව ඇති බව ලාංකීය එක්සත් ව්‍යවසායකින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ටානියා එස් අබේසුන්දර පැවසුවේ ව්‍යාපාර සඳහා ණය ගෙවීම සිදු කර ගැනීමටද නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
19: මේ ප්‍රොෆිට් එකක් නෑ, ප්‍රොෆිට් එකෙන් අපිට ජීවත් වෙන්න බෑ. ඒතර මේ වෙලාවේදී ඒ හේතු කොටගෙන ව්‍යාපාර කරන අපි හරි අසන්න තත්යකට පත් වෙලා ඉන්නේ. මොකද අපි බැංකුවක ණයක් අරගෙන තමයි ව්‍යාපාරේ පවත්වගෙන යන්නේ. මොකද අපේ අතේ දැන් කැපිටල් එකක් ඉතුරු වෙලා නෑ. එක්ස්පෑන්ඩ් කරන්නවත් ව්‍යාපාරේ නඩත්තු කරගෙන යන්නවත් කැපිටල් එකක් නෑ. මොකද අර කිව්වා වගේ 2028 ඒවපු ප්‍රොෆිට් එකම තමයි අදත් අපි ඒ කාලේ රුපියල් 200ක් අපි තිබ්බනම් බාණ්ඩයකට අදත් අපි තියන්නේ රුපියල් 200යි.
1: ඩොලරයක ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 326ක් ලෙසයි. එහි විකුණුම් මිල රුපියල් 335ක් ලෙස සටහන් වුණා. වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ බස්රාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසය විසින්. අකුරේකුට ප්‍රදේශයේ වෙළඳ සැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්රාහිර පළාත දකුණ අපරාධ කොට්ටාසය විසින් විමර්ශනයක් ආරම්භ කළා. සැකකරු අවුරුදු 45ක් වන මෙනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර වෙඩි තබා පුද්ගල ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකාරියක් හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලස්කමෝ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකකාරිය අවුරුදු 21ක් වන කොට්ටාව ප්‍රදේශයේ පදිංචි කාරණයක්. වෙඩි තබා පුද්ගල ඝාතනයකට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දහයාගම දුම්රිය හරස් මාර්ගයේ අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි. වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු අහුංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා කරුණා. සැකකරු වයස අවුරුදු 28ක් වන වෙලිකන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ආසන පටි නොමැතිව අධිවේගයේ ගමන් කළ 3505 දෙනෙකුට දඩපනවා තිබෙනවා. ඒ පසුගිය 19 වනදා සිට ඊයේ දක්වා සිදු කළ පරීක්ෂා කිරීම්වලදී ඒ අතරින් දඩපනවා ඇති රියතුරන් ගණන 3295ක් දඩපවර ඇති මගීන් ගණන 210ක් බවයි පොලිසිය සඳහන් කළේ. අබරාධුව ගිනිකල ප්‍රදේශයේ නිවසක පිටුපස මිදුලේ තිබී විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙකුගේ මලසිරරු හමුව තිබෙනවා. මේ ගොසතේ එකම පවුලේ අවුරුදු 82ක් සහ 87ක් වූ අවිවාහක කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන්ගේ මරණ සබහදෙන් අබරාධුව පොලිසිය මගින් විමර්ශන ක්‍රාත්මකයි. ඉදිරි මාසවලදී ඉන්දියාවට විශාල ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බවට එරට විදේශ අමාත්‍ය එස් ජයශංකර් අනතුරු අගවීමක් සිදු කර තිබෙනවා. ඔහු පැවසුවේ එලිනෝ තත්ත්වය සහ පොහොර හිඟය එකවර බලපෑම හේතුවෙන් ආහාර සැපයුමටද දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවයි. ගත වූ වසර 10ක කාලය තුළ ඉන්දියාවට ලැබුණු අඩුම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ මෙවර ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී. සැප්තැම්බර් අවසානය වන විට ඉන්දියාවේ ජලාශවල ජල ධාරිතාව අඩු වී ඇත්තේ සම්පූර්ණ ධාරිතාවට වඩා 28%කින්. මහාරාෂ්ට්‍ර, ආන්ධ්‍ර ප්‍රදේශ්, පංජාබ් සහ හරියානා ඇතුළු ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රාන්ත කිහිපයක දැඩි නියඟ තත්ත්වයක් පවතිනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ එල්නිනෝ තත්ත්වයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ප්‍රධාන ආසියානු රටවල් අතර ඉන්දියාව සිටින බවයි. එමෙන්ම ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ඉන්දියාව ඇතුළු දකුණු සහ අග්නිදිග ආසියානු රටවල ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම සමාජ හා දේශපාලන ස්ථාවරත්වයටද අවධානමක් මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඇමරිකාව සහ ඉන්දියාව අතර අපේක්ෂිත වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන්ද මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රේ පවසා ඇත්තේ ඉන්දියාව සමග වෙළඳ ගිවිසුමකට කඩිනමින් එළඹෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි පවයි. ඉන්දිය මැතිවරණ කොමිසමේ ප්‍රධානියාට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර විපක්ෂ නායක රාහුල් ගාන්ධි පොලිසිය විසින් රඳවාගෙන තිබෙනවා. පොලිසිය ගාන්ධි ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස නවතා ඇත්තේ නවතිලි නුවර වෙත පාගමනින් යමින් සිටියදී. එහිදී ගාන්ධි පොලිස් වාහනයකට නංවා ගැලකන ගොස් ඇති අතර කොංග්‍රස් පක්ෂයේ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් රඳවාගෙන තිබුණා. විපක්ෂය සිය විරෝධතාව මගින් ඉල්ලා සිටිනුයේ ඉන්දිය ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් ඉල්ලා අස්වේතුවවයි. චන්දදායක නාමලේඛන සංශෝධනයේදී අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට වාසි වන ආකාරයෙන් චන්ද ලියාපදිංචි කිරීම වෙනස් කර ඇති බවට ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාට චෝදනා කර සිටිනවා. එහෙත් ඉන්දිය මැතිවරණ කොමිසම සහ රජය එම චෝදනා ප්‍රතික්ෂේප කළා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා නායකත්වයෙන් ඉල්ලා අස්වේ තිබෙනවා. තේරීම් කවුන්ටෝ වෙත යොමු කළ ලිපියකින් ධනංජයද සිල්වා සඳහන් කර ඇත්තේ නායකත්ව වගකීම නව නායකයෙකුට බහර දීමට කාලය එළඹ ඇති බව තම අදහස බවයි. එහෙත් ඔහු ඉදිරියටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. මෙතර ශ්‍රී ලංකා පාකිස්තාන පන්දුවර 20 තරගාවලිය හෙට පසු 6:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සියත ටීවී තුලින් සජීවීව නැරඹිය හැකි. යලි සිරස්තල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තබා ගැනීම ස්ථානයක් ලෙස ප්‍රකාශයට ගල්ලඟුරු කොමිසමේ සාක්ෂි විමසීම අවසන්. අධිවේගී ගමන් කළ 3500කට තට අතරංගොඩගත් මාලිමා මන්ත්‍රී අධිකරණයට ධනංජය නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි. සියත දහවල් ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මේළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සමසහයයි 30ට. එතෙක් මැදි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය 100ටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: අපිට හුණ හොඳට මැච් වෙන වොයිස් දෙකක් සංගීත් ඒ කියන්නේ ෆෑන්ස්ලා මොනවද කියන්නේ
1: මැච් වෙන වොයිසස් දෙකක් කියලා දැනෙච්ච හින්දා තමයි ඇත්තටම සජිත් කතා කරන්න ඇත්තේ මට. ඉතින් ඒක මටත් මාර ඔපචුනිටි එකක්. සජිත් අයියා කරපු වැඩේ සාර්ථක කියලා මම හිතනවා. මොකද ෆෑන්ස්ලා ගොඩක් මේකට කමෙන්ට් කරලා තිබ්බා, මැසේජ් කරලා තිනවා. ඉතින් TikTok හැදෙනවා. Thank you so much ආදරණීය ෆෑන්ස්ලා ඔක්කොටම. ඉතින් ඔයාලා නිසා තමයි මේ song එක මෙහෙම හිට් වෙන්නේ. ඒක ඔයගොල්ලෝ රසවින්දනම් මමයි සජිත් අයියා ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා.
2: Talk of the town.
0: Bitcoin ගැන නම් අපි ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මේ කියන් හදන්නේ Bitcoin ගැන.
3: ඒ තමයි world famous singer Pitbull ගේ අලුත්ම album එක.
0: Songs 24ක් තියෙන Pitbull ගේ මේ 14 වෙනි album එක ඔක්තෝබර් 9 තමයි release කරන්නේ.
3: Special ම දේ තමයි එයා මේ album එකට Akon, Enrique, Wiz Khalifa වගේ තවත් famous artists ලා ගොඩ දෙනෙක් join කරගත්ත එක.
0: මේ මාසේ නවවිරිද රිලීස් වෙන්නේ Pitbull Music World එකට කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. ඒ නිසා තමයි ඒකට Bitcoin කියන්නේ.
3: ගොඩක් ෆෑන්ස්ලා ඇල්බම් එක ගැන කියලා තිබ්බේ අන්න එහෙම.
2: Talk of the town.

0: දවල් 12යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire.

0: චිකන් ටික පේ.
1: මන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක hina උනේ?
4: තව කෙනෙක් එක්ක hina වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි hina වකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
6: අයියා, මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා, මට මල් ගොඩාක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: මට සවාරියකෙ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයත් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772 227 76 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.

0: ఇందులక వర్ధన టెక్స్టైల్స్ අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසුතින්
2: හෙට දවසේ තාක්ෂණය අතම හිමි කරගන්න ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලය වන ICBT කැම්පස් වෙතින් දැන් Artificial Intelligence උපාධියක් හදාරා ලොව ඉහළම රැකියා අවස්ථා විවර කරගන්න ළඟම ICBT ශාඛාවට අදම පිවිසෙන්න අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ ඇරමුමයි
3: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද
4: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
3: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
4: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
5: Sri Lanka tour of Pakistan 2026.
6: විශ්ව විශ්ව තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
7: සියත TV තුලින් සජීවීව.
6: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
8: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. පැසිෆික් සාගරේ.
9: ඉස්කෝලේ 8 වසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනී.
9: හෙට උදේ 5යි කාලට සියතහන්න.
10: ශ්‍රී ලංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent ticket vitarakma place ekak hambena ekama pawule dennek ekata sing karana davantama vedikawa. Ekama kirulak wenuen kapawimen adishtanayen taranga karana Theater Voice of Family. Sam Sikurada ha senasurada dinakama ratri 7ට Theater TV tuli. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
11: 98.2 98.4

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක්
5: නැහැ. After levels locate top 2% researchers like ඉගෙන ගන්න. Slit BSc honors biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
6: Dubai cleaning saha housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරම.
7: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
6: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
8: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ.
9: මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
10: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
9: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
11: අඩුයි?
12: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
11: පේනවා පේනවා.
9: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, 3-wheel car, van මුලදිම register කරන driver partners-ලට commission, subscription මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන.
13: ඔක්තෝබර් මාසේ පුරාම bonus දෙනවා.
12: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
13: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
15: පරණ ශිෂ්ටාචාර තීරතංගල් නටබුන් දැකලා තියෙනවද ගිහින්?
16: අනුරාධපුරේ ගිහින් තියෙනවා, සීගිරි ගිහින් තියෙනවා, ඒ පැත්තේ ගිහින් තියෙනවා. මං කිව්වේ හරප්පා කොහෙන්ද ජාතෝ එහෙ ගිහිල්ලා
15: නැහැ. හරි, එහෙ ගිහිල්ලා තවට කවන්න වා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නැහැ.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
18: අනුග්‍රහය
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
20: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
21: අද තමයි හොඳම දවස.
22: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි.
23: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සබුවේ අසිරිය මැවෙන
24: Siyata Between Lady Miss World Sri Lanka 2026
23: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
24: Siyata Between Lady Miss World Sri Lanka 2026
25: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
26: ටයිටල් ස්පොන්සර්
27: ඔබේ සමර දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Between Lady රේසර් එකට අදම මාරු වෙන Between Lady
0: ඔබත් සැනින් දිදුලන්න.
1: Enchanter, the fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
3: Oat Max High Strength Liquid Collagen, ඔබත් අද

0: क्या था टॉप स्टोरी
1: අත්තනඟුඩක ජාතික ජනබල වේගයේ මන්ත්‍රීට ඇප. බ්‍රියාණ තුරක් සම්බන්ධයෙන් අත්තනඟුඩක ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි ඇප මත මුදාහැර තිබෙනවා. හෝමාග මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ලෙසයි. පනාකොට ප්‍රදේශයේ රාත්‍රියේ සිදු බ්‍රියාණ තුරක් සම්බන්ධයෙන් ඔව අතුරුකිරිය පොලිසිය විසින් අත්තනඟුඩ ගනු ලැබුවා. තවත් දේශීය පුවතක්. අයිස් පත්‍රවේ කිලෝග්‍රෑම් 4000කට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ කොට්ටාස අපරාධ විභාෂණ කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී පොලිසිය පැසුවේ මත්ද්‍රව්‍යවල බර කිරීම සඳහා භාවිත කරන විද්‍යුත් තරාදියක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන නැති බවයි.
0: අනුග්‍රහය අප්පා
2: වැදුන නේද? මොකද්ද මල්ලි පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
3: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්
4: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: ராச பாதமட சீதா ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් ටැන් විලඳපොලේ
1: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 07227276 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
2: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
3: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0 7 1 7 2 0 7 7
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
8: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
9: Miss හොඳ කුල්ද
10: කුල් මොකද මම හොට් නේ
9: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
10: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
11: Oh my god
9: ඔඩි මිස් සුදු කොච්චි
12: Hot and spicy with Sudu Kochi. Kochi.
13: Moni siyatama havasa dekata. Sudu Kochi ta.
9: Miss, miss. Excuse me, miss.
10: No, no, no. Ummanang showtime ke de vitarai.
14: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
10: 0.7 2 3 7 7 3 7 7
15: වාසිනා මිනු කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
16: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත්
17: වාස කල්පනා බාවෙලා පායලා රැපුලා
18: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
19: ඔයාට මෙහෙම හිතෙනවා
1: අපි ආයේ හමු නොවෙන
18: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ
2: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
8: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිඟාරේ චප්පාරේ
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
16: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
1: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණ නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න අමතන්න 0.117 4406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
14: theater Teli Depaya Alut kalawakata teli natya pelak balanna
4: Mage aaluwek wenawa kiyanne mata udaw onena onu welawaka oyamata udaw karanna bendi innawa kiyana eka
14: Samatana athi samata hamuwa athi dehataka bendi sunduru aadareyaka kathawak
4: Na mata wada deyak kiyanna thiyenawa Oya free welawak api hambemuda
1: Iyat ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සීත ටීවී තුලින්
17: 98.4න් හම්බන්තොටට සීයත්ව

0: රටවල් එකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: After A-levels, Psychology, Biomedical Science and Nursing study කරන්න. LTR සමග එකතු වන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයමල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
7: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙ යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
12: ෆිනිෂින්ග් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
13: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින්ග් වහලක් නම් කලර් ෆ් තමයි
0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
14: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට real mapping experience එකකට නල්වත්ත බට
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් loan එකක් ගත්තේ
17: LOLC finance හරියන්න හරිම තැන
18: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
19: 40 වසරක David Pieris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රටපුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලයේ
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
7: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
13: let's Vietjet
0: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
4: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
1: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
2: Avance Ticken Ticka Pay.
6: Freelance Obavinwenma Nirmaniyakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
8: අදම combank.lk වෙත පිවිසෙන්න.
3: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
16: Stars Milan Pasta.
5: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
12: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට
16: කිසිම chance එකක් නැහැ.
20: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 07-222-7776 BOC Travels.
21: මෙන්න ප්‍රශ්නය. Titanic නෞකාව ගිලීගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. පැසිෆික් සාගරේ.
20: ඔලේ අටවසරින් ගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
22: Yeah, pocket money.
20: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
22: 98.2 98.4

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: ඉතින් කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
2: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook balapatrabi mulya samagamuki sri lanka tanpadu rakshana yojana kame samajikiki
4: dulux aquatic dam protect waturata lang wennawat ba algae fungus dirt walata kisima chance ekak ne
5: bajaj pulsar n160 superima performance superima sporty look dual channel abs gold usd fox david peeris motor company private limited within amathanna 0114700
6: After A-Levels, AI-driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit evolve beyond.
7: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
8: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
7: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
8: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
9: Sri Lanka tour of Pakistan 2026
10: විසයි විස තරඟ තුනක් ටෙස් තරඟ දෙකක්
11: සියත ටීවී තුලින් සජීවීව
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි
12: ස්මාර්ට් මරූප වාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්
13: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fireguard wire දැන් දම් පාටින් ACL Fireguard wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
14: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
15: දැන්ම දනවගේ 9යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
16: සියත පොකට් මනි.
17: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
18: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
19: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
18: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
20: උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
21: ටයිටල් ස්පොන්සර්
22: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
23: එන්චාන්ටර් The fragrance of French romance.
24: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
25: Oat Max High Strength Liquid Collagen obat adama bhavita karanna.
26: Theater, Tele Depair. Aluth kalawakata tele natya pelak balanna.
27: Mama dakala hanguna ne.
28: Hanguna? Man, man me kalu wenaka metentala hiti.
26: Kalu sudu saha patali charitha ekama vediyaka ekata mona gahena. දූවිල්ලෙන් පිරින් නගරයක්
29: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳ ගන්න නෑනි
26: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
18: සියත ටීවී තුලින්

0: क्या था टॉप स्टोरी।
1: ශෂීන්ද්‍ර ගේ විරෝධතාව ඉවතට ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු රාජ්‍ය මාත්‍යවරයා තුළු තුන්දෙනෙකුට එරෙහිව නඩුවක් ප්‍රතික්ෂේප කරන ලෙස විත්තිකරුවන් මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය විසින් අල්ලස් කොමිසම නඩුව පවරා ඇත්තේ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්. දැනට පවතින අධිචෝදනා යටතේ අදාළ නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න නියෝග කළා. දැන් තවත් දේශීය පොතක්. අමරිකා ඩොලර් එක විකිණුම් අනුපාතය රුපියල් 335.51ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය රුපියල් 326.51ක්. ඔස්ට්‍රේලියා ඩොලර් එක විකිණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 235.77ක් ලෙසයි. එහි විකිණුම් අනුපාතය රුපියල් 225.20ක්.
0: සියට ටොප් ස්ටෝරි. අනුග්‍රහය
2: මොකදනේ මං ඊයත් කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ නැහැ. මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි Japanese manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

good afternoon. හවස දෙකයි විනාඩි 7යි වෙලාව. හම්බෝ රස්නේ නේද? අද ලොකුවට නිකන් එළිය නැති වුණාට, කියන්නේ පොඩ්ඩක් ඉර නිකන් බ්‍රයිට්නස් අඩු කරලා වගේ තිබ්බට මොකද? මාර රස්නේ. ඒ කියන්නේ හරියටම ගත්තොත් සෙල්සියස් අංශක මං හිතන්නේ 31ක් වගේ. ඒ වුණාට ඊට වැඩිය දැනෙන ගතියක් තියෙනවනේ. අන්න ඒකයි සීන් එක. මේ කයඟට දැනෙනවා සෙල්සියස් අංශක 37ක් වගේ. හියුමිඩිටි එක අනුව අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ වුණාට මට හිතෙනවා හවසට පොඩක් වහී කියලා. ඔබට මොකද හිතෙන්නේ? පොඩිය වෙලා ඉන්නේ නැත්තිනවනේ හා? පොද වැස්සක් වැටුනොත් හොඳයි. රස්නේ අඩු වෙන්න.

ස්ට්‍රෙස් එක අඩු කරගන්න, වැඩකේ සද්ද වඩා වැඩි කරගන්න, හවස පහට කලින් සුදු කොච්චට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. 0711 982 94ට වැඩ පටන් අරන් තියෙන්නේ මේ පැත්තෙන්. පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ ආයේ සින්දු පේලියක් හමු එක දිගට. හවස 2:12 දැන්.

0: ஆசம் பதமட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලාගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ආසිනා මින කොහෙන්ද සර් DLB වාසිලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්පත් ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතින් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයින් කාටත් වාසි
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
7: Avance ticket ticket pay
8: අති විශ්වසනීය ගමනකට Jetac electric scooter kilowatt pay 3.5ක lithium ion battery kilowatt 3.1ක motorය liter 35ක storage පහසුකම David Pierce e mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳයි
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance Lanka rating BBB- stable outlook
11: David Pierce Motor Company Private Limited
12: වෙත ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
13: Coco Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස අවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි
14: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
15: කැමති එකක් අපේ අතේ.
16: Listen up, Colombo. Vietnam is calling.
17: දැන් Vietjet එක Colomboින් දව Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
18: Colomboින් දව Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
16: Let's Vietjet.
19: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi. මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
19: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
14: සිත් පැදගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
19: මෙන්න ප්‍රශ්නය පාහියන් ලෙන පිහිටා ඇත්තේ කොහේද 1 කලුතර දිස්ත්‍රික්කේ 2 ගම්පහ දිස්ත්‍රික්කේ
10: සියතිස්සේ පොකට් මමේ අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඩුවෙලින් සුනේත්‍රා වික්‍රමසිංහ
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
17: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
20: Yatha Pocket Money.
17: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: අනුග්‍රහය.
9: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
22: ගැලුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
23: අනුවටයි දශමතෙකෙන් අනුවටයි දශමහතරෙන්
24: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකින්.

මේ කොල්ලා කොච්චර මෙහෙම ජම් ජම් කියලා කිව්වත් ඕනට වැඩිය උඩ පනින්න එපා. බිම වැටේ. ගොඩාක් උඩ පැනලා බිම වැටුනහම හරි අමාරුයි. මං දැකලා තියෙනවා. එහෙම සමහරුන්ට වෙනවා. ගොඩාක් උඩ පැනලා බිම වැටිලා කොන්ද කඩලා යනවා. ඕන්නෑ නේද? එහෙම නිකන් ඕන්නෑ නේද? සින්දුවක් අහගෙන අපි ජොලිය ඉමු මෙයා එච්චරයි. මට මැසේජ් එකක් දාලා තියෙනවා සෑහෙන කාලෙකින්. දනු එයත් කියලා තියෙනවා මගේ වොයිස් එක අහන ලැබිච්ච එක ලොකු සතුටක් කියලා. මෙච්චර දවසක් කොහෙද හිටියේ?

ඉන්නවා කියලා තියෙනවා ඇඩික්ටලාලු ඉන්න මේ ෂෝ එකට. හනේ ලක්ෂිතවත් එකතු කර ගන්නවා.

0: ඔයාලට සින්දුවකින් සාධාරණයක් කරපු එකම කොල්ල මං හිතන්නේ රවි රොයිස්ටද කොහෙද නේද? හින්දි සින්දුවක් කරන්නත් කොහෙද චායි වලට සම්බන්ධව? අන්න ඕනේ බලන්න ඕනේ චොට්ටක් ඒ ගැන හිතලා. හරි දැන් චොඩි බ්‍රේක් එක ගන්නවා. ඊට පස්සේ අපි ආයේ සුපිරි සින්දු සෙට් එකක් අහමු. වෙලාව හවස 2:00 වෙනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: රට සවාරියකි හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
2: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය. Bajaj 2300
1: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් දන්න ස්වර්ණ මහල් බම්බල පිටියේ සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මාස 9, 10, 11 යන දිනයන්හිදී නවතත් රන් මිලට පමණක් චේන් මාස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණ ආභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
3: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0111747600
4: Enna honda nan innet honda aya
5: Oya wage honda kene kuda ganadunu karanne e wageema honda tanak gon Obe sthavara tan potuwata ihala poliyak laba dena honda matana Sarvodaya Development Finance Lanka Rating BBB Minus Stable Outlook Balapatrabi Mulya Sahagoke Sri Lanka Tanpathu Rakshana Yojana Kame Samajike
3: Smart Marupu Wahiniya then අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi then Apple සිටින්
6: බලන්නකො මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්
7: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ
6: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ
7: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ
8: ඔටෝ බාත්යා පවති සෑමදා
9: සෙනසුරාදා උදේ 8ට
10: දින්දු පිටියේ වේන මොනවද ඔය ගේට් එක උඩින් එබීබි බලන්නේ
11: බෝරුවා ඉන්නවද කියලා බැලුවේ
10: බෝරුවා
11: ඔව් අංකල් මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බෝරුවා කියලා
10: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
12: මෙන්න ප්‍රශ්නය ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද 1 උතුරු අට්ලාන්ටික් සාගරේ 2 පැසිෆික් සාගරේ
1: කොලේ 8 වසරින් ඉගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 152යි 151ට අපිට WhatsApp කරන්න.
13: යතර පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
13: 98.2 98.4

හවස දෙකයි වෙනාඩි 43යි වෙලාව. අනේ 44යි. අපි මෙතන ඔරලෝසු දෙකක් තියෙනවා. එකක එක වෙලාවක් අනිත් එකේ තව වෙලාවක්. කොමාරි හරියටම නම් දැන් ඔන්න දවල්. දවල් නෙමෙයි හවස කියලානේ මම කියන්නේ නේ. හවස දෙකයි විනාඩි 45යි. හරියටම කිව්වේ හොඳයි හරියටම කිව්වේ 2:45 වෙලාව. සින්දු ටික සුපිරි වුණාට මගේ සුරංගනාවි නෑ. එනිසා ටිකක් කවුල් කියලා ලලිත් කියලා තියෙනවා. මේ ඉන්නේ අනේ සුරංගනාවි. ඔයාට ඕනේ වැඩිපුර මං කතා කරන්න නේද? සින්දුවෙන් සින්දුව චුට්ට චුට්ට කතා කරලා ඔයාට බදිනේ ඈ. ඔයාට ඕනේ විනාඩි දෙක තුනක් මේ විදිහට ගොඩක් වැඩිපුර කතා කරනවා අහන්න නේ. එහෙම වෙන්නේ නැහැ ඉතින්. අපි බලාපොරොත්තු වෙන විදිහටම හැමදේම වෙන්නේ නැහැ. දැන් බලන්න ඊයේ මම හොඳ ලස්සන හීනයක් දැක්කා. මම හිටියේ ඩුබායි වල. මම මේ හීන දැක්ක විදිහට ඩුබායි ප්‍රින්ස් ඇවිල්ලා හයි සුදු කොච්චි කියලා මට රෝස මලක් දික් කරනවා. ආයි ඉතින් එතනින් යාට ඒක හීනයක්ම තමයි කියලා මම තේරුම් ගත්තා. ඔබට දිගා හැම හීන පේනවද? හරි ඩුබායි ප්‍රින්ස් අමතක කරන්නකෝ. හරි අපි මේ ඩුබායි ගැන හීන දකිමුකෝ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හීනයක් වෙන්නේ නැහැ. ඒක හැබෑ කරගන්න chance එක තියෙනවා. මට වගේම ඔබටත් පුළුවන්. මොකද මේ දවස්වල ඩුබායි වල vacancies තියෙනවා. cleaning හරි නැත්නම් housekeeping හරි යන්න ඔබ try කරනවා නම් ඔන්න මේ දවස්වල vacancies තියෙනවා. yay අමුතුවෙන් ඉතින් ඔබට කරන්න දෙයක් නෑ. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අවස්ථාව තියෙන නිසා ඕනනම් ඉතින් හස්බන්ඩ් වයිෆ් ඔන්න කතා වෙලා යනවා නම් යන්න පුළුවන්. අයියට නංගිට නැත්නම් අක්කට මල්ලිට සෙට්ලා යනවා නම් ඔන්න එහෙම පුළුවන්. එම් නැත්නම් කපල් එකක් නම් ඒත් පුළුවන් ට්‍රයි කරන්න. මම නම් කියන්නේ නිකන් තනියෙන් යන්න හිතේ මොකක් හරි එහෙම තියෙනවා නම් ගැටලුවක් එහෙම හරි ට්‍රයි කරන්න. එම් නැත්නම් කාටවත් නොකිය තනියෙන් යන්න කැමති නම් කියන්න එපා. වැඩේ හරියනකම් කාටවත් කියන්න එපා. පොඩක් කෝල් එකක් දීලා බලන්න. NK Global Edge විදේශ රැකියා ආයතනයේ තියෙන කුරුණෑගල කතා බහ කරගෙන ඉන්ටර්විව් එකට දින දා ගන්න. ඒගොල්ලොත් එක්ක කෝල් කරලා නැත්නම් WhatsApp message එකක් දාලා නැත්නම් කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයේ ගිහිල්ලා මේ වැඩේ ඔබට කරගන්න පුළුවන්. හැබැයි 100 දෙනෙක්ට තමයි chance එක තියෙන්නේ. ඒ නිසා ඉක්මන් කරන්න වෙනවා. ඒක තමයි ඔබට කරන්න තියෙන එකම දේ. අනිත් එක වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනේ. එච්චරයි. ඔය කියපු ඒවා සම්පූර්ණයි නම් ඒ කියන්නේ වයස අවුරුදු 40ට අඩුයි නම් ඔබට පුළුවන් කෙලින්ම ඇප්ලයි කරන්න. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇප්ලයි කරන්න පුළුවන් නිසා ඉක්මනටම කෝල් එකක් දෙන්න. මම ඔක්කොටම කලින් නම්බර් එක දීලා ඉන්නන්නේ. ෆෝන් එකේ සේව් කරගන්න 0372370370 මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. එම නැත්නම් WhatsApp message එකක් දාන්න මෙන්න මේ නම්බර් එකට 0712470 0712470. ඊළඟට ඔබ ඉන්නේ කුරුණෑගල හෝ ඒ අවට නම් යන්න පුළුවන් දුරක නම් 79 22 දෙවෙනි මහලේ තියෙන NK Global Edge විදේශ රැකියා ආයතනයට යන්න ගිහිල්ලා විස්තර කතා කරගන්න පුළුවන්. කුරුණෑගල කොළඹ පාරේ සෙලාන් බැංක එක ළඟ තමයි තියෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනය. හොයාගන්න හරිම ලේසි. නිකන් හරි පොඩ්ඩක් නිකන් අමාරුයි වගේ නේ ළඟ කවුරු හරිගෙන් අහන්න. තංගාලා තියෙන තැන කියාවි. ඒ වගේම කියන්න ඕනේ ඉන්ටර්විව් එකට රෙජිස්ටර් වෙන අයට විශේෂ දෙයක් තියෙනවා. NK Global Edge විදේශ රැකියා ආයතනයේ ගානේ ඒගොල්ලෝ ලෑස්ති වර්ක්ෂොප් එකක් තියන්න. ඉංග්‍රීෂ ලැංග්වේජ් එක කොහොමද? ඒක මොනා හරි අඩුපාඩුකම් තියෙනවා නම් ඒව හදන්න. ඒ වගේමයි ඉන්ටර්විව් එකට කොහොමද ෆේස් කරන්න? ඒකට ප්‍රිපෙයා වෙන්න ඕනේ කොහොමද? ඒ සම්බන්ධයෙන්ුත් ඔබව දැනුවත් කරන්න මේ කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයේ සූදානම්. ඉතින් හොඳ චාන්ස් එකක්. ඉක්මනට රෙජිස්ටර් වෙන්න. මේක දවස දවස කල් දාන්න එපා. මොකද එහෙම වුණොත් අර මේ අයිදුම් කරුවන් 100යින තෝරන්නේ. ඒක ෆිල් වුණායින් පස්සේ ඔබට තියෙන chance එක miss වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරක්කු කරන්න එපා. මේ දැම්මම පුළුවන් නම් කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp message එකක් දාන්න. හෙට හරි කමන්නේ යන්න පුළුවන් නම්
කුරුණෑගල එන්කේ ග්ලෝබල් එච් විදේශ රැකියා ආයතනයට යන්න. එච්චරයි. ඊට පස්සේ හීන දැක දැකින්න ඕනේ. හීන හැබෑ වෙලා ලයිෆ් එක ගොඩදා ගන්න පුළුවන්. ඕකේ. මාත් දැක්ක ඔය හීනේ. මම දැක්කේ හැබැයි ඔටුවෙක් පිටේ නැගලා යනවා. ඔටුව දුවනවා පිස්සුවෙන් වගේ. මෙසේජ් එකක් දාලා තියෙනවා මේ පිස්සු කොල්ලා. කවුද මේ සංක? සංක ඔයා හැබැයි රට යන්න හිතනවා නම් පොඩ්ඩක් මේ වයිෆත් පොඩ්ඩක් එක්ක යන්න ඕනේ. එන්නත් එක්කම ගිහිල්ලා සෙටල් වෙන්න ට්‍රයි කරන්න. ඔන්න මම චාන්ස් එක කිව්වා, පාර කපලා දුන්නා. ඉස්සරහට යන්නේ කිතින් ඔයාගේ වැඩක්. හරිද? ඊට පස්සේ ඔටුව පස්සේ නෙවෙයි, කෙලින්ම ආයේ සුපිරි වාහන පස්සේ පන්නන්න පුළුවන්. පන්නන්න විතරක් නෙවෙයි, ලස්සන වාහනයක් අරගෙන නේද වයිෆ දාගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. එනිසා පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? අනේ ඔයා අර සින්දු වෙනස් කළා මට චූටි. මෙව්ව එකකුත් තේවලනේ, මෙව්ව එක පද පේලියක්. මනබන්ධන ස්වරූපී වැඩදාගෙන වඩීවි හවස දෙකට කියලා තියෙනවා. වඩීවි කියන්නේ કોઈ සින්දු වල පාවිච්චි කළාට ඒක සුදුසු නැහැ. අපි සාමාන්‍ය අයනේ. එහෙනම් අපි ඔබට වෙනස් කරමු. නැත්තම් ඔය ප්‍රශ්න. ඕන නැත්.

සිකුරාද වෙනකන් ඉන්න ඕනේ. කිස් එකක් එහෙම ඕන නම් මගෙන් ඉල්ල ගන්න. මන් දෙන්නම්. ඒක ඔයාටයි.

0: 朝パドムタシアター
1: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය මචං
2: හයි ගයිස් මේ කතාව කලින් අහලා නැට්ටම් බත් කෑවට වැඩක් නැහැ මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන මයි වේස්
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද
2: අන්න කටවරද්ද ගත්තා 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා මයි වේස් එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ් අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ
4: අඩුයි
2: තමයි බල පේන්නේ නැද්ද බලපුවා
4: පේනවා
2: ඊළඟට තියෙන රසවත්ම කැලල මයි වේස් ඇප් එකට බයික් 3 wheel car van මුලදීම රෙජිස්ටර් කරන ඩ්‍රයිවර් පාර්ට්නර්ස්ලට කමිෂන් සබ්ස්ක්‍රිප්ෂන් මොකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොන මේකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන හයර් පික් කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවන. ඔක්තෝබර් මාසේ පුරාම බෝනස් දෙනවා. මයි වේස් ඇප් එක මාසෙකට දාගෙන බලන්න.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
2: කොහෙද හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක්මේ සමාජිකකී.
4: After A-levels, Sri Lanka's top 5 tech graduate kenek wenna. SLIT Faculty of Computing samaga ekathu wenna. Apply karanna pivisenna www.slit.lk. SLIT evolve beyond.
5: Lotarayi perelikarana NLB Mega Power. Tamanta Mega Supri Tag ekata amatarawa rupiyal koti ekak power Supri Tag saha Grand Supri Tag ekata Supri Motor athaya. Dinana lokuma Supri Tag idena ekama Lotarayi NLB Mega Power obat adama miladi ganna.
6: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියම් මැවෙන
7: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
6: ශ්‍රී ලංකේ රුරැජිනියන් නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
7: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
8: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
9: ටයිටල් ස්පොන්සර්
10: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
11: එන්චාන්ටර් The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
14: Kattiyada cricket amathaka vela wage neida?
15: Api kohomada cricket amathaka karanne?
14: Ehenam October ida November maase wenakamma
15: api dinenawa kiyenaka vitarakma mataka thiyaganna.
16: Cricket nova kalamba.
17: Sri Lanka tour of Pakistan 2026.
14: විස්සයි විස්ස තරඟ තුනක් ටෙස් තරඟ දෙකක්
12: සියත ටීවී තුලින් සජීවීව
14: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
18: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
19: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
14: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
19: Koronagala NK Global Edge videsh rakya ayatanaya 0372 372 370
14: තරණ ශිෂ්ටාචාර තීරතංග වල නටබුන් දැකලා තියෙනවද ගිහින්?
20: අනුරාධපුරේ ගිහින් තියෙනවා. සීගිරි ගිහින් තියෙනවා. ඒ පැත්තේ ගිහින් තියෙනවා. මං ගිහ හරප්පා. කොහෙන්ද ජාතෝ? එහෙ ගිහිල්ලා
14: නෑ. හරි. එහෙ ගිහිල්ලා තවට කවන්න වා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නෑ.
20: අනාඩයිඩ
14: සීගිරිය සත්‍ය අද්ද වැරේට දැන්වත් ගියත් නැද්ද? දැන් මෙතන ලොකු වැඩකුත් තියෙන්නේ.
21: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
22: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
23: අනුග්‍රහය
24: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
25: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
26: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
27: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස.
26: උසස් පෙළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
28: දැන් වෙලාව හවස 3:00.

0: किया था टॉप स्टोरी।
1: आइस किलो हतरा खतरा घोटा අයිස් කිලෝ 4යි ග්‍රෑම් 870ක් ජයල කොටුකුඩු ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී තිබුණේ කැලණිය කුට්ටස් අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි. එම නිලධාරීන් කැලණිය රණවිරු මාවත ප්‍රදේශයේදී රථය නවත්තා පරීක්ෂා කිරීමට උත්සාහ දරා තිබුණා. මෝටර් රථයේ මාර්ගයෙන් ඉවතට පෙරළි ගොස් තිබුණේ වියතුරු පලා යාමට උත්සාහ දැරීමේදී. එහිදී රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මෝටර් රථය තුළ තිබී සුවාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 161ක්. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය උතුරුතුරු මත ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසක සංගවා තිබූ අයිස් කිලෝ 4යි ග්‍රෑම් 870ක් සුවාගනු ලැබුවා. කැලණිය පට්ටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු විසි දෙහවරදි පුද්ගලයෙක්. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රිකට් පනත් කිටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානි නීතිඥ ආචාර්ය චානක සේනානායක විසින් පෙත්සම් කරු සඳහන් කළේ යෝජිත පනත් කිටුම්පතේ ඇතැම් වගන්ති වලින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් සිදුවන බවයි. එම වගන්තිය අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තේන්දුවක් ලබා දෙන ලෙස ඉක්ලා පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.
0: Top story. අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ. ටයර් ටික චෙක් කරගත්තොත් නරකද? ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

හවස 3යි විනාඩි 7යි වෙලාව. රුමේනියාවේ දිනේෂ්. හායි. සුදු ඔන්න අපිත් ඉන්නෝ කියලා දිනවා. මන් දන්නවනේ. මන් දන්නවා ඔයා කොහොමත් ඉන්නවා කියලා මාත් එක්ක. මේ පැය තුන පුරාවටම සියත අහගෙන නේ වැඩ කරන්නේ. අලුත් සින්දුව නැද්ද කියලා අහලා තියෙනවා. මොකද නැත්ද ඊයේත් ප්ලේ කළේ මම? සමීර අහලා තියෙනවා. ඔයාට දැන් තමයි ඒ සින්දුව වැදුනේ නේද? හරි හරි දෙන්නම් දෙන්නම්. දෙන්න පුළුවන්. තව ටිකකින් දෙන්නම් හොඳේ. ඊළඟට මලින්ද? එයා ඉන්නේ ඉතාලියේ. ආදරෙන් එකතු කරගන්නවා. මලියාවත්. ජය ඔයාවත් එකතු කරගන්න. මහනුවර ජයනා.

0: பாசம் பதுமட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලාගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයන. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ආසිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477 Global University Partners Number 221 ධර්මපාලමාවත කොළඹ 7
5: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රටය මචං 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
6: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
7: අවන් ස්ටිකෙන් ටික පෙයි
8: පුතේ කන්නාඩි අමතක වෙලානේ
9: අම්ම සල්ලි දාන්නද
8: සල්ලි දාන්න
9: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
8: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන පොතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
11: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
12: රට සවාරිය ගිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0672227676 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
13: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
14: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
15: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
16: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදමයි කරන්න පිවිසන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය

0: pian hatalihe alut ma sampat aavo
1: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
2: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
1: ඔයත් පොකට් මනි අහනවද?
2: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
1: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
3: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
1: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩක නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
1: සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි
3: අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකෙකි.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

කිරිබත්ගඩ සෙට්ට එකක් ඉන්නවා. මම නම් ටික කියනකම් බලාගෙන. කිරිබත්ගඩ තාරුක, උදාර, ලක්ෂාන්, කෙසෙල් වත්ත, ඊට පස්සේ බම්බරා. හයි බම්බරා, ඔයා විදිනවද? බම්බරා කියල නම තේර නිසා ඇහුවේ. තාරුකට කෙස් එකකුත් ඕනෙලු. අයෝ කොල්ල ලෙඩ වෙලා. දැන් හරියා, ඔක්කොම සනීපයි. බලන්නකො නැද්ද කියලා.

කිරිබත් ගොඩ කටවුට් දිල්හාරට ඕනෙලු මොනාද ඕනේ සින්දුවත්ද කෝ ඒව කියලා නෑනේ අනේ මන් දන්නේ පුදුම හදිස්සියක් තියෙන නේද සින්දුවක් කිල්ල ගන්න

මගෙන් අහලා තියෙනවා මොනාද ගේන්න ඕනි කියලාද හැටන්ලු ඉන්නේ. එහෙනුත් කොල්ලෝ නම් ඉල්ලන්නේ පාළු. පෙන වැඩ තියනවලු.

හැටන්වලින් මොනාද මම ඉල්ලන්නේ? හැටන්වලින් අක්කර දෙක තුනක ඉඩමක්. නිවාඩු පාඩිය ගිහිල්ලා ඉන්න බැරි වීකෙන්ඩ් එකේ වගේ නේද? හරිනේ, ඔන්න මට ඕන දේ කිව්වා සමන්ත.

0: චුටි බ්‍රේකය ගන්න හදන දඟලාව හවස තුනයි වෙනඩිත් තිහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: මෙන්න ප්‍රශ්නය. Titanic නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ, 2. පැසිෆික් සාගරයේ.
2: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යතෝ පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
4: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අබල් සුදින්.
5: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
6: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
7: අපි ආයේ හමු නොවෙන.
6: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
8: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
9: සින්දු සියත අනුග්‍රහය.
10: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
12: අතාරින්න බෑ වගේද?
13: නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
2: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවපු සන්නාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 4 500 4 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
14: උසස් පෙළ අවසන් කළ ඔබට ජාත්‍යන්තර පිළිගත් උපාධි පාඨමාලා රසක් දැන් ICBT Gold Campus වෙතින් ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. ඔක්තෝබර් මාස 8 වන දින ICBT Gold Campus Open Day 2026 වෙත පැමිණෙන්න. ICBT Campus ඔබේ ජීවිතයේ අරමුණයි.
15: හිනාවෙන්න මෙන්න වෙලාව.
16: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
17: හරි.
16: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
17: ලුණු නිෂ්පාදනය කරනවා.
16: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
18: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
19: අනුග්‍රහය.
20: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන
21: අඩුම මිලට කොහොමද දෙන්නේ?
22: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
23: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
24: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
25: සුබ දවසක්.
26: අලුත් වෙලා.
25: පහසු වෙලා.
26: තෑගි වැඩි වෙලා.
25: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
27: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
28: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
29: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
30: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
31: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
32: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
0: 2500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. Test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
1: ඕනම කෑම තෙම්පරාදු කරගන්නට නියම බට ඇල්වත්ත බට
3: රියල්ම බට එක්ස්පීරියන්ස් එකකට ඇල්වත්ත බට
4: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011 4 700 550.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
7: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
8: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
9: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
10: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
11: Let's Vietjet.
17: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
19: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
26: Avance Second Phone Deyak, Adage Vanna Ganna.
33: Avance Ticket Ticket Pay.
34: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
35: අදම combank.lk වෙත පිවිසෙන්න.
36: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරා.
37: Stars Milan Pasta.
38: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
39: Dulux Aquatic Damp Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම චාන්ස් එකක් නැහැ.
40: ගුවන් ටිකට් පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ශනීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227666 BOC Travels.

වැඩ කරන ඔයා කියලා මොරන්තුඩු රොෂාන් ශාමා එළඟට සෙනුක රොෂිකා ලක්ෂ්මන් එකටිය එකතු කරගන්නත් කියලා මෙසේජ් එකක් තියෙනවා. මඩ පාද ලක්ෂ්මන් වෙන්න ඇති මෙසේජ් එක දාන්න ඇති මට හිතන විදිහට. තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවෝ භාග්‍ය ආවිෂ්ක සේරුවාවිල කේඩියේ සමරසිංහ ඔක්කොම එකතු කරගෙන තිබ්බා. හරි මේ සින්දු ඕගොල්ලොන්ටමයි.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාක් අබ්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාෆස් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපන් රොමේනියා එවැගේම ඩුබයි
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
5: සුදු කොච්චි මරු

හවස 3යි විනාඩි 48යි වෙලාව. ඩුබායි වල තියෙන වේකන්සීස් ගැන කියන්න ගිහිල්ලා කොහමහරි මම දැකපු හීනෙත් කියලා ඩුබායි ප්‍රින්සස් තාය මට මතක් වුණානේ. මං ඊට පස්සේ පොඩ්ඩක් මේ හීනෙනුත් දැකපු නිසා කොල්ලගෙන පොඩ හෙව්වා. මොකද මේ ආසයනේ මං කොහොමත් සෑහෙන කාලෙකින්ද පොඩ උනන්දුයි හම්දාන් ගැන. ඩුබායි වල ඔටුන්න හිමි කුමාරයා හම්දාන් නම එන දිගයි. එනාට මේ හම්දාන් කියන කැලේට තමයි මං ආසම. එයාට ආදරෙට කියන්නේ ෆසා කියලා. ඒක තේරුම උදව්වට පැමිණෙන පුද්ගලයා කියන එක. කොල්ලා කවි එහෙම ලියන්න හරිම දක්ෂයි. අරාබි භාෂාවෙන් කවි ලියනවා. මටත් එකක් ලියන්න බැරිද දන්නේ නේද? ලලිත් කවි වුණා වගේ. එම කවි ලියන්න දක්ෂ කෙනෙක්. ඉතින් කවි ලියද්දි තමයි ඔය ෆසා කියන නම වැඩක් කළාවට. ඩුබායි වල ඔටුන්න හිමි කුමාරයා පාවිච්චි කරන්නේ සතුන්ට එම හරිම ආදරෙයි. ඔය සතුත් එක්ක එහෙම වීඩියෝ සෑහෙන්න දානවා. මම ඒවත් බලලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ හොයාගන්න. ඉන්ස්ටග්‍රෑම් එකේ එහෙම මිලියන ගාණක් ඉන්න ඔයාව ෆොලෝ කරලා. ඒකට හේතුව මේ එයාගේ ඔය අමුතු විදිහේ විනෝදාංශ තමයි. හෝස් රයිඩින්, ස්කයි ඩයිවින්, ඊට පස්සේ බර්ජ් ඛලීෆා එකේ උඩට නැගලා ෆොටෝස් ගන්නවා. ඊට පස්සේ මේ සිංහයෝ එම ඇති කරනවා, ආදරය කරනවා සිංහයින්ට, රාජාලියන්ට, ඔටුවන්ට. ඒ වගේමයි ඒ සත්තු ගැන විශේෂයෙන් බලනවා. ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා. 82 තමයි ඉපදිලා තියෙන්නේ. නොවැම්බර් 14 අනේ ලබන මාස බර්ත්ඩේ. තවනු මාසෙට හැබැයි 44ක් කසාදත් බැඳලා බබාලත් ඉන්නවා. අතෑරලා දාමුනේ. ඩුබායි වලින් වෙන කොල්ලෙක් ට්‍රයි කරමුද? ඕනෑ නේද? එක්කෝ මෙහි ඉන්න කොළු පැංචුන්ට මේ ඩුබායි යන්න උනන්දු කරවමු. ඒක තමයි මට මේ වෙලාව හැටියට කරන්න තියෙන හොඳම දේ. කොළු පැංචුන්ට විතරක් නෙවෙයි කෙලි පැංචියන්ටත් වාසනාව තියෙනවා, අවස්ථාව තියෙනවා. ඔන්න කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් තමයි මේ චාන්ස් එක දීලා තියෙන්නේ. ඔබ හොය හොය හිටියනම් රට රස්සාවකට යන්න විදිහක් ඔන්න අවස්ථාව තියෙනවා. ක්ලීනින්, ඒ වගේම හවුස් කීපින් ජොබ්ස් තියෙනවා මේ දවස්වල ඩුබායි වල. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වයස අවුරුදු 40ට අඩු වෙන්න ඕනි. අවුරුදු 40ට අඩුද? මම දන්නවා මේ වෙලාවට මා වහන එක එක වයස් කාණ්ඩවලයි ඉන්නවා. හැබැයි 40ට අඩු අයත් ගොඩක් ඉන්නවා මම දන්නවා. සමහර විට මේ වෙනකොට ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි හම්බ වෙන ගාන මාස ජීවත් වෙනවා විතරයි, කිසි ඉතිරියක් නැද්ද? උමනාව තියෙනවා එවනාට මුළු පවුලම ගොඩ දාන්නනේ, පරම්පරාවම ගොඩ දාන්න. හරි, රටකට යමු. හොඳ රටකට යන්න ඕනේ. හැබැයි නිකන් දුක් විඳින්න බෑනේ. ඩුබායි කියලා කියන්නේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් රටක්. ඒ වගේමයි ජීවිතේ හොඳට විඳින්න පුළුවන් රටක්, හරිම නිදහසේ ඉන්න පුළුවන් රටක්. ඉතින් හරිම විදියට ජොබ් එකකට ගියොත් ඔබට ලයිෆ් එක ගොඩ දා ගන්න පුළුවන්. ඒක ෂුවර්. ඩුබායි කියලා කී දෙනෙක් නේද මේ වෙනකොට ලයිෆ් එක ගොඩ දාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයෙන් මේ ලැබිලා තියෙන චාන්ස් එකට පයින් ගහන්න එපා. කකුල රිදෙයි. එහෙනම් නෙවෙයි, ඇත්තට මේක හොඳ චාන්ස් එකක්. ඉතින් දන්න අනිත් අයටත් කියන්නේ, යාළුවන්ට එහෙම කියන්නේ. සමහරලාට යාළුවන්ට කීප දිනකට එකතු වෙලා යන්න හම්බුනොත් එහෙම ඒ තනිකමක් දැනෙන්නෙත් නැහැ. හරිද? වයස අවුරුදු 40ට අඩු වෙනා ඔන්න කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ලැබිලා තියෙන මේ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්න. අනිතක ඉන්න තැන හම්බ වෙනවා, කන්න බොන්න හම්බ වෙනවා, ට්‍රාන්ස්පෝර්ට් හම්බ වෙනවා, එයා ටිකට්ස් පවා හම්බ වෙනවා. ඒ නිසා මිස් කරගන්න පවා මේ චාන්ස් එක. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබ ඉන්නේ කුරුණෑගල අවට නම් ඔබට පුළුවන් ගිහිල්ලාම කතා කරගන්න කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනයට. ඒක තියෙන්නේ කුරුණෑගල කොළඹ පාරේ සලාන් බැංක එක ළඟ. හොයාගන්න ලේසි. මම ඇඩ්‍රස් එක හරියටම කියනවා නම් අංක 79-22 සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ NK Global Edge විදේශ රැකියා ආයතනය. වැඩි විස්තර දැනගන්න පුළුවන් එතනින්. එම නැත්තම් කෝල් කරනවා නම් එන්න මේ නම්බරෙකට කෝල් එකක් දෙන්න. 0372 372 370 0372 372 370. දැන් උනත් කමනේ කෝල් කරන්න. මොකද මේ කැන්ඩිඩේට්ස්ලා 100 දෙනෙක් විතරයි තෝරගන්නේ. ඒ නිසා ඔබ ඉක්මන් කරන එක ඉතාම වටිනවා. ඒ නිසා දැන් උනත් කෝල් එකක් දීලා
පුළුවන් නම් ලියාපදිංචි වෙන්න. මේ ගැන උනන්දුයි නම් අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. නැත්නම් WhatsApp message එකක් දානවා නම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එතකොටත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න ඒ වැඩ කටයුතු ලෑස්ති කරගන්න පුළුවන්. WhatsApp කරන්න ඕනේ 0712 477 372ට. 0712 477 372ට. ඒ වගේම කියන්න ඕනේ ඉන්ටර්වියු එකට රෙජිස්ටර් වෙන අයට විශේෂයෙන්ම ඔන්න ඒ සඳහා විශේෂයෙන් ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන්, ඒ වගේමයි ඉන්ටර්වියු එකට කොහොමද ෆේස් කරන්නේ මේ සම්බන්ධයෙන් වර්ක්ෂොප් එකක් තියන්නත් NK Global Edge විදේශ රැකියා ආයතනයේ සූදානමින් ඉන්නෝ. ඉතින් ඔබට අවශ්‍ය කරන්නේ බෑග්‍රවුන්ඩ් එක හදලා දෙනෝ, යන්න පාතික කියනෝ, ඉන්න තැන ලෑස්ති කරලා දෙනෝ, සැලරි එක වෙනම හම්බ වෙනෝ, කන්න බොන්න ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොමත් හම්බ වෙනකොට. ඇයි මේක මිස් කරගන්නේ? මිස් කරගන්න එපා, දුක් වෙන්න වෙයි. එනිසා ඔය නම්බර්ස් වලට කෝල් එකක් දීලා දැමම් බලන්න, වැඩේ ගොඩ දාගන්න. සුදු කොච්චි කිව්වේ කියන්නකෝ. හරිද?

0: சாசப்பது மட்ட சீத சீத பாத்திரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: ස්ථාවරත්වය විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
4: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
5: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න.
6: අද තමයි හොඳම දවස.
7: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
8: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLB ධනරිතහනේ නුපුරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාද ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: Dubai Cleaning and Housekeeping රැකිය කාන්තා පිරමිඩ පරිසරම
10: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
9: කොරණෑගල NK Global Edge විදේශ රැකිය ආයතනය 0372 370 370.
11: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. Flame retardant ප්‍රමිතිය පුරෝගාමියා.
9: After levels industry පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering. දැන් මයදුම් කරන්න www.slit.lk. slit evolve beyond.
12: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්සු තින්.
13: අවිසා වේලට 98.4
14: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
15: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
14: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
15: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
16: Sri Lanka tour of Pakistan 2026.
14: විස තරඟ තුනක් ටෙස් තරඟ දෙකක්
15: සියත ටීවී තුලින් සජීවීව
14: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
17: හවස 4:02.

0: Kolkata top story.
1: Shiranti hit escrow halata. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට ජාතික අක්ෂිරෝහලට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතෙන්න සඳහන් කළේ වෛද්‍ය නිර්දේශ අනුව එම පියවර ගන්නා බවයි. ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ ඇය හෙට ජාතික අක්ෂිරෝහලට ඉදිරිපත් කරන ලෙසයි. ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. මාලදිවයින රජය එරට රැකියා සඳහා පැමිණෙන ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වීසා නීති දැඩි කර තිබෙනවා. ව්‍යාපාරික වීසා පතක් හෝ විශේෂ වීසා පතක් භාවිත කරමින් කෙටි කාලයකට මාලදිවයිනට ඇතුළු වන පුද්ගලයන්ට එය රැකියා වීසා පතක් බවට හරවා සේවය කිරීමට ලබා දී තිබූ අවස්ථාව අත්හිටුවා ඇත්තේ එරට රජය විසින්. පසුගිය සැප්තැම්බර් මස 15 වනදා සිට එය ක්‍රියාත්මකයි. මින් ඉදිරියට වෙනත් වීසා පතකින් මාලදිවයිනට ඇතුළු වී රැකියා කිරීම නීති විරෝධී වනු ඇති. මාලදිවයිනේ රැකියාවල නිරතවීම සඳහා රැකියා වීසා පතක් ලබා ගැනීම අනිවාර්ය බව එරට රාජ්‍ය දෙනුම් දී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: හම්මෝ අනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්
3: ඒමකෝ අනේ
2: ඒමකෝ තමයි ගැස්සෙන ගැස්සිල්ල
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න KYB shock absorbers වලට මාරු වෙන්න
2: ගැස්සීම් අඩු කරලා stability handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු

මතකත් නෑ නේද දැන්? ඇයනේ එහෙම කියන්නේ? අනුරුද්ධ ජයසිංහ, මම ඔයාට පුළුවන් හැම වෙලේම සින්දු දෙනවා. එච්චරක් දීලා. ඔයා ඔහොම කියනකොට මගේ හිතට දෙන්නේ නැද්ද සුදු? කවන්නේ. කොල්ල ඔහොමනේ නේද? ඈ? ඒ ජයනුර ඔයා කවදාවත් මට කිසිම දෙයක් කියලා නැහැ. එහෙනම් මං ඔයාට ආදරේ.

රංග වාහනේ හදාගත්තද? මොනර කිරිල්ලි එක්ක කොහේ යන ගමන්ද ඉන්නේ අද? දුබායි ගිහින් channel එකක් පටන් ගන්නද රංග කියනවා. කවද මේ? කවුරු හරි මට කියලා තිබ්බා ඔයා හොයන ඩුබායි ප්‍රින්ස් මම කියලා. කවුදනේ? අයියෝ දැන් හොයාගන්න බෑනේ හදිස්සියට. ආ මේ ඉන්නේ මේ ඉන්නේ. ගිහාන්. ගිහාන් රාහුල වවන් තව ටිකක්. එතකොට ඔයා ඩුබායි ප්‍රින්ස් වගේ කියලා හිතාගන්න පුළුවන්. ගොඩාක්ම නෑ

0: அசப்பதமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් වැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ආදිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
8: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් පැකි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 5 6 7 8 අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0.114700550 අමතන්න
3: ඇලුමිනියම්මනේ
4: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
6: දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රිරෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගලපෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජෙනුවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙසේ
7: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහන් සිටින්
8: සුබ දවස අලුත්
9: වෙලා පහසු වෙලා
10: ඇයි වැඩි වෙලා
9: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවස
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: මෙන්න ප්‍රශ්නය පාහියන් ලෙන පිහිටා ඇත්තේ කොහේද 1 කළුතර දිස්ත්‍රික්කයේ 2 ගම්පහ දිස්ත්‍රික්කයේ
13: සියතිස්ස පොකට් මමි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඩුවෙලින් සුනේත්‍රා වික්‍රමසිංහ
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
15: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0.714යි 151යි 152ට දැන්ම වට්ස්ඇප් කරන්න
16: සියත පොකට් මනි
15: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
17: අනුග්‍රහය
18: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
19: ගැලුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
20: Theater Teli Depaya Aluth kalawakata teli natya pelak balanna
21: Mage aaluwek wenawa kiyanne mata udaw onena ona welawaka oyamata udaw karanna bendi innawa kiyana eka
20: Samatana athi samata hamuwa athi dehataka bendi sunduru aadareeka kathawak
21: Na mata oyata deyak kiyanna thiyenawa Oya free welawak api hambemuda
20: Yat ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
22: අනුවටයි දශම දෙක අනුවටයි දශම හතර
23: සියත දිවයින පුරා

පියා චන්නමේරේ ආයකට ගොඩාක් අය ආසයි කියලා මන් දැනගත්ත සින්දෝ යන අතරේ කොහේද මන්ද ඉඳලා තාදු මෙසේජ් එකක් දාගෙන ආවා මේ පැත්තට හමෝ කාලෙකින් කියලා චන්නමේරේ ඕ නේද පුදුම ලස්සනක් ඒ සින්දුවේ වර්ජිනියා ඔයත් ආසයි එකට නේද එකතු කරගන්න ආදරෙන් ඊළඟට කනිෂ් ආවත් එකතු කරගන්න WhatsApp message එකක් දාලා තිබ්බා මගේ ෆොටෝ එකක් ඕනෙලු කිරිබත් කොට කට් අවුට් දිල්හාරට ඉන්න බලන්න එවන්නා

0: හවස 4 වෙන අඩි 34යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: அட்வான்ஸ் டிக்கெட் டிக்கெட் பே
1: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
3: අයියා, මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
5: අදම combank.lk වෙත පිවිසෙන්න.
6: ස්වාමීනි, මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි, බිත්ති.
2: බිත්ති?
6: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
7: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහ වෙලා නෙමෙයි.
2: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatic Dam Protect වෙත පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
8: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
9: After levels AI driven world එකේ slit tech level up වෙන්න ready. Cutting edge degrees, smart learning, industry exposure වගේම ලෝකයේ top 2% researchers like ඉගෙන ගන්න. IT, business, AI, engineering, architecture, QS, law, nursing, education, sciences ඇතුළු ඔබට match වෙන future ready degrees රසක් අදම හදමු කරන්න. පිවිසෙන්න www.slit.lk. අමතන්න 011 4574 481. slit evolve beyond.
10: සිටි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගිල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික bill buy pouch ජයග්‍රහණය කරන්න. කාගිල්ස් ෆුඩ් සිටි.
11: Bajaj Pulsar N160, superima performance, superima sporty look, dual channel ABS, gold USD Fox, David Pieris Motor Company Private Limited within amathanna 011 4700 600.
12: commercial bank win rannayai atta pirenna vasiyai. commercial bank we rannaya sewawen october 1 winida sita december 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher. wedi vistara sandaha langa commercial banku shakawata pirisenna. commercial banku e rannaya sewawa.
13: smart marupu wahiniya then aduma milata rupiyal 59999 sita xiaomi then aban sutin
14: finishing wahalak lesa color up flow wajabena
15: sip bedagani kal pavati avalakshana novi oyat wahalata washi wenna finishing wahalak nam color up thamai.
16: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ, 2. පැසිෆික් සාගරේ.
17: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151. අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

බණ්ඩාරගම සේනාතිර ට්‍රන්ස්පෝර්ට් එකේ චතුර. හලෝ, කොමද ජීවිතේ? ගෙවිල යනවනේ. උනා කරන්නද සුදු? ඔය වාදරෙන් එකතු කරගන්නවා. අදත් සද්ද දාලා මේටික කියන්න සහෝදරී කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. පොළොන්නරුවේ වසන්ත වැඩ කරන්නේ රත්මලානේ SPMC එකේ ඉංජිනේරු අංශේනේ. කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවා SPMC එකේ කට්ටි ඔක්කොම අර අංශය මේ අංශය කියන්නතු අපි ඔක්කොම එකතු කරගම්මු. ආදරේ, ඊළඟට කවුද? නුගේගොඩ නිලු, ඔයා මගෙන් සින්දුවක් කෙල්ලුවා නේද රත්තරනේ? ඒක අමතකම වෙලා ගියා. හැබැයි අන්තිම සින්දුව විදිහට මං ඒක දෙනවා.

0: பாசம் பாதமிட்ட சீதா சீதா பாத்திரே விதாசா உதே ஹதை பனஹட அனுக்ரஹய
1: ஃப்ரெஷ் கியானே அபே கேமட பீமட விதரக் சீமாவுனு தயக் நெவே ஏக அபே ஜீவிதேம கொடசக் හැමදවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් බක් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අnderවන My Ways.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එකද කියත් දෙවන්න තියෙන ගාන අඩුයි.
4: අඩුයි?
5: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partners-ලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
5: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
6: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
7: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
6: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370
8: අංක 2ට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක 2 වාසි මන්තරේ DLB වාසි.
9: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු කෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112-1152-02 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
10: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක්
11: නැහැ. After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond.
12: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය Bajaj.
13: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
14: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
13: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
14: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
15: Sri Lanka tour of Pakistan 2026.
16: විස්සයි විස්ස තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
17: සියත TV තුලින් සජීවීව.
16: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
18: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
19: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peary's Motor Company Private Limited within Amatanna 0114400600
1: America Exa Janapadaya Exa Rajadhaniya Italy Australia New Zealand Singapore wage ratawal 17 kata meyawana ape Alumex
7: Aluminium ona taram Alumex nam istaram
5: පර්ණ ශිෂ්ටාචාර තීරතංග වල නටබුන් දැකලා තියෙනවද ගිහින්?
4: අනුරාධපුරේ ගිහින් තියෙනවා, සීගිරි ගිහින් තියෙනවා, ඒ පැත්තේ ගිහින් තියෙනවා. මං ගිහ හරප්පා කොහෙන්ද යාරෝ? එහෙ ගිහිල්ලා
5: නැහැ. හරි, එහෙ ගිහිල්ලා තවට කවන්න වා සීගිරියට හරි ගිහිල්ලා තියෙනවා. මේ රටේ ඇමතිවරු හිටියා සීගිරියටවත් ගිහිල්ලා නැහැ.
4: අනාඩයිඩ
5: සීගිරියටවත් යන්න බැරිවද? දැන්වත් ගියත් නැද්ද? දැන් වෙන ලොකු වැඩකුත් නැති
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
6: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: DFCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
4: DXCC බැංකුව ඔබේ වර්ධනයට.
7: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
20: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP finance වෙතින්. දැන් lease එක පැය තුනෙන් LP leasing. අද තමයි හොඳම දවස.
7: උසස් පෙළින් පසු අධ්‍යාපනයේ නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යා වැනි උපාධීන් රසක් ඔබේ සිහිනයේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.

0: 98.2 98.4 සියත දිවයින පුරා ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩක් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරංගේයෝ
1: ජපාන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: මේ තියන්නේ නිලෝ මගෙන් ඉල්ලපු සින්දුව එළඟට ලහිරු ඔයා නම් හැමදාම මට මොකරි ප්‍රශ්නයක් දාන්න බලාගෙන තමයි ඉන්නේ. මට බෑනේ ඔයාට උත්තර දෙන්න. ඔයා අහන්නෙත් ලේසි පහසු උත්තර තියෙන ප්‍රශ්න නෙවෙයි. මහා ධාරානි පාතේවා. ඔය වෙන කෙනෙක්ගෙන් අහලා බලන්න මොකද දෙන්නේ උත්තරේ කියලා. මොකද නෙමෙයි මොකද්ද දෙන උත්තරේ කියලා. මම ආදරෙන් ඉතාලියේ මලින්දව එකතු කරගත්තා. අහන් ඉඳලා නැහැ. මට දොස් කියලවලා. මං කිව්වා මම කිව්වා කියලා මුලදීම. එතකොට ඔන්න කොල්ලා ටිකක් ෂේප් වුණා.

0: අපිට හම්බෙමු.
1: බයි.
0: මං ආගේ සුදු කොච්චියා. ආ ගිහා නොයා ආසුම සින්දු යනවා. ඔයාවත් එකතු කරගන්නවා. ගොඩක් ආදර.

0: यह था टॉप स्टोरी।
1: ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පෙත්සමක්. සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අනවශ්‍ය ලෙස සිරකරු ඇඳුමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයායි. පෙත්සම්කරු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාව යටතේ රජය විසින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව දක්වා ඇති බවයි. බෞද්ධ විනය නීතිවලට අනුව ලෞකික අපරාධ චෝදනාවකට වරදකරු වූ පමණින් භික්ෂූන් වහන්සේ නමකගේ භික්ෂු භාවය අහෝසි නොවන බවත් පෙත්සමේ සඳහන්. උපසම්පදාව ලැබූ භික්ෂුවකට සිරදරුවමක් නියම වූ පමණින් උන්වහන්සේ ගිහියෙකු බවට පත්වන බවට විධායකයට උපකල්පනය කළ නොහැකි බවයි පෙත්සම්කරු සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇමරිකා ඩොලර් සියයේ සීමාව ඉක්මවා තිබෙනවා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 105.2ක්. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකා ඩොලර් 92.67ක් ලෙසයි. මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 110.7ක් ලෙස දැක්වුණා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනය ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL hologram sticker එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
6: 98.2 98.4 දෙ

0: Adang.
1: Howdy, Sandy.
2: Howdy, Makalo.
1: වැඩක් නෑ සැන්ඩි.
2: ඇයි මකලෝ කේන්ති?
1: කල් කේන්තියක් දැ වැඩක් නෑ.
2: මගේ අති වැරද්දක් කොත්තුනාද? මොකද මොකද මේ?
1: එක හිත නැති නුඹේ හිතත් දහට වංගුව වාට. තෝ වාට එක හිතක් දුති.
2: ඔයිති මං හිතනවා එක හිතක් වෙන්න ඇති තියෙන්නේ කියලා නේද?
1: දැනට හිතක් ඉන්නවා එහෙමනේ.
2: එහෙම.
1: අපි කියනවානේ මුළු මුළු හදවතින්ම ආදරය කරනවා.
2: මුළු හදවතින්ම මම ඔයාට ආදරේ.
1: හදවතේ අර ඒ සින්දු කෑල්ල හදවතේම තියාගෙන හිටියනම් තමයි වැඩි ලස්සන ප්‍රෝග්‍රෑම් එක. තමයි නේද? කිව්වනේ දබරව.
2: ගොඩක් එහෙම හදවතින් ආදරේ කියලා එහෙම සින්දු කැදලා තියෙනවනේ.
1: මුළු හදවතින්ම ආදරේ. මුළු හදවතින්ම ආදරේ කියන්නේ එක්කෙනාට නේද? අන්න ඒකනේ මං කියේ වැඩක් නැහැ. මේ බූවල්ලෝ නම් වැඩක්ම නැහැ.
2: බූවල්ලන්ට හිට ගොඩක් තියෙනවද?
1: බූවල්ලන්ට තියෙනවා සැන්ඩි හાર્ට් 3ක්.
2: ආ හදවත්.
1: හදවත් 3ක් තියෙනවා. එක හිතක් දැ.
2: එක හිතක් නෑ.
1: කිසි කිසි ගේපඩතු තුන් දෙනෙකුට ලව් කරන්න
2: බෑ. අනේ.
1: මම ගිහිල්ලා කියනවා මං වාට මුළු හදවතින් ආදරේ.
2: මේ පැත්තෙන් ගිහිනුත්
1: නෑ. ඇත්තද මැනික? ඒ කියන්නේ මේවයි එකකින් ගෑ. තව දෙකක් තියෙනවා.
2: අම්මෝ කොල්ලන්ට තියෙන තිබ්බේ.
1: මොකද්ද?
2: ඇසට දී හදවත් තුන තිබ්බා.
1: ආ කොල්ලන්ට දිනවනේද මේ හදවතින් තියෙන කාමර හතරක්. එතරම් මුළු හදවතින්ම නෙමෙයි හදවතේ එක කාමරයකින්ම මං ඔයාට ආදරේ.
2: ආ එහෙමනේ.
1: ඉතුරු කාමර වලට ඔළුව දාලා රණ්ඩු වෙන්න හදන්න එපා.
2: එබෙන්නේ යන්න එපා.
1: ඉතුරු කාමර දිහා බලද්දී ඔයා ඔයාගේ කාමරේට ලා ඉන්න. අද මේ කතා කරන්න හැදුවේ මේ බූවල්ලෝ ගැනයි දන්නවද?
2: හේතුව?
1: හේතුව තමයි
2: අද බූවල්ලෝ දිනේද?
1: ඔව් ඔක්තෝබර් 8 වෙනිදා කියන්නේ World Octopus Day.
2: ආ බුවල්ලන්ට දිනයක් තියෙනවා නේ.
1: බුවල්ලන්ට පවා. බුවල්ලන්ට පවා තියෙනවා දිනයක්. මාස හතක්.
2: බුවල්ලා.
1: බුවල්ලා කියන්නේ සත්ව ලෝකේ මිරකල් එකක් කියලා කියන්නේ. හදවත් තියෙනවා තුනක්. දෙකක් එයාගේ කරබල් වලට බ්ලඩ් පම්ප් කරන. අනිත් එක තමයි ඇඟ පුරා බ්ලඩ් අරගෙන යන්නේ. ඔයා දන්නවද බුවල්ලා කැපුවත් නිල්.
2: කැපුවත් නිල්. කැපුවත් කොළ නෙමෙයි.
1: නෑ නෑ නෑ. කැපුවත් නිල්.
2: කැපුවත් රතු නෙමෙයි.
1: ඔන්න රතු නෙමෙයි. කොහොමටවත් රතු නෙමෙයි. මොකද බූවල්ලගේ ලේ නිල් පාටයි. හරි. දැන් අපේ ඇඟේ මේ
2: එහෙනම් ඔය මකලෝ ඉස්සර කට්ටිය මම කැපුවත් නිල්ගේ කමාරු
1: බූවල්. මේ බූවල් මේ මිනිස්සුනේ රැවටිලා. බූවල්ලන්ට ඒකත් පුළුවන්. මම කියලා දෙන්න පස්සේ බූවල්ලන්ට වෙන සතෙක් වගේ පෙනී හිටින්න විශේෂ හැකියාවක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු.
2: ඕකේ.
1: මොංගල කැපුවත් නිල්. අපේ ඇඟේ ඔක්සිජන් අරගෙන යන්නේ මේ හිමොග්ලොබින්. හිමොග්ලොබින් අයන් බේස්ඩ් එකක්. يعني අයන් මූලික කරගෙන තමයි හැදිලා තියෙන්නේ. හැබැයි මේ බූවල්ලන්ගේ ඇඟේ ඔක්සිජන් එහාට මෙහාට අරගෙන යන්නේ හිමොසියනින්. ඒක හැදිලා තියෙන්නේ කොපර්වල. ආ කිව්වකපකට පතක් උරානේ හිමොසියරින් දන්නවද?
2: ආ හිමොග්ලොබින් නෙමෙයි හිමොසියරින්.
1: හිමොසියරින් නෝ. ආ දන්නවද?
2: දන්නවා ඉතින්.
1: ඕ ඉස්සර දැන්නිල් පාටයි. ඉතින් එහෙනම් මේකගේ මේ ලේ නිල් පාටයි. හරිම අමුතු අපූර්ව සතෙක් මේ සත්ව ලෝකේ ඉන්න. ඇත්තට මේ අපූර්වත්වයේ හින්දාම තමයි ඉතින් එයා වෙනුවෙන් ලෝකේ දිනයක් වෙන් වෙලා තියෙන්නේ. හදවත් තුනක් තිබුණාට වඩාත් ඒ තුනෙන් එක වෙලාවක් තියෙනවා එකක් වැඩ කරන්නේ නැතුව යන.
2: එතකොට අනිත් දෙක වැඩ එයා ජීවත් වෙනවා.
1: ඔව්. ඒ කියන්නේ එයා පීනනකොට එයාගේ ඇඟ ඇතුලේ කියන්නේ ඇඟ පුරා බ්ලඩ් සර්කියුලේට් කරන්න පම්ප් වෙන හાર્ට් එක නතර වෙනවා. ඔබ පීනනව නම් මට බෑ මන් නිකන් ඉන්නවා කියලා.
2: හා හා හා.
1: පීනද්දි වැඩ කරන්නේ කර්මල් වලට ලේ ගෙනියන හાર્ට් දෙක විතරයි. ඒ හින්දා තමයි ඔය අපි වීඩියෝ වල එහෙම දකින්නේ මේ. හරි අඩුවෙන් තමයි බූවල්ල පීනන්නේ.
2: පීනන්නේ මෙහෙම කියනවා.
1: කොහමද? ඒක දැක්කනේ කට්ටිය නේද දැක්කනේ. සැන්ඩි කරලා පෙන්නනවා බූවල්ල මෙහෙම ලස්සනයි නේද? හරි ෂෝක්. බූවල්ල. ඌවල්ලන්ගේ නිකන් වීඩියෝ අරගෙන බලන්න යා හුඟක් කළාට මේ මූද පතුලේ එහෙම නැත්නම් ටැංකිය පතුලේ ඇවිදගෙන හෙට මෙහෙට යන්න තමයි කැමති. පොඩ්ඩක් පීනලා ටක් ගාලා නතර වෙන්න තමයි කැමති. පීනද්දි ඇගේ ලේදුවරද කියලා විශාල කරදරයක්නේ. ඉතින් මාර අමුතු සතෙක් ඔය කියපු ටික විතරක් නෙවෙයි, තව හිතාගන්න බැරි තොරතුරු ගොඩක් තියෙනවා බූවල්ල ගැන කතා.
2: ඒ නිසා තමයි අද බූවල්ලා වෙනුවෙන්ම දිනයක් දාලා තියෙන්නේ නේ.
1: ඔව්, අපිත් අද ලාඩම් ගහන්නේ බූවල්ල වෙනුවෙන්. ඉතින් ඉන්න අපිත් එක්ක අපි ඩග්ලස් ඇන් සන්ස් ගැන කතා කරන්න තියෙනවා, අපිට ICBT ගැන කතා කරන්න තියෙනවා,
2: ඒත් එක්කම DFCC බැංක එක ගැන කතා කරන්න ඕනේ,
1: පුංචි කාර් නිවස ගැන කතා කරන්න ඕනේ,
2: LB ෆයිනෑන්ස් ගැන අද අපි කතා කරනවා.
1: ඒ ඔක්කොම ටික අපි කරගෙන යනවා ඈ. ඔයගොල්ලෝ හිටියත් දැන් අපි කරගෙන යනවා. අය මාර වෙනකන් ඉන්න.
2: හොඳ ලාඩන්.
1: And there Jamie.

0: ஆசப்படுமட்ட சீதா Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited Vithin Amathanna Binduai 114700
1: ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
2: සතුට රස ගොනු මුසුමෙන කැමවල රස සුරකින
1: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානට
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ
1: කවුරුදන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝදරතය බජාජ් අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් flame retardant ප්‍රමිතිය පුරෝගාමී
3: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ
6: අම්ම සල්ලි දාන්නද
3: ඔව් සල්ලි දාන්න
6: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කණ්ණාඩි වෙන්න
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
1: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කල.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
5: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
4: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
5: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
6: ඔටෝ බාත්යා පවති සෑමදා.
7: Listen up Colombo, Vietnam is calling.
3: දැන් Vietjet එක කොලඹෝ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක බුක් කරන්න.
8: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.

0: After levels, minds explore karana ready the. Enroll BSc Honours Psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
1: Finishing wahalak lesa color of flow wajabena. SLIT pendagani kal pavati avalakshana novi. Oyat wahalita washing wind. Finishing wahalak nam color of samai.
2: ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අපහන් සිතින් 98.2 98.3

0: 라당. 샌디
1: 마칼라.
2: 어야 기다려. ලෝකේ ජීවත්වන බුද්ධිමත්ම සතා කවුද? මගේ ඔයා ඇරුණාම ඇද ඔයානේ මේකේ. කැන් ලෝකේ බුද්ධිමත්ම සතා ඔයා කියලා නෙවෙයි හිතාගෙන ඉන්නේ.
1: ටිපල ප්‍රඥය.
2: ටිපල කවුද ප්‍රඥය? අරේද? ඒ වචනේ ඉගෙනගෙන තියනවා ඉතින්. ලොකු දෙයක් ඇද්දලු. යවකව දන්න ඔරේ ජාලි වලක් ගියා.
1: ඒකනේ
2: ප්‍රඥා කියන්නේ නිකන් නෙමෙයි. මොකද්ද ප්‍රඥා කියන්නේ? ඔන්න ඔන්න ඔන්න නානකෝ. මොකද්ද ප්‍රඥා
1: කියන්නේ? බුවල්ලකෝ.
2: බුවල්ලරි ප්‍රඥා කොහොමද?
1: හරි හරි ඔක්කොම දන්න කෙනානේ කියන්නේ
2: දෙ. ඔයා අරුණහම මේ ලෝකේ බුද්ධිමත්ම සතා වා හිතන්නේ කවුද?
1: මේ ලෝකේ බුද්ධිමත්ම සතා මිනිසා කියලානේ කියන්නේ මගලෝ. මාව පැත්තකින් දාන්නකෝ. සමස්ත මනුස්ස జాතියම සත්ත්වයෝ.
2: අපිනේද නේද? තර වැඩෝ රැරි. දැන් ඕක කවුද කියන්නේ?
1: අපිමනේ
2: කියන්නේ. ඒක හරි ෂෝක්. මේ අපිවයි ඒක කියන්නේ.
1: අපිම කියනවා.
2: අපිම කියනවා.
1: හරියට සැන්ඩි කියනවා. සැන්ඩි බුද්ධිමත්.
2: සැන්ඩි සැන්ඩි හෙට්ටි වල ප්‍රඥාව වගේ තමයි. මිනිසා ලෝකේ බුද්ධිමත් සතා කියන්නේ. දැන් ඔක විවාදාපන්නයි. අත්‍යවශ්‍ය අපේ සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ ඉතින් මිනිසා තමයි ලෝකේ බුද්ධිමත්ම සතා කියලා. හැබැයි සත්ව ලෝකේ ඔය ඉන්ටෙලිජන්ස් කියන එක සත්ව බුද්ධිය කියන එක එක සතාගෙන් සතාට වෙනස්. ඒක ඇත්තටම හරි අසාධාරණයි. එක කෝවක දාලා තරගවද්දලා මේ මිනිස්සු තමයි ඈ කියලා කියන එක. මොකද අපි ඔය බූවල්ලගේ ඉන්ටෙලිජන්ස් එක හැදිලා තියෙන හැටි බැලුවොත් හැම ඒක සම්පූර්ණයෙන් මිනිස් මොළයට වැඩිය වෙනස් විදිහකට තමයි වැඩ
1: කරන්නේ.
2: හරි. බූවල්ලගේ මොළෙන් එළියේ තමයි එයාගේ නියුරෝන පද්ධතිය වඩාම හොඳින් පැතිරිලා තියෙන්නේ. බූවල්ලට අඬු 8ක් තියෙනවා. මේ අඬු 8ේම වෙනම නියුරෝන සැකැස්මක් තියෙනවා. මොළෙන් අහන්න නැතුව තනියෙන් වැඩ කරන්න පුළුවන්. ඒකේ යාගේ එක අණ්ඩක් කොහෙට හරි මොකක් හරි ගුලක් අස්සර දැම්මම ඒ ගුලාස්සේ තියෙන දේවල් අඳුර ගන්න මොන හරි සතෙක් හිටියොත් ඒක අල්ල ගන්න ඒක අරගෙන ඇවිල්ලා කටේ දා ගන්න වගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ටික මොලේ සම්බන්ධයක් නැතුව අතට විතරක් තනියෙන් කරන්න පුළුවන්. තව විදියකට කිව්වොත් එයාගේ මොලේ තියෙන ගමන් තව අණු මොලයක් හැටියට වැඩ කරන නියුරෝන පද්ධතියක් එයාගේ අතේ තියෙනවා. ඒ හින්දා සමහරු කියනවා ඇත්තටම බූවල්ලන්ට මොල 9ක් තියෙනවා කියලා. ඒ කියන්නේ අඬු 8ට මොල 8කුයි එයාගේ මධ්‍ය මොළයයි ගත්තා මොළ 9ක් කියලා සමහරු කියන දැන් වෙන්න පුළුවන්. ඒක වෙන්න බැරි නෑ. මොළ 7ක් තියෙන එකක්
1: කියන්නේ.
2: දැන් ගුවල්ලේ කිරියනම් මෙහෙ මුදල්

0: එල්ලක් වැඩක් නෙවෙයි බොල අපි ඔය මොල හතෙන් ඔය හරිය කරගත්තේ.
1: තව නෑ.
0: තව නෑ
1: සිද්ධ.
0: දැන් මේක නෑ. එතකොට තමයි මං කියන්නේ ඒකයි. දැන් මේ මොල හතක් තිබිච්ච මිනිහට වඩා මං හිතන්නේ බූවල්ලා බුද්ධිමත්. ඒකක් ඉන්ටෙලිජන්ස් එක ඊට වඩා හොඳයි කියලා මම කල්පනා කරන්නේ. අනිත් එක තමයි ඔය මොල හතා වගේ තමයි. බූවල්ලාට ඕන තරකින් රිංගල ගියයි. ඇගේ සයිස් එක කොච්චර වුණත් බූවල්ලාගේ එකම සැලකිය යුතු මෙෂර්මන්ට් එක ඇස් දෙකේ පළල. බූවල්ලාගේ ඔළුවේ ඉහළට වෙන්න ඇස් දෙක පිහිටලා තියෙනවා. ඒකට ඒ හරියට කියන්නේ බීක් එක කියලා. ඒක වඩා හයියයි. එතන විතරයි ටිකක් හයිය කාටිලේජ්මය සැකස්මක් තියෙන්නේ. ඇස් දෙකේ ගැප් එක විතරක් අකුලන්න බෑ. මුළු ඇඟම ඇස් දෙකේ පළල සයිස් එකට බූවල්ලාට අකුලන්න පුළුවන්. රිංගලා ඕඩ තැනකින් යන්න
1: පුළුවන්.
0: ඒක නර මොල හතේ කාටත් පුළුවන්. ගියාමයි රිංගුවක් ගියා.
1: හරිනේ ඉතින් මොල හත කියන්නේ.
0: හතෙන් කරපු කරේ ඒක තමයි ඉතින්.
1: රිංගුව.
0: ඒ හතෙන් කළේ ඉතින් හේට වේද රිංගපු එක තමයි. සමහරු කියනවා අපි හිතන විදිහයි කියන්නේ අපේ ඉන්ටෙලිජන්ස් එකයි මේ සතාගේ ඉන්ටෙලිජන්ස් එකයි වැඩ කරන විදිය කම්පෙයා කරන්න බෑ. ඒක සම්පූර්ණ දෙකක්. ඒක සම්පූර්ණ යුනික් වෙන විදිහක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් සෑහෙන බුද්ධිමත් සතෙක් හැටියට තමයි
1: බූවල්ලා සලකන්නේ නේද? මොලේ තියෙනවා නම් මකලෝ ගොඩාක් දේවල් කරන්න පුළුවන්.
0: ඔව්.
1: ඉගෙන ගන්න පුළුවන් නේද? හැබැයි මකලෝ හරි පාත්තක හොයාගන්න හොඳ මොලයක් තියෙන්න ඕනේ.
0: ඔව්. කමාරු විතර හොඳ මොලයක් විතරක් නෙවෙයි. ඒකට හොඳ අනුදැනුමක් හොඳ මඟ පෙන්වීමක් තියෙන්න ඕනේ. දැන් මාතර පැත්තේ ඉන්න කට්ටියට
1: ඔව්.
0: ඔන්න මහඟු අවස්ථාවක් උදා වෙනවා තමන්ගේ අනාගතය වෙනුවෙන් හොඳ මඟ පෙන්වීමක්
1: ලබා ගන්න.
0: දිනේ ලියා ගන්න. ඔක්තෝබර් 15. ඔක්තෝබර් 15 වෙනිදා ICBT මාතර කැම්පස් එකේ ඕපන් ඩේ එක පැවැත්තුන. ඕපන් ඩේ කියලා කියන්නේ ඕන කෙනෙකුට එදාට කැම්පස් එකට යන්න පුළුවන් ශිෂ්‍යභාවය නැති කණ්ඩායමකට උනත් ගිහිල්ලා
1: නිකම් වැඩමුළුවක් වගේ.
0: වැඩමුළුවක් වගේ. එතන ගිහිල්ලා එතන ඉන්න ආචාර්යවරුන් මේ ආයතන ඇතුළේ ඉන්න නිලධාරීන්ව හම්බ වෙලා මම ඕ ලෙවල් වලට ඉගෙන ගන්න මෙන්න මේවා මම බලාපොරොත්තු වෙන ඒ ලෙවල් වලට මෙන්න මේවා කරන්න. ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපන පාත් එක හැදෙන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් මම ඒ ලෙවල් ලියලා ඉන්නේ රිසල්ට් එකට ගන්න. රිසල්ට් එකම මට මේ දේ කරන්න ඕනේ. ඒකට මට තියෙන අවස්ථාවන් මොනවද? මම ඉගෙන ගන්න කැමති මෙන්න මේ සබ්ජෙක්ට් එක. ඒ සබ්ජෙක්ට් එකෙන් ඉගෙනගෙන මට කොච්චර ඉහළට යන්න පුළුවන්ද? මට යන්න තියෙන ප්‍රොෆෙෂනල් පාත්ස් මොනවද? ඒකට එන්න පුළුවන් බාධක මොන වගේ වෙයිද? එහෙම නැත්නම් මම රස්සාවක් කරන කෙනෙක්. හැබැයි මට මගේ රස්සාවට අදාළ සුදුසුකම් වර්ධනය කරගන්න වෙනම කෝස් එකක් කරන්න ඕනේ. මට ඒකට යන්න පුළුවන් පාත් මොනවද වගේ අධ්‍යාපනය ගැන උසස් අධ්‍යාපනය ගැන ඔයාගේ අනාගතය ගැන ඔයාට තියෙන ප්‍රශ්න ටික අරගෙන යන්න එතෙන්ට.
1: ඩිප්ලෝමාවේ නම් PhD එක වෙනකම් තියෙනවා.
0: ඒ අයගෙන් මේ ගැන තොරතුරු දැනගෙන ඔයාගේ අනාගතය සැලසුම් සහගතව හරි මාර්ගයකට ගන්න ඔයාට චාන්ස් එකක් තියෙනවා යන්න ICBT මාතර කැම්පස් එකට ඔක්තෝබර් මාසේ 15 වෙනිදාට එදාට එහි ඕපන් ඩේ.

0: හවස 5 විනාඩි 35යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: பாசம் பாதமட்ட சீதா 1500cc turbo engine king balagan vena bike x55 obey riya padavime addakima navamaane ekata ragena yanna david peeris automobiles vishwasaye adama batramulla high park kona kurunagala ratnapura ho mathara pradarshana gar veta pemina test drive ekak win karawa ganna amathanna 011 4700 678
1: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
2: avance ken phone deyak adagewanna ganna
3: avance ticket tika
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවේ සමාජික.
5: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් කොළඹ අපාර්ට්මන්ට් සඳහා 20%ක් දක්වා ඉදිරියක්. apartments mila rupiyal million 50 sita helata ikman karanna me vishesha avasthawa balanguwanne 2026 october 31 dakwa pamanai 0.71 0.77 0.66 me prime time kondisiyatanne
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: Listen up, Colombo. Vietnam is calling.
6: දැන් Vietjet එක කොළඹ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
0: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
8: කනනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය. ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපුවේ.
0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබන්සු තින්.
9: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0.75 222 7766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
0: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම්ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණුවතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම්ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්. විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
10: රත්තරනින් බැබලෙන්න කුලියනතු චේන් ගන්න ස්වර්ණ මහල් බම්බලපිටිය සහ කුරුණෑගල ශාඛාවන් වෙතින් ඔක්තෝබර් මස 9, 10, 11 යන දිනයන් හිදී නැවතත් රන්මිලට පමණක් චේන් මස 24ක් දක්වා ගෙවීමේ පහසුව සමග නවතම විලාසිතාවන්ගෙන් සමන්විත ස්වර්ණාභරණ මිලදී ගැනීමට ඔබ පැමිණෙන්න. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ. 98.4 98.4

the message, eh? Y'all ready? Let's go.

0: से करेंगे सबका स्वागत।
1: සැන්ඩී, ඔයා හිතන්නේ මේ රට මෙතෙන්ට ගොඩනැගුවේ කවුද? ඔයාලගේ අර හෙට්ටිපොළ බා පඩේද?
2: හෙට්ටිපොළ මහප්පල
1: බා. හුඟද්දරෙක් එහෙම හිතන් ඉන්නවා අපේ මහප්පල බාප්පල තමයි මේක මෙතෙන්ට එහෙම ගෙනාවේ කියලා. ඒ කියන්නේ
2: අපේ අප්පොච්චලා.
1: අපේ අප්පොච්චා තමයි. ඊට පස්සේ මගේ පියානෝ තමයි මේක මෙතෙන්ට ගෙනාවේ. අපේ සීය වක්කඩේ රත හොදලා ඇවිල්ලා තමයි මේක මෙතෙන්ට හැදුවේ කියලා එහෙම තමාරුවේම හිතන් ඉන්නවා.
2: ඒ කියන්නේ තම තමන්ට ක්‍රෙඩිට් දා ගන්නවා නේද?
1: ඔව්. ඒ කියන්නේ තම තමන්ට හරි තමන්ට අදාල් නැති වෙන කොහේ හරි ඉන්න තමන්ට වඩා ඉහළින් ඉන්න මිනිස්සෙක්ව පෙන්න සමහර විට මිනිස්සු හිතනවා එයා තමයි මේ රට මෙතෙන්ට ගොඩනැගුවේ.
2: අපි තමයි හොඳටම කරේ
1: කියලා කියනවා. ඔයා හිතන්නේ මේ හෙට්ටිපොළ බාප්පා තමයි මේක
2: කරන්නේ. නෑ
1: නෑ හිතන්න. ඇත්තම ගත්තොත් මං කියන්නේ හෙට්ටිපොළ මිනිස්සුත් අපි එකතු කරගන්න ඕනේ මේකට.
2: ඔව්.
1: පුංචි තැනකින් පටන් අරගෙන අමාරුවෙන් ජීවිතේ ගොඩනගාගෙන පොඩියට හරි ව්‍යාපාරයක් කරලා තව කාට හරි රස්සාවක් දීලා ආර්ථිකයට මොකක් හරි වටිනාකමක් එකතු කරන්න මහන්සි වෙන මිනිස්සු ඉන්නේ. අනේ මොකක් හරි කටට වැටිච්චාවි කියලා ගහක් ඇතර වෙලා උඩ බලාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි. රටේ ආර්ථිකයට දායක වෙලා තව මිනිස්සුගේ ජීවිතේ ගොඩදාලා සෝත්සහයෙන් නැගිටින්න හදන මිනිස්සු තමයි සැන්ඩි මේ රට මෙතනට ගොඩනැගුවේ.
2: අනිවාර්යෙන්ම.
1: එහෙම නැතුව මේ කොහෙවත් තින්ද මේ කාගේ හරි පියාණෙක් හරි අපච්චෙක් හරි නෙමෙයි. මේ මහන්සියෙන් සෝත්සහයෙන් ඉහළට එසවෙන්න ජීවිත ගොඩනගා ගන්න උත්සාහ කරන මිනිස්සුන්ට හැමදාමත් බලයක් ශක්තියක් වෙමින් ඒගොල්ලන්ව තව ටිකක් ඉස්සරහට යන්න තල්ලු කරපු කට්ටියක් තමයි අද 55 වෙනි සංවත්සරය සමරන LB Finance. අවුරුදු 55ක් තිස්සේ ගොඩ යන්න වෙරදරන මිනිස්සුන්ට හැම වෙලේම ගොඩ යන්න අතදෙන බලවේගයක් වුණා LB Finance. මේ අවුරුදු 55 ඇතුලේ, කියන්නේ 55කම 1971 ඒගොල්ලෝ වැඩ පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට ශාකා 235ක් දක්වා ඒගොල්ලෝ තමන්ගේ ශාකා ජාලය වැඩි දියුණු කරලා තියෙනවා. රුපියල් බිලියන 450කට වැඩිය වත්කම් ප්‍රමාණයක් ඒගොල්ලන්ට තියෙනවා. ලංකාවේ වැඩිම බදු ගෙවන මූල්‍ය ආයතන අතර පෙරමුණේ පසු වෙනවා. 5400ක සේවක මඩුල්ලක් ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. මේ පැල්ල වංගු ගන්න පිරමීඩ් කාරේ නෙවෙයි, ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ෆිච් රේටින් A- ලංකා රේටින් එක A+. ඉතින් සෑහෙන කාලයක් තිස්සේ අවුරුදු 55ක් තිස්සේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත බලගන්වපු LB Finance හෙට දවසේදීත් ඔයත් එක්ක ඉඳ සූදානම් කියන එක තමයි ඒගොල්ලන්ගේ සාංවත්සරික පණිවිඩය.
2: රයිට් මකලෝ, මේ ඇවිල්ලා මගේ පෞද්ගලික අත්දැකීමක්. අපේ අයියා දවසක් වාහනයක් ගෙනාවා. එයා ගෙනාවේ ඇත්තටම සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක්. එයා වාහනයක් ගෙනාවේ කොහේ හරි මහින්දනේ පොඩි පන්නල පැත්තේ. කොහරි ගෙදරකට ගිහිලා
1: පන්නලගෙනව වාහනයක්
2: පන්නල
1: පන්නල හොරෙක් කියලා
2: කොලියා පිටේ පන්නල ඒ පැත්තේ. හරිද? ඉතින් අපේ අයියා ඔය හොන්ටට දන්න බාස් කෙනෙකුත් එක්කගෙන තමයි වාහනේ තෝරගන්න ගියේ. බාසුත් කිව්වා සුපිරි මරු වාහනේ කියලා ගෙනාවා. ටික දවසයි ගියේ වාහනේ අවුල් ටිකක් එන්න ගත්තා. ඊට පස්සේ ගරාජ් එකට දාලා බැලුවාම වාහනේ චැසිය වෙන එකක් තියලා තියෙන්නේ.
1: මුට්ටු කරපු වාහනේ.
2: මුට්ටු කරපු අමට්ටපු
1: අමට්ටලා ආදර්ශ ගන්න එපා වාහන ගන්න. හරිද? හෙට්ටිපොළ කට්ටිය වාහන ගන්න විදිහට ගන්න එපා.
2: නෑ මං කියේ ආදර්ශයක් නෙවෙයි කියලා මං කියන්නේ.
1: ඒක තමයි මාත් කියන්නේ. ලංකාවේ සතර දිග් භාගයේ මිනිස්සු ඇවිල්ලා හිතේ විශ්වාසයක වාහන ගන්න තරක් තියෙනවා මාළඹේ පුංචි කාර්ඩියෝස්.
2: ඔව්.
1: ඔයාගේ හෙට්ටිපොළ අයියට කියන්න.
2: ආවේ. ඇති ඇති මගේ අයියට වචන කියන්න
1: ඕනේ. පුංචි කාර්ඩියෝස්ට ඇවිල්ලා වාහනයක් ගන්න කියලා. එතෙන් ඩාපුවම වාහනේ සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා අයිතිකාරයත් එක්ක ගාන කතා කරගෙන ඉන්ෂුරන්ස් වලට සපෝට් ඕනනම් ඒක අරගෙන ලීස් එකක් දාගන්න සපෝට් එකක් ඕනනම් ඒක අරගෙන ඕනනම් වාහනේ ෆුල් වැලියුේෂන් රිපෝට් එකක් අරගෙන හිතර තියෙන කැන්ටිමෙන් තේකක් බීලා කිමුල මිනිස් එකක් කාලා හිතේ සන්තෝෂෙන් වාහනයක් අරගෙන යන්න පුළුවන් ඔගොල්ලන්ගේ හෙට්ටිපොළ අයියට උනත් ඒ ඕන කෙනෙකුට එක වගේ ආදරයකින් බාලමේ පුංචි කාර්යයට සලකනවා. ටක්කලවන් කියන්න.
2: ඉතින් අපේ ඇඩ්‍රස් කිව්වා දානේ.
1: නෑ නෑ කියන්න බෑ.
2: පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාරම ආලවේ.
1: ඒකට බෙරේකුත් ගහන්න දෙන දංගරස තුත්තක් දික්තක් දක්තක් දක්තක් රුත්තක් රුත්තක් ගුජන්තක් දික්. DFCC හෝම් ලෝන් ගැනයි මේ කතා කරන්න හදන්නේ. දැන් නිවාස ණය පහසුකමක් ගන්න ගියාම සෑහෙන්න කල්පනා කරලා තැන් ගණනාවකට ගිහිල්ලා එතන පොලිය මෙතන පොලියට සංසන්දනය කරලා දවස් ගණන් රස්තියාදු වෙලා කාට හරි ඩොකියුමන්ට්ස් එක බාර දීලා මාස ගණන් බලන් ඉඳලා පස්සේ මෙහෙම ගෙවල් හදනවට වැඩිය හොඳයි ගල් ගුහාවක පදිංචි වෙනවා කියලා සමහරුන්ට
2: හිතෙන්න
1: පුළුවන්. තියෙන. දැන් එහෙම හිතන්න ඕනේ. කතා කරන්න DFCC එකට 0112352 කියන දුරකථන අංකයට කතා කරලා ඒගොල්ලන්ගෙන් අහන්න මේ ඔයාලට දවස් 10ක් දෙන්නම්. මගේ වැඩේ කරලා දෙන්න පුළුවන්ද? කියලා කොහොමද ඒගොල්ලෝ කියනවා? ආ රේඩියෝ කහල නේද? සැන්ඩි වකලෝයි කියනවා කියලා නේද? අපි දවස් 10ක් දෙනවා එන්න සෙන් ડોකියුමන්ට් එක අරන් එන්න කියලා. ඒගොල්ලෝ දවස් 10ෙන් ලෝන් එක අප්‍රූව් කරලා අතට සල්ලි ලැබෙන්න
2: සලස්සනවා.
1: අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවරව පවත්ව ගන්න පුළුවන්. අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. ඒ තමයි DFCC. DFCC බැංකුව.
2: ඔබේ වර්ධනයට.
3: London.

0: Padang.
1: චාලි, මේ අපේ සැන්ඩිගේ බූවල්ලගේ තියනවා නේද කිසියම් විදියක සමානකම්?
2: මොකද්ද ඒ?
1: ඒකද ඔයාගේ අර ඉන්ස්ටාග්‍රෑම් ෆොටෝ වල ඉන්න මිනිහට වෙන්නේ ඇත්තද? ඒ වෙස්සලා ගන්න පුළුවන්. පුදුම වෙස්සලා ගැනීමක් තියෙන අර පින්තූර වල ඉන්න මනුස්සයා නෙවෙයි මේ. හැබැයි
2: ඒ කියන්නේ ඊටත් වැඩිය ලස්සනයිද?
1: ඒක
2: කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් වල
1: නෑ නෑ මගේ ඇත්තටම හැබැයි ඉන්න මිනිහා ඉන්ස්ටාග්‍රෑම් එකේ ඉන්න මිනිහට වැඩිය කැතයි. ඒකයි මම
2: කියන්නේ. නෑ ලස්සනයි නේ. ඊට වැඩිය ලස්සනයි.
1: ඔව් ඉන්ස්ටාග්‍රෑම් එකේ ලස්සනයි. ඒකට තංගල වෙස්සලා ගැනීම දෝ. අන්න ඒ වගේ පුදුම වෙස්සලා ගැනීමේ හැකියාවක් තියෙනවා. බුවල්ල.
2: ඒ කියන්නේ මොන වගේ වෙස්සලා ගැනීම?
1: ඔකේ දෙකක් තියෙනවා සැන්ඩි. ඒ කියන්නේ කැමෆ්ලැජ් කරනවා කියන්නේ එකක්. වෙස්සලා ගන්නවා කියන්නේ එකක්. මිමික් කරනවා කියන්නේ. කැමෆ්ලැජ් වෙනවා කියලා කියන්නේ යාට පුළුවන්. එයා ඉන්න පරිසරයත් එක්ක බද්ධ වෙන්න. නැත්තම් ඒ පරිසරයත් එක්කම එක්කහුව වෙනවා. ඒ පාට ඒ ටෙක්චර් එක යාට ගන්න පුළුවන්
2: නැහැ. ඒ කියන්නේ යාව වෙනම පේන්නේ
1: නැහැ. වෙනම පේන්නේ නැහැ. එයා දැන් කොරල් පරයක් ළඟම නහරි පිටු පාට 3-4ක් තියෙන තැනක ඉන්නවනම් එයාට පුළුවන් එයාගේ හැමත ඒ පාටවල් එකතු කරගන්න.
2: කටුස්සා වගේ.
1: ඔව්. කටුස්සට එහා තැනක මෙයාගේ හැකියාව තියෙනවා. මොකද මෙයාට පුළුවන් හැම පාට වෙනස් කරන්න විතරක් නෙවෙයි. පැටර්න් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හැම මේ ඉරි ඉරි ඇඳිච්ච රටාවක් වගේ එකක් තියෙනවානේ. ඒ රටාව එයාට වෙනස් කරන්න පුළුවන්. හැම දීප්තිය අවට පරිසරයත් එක්ක ගැලපෙන විදිහට දීප්තිය අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ස්කින් ටෙක්චර් එක කියලා කියන්නේ දැන් එයාට පුළුවන් උල් තියෙන විදිහට ඕනනම් ස්කින් එක වෙනස් කරගන්න. එයාට ඕනනම් පුළුවන් හැම රැලි වෙලා තියෙන විදිහට ස්කින් එක වෙනස් කරන්න. හැම තැන් තැන් වල පොඩි පොඩි ගැට පුල්ලි තියෙනවා වගේ වෙන්න එයාට ස්කින් එක වෙනස් කරන්න පුළුවන්. ඒක නිකන් බරපතල මට්ටමක් ඔය බෝදිලි මට කටුස්සට එහෙම තියෙනවට වඩා. එහෙමදිවට මේ යකාට පුළුවන් දැන්දි වෙන සතෙක් වගේ රඟපාන්. ඔව්. ඒ කියන්නේ යාට සම්පූර්ණයෙන්ම යාගේ බොඩි ෂේප් එක වෙනස් කරලා පෙන්වන්න පුළුවන්. ඕන්නම් සර්පෙක් වගේ, ඕන්නම් මූදු සිංහෙක් වගේ, ඕන්නම් අර පෙතියෝ ෆ්ලැට් ෆිෂ් කියලා જાතියක් ඉන්නේ. ෆ්ලැට් ෆිෂ්ලා වගේ බොඩි එකේ හැඩේ වෙනස් කරන්න පුළුවන්. හැඩේ වෙනස් කරන්න පුළුවන් විතරක් නෙවෙයි, එයාට ඔය සමහර සත්තු එහාට මෙහාට මූව් වෙන විදිය කොපි කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාට මුළු ඇඟම මෙහෙම දිග ඇදලා අඬු අටම මෙහෙම එකට එකතු කරලා වලිගයක් වගේ හදාගෙන සී ස්නේක් කෙනෙක් වගේ සී ස්නේක් කෙනෙක් පීනන රටාවට පීනන්න පුළුවන්. එයාට සී ලයන් කෙනෙක් වගේ ඇඟ හදලා තියාගෙන ඒ හැඩයට එයාට පාවෙන්න පුළුවන්. එහෙම මාර මායාකාරයෙක් බුවල්ල කියලා
2: ෂෝග්මකලෝ.
1: මේක ඔයා වගේ ඔයාලට පුළුවන් ඒ මූණට මේකප් දාලා ෆිල්ටර් දාලා කට උල් කරලා දහයද මෙන්න මේ වෙන මිනිස්සු මෙන්න මේ ෆොටෝ එකේ ඉන්නේ ඓශ්වර්ය රායි මෙන්න මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ විපුල මාමා.
2: විපුල මාමා
1: හරිම මායාකාරී
2: මායාකාරී. ඔයා දන්නවද මකලෝ ගිය සතිය දවසක මම හීනයක් දැක්කා. මම වාහනේගේ හැප්පිලා. හරිද හැප්පිලා පෙරලිලා. අනේ මාව හොස්පිටල් ගෙනියන්න අයියෝ. අනේ මාව හොස්පිටල් ගෙනියන්න අයියෝ කියලා මම කෑ ගහනවා.
1: කෑ ගහනකොටම ඊට පස්සේ හීනේ කට්ටනවා වෙන ෂොට් එකකට අපිට යාව හොස්පිටල් ගෙනියන්න බෑ. යා අපේ පක්ෂ කෙනෙක් නෙවෙයි කියලා කියනවා. නේද? කොණ්ඩේ උඩට පිටිපස්ස අයියා කෙනෙක් ඇවිල්ලා. වාහනේ හැප්පෙන්නේ නැහැ. හරි බ්‍රේක් සිස්ටම් එකක් වාහනේට තිබුණා නන්නේ.
2: අන්න හරිම කළා.
1: ඉතින් තමයි මේ කෑල්ල දකිද්දී හැපිලා ඉඳවටේ දැකලා
2: තියෙන.
1: දැන් අන්න ඒකයි කියන්නේ මේ වාහනේ බ්‍රේක් කියන්නේ වාහනේ යන සියල්ලටම වැඩිය වැදගත් කෑල්ලක්. ඒ කියන්නේ මම හිතනවා වාහනේ යන හැටි, වාහනේ යන වේගය, වාහනේ යන දුර කියන සියල්ලට වඩා වැදගත් වාහනේ වාට ඕන තැන නවත්ත ගන්න පුළුවන්ද බැයිද කියන කාරණා.
2: ඒකනේ.
1: අන්න ඒකයි අපි මතක් කරන්නේ Douglas & Sons Limited ලංකාවට ගෙනවා බෙදා හරින BITVS breaking components ගැන. මොකද ඔයාගේ වාහනයට හරියන බ්‍රේක් වලට ඕන කරන උපකරණ තියෙනවා. ඒවට ඕන කරන අමතර කොටස් තියෙනවා. මොකක් හරි එකක් ගෙනල්ලා කොහෙට හරි යමුණුවයි කියලා වාහනේ පරිස්සමට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ
2: නැහැ.
1: Douglas & Sons Limited ඔයාගේ වාහනේ OEMs ගෙන්නනවා ලංකාවට. ඒ කියන්නේ original equipment manufacturer එක ටයප්ස් තියෙනවානේ. ඒ අය හදන බ්‍රේක් වලට අදාළ කොම්පොනන්ට්ස් Douglas & Sons Limited ලංකාවට ගෙන්නනවා. පොඩි කාලෙකුත් නෙවෙයි ඉතින්. ලංකාවට ගෙනල්ල ගෙනල්ල ගෙනල්ල පරම්පරා ගානක විශ්වාසය දිනාගත්ත කණ්ඩායමක් ලංකාව පුරා අලෙවි නියෝජිතව 3000ක් විතර ඉන්නවා. ඉතින් විශ්වාසයෙන් වාහනේ පාරේ අරගෙන යන්න, විශ්වාසයෙන් බ්‍රේක් ගහන්න, බ්‍රේක් ගහලා වට වාහනේ නවත්ත ගන්න ඕන තැනම නවත්ත ගන්න. Douglas & Sons Limited ගෙන්වා බෙදා හරිට BITVS breaking components පාවිච්චි කරන්න.

0: Hasa-Padamata Sita Sita Patre with Hasa Uday Hatai Panahata Anukraya
1: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න fresh විදිහට හිතන්න. Kiehl's life එකම fresh.
2: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් බත් කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
3: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
2: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එකද කියත් දෙවන්න තියෙන ගාන අඩුයි.
4: අඩුයි?
2: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
4: පේනවා පේනවා.
2: ඊළඟට තියෙන රසවත්ම කැල My Ways app එකට bike, three wheel, car, van මුලදිම register කරන driver partnersලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගානකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා. My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
4: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
5: ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය. ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
6: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
7: අම්ම සල්ලි දාන්නද?
6: ඔව් සල්ලි දාන්න.
7: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
6: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
8: කුකුරයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම
8: කුකුරයි සතුටු රසය ගෙනෙන ගුණය
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
10: ටේල්වල්ස් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ස්මාර්ට් කරිය එකක් හොයනවද? එහෙනම් ස්ලිට් BSc honors quantity survey in degree එකට enroll වෙන්න apply කරන්න www.slit.lk slit evolve beyond.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
14: commercial bankuen rannayai atta pirenna vasiyai commercial bankue rannaya sewawen october 1 winida sita december 31 dakwa 250 kata adhika jayagrahakin sandaha rupiyal 25000 bagin supermarket tagi voucher wedi vistara sandaha langama commercial banku shakawata pirisenna commercial bankue rannaya sewawa
15: smart marupawahiniya den aduma milata rupiyal 59999 sita xiaomi den abal sutin
16: warthapita wartha kabana කෝටි 8 NLV තනරිතහනේ රුපියල් 43.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
17: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
18: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
19: sielu pahasukam nomile avurudu 40ට අඩුනම් අදම කතා කරන්න
18: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370
2: හවස 6යි විනාඩි 2යි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: භික්ෂූන් පිළිබඳ බන්ධනාකාර නියෝග සංශෝධනයට කමිටුවා ශිරන්ති අක්ෂිරෝහලට වංචාවලට සම්බන්ධ 50 දෙනෙකුගේ නම් මැති සභයට ඉදිරිපත් කෙරේ ක්‍රිකට් කැටුම්පතට රහිව පෙත්සමක් කුසල් මෙන්ඩිස්ට ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: ලාඩන්.
1: අද ලෝක බූවලු දින.
2: බූවලු කිව්වම කතයි.
1: World Octopus Day කියලා කියන්නේ ඒක. බූවලු දිනේ කොට පොල්වලු දිනේ අඹවලු දිනේ වගේවත් බලාපොරොත්තු වෙයි මිනිස්සු. බූවල්ලා ගැන කතාවේ හරිම අනුවේදනීය තැනකට අපි දැන් ඇවිල්ලා ඉන්නේ.
2: මොකද්ද?
1: අපි මේ කතා කරන්න යන්නේ ඔක්ටපස් මව ගැන.
2: අම්මා.
1: අම්මා. ඔක්ටපස් කෙනෙක් බිත්තර දැම්මට පස්සේ සම්පූර්ණයෙන් කැප වෙනවා සැන්ඩි. ඒ බිත්තර ටික පරිස්සම්
2: කරන්න.
1: හරි. එයා බිත්තර ටික එයාගේ අඬුපඬු විහිදලා බිත්තර ටික ළඟට අරගෙන ඒ ටික පරිස්සම් කරගෙන ඉන්නවා නොසෙල්ලි. ඒ ඉන්න ගමන් එයාගේ ටෙන්ටිකල්ස් පාවිච්චි කරලා බිත්තර ක්ලීන් කරනවා. මොකද අර වතුරේ තියෙනකොට පුංචි පුංචි දේවල් බිත්තරේ ඇලෙනවා. ඇල්ගී වැඩෙන්න පුළුවන්, පොඩි සත්තු එල්ලිලා ඉන්න පුළුවන්. එයා හැමතිස්සෙම බිත්තරෙන් බිත්තරේ වෙන වෙනම එයාගේ ටෙන්ටිකල්ස් පාවිච්චි කරලා ක්ලීන් කරනවා. ඊට පස්සේ එයා එක තැනකට වෙලා බිත්තර ටික ගොනු කරගෙන ඉන්නකොට වතුරේ උෂ්ණත්වය ටික ටික වෙනස්
2: වෙනවනේ.
1: එයා හින්දා අවටින් වතුර අරගෙන ඒ බිත්තර අතරට යොමු කරලා උෂ්ණත්වය පාලනය කරනවා. බිත්තර කණ්ඩ එන මොක්කරි සත්තු ඉන්නවනම් ඒ සත්තුන්ව පළවා හරිනවා. මේ සම්පූර්ණ ක්‍රියාදාමය කරමින් ඉන්න අතරේ මේක තමයි වැදගත්ම කෑල්ල. එයා කන්නේ නැහැ.
2: කන්නේ නැහැ.
1: එයා දඩේ මේ යන්න එපා.
2: ඒක නෑ.
1: මොකද එයා බිත්තර ටික රකින ගමන් මේ කෝල් එකක් දාලා කැම ටිකක් ඕඩ කරගන්න බෑනේ බූවල්ලා. එයා කැම හොයාගන්න යන්න.
2: කොච්චර දවසක්ද?
1: අන්න ඒක තමයි වැඩේ. සමහර විට ඒ කියන්නේ ඒ ස්පීසීස් එකේ හැටියට. හරි. බූවල්ලොත් එක එක ජාතිය අය ඉන්නවනේ. සමහර විට ඒක සති ගාණක් වෙන්න පුළුවන්. සමහර විට මාස ගාණක් වෙන්නත් පුළුවන්. ගොඩාක්ම වෙලාවට බිත්තර කැඩිලා පැටව් එළියට ඇවිල්ලා පැටව් නිදහස් වෙනකොට බූවල්ලන්ගේ අම්මා මියෑදෙනවා.
2: අනේ.
1: එතෙන්ට වෙලා ඉඳගෙන කෑම නැතුව බිත්තර ටික බලාගෙන පැටව් ටික බලාගෙන එයා එහෙමම මිය යනවා. මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලෝකේ වැඩියෙන්ම බූවල්ලන් සහ තවත් මුහුදු ජීවීන් විශේෂ කීපයක් ඉන්නවා. ඒගොල්ලෝ එකතු වෙන ෆීඩින් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා මෙක්සිකෝව ආසන්නේ යුකටාන් කියලා. යුකටාන් කියන්නේ විශේෂම තැනක් ලෝකේ. යුකටාන් ගැන දැන් කතා කරන්න ගියොත් අපිට මේ මෙතන
2: කතා කරන්න
1: බැරුව යනවා. බූවල්ලෝ ගැන කතා කරන්න වෙනවා. මේ ක්ලයන්ට්ලා අපිව ගාලේලවනවා මේ යුකටාන් ගැන කිව්වොත්. යුකටාන් ගැන වෙන දවසක කතා කරන්නම්. මොකද වෙන දවසක්ම අරගෙන කතා කරන්න තරම් දේවල් යුකටාන් ගැනත් තියෙන නිසා.
2: රයිට්. ඕකේ.
1: ඕකේ ඕකේ.
2: ඕකේ අපි කතා කරමු මකලෝ. ICBT campus එක ගැන.
1: ඉතින් ඇත්තටම මේ බූවල්ලෝ වගේ තමයි මිනිස්සුත් තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ එකතනකට වෙලා ඉඳලා නොකාඩ බීලා මැරලා යන්න ඇති වුණාට ජීවිතේ සෑහෙන කාලයක් ලොකු වෙහෙසක් දරලා තමන්ගේ දරුවන්ට හොඳ පාත් එකක් හදන්න දෙමව්පියව වෙහෙසෙනවා.
2: අනිවාර්යෙන්.
1: අන්න එහෙම දෙමව්පියනි ඔබේ දරුවාට හොඳට උගන්නලා හොඳ උසස් අධ්‍යාපනයක් ලබා දීලා බලාපොරොත්තු වෙන විදිහ ඉහළ ජීවිතයක් අත්පත් කරලා දෙන්න. ICBT එකත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න. ඒගොල්ලෝ ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනයට වග කියන්න ලෑස්ති වෙලා ඉන්නවා. විශේෂයෙන් ඔයා මාතර පැත්තේ කෙනෙක් නම්
2: අනිවාර්යෙන්.
1: ඔයාගේ ඉගෙන ගන්න දුව පුතාව අරගෙන උසස් අධ්‍යාපනයට එළඹෙන්න බලාගෙන ඉන්න දුව පුතාව අරගෙන එහෙම නැත්නම් රස්සාවක් කරන ගමන් ද්විතීක අධ්‍යාපනයේ යෙදිලා රස්සාවෙන් ඉහළට යන්න බලාපොරොත්තු වෙන දුව පුතාව අරගෙන ඔක්තෝබර් මාසේ 15 දා එන්න මාතර ICBT කැම්පස් එකට. එදාට ඒගොල්ලන්ගේ ඕපන් ඩේ. ඔයාලට ගිහිල්ලා කරිය පාත්ස් ගැන වැඩිදුර ඉහළට ඉගෙන ගන්න පුළුවන් අධ්‍යාපන මම්පෙත් ගැන තමන් දැන්ට ඉගෙන ගන්න එක වැඩි දියුණු කරගන්න කරන්න පුළුවන් ඩිප්ලෝමාස් ගැන වෙනත් කෝසස් ගැන පාඨමාලා ගැන තොරතුරු එක්ට්‍රැස් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නවා. ඉතාම සුහදශීලීව ඔයාට මඟ පෙන්වන්න, ඉතාම සුහදශීලීව ඔයාගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. මම නැවත දවස මතක් කරන්න.
2: ඔක්තෝබර් 15 උදේ 9 ඉඳන් හවස 5 වෙනකම්
1: මාතර ICBT campus එක පැත්තට එන්න.

0: ශබ්දයක් පාවිච්චි කරන මනුස්සෙක් නම්
1: දැනගන්න ඕනේ
0: දැනගන්න ඕන දේවල් සහ දැනගන්න ඕන නමක් මම මේ කියන්නේ.
1: රයිට් ඕකේ.
0: ඇත්තටම දේවල් ගොඩක් දැනගන්න ඕනේ නැ මේ නම දැනගෙන හිටියට.
1: අනිත් එක ඉතින් අපි මොකද කෝස් එකක් කරන්නේ
0: නැනේ. නෑනේ අපි මොටර් මෙකැනික්ස් නෙවෙයි ගැරේජ් එකක් කරන කෙනෙක් නෙවෙයි. වාහනය පාවිච්චි කරන කෙනෙක් මෙන්න මේ නම දැනගෙන හිටියා නම් ඇත්තටම හුඟක් දේවල් දැනගන්න ඕනේ නැ.
1: ඔ ඔ කියන්නේ අපිට පවසන්න ඕ මොකක්ද ඒ නම?
0: Douglas and Sons Limited. ඒකද වා ඒ නම දන්නව නම් ඔයාගේ වාහනේ මොකක් කරලා ලෙඩක් ආපුවම මේ මෙහෙම එකක් තියෙනවා මේකට මේ කැලිටික් ගන්න ඕනේ. ආ කැලිටික් ඒගොල්ලෝ ළඟ ජෙනුයින් OEM වලින් ගෙන්නලා තියෙනවා. දිවයින පුරා අලවි නියෝජිතයෝ බලයලත් අලවි නියෝජිතයෝ 3000කට වැඩිය ඉන්නවා. එතකොට ඔයා කොහේ හිටියත් ඔයාට කිට්ටුව කොහේ හරිතරක DSL එකක් තියෙනවා. ඔයා වාහනේ ලෙඩේ මොකද්ද ගන්න ඕන පාට් එක මොකද්ද කියලා අහගෙන DSL එකට ගියාම ඒකේ ජෙනුයින් ඔරිජිනල් පාට් එක ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඒගොල්ලෝ මේ වගකීම් සහගතව මේ වැඩේ කරගෙන යන කණ්ඩායම අවුරුදු 40ක් තිස්සේ මාකට් එකේ ඉන්න බෑනේ මේ හොරට. ඒ හින්දා බය නැතුව Douglas and Sons Limited කියන නම මතක තියාගන්න. ඔයාගේ පාවිච්චි කරන වාහනේ මොකක් වුණත් ඒකට ස්පෙයා පාර්ට්ස් ඕනුනහම ඒ අයගේ අලවි නියෝජිතෙක් හොයාගෙන යන්න.
1: දැන් මකලෝ ඇඟට ලෙඩක් හැදුනහම වගේ තමයි වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මාර හිසරා දෙයක් ආ. ඉතින් මේ මං කියන්නේ පරිස්සමට වාහනයක් පාවිච්චි කරනවා වගේම හොඳට තියෙන වාහනයක් තමයි අපි ගන්න ඕනේ. ලෙඩ නැති වාහනයක් ගන්න.
0: ඒක ලදරමක් අරගෙන ඉතින් කොච්චරවත් මේ ස්පෙයා පාර්ට්ස් වාරු කර කර ඉන්න බෑ.
1: නෑ බෑනේ ඉන්න බෑනේ. ඒ නිසා අපි ඔබට කියනවා යන්න මාළඹේ පුංචි කාර් නිවසට. එතන තියෙන්නේ හොඳ වාහන. දැන් ගොඩක් ඔය රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගියාම තමයි ලොකුම ප්‍රශ්නේ. අපි දන්නේ නෑ වාහනේ ඇක්සිඩන්ට් වෙලාද, වාහනේ වෙනස් කළ හදලාද, චැසිය පාස්සලාද, ඔය වගේ දේවල් කරනවා මිනිස්සු. මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි කපටි. මේ කපටි ගමෙන් කයක් හරි ගරා ගන්න හදනවා. ඒවට අහු වෙන්න යන්න එපා. මාළවි පුංචි කාර් නිවසට ගියොත් ඔයාට ඒ ප්‍රශ්න නැති හොඳ වාහනයක් ගන්න පුළුවන්. විශේෂයෙන් මේ දවස්වල ඒගොල්ලෝ EV විකුණනවා. 145 ඉඳන් ඔයාට ගන්න පුළුවන්. රෙජිස්ටර් කරපුවත් තියෙනවා, නොකරපුවත් තියෙනවා. ඉතින් හොඳ වාහනනේ එතන තියෙන්නේ. යන්න ගිහිල්ලා ඔයාට කැමති වාහනේ පාට බලලා ওই විස්තර ඔක්කොම බලවා කියන මට මේ වාහනේ චෙක් කරන්න ඕනේ. මේක කොහොමද කියලා මට බලා ගන්න ඕනේ කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ ගාව තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා වාහනේ හොඳට චෙක් කරනවා. අනිත් එක තමයි තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් පහසුකම්, ලීසින් පහසුකම් ඒ ටිකක් තියෙනවනේ. එතකොට ඔයාට හරි ලේසියෙන් වැඩ ටික ඔක්කොම කරගෙන මාළඹේ පුංචි කාර් නිවසේ වාහනේ අරගෙන එන්න පුළුවන්. ඉතින් වාහනයක් ගන්න හිතුණු ගමන් අපි කියනවනේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මාළඹේ පුංචි කාර් නිවසට.
0: දේශය ගොඩනැගූ මිනිසුන් බලගන්වන LB ෆයිනෑන්ස් ගැනයි මේ කතාව. පුංචි ඉතුරුමකින් පටන් අරගෙන ඒ පුංචියට ඉතුරු කරගත්තේ සල්ලි ටිකෙන් පුංචි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක ටිකෙන් ටික දියුණු කරගෙන අත දෙන්න ලෑස්තිලා ඉන්න කාගෙන් හරි උදව් අරගෙන තව කාට හරි රස්සාවක් දීගෙන ටිකෙන් ටික ආර්ථිකයට මහා දායකත්වයක් දෙන තැනට වැඩෙන්න උත්සාහ කරන මිනිස්සු තමයි මේ රට, මේ දේශය ඉස්සරහට අරගෙන යන්නේ. ඒ මිනිස්සුන්ට හැමදාමත් ඉහළ නගින්න පඩිපෙලක් උනේ අවුරුදු 55ක් තිස්සේ LB ෆයිනෑන්ස්. මේ වෙනකොට දිවයින පුරා ශාකා 235කින් සමන්විතව නගර ගම්දනව සිසාරා ඉන්න වෙහෙස වෙන උත්සාහවන්ත මිනිස්සුන්ට LB ෆයිනෑන්ස් අත දෙනවා. ඔබත් LB ෆයිනෑන්ස් එක්ක ගනුදෙනු කරන්න, රට ගොඩනගන, දේශය ගොඩනගන බලවේගී කොටස්කරුවෙක් වෙන්න. 5400ක සේවක මඩුලක් ඉන්නවා. රුපියල් 450කට, රුපියල් බිලියන 450කට වැඩි වත්කම් වලින් ශක්තිමත් LB ෆයිනෑන්ස් සමග ඔබේ අනාගතය ගොඩනගා ගන්න.
1: රයිට්, ඒත් එක්කම අපි මතක් කරන්න ඕනේ DFCC බැංක එකේ මේ දවස්වල හෝම් ලෝන් එකක් දෙනවා. ඉතින් ගයක් හදන්න හිත හිතා හිටියනම් දෙයනේ. හිත හිතා ඉන්න එපා. පොඩ්ඩක් ගිහිල්ලා බලන්න DFCC බැංක එකේ ළඟම තියෙන ශාඛාවකට ගිහිල්ලා විස්තර අහන්න. මට මෙහෙම ගයක් හදා ගන්න අදහසක් තියෙනවා. මට ඒකේ පළවෙනි අඩිය මට තියන්න ඕනේ. නිසා තමයි මම මෙතෙන්ට ආවේ කියලා. ඒගොල්ලෝ කියන දේවල් අහලා ඔයාට පුදුම හිතේ. යාලා කියන්නේ පොඩි ලියකවිලි ප්‍රමාණයක් අරන් එන්න කියලා. ඊට පස්සේ කියනවා අපි දවස් 10 න් වාගේ ලෝන් එක අප්‍රූව් කරලා දෙනවා. පොඩි දවසක්, දවස් 10ක් ඉවසන්න කියලා. දවස් 10කට පස්සේ ඔයාට සල්ලි ටික අතට ලැබෙනවා. ඊට පස්සේ ඔයාට නිදහසේ සතුටින් ඔයාට ගේ හදනවා වගේම ඔයාට නිදහසේ අවුරුදු 30ක් යනකම් ඔයාගේ ලෝන් එක ගෙවාගෙන යන්න පුළුවන්. විශේෂම දේ තමයි පොලිය ස්ථාවරයි අවුරුදු 20ක් යනකම්. ඒ තමයි DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැන විස්තරේ. ඉතින් ඔයාට නිවසක් හදාගන්න හිතුණු ගමන් අනේ දෙයනේ ප්ලීස් යන්න DFCC බැංක එකේ ළඟම තියෙන ශාඛාවකට ගිහිල්ලා ගේ හදාගන්න. ඕකේ.
0: DFCC බැංකුව
1: ඔබේ වර්ධනයට.

0: පදමට සිත කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී
1: ශ්‍රී ලංකස ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් account එකෙන් PayPal withdrawal credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ
2: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
5: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
4: නිවාස කිව්වහම බිත්ති වහලවල ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
5: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
6: Dulux Aquatic Dam Protect.
7: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance
1: එකක්. සවාරියකෙහි හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම්

0: නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
3: නෑ.
2: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
3: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: Avance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: Avance ticket එක pay.
8: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
9: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නෑ. අතම LP finance දෙන්න. දැන් lease එක පැය තුනෙන්.
10: LP leasing. අද තමයි හොඳම දවස.
11: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL fire guard wire. දැන් දම් පාටින්. ACL fire guard wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
0: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරම.
12: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM
2: ලාටං
3: හැන්දවුනානේ
4: හැන්දවුනා
3: එනම් මේ ලෝක ඔක්ටපස් දිනේ අපි සමුගෙන යද්දී වෙලා ඇස්තු වෙන.
4: අපි අද මොකද්ද කරන්න ඕනේ?
3: ඒක කරන්න මං කියන්න කරන්න ඕනේ කට. බුවල්ලා කියන්නේ හරිම ඉන්ටෙලිජන්ට් සතෙක් කියලා අපි
4: කිව්වනේ.
3: මේක විද්‍යාඥයෝ ගොඩක් ඔප්පු කරලා තියෙනවා. මේක ඕනනම් මේ ඕන කෙනෙකුට නෑ වීඩියෝස් බලන්න පුළුවන්. බුවල්ලන්ගේ ඇක්ටිවිටීස් තියෙන වීඩියෝස් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් මොකරි බෝතලයක් ඒක ජෑම් එකක්, ජෑම් බෝතලයක් වගේ එකක් ඇතුලේ ඉඳන් ඇතුලේ ඉඳන් ඒ ජෑම් බෝතලේ මූඩි අරින්න පුළුවන් උන්ට.
4: හරියනේ.
3: ජෑම් බෝතලේ ඇතුලේ ඉඳන් ඒකේ මූඩිය අරින්න පුළුවන්. ගොඩක් ඔය බූවල්ලන්ව කන්ටේන් කරගෙන ඉන්න ඔය මේ මේ තියෙන මේ සත්ව පරිශන කරන අරහි මේ තැන්වල බූවල්ලන්ට තියලා තිනෝ පොඩි පොඩි එස්කේප් රූට්ස්. උන්ට මේ ටැංකියෙන් අර ටැංකියට බටයක් අස්සේ රිංගල අරහි මේ යන්න පුළුවන්. ඒවා ඒගොල්ලෝ ටක් ටක් ගාලා හොයා ගන්නවා මෙතනින් යන්න පුළුවන් මෙතනින් එළියට එන්න පුළුවන් එහෙම කියලා. හරිම මේ
4: ක්‍රියාශීලී
3: ක්‍රියාශීලී විචිත්‍ර සතෙක්
4: බූවල්ලා.
3: එයාට පසල් විසඳන්න පුළුවන්, ඒකට ප්‍රහේලිකා විසඳන්න පුළුවන්. එයාට ඉදිරියදා ජීවිතේ හම්බෙන ඔය විදිහට භාජන අරින්න පුළුවන්, රඟපාන්න පුළුවන්, කැමෆ්ලාජ් වෙන්න පුළුවන්. මාර හැකියාවන් ගොඩක් තියෙන සතෙක්. ඒ ඔක්කොට වැඩි නියමයක් තියෙනවා.
4: මොකද මං කලා?
3: මාර රහයි. මං කාලා තියෙනවා හරිම රහයි. ඕගොල්ලෝ ගියොත් විශේෂයෙන් ලංකාවේ දකුණු පළාතේ වෙරළ තීරය ආශ්‍රිතව, එහෙම නැත්නම් ලංකාවේ කොළඹින් ටික ඉහළට යනකොට තියෙන වෙරළ තීරය ආශ්‍රිතව, මීගමුව හලාවත පැත්තට යනකොට තියෙන වෙරළ තීරය ආශ්‍රිතව යන්න බූවල්ලා රසයි.
4: දැන් බූවල්ලා අපි කෑවොත් අපි
3: දැන් ආව බුද්ධිමත් වෙන්නේ නැහැ. එහෙම බූවල්ලෝ කාලා මොලේ පාදකට එහෙම නිකන් බොරු ප්‍රාර්ථනා හිතේ තියාගෙන බූවල්ලෝ කන්නපා. ඔයා මේ ලෝකේ බූවල්ලෝ වඳ වෙනකන් කෑවත් ඔයා ඔච්චර තමයි. ඒ ඉඳ මේ ඉඳලා හිටලා කොහෙද කරේ බූවල්ලෝ ටිකක් කෑවට කමන්නේ. ඒ සතාට පාඩුවේ ඉඳ දෙද්ද.
4: හරි
3: හරි. ඒක මේ මේ මේ මේ මේ මොඩේ නුවණක් කාර කරන්න බෑ. බූවල්ලන්ගේ බස් කෑවා කියලා. මේ යන් චාලි යවම්බා මේවා කිව්වට වැඩි හොඳයි. මේ කට කොහරි ගහක ගලක අතුල්ල ගතර මම යනවා යන්න මම අකලෝ.
4: මම සෙන්නේ.

0: සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 31යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සහතිකයකින්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා නොදෙන බවට ජනපති කියයි. යානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පෙත්සමක්. ශිරන්ති හෙට අක්ෂිරෝහලට. වංචාවලට සම්බන්ධ 50 දෙනෙකුගේ නම් මැති සභේ වෙත. බොරතෙල් මිල 5%කින් ඉහළට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ?
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK ප්ලග්ස් විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
1: භික්ෂූන් වහන්සේ බන්ධනාගාරය තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නව නිත්‍ය නියෝග සහ රෙගුලාස ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. නීතිපති, අධිකරණ අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු අමාත්‍යංශය, බන්ධනාගාර නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළත් වන අන්දමින් කමිටුව පත් කිරීමට නියමිතයි. සති දෙකක් ඇතුළත මේ පිළිබඳ අධ්‍යයනය කර සංශෝධන ඉදිරිපත් කිරීමට එම කමිටුවට පවරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එහි භික්ෂූන් වහන්සේට බලපාන කොටස් මහා සංඝරත්නය සමග සාකච්ඡා කර අනුරූප ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා දැනුම් දුන්නා. එසේ නොමැතිව නීති තිබියදී තනිතනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. නීතිය වර්තමානයට උචිත නොවන්නේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අද දහවල් ජනාධිපති කාර්යාලයේදී මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. සාකච්ඡාව පැවැත්වුණේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යොමු කර ඇති ලිපිය ඇතුළු කරුණු සම්බන්ධයෙන්.
6: මේ මොහොතේ ගත්තොත් මම ඉන්නන්නේ 63 නමක් වගේ පිරිසක් සිරගත වෙලා ඉන්නේ. ඒතරේ සිරගත වූ 63 නමම වැඩවසන්නේ ඒ බන්ධනාගාරෙන් ලබා දෙන ඇඳුම මත. මුන්වහන්සේ පමණක් නෙවෙයි. ඒ වගේම මුන්වහන්සේ 2018 දී සිරගත වුණාට පස්සෙත් ඒ ඇඳුම තමයි ප්‍රයෝග කරගෙන තිබෙන්නේ. සිරගත වෙලා ඉන්නකොට ඒක විවෘත නැති තැනක්. හැබැයි බන්ධනාගාරෙන් බැහැර වෙනකොට ඒක මාධ්‍ය පොදු ජනතාවට මේක නිරූපණය වෙන්න පටන් ගන්නවා. ඒතර අපිට ප්‍රශ්නේ පැන නැගුණේ කොහොමද බැහැරට අරගෙන ඉන්නේ කියලා. ඒත් බැහැරට අරගෙන ඉන්නත් තිබුණු ක්‍රියාපටිපාටි තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඒකට අපි බන්ධනාගාර නිලධාරීන්ට දෝෂාරෝපණය කරලා වැඩක් නැහැ. මොකද ඔවුන් අනුගමනය කරන දැන්ට තියෙන රීති සහ නීති පද්ධති. අපි ඊයේ දිනේ වැඳ නමස්කාරය කරපු හාමුදුරන් වහන්සේ නමක් අද දිනේ අපි වෙනස් ආකාරයෙන් දැකපුවාම මම හිතන්නේ පොදු බෞද්ධ ජනතාවට කම්පනයක් කියලා. මොකද නීති කියන්නේ උත්තර ඓතිහාසික නෙවෙයි. ඒතර අපිට තියෙන්නේ එහෙමනම් මෙන්න මේ නීතිය සංශෝධනය කරන්න. එහෙම නැතුව අපේ හාමුදුරු මම කැමති නැහැ නීතිය එසේ තිබියදී මම මෙහෙම කරන්න කියලා නියෝගයක් දෙන්නේ. ඒතර නීතිය පැත්තක ඒක මගේ නීතිය වෙනවා. මගේ කැමැත්ත නීතිය බවට පත්නු විය යුතුයි.
1: මේ අතර සිරදඩුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අනවශ්‍ය ලෙස සිරකරු ඇඳුමින් අධිකරණ වෙත ඉදිරිපත් කිරීම වළක්වන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක පෙත්සම ඉදිරිපත් කළා. පසුගිය 6 වනදා කොළඹ මහාධිකරණයේ පැවති නඩුවක් සඳහා ඥානසාර හිමියන් ඉදිරිපත් කළේ ගිහි ඇඳුමින්. මෙම තත්ත්වය හෙලා දකිමින් මහනා හිමිවරුන් නිවේදන නිකුත් කර ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දෙනවා. බන්ධනාගාර ස්ථාවර නියෝග 550 යටතේ යම් පුද්ගලයෙකු වර්ධකරු වීමට පෙර ඔහු විසින් භාවිත කළ ඇඳුම් විලාසිතාවට අනුරූප ඇඳුම් ඇඳීමට ඔහුට අවසර දිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇති බවයි පෙත්සම් කරු කියා සිටියේ. එවැනි පැහැදිලි නීතිමය තත්ත්වයක් තිබියදී ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරු ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ඉල්ලීමක් කළා. පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ඥානසාර හිමියන් අනවශ්‍ය ලෙස සිරකරු ඇඳුමින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ඉල්ලීමක් කළේ. සියලු පාර්ශ්ව නීතියට යටත් බවයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් සඳහන් කළේ.
7: එතකොට මේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න යෑමේදී පුජ්‍යලයන් වර්ග කරන්න අමාරුයි. මේ ජනාධිපති, මේ අගමැති, මේ මැති, මේ ඇමති, මේ භික්ෂුන් වහන්සේ, මේ පූජකතුමා ආදී ලෙස වෙන් කරන්න අමාරුයි. මං හිතන්නේ ලෝකේ කොහෙවත් එහෙම නීතියක් නැහැ. අපට රාජ්‍ය නීතියට අවනතව තමයි අපේ කටයුතු සිද්ධ කරන්න වෙන්නේ. ඒ නිසා රාජ්‍ය නීතිය තුළ ගන්න තීන්දුව తీරනකොට අපි කවුරුත් එකඟ වෙන්න වෙනවා. ඒකට විරුද්ධ වෙලා හරියන්නේ නැහැ. විරුද්ධ වෙනවා නම් ඒකත් සාධාරණ පදමක් යටතේ විරුද්ධ වෙන්න ඕන තර්කානුකූලව.
1: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ හෙට ජාතික අක්ෂිරෝහලට ඉදිරිපත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ වෛද්‍ය නිර්දේශනුව එම පියවර ගන්නා බවයි. ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර තිබුණා. එහිදී වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ ඇය හෙට ජාතික අක්ෂි රෝහලට ඉදිරිපත් කරන ලෙසයි. ශිරන්ති රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටිනවා. විශේෂ ආරක්ෂාවක් යටතේ ඇය රඳවා සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න සඳහන් කළේ. ඔහු පැවසුවේ ඇයට නිවසින් ආහාර ලබා ගැනීම සඳහා අවස්ථාව හිමිවන බවයි. අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන 13 වනදා දක්වා ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කළා. සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමාරෝහල වෙත සීටි ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන බව පවසා රුපියල් කෝටියක මුදලක් ලබාගෙන තිබුණේ ප්‍රධාන බැංකුවකින්. එම මුදලින් සීටි ස්කෑන් යන්ත්‍රය රෝහල වෙත ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයෙන් දූෂණය නැමැති වරද සහ පොදු දේපළ පනත යටතේ වැරදි සිදු කළ බවට ශිරන්ති රාජපක්ෂට චෝදනා එල්ල වුණා. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කරගනු ලැබුවා. ඒ පනත් කෙටුම් පත තුන්වන වර කියවීමෙන් අනතුරුවයි. පනත් කෙටුම් පත පිළිබඳ විවාදයට එක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ 2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ දේශපාලනඥයන් 50 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බවයි.
8: දැන් ගොඩක්ම මතු කරන දෙයක් තමයි දැන් වර්තමානයේ මේ කෙරෙන අත්අඩංගුවට ගැනීම, දඬුවම් දීම, පළිගැනීම් ලෙස අර්ථකථනය කරනවා. මෙහෙම කියනවා, අපි දූෂණ විරුද්ධව සටන් කරනවා. අපි අත් දෙකම උස්සනවා. හැබැයි දූෂිතයෙක්ට උසාවියෙන් දඬුවමක් දුන්නම, එතකොට දඩයමක් කියනවා. ඒ කියන්නේ ප්‍රතිපත්තියට එකඟයි, ක්‍රියාවට විරුද්ධයි. ගරු කථානායකතුමනි, මම මේක හැන්සාඩ් කරනවා. මම කීපයක් කියවලා 2015 අදත් අතර කාලෙදී අත්අඩංගුවට අරගත්තු හරි, වැරදි කරු වෙච්ච හරි උසාවියෙන් දේශපාලනඥයන් සහ ප්‍රධාන පුද්ගලයන් 50 දෙනෙක්. ප්‍රධාන පුද්ගලයන් 50 දෙනෙක් පිළිබඳ තොරතුරු මම නැද හැන්සාත් කරනවා. මේ 50ම ගරු කථානායකතුමනි 2015-2019 අතර තමයි එයාට නඩු දාලා තිබෙන්නේ, පැමිණිලි ගොනු කරලා තිබෙන්නේ. සියල්ලම තියෙන්නේ ඒ කාලය තුල. පරිගැනීම් නම් එනම් මේ අලුතෙන් විය යුතු දේවල්.
1: චෝදනාවලට ලක්ව සිටින දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ නාමලේඛනයක්ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
8: මං ඉතාලික් මනින් කියන්නේ ජෝන්සන් ප්‍රාන්තු විමල් වීරවංශ හිටපු අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍ය, දැසි රාජපක්ෂ, රාජසේනාරත්න හිටපු අමාත්‍ය, රවි කරුණානායක, ඊට පස්සේ ප්‍රසන්න රණතුංග, ප්‍රියංකර ජයරත්න හිටපු අමාත්‍ය, එච්.එම්. ෆෞසි, සරණ ගුණවර්ධන, පස්සේ රාජපක්ෂ පවුලේ නාම රාජපක්ෂ, චෝදනා ගොඩක්, යෝහිත රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ, රොකට් චමා රාජපක්ෂ හිටපු කථානායක, ශෂින්ද රාජපක්ෂ හිටපු අමාත්‍ය, ජාලිය වික්‍රමසූරි හිටපු ඇමරිකන් තානාපති, උදයංග වීරතුංග, මිග් නිරුපමා රාජපක්ෂ හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ජේෂ්ඨ රාජ නිලධාරීන්, ලලිත් තීරතුංග මහතා, අනුෂ පැල්පිට, සිල්වේදි ප්‍රශ්නේ, පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, කසුන් පාලිස්සේන, පර්පචුවල් ට්‍රෙෂරිස්, නාලකද සිල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති, ජයන්ත වික්‍රමරත්, ඊට පස්සේ අනුර සේනානායක හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, තාර්ජුදීන් කේස් එකේ චාමර සම්පත් දසනායක මැතිතුමා, එස්.එම්. රංජිත් සමරකෝන්, උතුරුමැද පළාත් හිටපු ඇමැති, පියසේන ගමගේ, බන්දුල ගුණවර්ධන, මම මේක හැන්සාට් කරන තව ඕනම් කියන්න පුළුවන්.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සඳහන් කළේ දූෂණ විරෝධී පනත් කෙටුම් පතට ආණ්ඩුව ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිගත නොහැකි බවයි.
9: සමගි ජන බලවේගේ හැටියට අපි කිසි විටකත් දූෂිතයන් ආරක්ෂා කරන්නවත් දූෂිතයන්ට උදව් කරන්නවත් අපි පෙනී හිටලත් නැහැ පෙනී හිටින්නෙත් නැහැ. ඒක හොඳයි එතුමා පිළිගත්ත එක අපේ ආණ්ඩු කාලේ නඩු දාලා තියෙනවායි. දැන් මේ සංශෝධන ගෙනල්ලා තියෙනවා. ප්‍රසිද්ධ කරන වත්කම් ප්‍රකාශ මහජනතාවට භාවිතා කළ හැකි ආකාරයේ සීමා කිරීම. ඊළඟට වත්කම් ප්‍රකාශන වලින් අනාවරණය කරන තොරතුරු ඉවත් කිරීම පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ලබා නොදීම. ඊළඟට ජාතික ඔලිම්පික් කමිටුව වත්කම් බැරකම් ප්‍රකාශ ක්‍රමයෙන් බැහැර කිරීම. එකම නිවසේ සහවාසයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම. දැන් මේ අලුත් සංශෝධන තුලින් පැන නගින ගැටලු මේවා. ඇයි මේ සංශෝධනයේ
1: කිසිඳු මැති ඇමතිවරයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ අනාවරණ නොකිරීමේ තීරණයක් ගැන නොමැති බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ.
10: කොතනකවත් අපි යෝජනා කළා නැහැ. ඒ කියන්නේ යෝජනාවලිය ඉදිරිපත් කරනකොටවත් අපි යෝජනා කළා තිබ්බේ නැහැ. මැති ඇමතිවරුන්ගේ ඇසට්ස් ඩික්ලෙයාර් කරන්න ඕනේ නැහැ. හෝ ඒක සුප්‍රීම කෝට් එකත් එක්ක සාකච්ඡා කරලාලු ඒක වෙනස් කරේ. ඒක කොතනකවත් එහෙම අරමුණක් තිබ්බේ නැහැ. මොන බොරුවක්ද ඒක? අපි ඒක යෝජනා කරනකොටම කියලා තිබ්බේ ජනතාව වරමින් පත්වෙච්ච පනතේ තියෙන විදියටම ඩික්ලෙයාර් කරන්න ඕනේ කියන එක. ඉතින් ඒ පට්ටපල් බොරුනේ නියෝජ කතානායකතුමනි.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ සමගී ජනබලවේගය නොව අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නේ ආණ්ඩුව බවයි.
11: අපිට ලොකු වේදනාවක් දැනෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමිය ප්‍රමුඛ ආණ්ඩුව 120% කරපු බොරුව ගැන වේදනාවක් තියෙනවා. රවට්ටපු එක ගැන වේදනාවක් තිබෙනවා. අඬවපු එක ගැන වේදනාවක් තිබෙනවා. ඒ නිසා දැන්වත් කරුණා කරලා ඔබ පොරොන්දුණු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ ප්‍රතිපත්ති මාලාව කරුණා කරලා ක්‍රියාත්මක කරන්න. බොරුව ගැන කතා කරනකොට කැඩපත ඉදිරිපිට ගියාම බොරු කරන්නේ කවුද කියන එක ගැන ඔබටත් හොඳ වටහා ගැනීමක් ලබා ගන්නට පුළුවන්.
1: මේ විවාදයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල,
12: අපි දීපු පොරොන්දු ඉෂ්ට කරේ නෑ කියලා තමයි විපක්ෂ නායකතුමා කියන්නේ. විශේෂයෙන්ම අපි රැකියා පොරොන්දුව එකක් කියන්නම් ගරු මැතිණියනි, එතුමා කියන ප්‍රතිපත්තියට නම් අපිට රස දෙන්න බෑ. අර හම්බන්තොට වීරවිල සියඹලා ගහක් යට කොටකලිසමක් ඇඳගෙන කකුල වනවන අර උපාධිධාරීන් පොලිමේ ඉන්නකොට මොකද්ද කිව්වේ? පොඩ්ඩක් අයින් වෙන්න අයින් වෙන්න, කුලං වදින්න මට, උසනම් සිකියුරිටි මිටිනම් කම් කරු. හැබැයි ගරු මැතිණියනි, ඒ ප්‍රතිපත්තියට නම් අපි රස දෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තියට අපි රස දෙන්නේ නැහැ. අනේ විපක්ෂ නායකතුමා යන්න බෑ පොඩ්ඩක්. තව කාරණා ටිකක් තියෙනවා, අහගෙන යන්න.
1: ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති යළි සංශෝධනය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
13: අපි දන්නවා සියලුම රාජ්‍ය සේවකයන් ඒ වගේම දේශපාලනඥයන් වත්කම් හා බැරකම් ලබා දීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ක්‍රමය ඉදිරියටත් කරගෙන යන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් මතු වුණා ලාල්කාන්ත ඇමතුමාට, හඳුන් නැති ඇමතුමාට ඇතුළුව, වසන්ත සමරසිංහ ඇමතුමාට ඇතුළුව ඇමතුරු රාශියකට ප්‍රශ්නයක් මතු වුණා. දුප්පතුන් ලෙස පෙනී හිටපු ඔබතුමන්ලා ධනවත් අය බව, රුපියල් වලින්, ඩොලර් වලින්, ක්‍රිප්ටෝ කරන්සි වලින් පෝසත් වෙච්ච පුද්ගලයෝ බව මෙරට මිනිසු දැනගත්. එහෙම දැනගත්තට පස්සේ සාකච්ඡාවක් ආවා. මේ තොරතුරු දීමට කමක් නැහැ, හැබැයි එළිය සාකච්ඡා කරන්න දෙන්න බෑ කියලා. රූපවාහිනියේ සාකච්ඡා කිරීම වළක්වන්න, සමාජ මාධ්‍ය තුල සාකච්ඡා කිරීම වළක්වන්න කෙටුම්පතක් සකස් කළා. ඒ පිළිබඳ සමාජ විරෝධය එනකොට බිමල් රත්නායක ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ මේ ඉස්සරහා පිටිය වාඩිලා තමයි කිව්වේ, හරි හරි හරි අපි ඔක අයින් කරගන්නම් කියලා. එතකොට කවුද වක්‍ර ලෙස දූෂණයට පක්ෂ වෙන්නේ කවුද?
1: අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ දූෂණය නතර කිරීමට සමගි ජනබලවේගයට සැබෑ අවශ්‍යතාවක් නොමැති බවයි.
14: අද සමගි ජනබලවේගය කියන්න උත්සාහ කරනවා ඒගොල්ලෝ මාර වැඩක් කරාලු වංචා දූෂණ නවත්තන්න. 2015 දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය දාලා ඒ කමිටු ලේකම් කාර්යාලයට නිලධාරී ටික බඳව ගන්න ගියාට පස්සේ විඳ දුක අපි දැක්කා. ඒ විතරක් නෙමේ ගරු සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, පැමිණිලි අපි ගිහිලා බාර දුන්නේ. පැමිණිලි අපි ගිහිලා බාර දුන්නේ. මම ගිහිලා බාර දීලා තියෙනවා පැමිණිලි 100කට වඩා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය. පැමිණිලි වැඩි කරද්දි මොකද කරේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයායි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයායි සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයායි එකතු වෙලා මොකද කරේ? ඒගොල්ලෝ එකතු වෙලා දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය පවත්වාගෙන යන එක නැවැත්තුවා. අවුරුදු දෙකෙන් පස්සේ ප්‍රතිපාදන දුන්නේ නැහැ, වහලා දැම්මා. අන්න එහෙමයි මේගොල්ලෝ දූෂණ නවත්තන්න හැදුවේ.
1: ලංකා IOC සමාගමෙන් පෙරෝම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම යම් ප්‍රමාණයකට ඉහළ නංවා ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි විධායක කමිටු අධ්‍යක්ෂ ශාන්තද සිල්වා සඳහන් කළේ සෙසු පුද්ගලික සමාගම් තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කරන බවයි. ඉන්ධන බෙදාහැරීමේ නිරත පුද්ගලික සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත්තේ ඔවුන්ට අලාභ සිදුවන බව පවසමින්. ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පැවති පෝලිම් යම් මට්ටමකට සමනය වී ඇති බවයි ශාන්තද සිල්වා සඳහන් කළේ.
15: තීර විසඳුමක් නැහැ. නමුත් මේ වෙනකොට යුසි සමාගමෙන් තරමක් වැඩිපුර ඉන්ධන වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. අනිත් සමාගම් දෙකෙන් නම් එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා CPC ආයතනයේ ඉන්ධන පිරවුම් මහල්ලට විශාල අදබජයක් ඇති වෙනවා. එක්කම පහුගිය දවස් දෙක තුනට වගේ තිබ්බට වැඩිය මේ වෙනකොට නම් ඇත්තරම අදබජයක් පේන්නේ නැහැ ඉන්ධන පිරවුම් මහල්ලට.
1: මෙරට ඉන්ධන භාවිතය පහත ගොස් ඇති බවයි බලශක්ති විශේෂඥ සිරිල් සුදුවැල්ල පැවසුවේ.
16: දැන් කොහොමද ෂෙඩ් එක ලස්සන තියෙනවා. නමුත් රටේ කොහොමත් අපි දැන් තන්තිල් දහනේ වෙන ඉන්ධනයක් වශයෙන් භාවිතා කරනවානේ. දැන් 2007-08 කාලෙට වඩා 25% කට අඩු වෙලා තියෙනවා. ඉතින් ඉන්සයිඩ් ෂෙඩ් වැඩි වෙන්න අවශ්‍ය නැහැ ඇත්තටම. අපරයි දැන් මේ බෞද්ධ සමාගම ඒගොල්ලෝ කියලා බෑ කියලා කියනවා. ඒක යන්න කියලා ඒගොල්ලන් වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරන්න කියලා අනිත් ෂෙඩ් එකේ ඔපරේට් කරන්න පුළුවන් අදහස.
1: වහලය මත සූර්ය පැනල ආයෝජකයන්ට නෙට් ප්ලස් ක්‍රමය තුළින් අසාධාරණයක් සිදුවන බවට පළවන වාර්තා බලශක්ති අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව ප්‍රකාශ කළේ ප්‍රකාශයක් නිකුත් කරමින්.
17: කවුරු හරි ඇහුවොත් නෙට් ප්ලස් කියන්නේ මොකක්ද කියලා සරලව කිව්වොත් නෙට් ප්ලස් කියන්නේ ජනනය කළා භාවිතා කරන කෙනෙක් බිල් දෙකක් එනවා. ජනනය කරන පද්ධතියට ලබා ගිවිසුම්ගත පීඩින් තරීපයකට අනුව ඔහුට ලැබිය යුතු අගයට එක් බිලක් දෙනවා. ඒ ප්‍රවසිවුම පාවිච්චි කරන විදුලියට වෙනම බිලක් දෙනවා. කිසිම වෙලාවක ඔහු ජනනය කරන විදුලියක තමන් භාවිතා කරන විදුලි ඒකක කිලව්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ සඳහා මීටර භාවිතා දෙකක් කරනවා. සමහර අවස්ථාවල තාක්ෂණිකව එකම මීටරය තුළ මේ සඳහා පහසුකම් සපයන්නත් පුළුවන්. ඉම්පෝර්ට්ස් වලට එකක් එක්ස්පෝර්ට් වලට එකක් විදිහට තමයි ඕක තමයි බේසිස් එක. වැදගත්ම කාරණේ තමයි PUCSL එක පීඩින් තරීප් ගණනය කරන්නේ නෙට් ප්ලස් බේසිස් එකකදී. ඒ පදනම් කරගෙන එහිදී වුන් 14% ROE එකක් සලකලා වහලය මත සවිකරණ සූර්ය බලාගාර ආයෝජකයන්ගේ ප්‍රතිලාභය ගණනය කරලා තියෙන්නේ. ඔවුන් ගණනය කළ සියලු ඒකක පද්ධතිය අලෙවිකරණ වාසිය සලකලා. එතනදී ඔවුන් පරිභෝජනය කළ ඒකක සමග හිලව් කිරීමක් සලකලා නැහැ. ඒක තමයි නෙට් ප්ලස් බේසිස් කියන්නේ. 14% ප්‍රතිලාභය කියන්නේ වසර 5ක් අයකින් ආයෝජනය කරලා මුදල පියවා ගන්න පුළුවන් වෙනවා කියන එක.
1: නෙට් ප්ලස් ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ක්‍රියාත්මක වන විදුලි ගනුදෙනු ක්‍රමයක්. පසුගිය මාර්තු 5 වනදා සිට ක්‍රියාත්මක නව ජාතික විදුලි බල ප්‍රතිපත්තියට අනුව අලුතින් ගෘහස්ථ හා වෙනත් වහල මත සූර්ය පැනල සම්බන්ධතා ලබා ගැනීමේදී නෙට් ප්ලස් ක්‍රමය පමණක් අනිවාර්ය කරනු ලැබුවා. ඒ මීට පෙර ක්‍රියාත්මක වූ නෙට් මීටරින් සහ නෙට් එකවුන්ටින් ක්‍රමවේද අත්හිටුවමින්. මෙතර බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා සඳහන් කළේ නෙට් ප්ලස් ක්‍රමය හේතුවෙන් වහල මත සූර්ය පැනල හිමියන් ගාස්තු විෂමතාවකට ලක්වන බවයි.
18: මේ නෙට් මීටරින් නෙට් එකවුන්ටින් කියන ක්‍රියාවලිය දෙක අඩපණ කොට එහෙම නැත්නම් කෙලින්ම නිෂේධනය කොට නෙට් ප්ලස් කියන ක්‍රියාවලිය තුළ පමණක් මෙම ක්ෂේත්‍රයට ක්‍රියා කිරීමට ඉඩ හැරීම. එතකොට මොකද්ද මෙතන නෙට් ප්ලස් එකෙන් සිදුවෙන ගැටලුව? දහවල් කල සූර්යාලෝකය තුළින් විදුලි බලය ජනනය කොට පද්ධතියට විකිණුවහොත් අපි උදාහරණයකට ගමුකෝ කිලෝවට් 500ක ධාරිතාවක් තියෙන පද්ධතියක් කියලා. ඒ RTS පද්ධතියට ජනනය කරන විදුලියට ලැබෙන්නේ රුපියල් 11,000 අතර මුදල. රාත්‍රියේදී ඒ පද්ධතියේ අයිතිකම තමුන්ගේ පරිභෝජනය සඳහා විදුලිය ලබා ගන්නේ නම් පද්ධතියට රුපියල් 45,000ක් ගෙවන්න. එතකොට එතන වෙනස රුපියල් 30,000ක් ඉක්මවනවා. 30,000ක මූල්‍යමය ඌනතාවයක් ආදායම් මාර්ගයක් තුළින් තියෙන ව්‍යාපෘතියකට කවුද මුදල් යොදවන්නේ?
1: අයිස් කිලෝ 4 ග්‍රෑම් 870ක් ජායල කොටුගොඩ ප්‍රදේශයේ තිබී පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරක් ලැබී තිබුණේ කැලණිය කොට්ටහාෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙතයි. එම නිලධාරීන් කැලණිය රණවිරු මාවත ප්‍රදේශයේදී රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ දරා තිබුණා. මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබුණේ රියදුරු පලා යාමට උත්සාහ දැරීමේදී. එහිදී රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය තුළ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 161ක්. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමලදී අනාවරණ වූ තොරතුරු මත ඔහු තාවකාලිකව පදිංචිව සිටින නිවසක සඟවා තිබූ අයිස් කිලෝ 4 ග්‍රෑම් 870 සොයාගනු ලැබුවා. මේ අතර හබරාදුව ගිනිගල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු සැක සහිත ලෙස මිය යාම ඝාතනයක් ද යන්න අනාවරණ කර ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් දෙදෙනා සැක සහිත ලෙස මියගොස් සිටියේ ඔවුන්ගේ නිවස පිහිටි ඉඩමේ. ඔවුන් හබරාදුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 81 සහ 87 යන වයස්වල පසුවන්නන්. මෙරට සිටින බවට ඇස්තමේන්තු කර ඇති HIV ආසාදිතයන් අතරින් 66%ක් හඳුනාගෙන ඇති බව ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහනේ උපදේශක වෛද්‍ය සත්‍යාහිරත් පවසනවා. ඇය සඳහන් කළේ 2022 වසරින් පසු හඳුනාගන්නා HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
19: සාමාන්‍යයෙන් අපේ HIV එස්ටිමේන්තුව 9000ක් විතර තියෙන්නේ. ඒකෙන් 66% වගේ තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. පරිසරයේ දැනගෙන නැතුව විස බීජ තියාගෙන ඉන්නවා. අපි බේත් ගන්න අය බැලුවොත් 52%. ඒ වගේම ඉස්සර අපි 2022 කලින් අවුරුද්දට 500ක් වගේ හොයාගත්තා නම් දැන් 600, 700, 800 වෙලා තියෙනවා. ඊට පස්සේ මද්‍රව්‍ය පාවිච්චි කරන අය අතර සාමාන්‍යයෙන් හෙපටයිටිස් C කියන එක තමයි වැඩි. ඒක උඟක් වෙලා ඒගොල්ලන්ට වැඩි වෙන්නේ ඒගොල්ලන් පාවිච්චි කරන කටු සිරින්ජ ඒ වගේම මද්‍රව්‍ය කලවම් කරන අපි කුකර් කියලා කියන්නේ ඊට පස්සේ ඒකට දාන පුළුන් ඒවා ෂෙයා කරලා පාවිච්චි කරන හින්දා හෙපටයිටිස් C 2025 හෙපටයිටිස් 1 140ක් 50ක් අතර තියෙනවා.
1: මද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත කරන්නන් සිටින ස්ථාන 250ක් හඳුනාගෙන ඇති බවයි මද්‍රව්‍ය භාවිත පුද්ගලයන් සඳහා උපකාරක වැඩසටහනේ සම්බන්ධීකාරක ලක්මාල් ගුණසේකර පැවසුවේ.
20: වැඩිම මද්‍රව්‍ය භාවිතා කරන්නන් වැඩිම ගැවසෙන ස්ථාන 250ට වැඩි ප්‍රමාණයක් අපි හඳුනගෙන තියෙනවා. මේ 250 ප්‍රමාණය තුළ හෙපටයිටිස් සමග ජීවත් වෙන පුද්ගලයන් සඳහා අපි 400කට වැඩි ප්‍රමාණයකට අපි අපේ සායන සඳහා සම්බන්ධීකරණය කරලා තියෙනවා. ප්‍රජාව තුළ කරන පරීක්ෂණ අපි 2000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒකෙන් අපි 900කට වැඩි ප්‍රමාණයක් අපි හෙපටයිටිස් සමග ජීවත් වෙන පුද්ගලයන් හඳුනාගෙන තියෙනවා.
1: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රිකට් පනත් කැටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීතිංශ ප්‍රධානී නීතිඥ ආචාර්ය චානක සේනානායක විසින්. ඉරානය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයත් සමග බොරතෙල් මිල 5%කින් ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ ලොස් ඇන්ජලීස් සහ සැන්ඩියාගෝ ඉවත් කිරීමට ඉරානයට බලය පවතින බවයි. අමෙරිකාව ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ නොකළේ නම් ඉරානය මේ වන විටත් අමෙරිකා නගර ආක්‍රමණය කිරීම ආරම්භ කර ඇති බවයි ට්‍රම්ප් සඳහන් කළේ. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ අමෙරිකානු කොටස් වෙළඳපළ ගනුදෙනු 0.05%කින් පහත වැටී තිබෙනවා. ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 0.05%කින්. බ්‍රෙන්ඩ් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ අමෙරිකා ඩොලර් 105.2ක් ලෙසයි. WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකා ඩොලර් 92.67ක් ලෙස දැක්වුණා. මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකා ඩොලර් 110.7ක්.
21: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද පැවැත්වූ සාකච්ඡාවකින් පසුවයි. ධනංජය ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. තේරීම් කමිටුව වෙත යොමු කළ ලිපියකින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ නායකත්ව වගකීම නව නායකයෙකුට බහර දීමට කාලය එළඹ ඇති බව තම අදහස බවයි. එහෙත් ඔහු ඉදිරියටත් ශ්‍රී ලංකා වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. යලි සිරස්තල. තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා නොදෙන බව ජනපති කියයි. ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව පෙත්සමක්. ශිරන්ති හෙට අක්ෂිරෝහලට. වංචාවලට සම්බන්ධ 50 දෙනෙකුගේ නම් මැති සභය වෙත. බොරතෙල් මිල 105%කින් ඉහළට. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රියක්.
21: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ඇක්ටිං වලින් අපිට හොරුපුරුදු සංගීත සතර සිංහට ලස්සනට සිං කරන්නත් පුළුවන් කියලා අපි දන්නවනේ.
1: මේ පාර එයයි අපි කවුරුත් දන්න ටැලන්ටඩ් මියුසිෂියන් සචිත් පීරිසුයි එකතු වෙලා ලස්සන වැඩක් කරලා තිබ්බා.
0: ඒ තමයි සැඳෑ සඳේ සේයාව.
2: සැඳෑ සඳේ සේයාව මව පාන මායාව.
1: වැඩේ උනේ කොහොමද කියලා අපි සංගීත්ගෙන් ඇහුවා.
3: සචියම තමයි මේ සොංග් එක හදලා තිබ්බේ. සචිත් පීරිස් හැමෝම දන්න. ඉතින් මම මේක දවසක් ගෙදර ගියාම සචිය මේ සොංග් එක හදලා ගොඩක් කල් තියා ඉඳලා කිව්වා. එයාට හිතිලා තිබ්බා මේ සොංග් එකට මගේ වොයිස් එකත් මැච් වෙයි කියලා. ඉතින් අයියා තමයි කතා කරේ මල්ලි අපි මේකට වොයිස් කරමුද අපි දෙන්නත් එක්ක සචියගේ සොංග් එකේ සිං කරන්න හම්බ වෙනවා කියන එක මම හිතා ලොකු ඔපචුනිටි එකක්. මොකද එයා මේකේ ලෙජන්ඩ් කෙනෙක් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ.
0: අපිට හුණ හොඳට මැච් වෙන වොයිස් දෙකක් සංගීත් ඒ ගැන ෆෑන්ස්ලා මොනවද කියන්නේ
3: මැච් වෙන වොයිසස් දෙකක් කියලා දැනෙච්ච හින්දා තමයි ඇත්තටම සචිය කතා කරන්නේ ඇත්තේ මට. ඉතින් ඒක මටත් මාර ඔපචුනිටි එකක්. සජිත් අයියා කරපු වැඩේ සාර්ථකයිල මම හිතනවා. මොකද ෆෑන්ස්ලා ගොඩක් මේකට කමෙන්ට් කරලා තිබ්බා, මැසේජ් කරලා තිනවා. ඉතින් TikTok හැදෙනවා. Thank you so much ආදරණීය ෆෑන්ස්ලා ඔක්කොටම. ඉතින් ඔයාලා නිසා තමයි මේ song එක මෙහෙම හිට් වෙන්නේ. ඒක ඔයගොල්ලෝ රසවින්දා නම් මමයි සචිය අයියා ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා.
4: Talk of the town.
0: Bitcoin ගැන නම් අපි ගොඩක් දෙනෙක් දන්නවා. හැබැයි මේ කියන්නේ හදන්නේ Bitcoin ගැන.
1: ඒ තමයි world famous singer Pitbull ගේ අලුත්ම album එක.
0: Songs 24ක් තියෙන Pitbull ගේ මේ 14 වෙනි album එක ඔක්තෝබර් 9 තමයි release කරන්නේ.
1: Special ම දේ තමයි එයා මේ album එකට Akon, Enrique, Wiz Khalifa වගේ තවත් famous artists ලා ගොඩ දෙනෙක් join කරගත්ත එක.
0: මේ මාසේ නවවිරිද රිලීස් වෙන්නේ Pitbull Music World එකට කරන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එක. ඒ නිසා තමයි ඒකට Bitcoin කියන්නේ.
1: ගොඩක් ෆෑන්ස්ලා ඇල්බම් එක ගැන කියලා තිබ්බේ අන්න එහෙම.
4: Talk of the town.

0: பாசம் பதுமட சீதா
1: ඔබට දැනටමත් තියෙන යම් යම් රෝගාබාධ තත්ත්වයනොත් ඊට අමතරව ඔබගේ පෙනහළු හදවත අක්මාව වකුගඩු සහ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ තත්ත්වයන් නිසාත් මෙවැනි දෙයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා කිසි විටකත් ඔබට වලලුකර ඉදීමීමක් තියෙනවා නම් නොසලකා හරින්න එපා. ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ 2. පැසිෆික් සාගරයේ.
2: කොලේ අටවසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
0: යතර පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සියතහන්න.
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
5: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship සහ අනිවාර්ය රැකියා අවස්ථා. අදම ඉදම් කරන්න Slate and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සාමූහික ශක්තිය.
6: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න. දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම ගන්න. වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
11: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
10: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
11: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
12: Sri Lanka tour of Pakistan 2026.
10: විසයි විස තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
11: සියත TV තුලින් සජීවීව.
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
13: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
14: ආෆ්ටර් ලෙවල්ස් ලෝකේ ටොප් 2% රිසර්චර්ස් ලා ඉගෙන ගන්න. ස්ලිට් BSc ඔනර්ස් බයෝටෙක්නොලොජි ඩිග්‍රී එකට එන්රෝල් වෙන්න. පිවිසෙන්න www.slit.lk. ස්ලිට් ඉවෝල්ව් බියොන්ඩ්.
15: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු තීන්.

රාත්‍රී 7යි විනාඩි 10යි. ඇත්තටම මං ගැන මටත් වඩා වෙලාවකට මං ගැන ඔයා දන්නවා ඊට වඩා. ආදරය අපිට ඕනම දේ. ජීවිතයට මිනිහෙක්ට හිතෙන්න පුළුවන්. මනුස්ස හිතකට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ ආදරය කියන එක බොරුවක්. ආදරය කියන්නේ හැමදාම වගේ පරදින එකක්. ආදරය ලැබෙන්නේ ලැබෙන්න ඕන අයට නෙවෙයි. මට ආදරය ලැබුණොත් ඔහොම නෙගටිව් දේවල් ගොඩාක් ඔයාගේ හිතට දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි, අපි මිනිස්සුනේ. හැබැයි විශ්වාස කරන්න, ඔයාට සැබෑ ආදරයක් ලැබුණොත් අන්න එදාට ඔයා විශ්වාස කරන්න පටන් ගනී ආදරේ ඇත්තටම සුන්දරයි කියලා. ඔයාට ඔයා වෙලා ඉන්න, නිදහසේ ඉන්න. මිනිස්සු හරි ලෝභයි. හිතට දැනුණු කෙනෙක් දුරස් වෙනවා එයාට දැනෙන්න පටන් ගත්තාම. සමහර මිනිස්සු අර මං කියනවා වගේ අපේ ජීවිතයට එන්නේ ඇත්තටම හම්බෙන්. මේ දවසේ මෙයාව හම්බ වෙයි කියලා ඔයා දැනගෙන ඉන්නේ නෑනේ නේද? ඒත් හම්බෙන් ආව එයාලා අපේ හිතේ හිතා ගන්නවත් බැරි තරම් ලොකු තැනක් අරගෙන සමහරක් වෙලාවට නිහඬව නවතිනවා වෙන්නත් පුළුවන්. දවස් දෙකක් තුනක් කතා කරනවා. ආයෙ චුට්ටක් සයිලන්ට් වෙන්න පුළුවන්. එයාටත් වෙලාව දෙන්න. මොකද කවුද දන්නේ එයාත් ෆස්ට් ටයිම් ආදරය කරනවද කියලා. අපි එහෙම හිතමු. ආදරේ ලස්සන පුරුද්දක් කරගමු. ආදරේ කියන එක, ආදරෙන් ළඟ ඉන්න එක, ප්‍රශ්න අහන්න නැතුව ආදරෙන් ඇහුම්කන් දෙන එක. ඉතින් ඒ හැම දේම ගැන කතා කරන්න අපිට තියෙනවා පැය දෙකක්. සියත ආදරේක රැනවේ වෙනකන් ඉන්න ඕනේ. ආදරේ හැම මතකයක්ම, ආදරේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම විශ්මිත් එක්ක කතා කරමු. එහෙම හොඳයිනේ නේද?

ආදරය කියන්නේ පපුව හිරිවැටෙන එක. එමෙතින් hina වෙන එක. දැන් වෙලාව රාත්‍රී 7:00 විනාඩි 16යි.

0: ஆசை பாதமட்ட சீதா ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දු කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ. මිස් හොඳ කූල්ද?
7: කූල්. මොකද මම හොට්නේ.
8: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
7: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
9: Oh my god!
8: අඩි මිස් සුදු කොච්චි.
10: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
11: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
8: මිස් මිස්. Excuse me මිස්.
7: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි.
12: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් එන්කේ ග්ලෝබල් ලිච් කුරුණෑකල අදම කතා කරන්න
7: 0372 377 370.
13: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
7: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
14: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa document ප්‍රශ්න මුකුත් නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිල්ල මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා. ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 2027 හරසිය අනුතිකයි 427 හත.
16: 2005 මාසික වාරිකයකට ඕඩියෝ සිස්ටම් එකක් කරගන්න. Avance ticket එක pay. අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම්පාටින් ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
17: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
18: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
17: ඔයත් පොකට් මනි අහනවද?
18: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
17: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
16: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි
16: අනුග්‍රහය.
19: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
1: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 7:31. ඇත්තටම ආදරේදී අපි මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ නේද? කෙනෙක් ඔය ආදරය කරන කෙනා ඔයාගේ ළඟින් ඉන්නවා කියන එක දැනුණොත් ඒ හයිය තිබ්බොත් හොඳටම ඇති. මොනා වුණත් ඔයා මන් ළඟින් ඉන්නවනේ නේද? සමහරක් විට පුංචි පුංචි ප්‍රශ්න පුංචි පුංචි රණ්ඩු වුණාට පස්සේ මිස්අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්න පුළුවන්. ඇත්තටම මම එහෙම හැසිරුනේ ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔයා එක තප්පරයකට නැවතිලා හිතුවනම් සමහර විට අද මේ ඉන්න විදිහ නෙවෙයි මේ තරම් දුරක් ඔයා තනි නොවෙන්න තිබ්බා. සමහර කියපු වචනවලට රියක්ෂන්ස් වලට ඔයා නොකියපු දේවල් ගොඩක් අන්නේ තැන්වල තිබ්බා. මට ඒක දැනෙන්න පටන් ගත්තා. මම පෙන්නපු කේන්තියටත් වඩා මගේ හිත ඇතුළේ තිබ්බේ ලොකු බයක්. සමහරක් විට ඒ බය මං කතා කරපු දේවල් එක මට ආව මගහැරෙයිද, මට ආව නැති වෙයිද, මාව තේරුම් ගන්නේ නැත්තේ ඇයි? එනිසාම සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට මම මටම කම්ප්ලේන් කරගත්තා. සමහර වෙලාවට සමහරක් අය වැරදි විදිහටත් හැසිරෙන්න පටන් ගන්නවා. නිහඬව ඉන්න ඕන වෙලාවකත් කතා කරන්න පටන් ගත්තා. කතා කරන්න ඕනෙම වෙලාවකදී ඇයි සයිලන්ට් උනේ? හැමදෙම කලේ ඔයාකෙයි මගෙයි මේ ආදරය නිසා නම් ඇයි මේ තරමට රිද්දන්නේ මිනිස්සුන්ව? මගේ හැඟීම් මටම තේරුම් ගන්න බැරි වුණා. හැබැයි මං ඔයාව තේරුම් ගත්තා. සමහර විට නිහඬකම් ඇතුළේ තියෙන්නේ ඔයාට කෑ ගහලා කියන්න බැරි ආදරයක්. ඔව්, වෙන්න පුළුවන්. ඉතින් මට අද ලියන්න හිතුනේ මහලොකු දේවල් එපා මං වෙනුවෙන් ඉන්න. මං වෙනුවෙන් ඉන්නවා නම් මට වෙන මුකුත් ඕනේ නෑ. මට ඒ හයිය තියෙනවා ඔයා මන් ළඟින් ඉන්නවා නේද කියන එක. එතකොට මට ඕනම දෙයකට ඔයා හිතනවටත් වඩා වැටියෙන් ස්ට්‍රෝං වෙලා ලස්සනට නිදහස ඕන පාරක යන්න පුළුවන් වෙයි. ඔයාටත් එහෙම හිතනවා ඇති නේද? ඔයා කෙනෙක්ට ආදරය කරනවා, ආදරේ ලබනවා. ඔයාගේ හිතේ තියෙන්නේ එකම එක හීනයයි. මහා ලොකු දේවල් එපා මං වෙනුවෙන් ඉන්න. ලියන්නක බලන්න 0711982894 අපේ WhatsApp නම්බරකට.

0: දැන් වෙලාව රාත්‍රී 7යි විනාඩි 38යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: of Tier Levels, Psychology, Biomedical Science and Nursing Study කරන්න. Althea සමග එකතු වන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: පොළොවේ රන්නස් වෙනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
0: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා.
16: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
19: real mapatic experience එකකට නැල්වත්තපට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
22: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
0: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
25: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidhas Panseka Aduma Masika Parikekata Audio System Meka Karaganna.
28: Avance Ken Pona Deyak Adagivanna Ganna.
29: Avance Ticken Ticka Pay.
0: Freelance Obavinwenma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: Stars Milan
32: Pasta. ඩියුරන් පිටිවල ගුණේ පිරි
33: Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් star කෙනෙක් කරන්න.
34: Stars Milan Pasta.
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
35: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
0: ගුවන් ටිකට්පත් visa පහසුකම් hotel wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
36: කල්පනා බාවෙලා පායලා රැපුණා.
2: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
3: අපි ආයේ හමු නොවෙන.
2: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
4: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
5: සින්දු සියත අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
8: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
9: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රනින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රනින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5134406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
10: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ. 2. පැසිෆික් සාගරයේ.
9: ඉස්කෝලේ 8 වසරින් ඉගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
9: හෙට උදේ 5 කාලට සිය තහන්න.

රාත්‍රී 7යි විනාඩි 49යි. ඇත්තටම මිනිස්සුන්ට හීන කියන දේවල් කෙනෙක්ව ජීවත් කරවන්න, කෙනෙක්ට හුස්ම ගන්න ඒ හොඳටම ඇති එක හීනයක් හැබැයි වුණත්. එහෙම නේද? ඉතින් ආදරණීය හැම දෙයක්ම හිතේ තියෙන හැමදේම හිතනවටත් වඩා වැටියෙන් ලස්සනට දැනෙන්න නම් ඔයා ඉස්සලාම ඔයාට ආදරය කරන්න ඕනේ. අපි අලුත් පැයකට යන්නයි හදන්නේ. මට හිතෙනවා මේ සින්දුවට ස්පෙෂලි අපේ දයානිව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. කාලෙකට පස්සේ මට වගේ මැසේජ් එකක්. මේ ආදරයට ස්තුතියි. අලුත් පැයේදී අලුත් විදිහට ආදරය කරමු.

0: ஹாசப்பாதமட சீதா சீதா பாத்ரே வித் ஹாசா உதே 7:50ට அனுக்ரஹய
1: ஃபிஷ் කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
4: After levels minds explore karana ready the enroll bsc honors psychology degrees at slit adama idum karana www.slit.lk slit and hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
5: smart marupawahiniya then aduma milata rupiyal 59999 sita xiaomi then abal sutin
6: awada kagib nivasi palamu rakawarnaya acl fire guard wire then dam patin acl fire guard wire flame retardant pramithiye purogamiya
7: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
8: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
7: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
8: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
9: ක්‍රිකට් නොව කලබා.
10: Sri Lanka tour of Pakistan 2026.
11: විස්සයි විස්ස තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
12: සියත TV තුලින් සජීවීව.
11: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
13: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරියෝ මැවෙන
14: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
13: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
14: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
15: උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රියේ 10ට සියත ටීවී බලන්න
16: ටයිටල් ස්පොන්සර්
17: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු වෙන බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
18: එන්චාන්ටර් The fragrance of French romance.
19: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
7: Oatmark's high strength liquid collagen obat adama bhavita karanna.
1: පඩ එළියට බහින්න
4: සැරේ රට එළියට බහින්න ගලේ රස්සාව කර දෙන්න දීම කිව්වට වැරදි අදහසක් කරනවා නේ. කන්නේ එළියට බහින්න කියව ගන්න මේ මං කිව්ව වැඩක්.
0: මකලෝ හෙටානේ දදී මම මිසින් වුණොත් ඔයා කිව්වා වගේ
1: වෙයි. සතුටුයි. හෙටානේ දදී මිසින් වුණොත් ඉතින් පාටියක් තමයි.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
12: අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
6: පසු අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් සිටින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුණයි
8: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද එහෙනම් හරිම තැන slit business school apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond

රාත්‍රි 8යි විනාඩි 8යි. සියතාද රේඛාහන මේ සතියට අන්තිම පැය, අපේ දෙවනි පැය. තව ටිකක් ආදරෙන් කතා කරන්නමයි හිතෙන්නේ. තව ටිකක් ඔයාගේ ළඟින් ඉන්නමයි හිතෙන්නේ. ආදරේ කොච්චර කතා කළත් මට නම් කවමදාකවත් එපා වෙන්නේ නැහැ. එපා කරන්නත් බෑ. ඔයාටත් එහෙමද? මට ඇත්තටම ඕනේ ආදරේ විතරයි. මට ලොකු ලොකු දේවල් ඕනේ නැහැ. ලෝකෙටම පේන්න මාව ආදරෙන් තියාගන්නත් ඕනේ නැහැ. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. මට ඕනේ දවස අන්තිමටත් මං ඉන්නවා කියලා කියන, මගේ හිතට දැනෙන ආදරණීය කෙනෙක් මම විතරයි. සල්ලි, හිතාගන්නත් බැරි තරම් වටින තෑගි, ලොකු ලොකු වචන, ලස්සන වචන, ලෝකෙට පෙන්වන ආදරයක් කවමදාක්වත් අවශ්‍ය නැත. දැනෙන ආදරයක් පමණයි අවශ්‍ය කියලා එහෙමත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හොයන්නේ කවමදාක්වත් තනි කරන්නේ නැති ඔයාගේ නිහඬකමත් තේරුම් ගන්න, හිනා වෙලා ඉන්නකොට ඒ හිනාව පිටිපස්සෙත් තියෙන සමහරක් වෙලාවට දුකක් වෙන්න පුළුවන්. ඒ දුකත් දැනෙන හිතක් වෙන්න ඕනේ. ආදරේ කියන්නේ කෙනෙක් ඔයාගේ නරකම පැත්ත දැනගෙනත්, ඔයාගේ දුර්වලකම් දැනගෙනත්, ඒත් ඔයාට ආදරේ කරනවා කිසිම වෙනසක් කරන්නේ නැතිව. ඔයාට කරගන්න බැරි දේවල් ගොඩාක් එයාට පුළුවන් මුළු හිතින්ම කරන්න. ඔයාගේ පුංචි වෙනස්කමක් ඇත්තටම ආදරය කරන කෙනෙක්ට මහ ලොකුවට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් හිත එක්ක සෙල්ලම් කරන්න එපා. අපි ඔක්කොම මිනිස්සු. එක එක ඇටිටියුඩ්ස් තියෙන්න පුළුවන්. හැබැයි ආදරය කියන්නේ ආදරයට. කවමදාකවත් ඒක ජරා කරන්න හිතන්නවත් එපා. සමහරක් විට දෙවනි පැය පටන් ගන්නේදී මට මෙහෙම කියන්නත් හිතෙනවා. සමහරක් දවස්වලට ආට ආගෙනම කලකිරිලා ති, එපා වෙලා ඇති, මහන්සි ඇති. එහෙම නෑ. එහෙම දවස් ආවට විශ්වාස කරන්න, වසන්තය ඔයාගේ ළඟට වගේම ජීවිතේ ආදරය කියන දේ අර මං කලින් කිව්වා වගේ අහම්බෙන් ඔහට දැනෙන්න පටන් ගන්න පුළුවන්. විශ්වාසයෙන් ඉන්න. ඔයා ඔයා වෙන්න. ඔයාගේ නිදහසත් හොයාගෙන යන ගමන්, ඔයාගේ වැඩ ටිකත් කරගෙන යන ගමන්ම ඔයා වැටිලා හිත පෑරිලා ඉන්න තැනින් උඩට එන්න, ඔයාගේ ලස්සන මූණට ආදරණීය හිනාවක් ගේන්න කෙනෙක්ට පුළුවන් වෙයි. එන්න මේ දෙවනි පැය මං විශ්මයේ.

0: சம்பாதமிட்ட சீதா ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නෑ. එහෙම නීතියක් කොහෙවත් නෑ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාවේ තුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නෑ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝසියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩකුත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්ම එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕනේ මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. මෙන්න ප්‍රශ්නය. පාහියන් ලෙන පිහිටා ඇත්තේ කොහෙද? 1. කළුතර දිස්ත්‍රික්කයේ 2. ගම්පහ දිස්ත්‍රික්කයේ.
2: කළුතර දිස්ත්‍රික්කයේ. සියතිස්ස පොකට් මමී අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ කඩුවෙලින් සුනේත්‍රා වික්‍රමසිංහ.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
0: අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
6: ගැලුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 7777.
13: Theater. Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
14: මගේ යාළුවෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
13: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
15: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 28යි. දන්නවද මං චුට්ටක් වැඩිපුර කල්පනා කරා මේ අපේ කමර්ෂල් බෙල්ට් එකයි ඊට පස්සේ සින්දු දෙකක් ලස්සන සින්දු දෙකක් බැක් ටු බැක් ප්ලේ වුණා. ඇත්තටම මේ ලෝකේ ආදරේ කියලා කියන්න විදි කොච්චරනම් ඇත්ත. එක එක විදි ඇති. එතකොට මගේ හිතට ආව ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ට එච්චර විදි තිබිලත් ඇයි ආදරේ කියලා කියන්න උවමනාවක් නැත්තේ? ගොඩාක් අයකේ හිත්වලට නිදහස් උත්තර ලැබෙන්න පටන් ගනි ඔයත් චුට්ටක් කතා කරන්න පටන් ගත්තාම. ඇත්තටම අපි ආදරයේදී මහ ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න ඇනේ නේද? කෙනෙක් ඉල්ලන කෙනෙක් කියන විදිහට ඒ හින්දම තමයි මම ලියුවේ මහා ලොකු දේවල් එපා මං වෙනුවෙන් ඉන්න කියලා. එහෙම කියද්දි කඳුළු උපත කියනවා ආදරේ හිතෙන්න එපා, ආදරේ නැති හිතකට එපා ගිනි තියන්නට ආදරේ කළ හිතකට. නුවන්ත පැතුම් කියනවා වෙනස් වෙන හිතකට නොවෙනස්ව පෙම් කළ හිත් තමයි තනි වුණේ දෛවයේ සරදම. ඔන්න සඳුනි කාද ලියලා තියෙනවා හිමිහිට සිනාසෙන ඇස් මට කිව්ව රහසක්, දැනුනා සුසුම් වියනක් නුඹේ සඳ මඩලට මොහොතක්, රහසින්ම කියා දෙන හැඟුමක් කිව්වාම මට දැනුණු සුවඳක්

ලැබුණා සුසුම් වේනක් නුඹේ සඳ මඩලයට මොහොතක්. එතකොට WhatsApp message එකක් ඇවිල්ලා තියෙනවා අපේ සංකගෙන්. අද ඉල්ලුවේ නෑ කිසිත් නුඹකෙන් මා කළා ආදරේ රහසින්, මා වෙත පැමිණ රන් තරුව විලසින්, ගෙන ගියා හිත නොසිතූ ලෙසකින්. හරිම ලස්සනයි සංක. වර්ජීනියා, මන් දන්නවා අදත් ඔයා මා වහගෙන ඉන්නේ කියලා. එතකොට රුක්ෂාන්, මොරටුවෙන් සඳමාලි, මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්නවා. අති ඉසුරු මංචනාගේ කමෙන්ට් එකත් අහන්නකෝ නේද? ඉඳ හිටක කෑවද හරි අහන්න, තරහ දහන්න, පුරුදු විදියට චුට්ටක් බනින්න, කාටම අයිති වුණත් ටිකක් මට දෙන්න, සුනගත් දෙකේ සුසුමක එවන්න රහසක් මන් රකින්නම් ආදරෙන් සදහටම. ආදරණීය රහස් කී දෙනෙක්ට ඇත්ද? ඊටත් වැට ආදරේ පිරුණු කතා කී දෙනෙක්ට ඇතිද? පැයභාගයක් තියෙනවා. ඇත්තටම ආදරේදී මහා ලොකු දේවල් ඕනේ නෑනේ නේද? මේ වෙලාව යෝග කරගන්න, මේ වෙලාව එයාට දෙන්න. එතකොට දවසින් දවස අපි හිතන්නේ නැති විදිහට අපේ ජීවිත එළිය වෙන්න පටන් ගනී. මොකද අපි ආදරය ගැන කතා කරන්නේ දවසට මේ පැය දෙකේදී නේද? අනවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල් ඔක්කොම කතා කරන්න වාට වෙලාව තියෙනවා. හැබැයි ආදරය කියන වෙලාවක් හොයාගමුද? ඉතින් ඒ වෙලාව තමයි සියත ආදරයක ඔයාට හැමදාමත් හදලා තියන්නේ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙන පුර 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
0: අයියා මට මල් ගොඩාක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.
2: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370370.
4: මෙන්න ප්‍රශ්නය. Titanic නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ, 2. පැසිෆික් සාගරේ.
5: ඉස්කෝලේ අටවසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 8යි විනාඩි 48යි. දන්නවද අපේ මේ ජීවිතේ ඉතාමත් හිතාගන්නත් බැරි විදිහට වේගයකින් එක එක කාල අපි පහු කරනවා. අපිට හම්බෙන මිනිස්සු එක්ක කාලෙන් කාලෙට ජීවිතේ අපිට එකතු වෙන දේවල් එක්ක අපි ජීවිතේ පෙතා ගන්නවා. කැපති වුණත් නැතත් සමහර මතක එක්ක අපිට ජීවත් වෙන්නත් සිද්ධ වෙනවා. අපි ඒ මතක එක්ක ඇවිදගෙන යනවා. ඒත් ඒ හැමදේම අහම්බයක්ද? නිකමට හිතලා බලන්න, ඔයා තනි වෙන හැම වෙලාවකදීම ඔයා ඔයාගේ හිතත් එක්ක කතා කරනවා, කල්පනා කරනවා. දවසේ ඔයාගේ අමාරුම දෙයක්, ඔළුවේ තියෙන ඔළුවට වද දෙන දෙයක් ඔයා කල්පනා කරන්න පටන් ගන්නවා. ඒකත් අහන් ඉන්න පුළුවන් මනුස්සයෙක්. ඔයා තනි නෑ, ඔයා හැම මොහොතකම ඔයාගේම හදවතත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. හරියට නිකන් ඔයාගේ ඇඟ ඇතුලේ තව මනුස්සයෙක් ඉන්නවා වගේ නේද? Once in a lifetime වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතයට ආදරයක් ලැබෙන්නේ. සමහරක් මිනිස්සු අලුතෙන් අයව ජීවිතයට එකතු වුණාම ඒ මිනිස්සුන්ගෙන් අර පරණ අයගේ qualities බලාපොරොත්තු වෙන්න පටන් ගන්නවා. common දේවල් නම් කමක් නැහැ. ඒත් ඒ අය බලාපොරොත්තු වෙන දේම කෙනෙක් කොහොමද දන්නේ? ඒ කෙනාට පුළුවන් ඔයා වෙනුවෙන් දැනෙන්න ආදරය කරන්න විතරයි. ඔයා කියන දේ හයි, ඔයාව විශ්වාස කරයි. හැබැයි ඒ හැම දෙයක්ම ඔයාට තියෙන ආදරේ හින්දායි. එහෙම ආදරේ හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. ඉතින් ඒ වගේ ආදරයක් කවමදාක්වත් නැති කරගන්නත් එපා, මගහැර ගන්නත් එපා. මොකද ඒ වගේ ආදර සදාකාලිකයි. අදට ආදරය ගැන කතා කරලත් ඉවරයි. හැබැයි මේ ආදරය කියන දේ කවමදාක්වත් ඔයාගේ ජීවිතෙන් නැති වෙන්න නම් හොඳ නෑ, හරිද? ජගත් කියනවා, ඔය සිනහව ඔය මුහුණට ලස්සන වැඩි කරනවලු. සිනාසෙන්න සිනාසෙන්න සඳක් වගේ පේනවලු. මුව මඩලම බලන්නකෝ, මලක් වගේ පිපෙනවලු. විශ්මියුයා සුරගනක්ද කියලා නිකමට වගේත් හිතෙනවලු. ඔයා තමයි දන්නේ ප්‍රශ්නයි උත්තරයි දෙකම. ආදරේ, බොහොම ස්තුතියි. අපි ආයෙත් මේ ආදරය ගැන කතා කරන්න සඳුදා රෑ 7 වෙද්දී මං එනවා ඔයා ළඟට. මං අර හැමදාමත්ම කියනා වගේ, කෙනෙක්ට ආදරේ නම් වචනකින්වත් හිතක් රිද්දන්න එපා හිතලා. ආදරේ නම් කියන්න. මොකද ආදරේ සමහරක් විට ඔයා මුළු ජීවිතේටම ලබන්නේ එකම එක පාරක් වෙන්නත් පුළුවන්. මග හැරෙන්න දෙන්න එපා, මග හරින්නත් එපා. කතා කරන්න දෙයක් තියෙනවා නම් කතා කරන්න. හැබැයි ඔයාට වටිනාකමක් ලැබෙන්නේ නැති තැනක රැඳෙන්නත් එපා. ආදරේ කරනවා නම් දැනෙන්න ආදරේ කරන්න. ගිහින් එන්න. ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මී.

0: ஆசம் பதுமட்ட சீதா
1: கட்டியட கிரிக்கெட் அமுதக வேலா வகை நீது
2: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
1: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
2: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
3: Sri Lanka tour of Pakistan 2026.
1: විසයි තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
2: සියත TV තුලින් සජීවීව.
1: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
0: සියත පාත්‍රේ විතස. උදේ 7:50ට. අනුග්‍රහය
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
5: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 011147600
1: මකලෝ සහ ලාවට සැන්ටි සමග
5: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
8: අධ්‍යාපනයට නිවැරදිම මග ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනය ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න අමතන්න 011 4 77 888 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි
0: මෙහි වට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
9: Theatre Between Lady Miss World Sri Lanka 2026
0: Sri Lanka Rurajinya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
9: Theatre Between Lady Miss World Sri Lanka 2026
6: උදෙසා තරඟවදින රුවිත්තියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
2: ටයිටල් ස්පොන්සර්
10: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
11: Enchanta The fragrance of French romance.
12: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
13: Oat Max High Strength Liquid Collagen. Obat adam bhavita karanne.
14: Theater. Tele depaya. Aluth kalawakata tele natya pelak balanna.
15: Mama dakala hanguna ne.
16: Hanguna. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
14: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
17: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි
14: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
6: සියත TV තුලින්

0: ஆசை பதமட சீத ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
1: Miss, Honda cool?
2: Cool. What is Mama hot?
1: Sexy, sexy lady on the floor. Miss, dekala purudu ittu wage?
2: Wenna ba. Dekala purudu neme. Samaruta hala purudu athi.
3: Oh my God.
1: Adi, Miss Sudu Kochi.
4: Hot and spicy with Sudu Kochi.
5: Mool Siyatama Havasa Dekata Sudu Kochita.
1: Miss, Miss. Excuse me, Miss.
2: No, no, no. Ummanang showtime ekedu vitarai.
6: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් හා හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
2: 0372 370 370.
7: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
8: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
7: ඔයත් පොකට් මනි අහනවද?
8: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
7: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
9: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
7: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152 WhatsApp කරන්න.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි.
1: අනුග්‍රහය.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: රැනවේයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට. ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
1: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විතර.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: සුබ දවසක්.
1: අලුත් වෙලා.
6: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන ශනාගර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
13: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
14: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්තපට
15: real mapat experience එකකට නැල්වත්තපට
16: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pierce e-mobility වෙතින් 011 4700 750.
17: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා LOLC එකෙන් loan එකක් ගත්තේ.
18: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
5: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
7: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
0: David Pierce Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
8: Nidhas Panseka, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
16: Avance Ken Pona Deyak, Adake Vanna Ganna.
14: Flame retardant Prometheus Purogamia
10: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae fungus dirt walata kissema chance ekak ne
9: Guan ticket pat visa pahaska portal wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin 0772227766 BOC Travels.
3: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලී ගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරේ 2. පැසිෆික් සාගරේ.
4: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න බතර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දෙන්න.
9: ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714151 අපිට WhatsApp කරන්න.
20: Yatha Pocket Money.
9: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
20: 98.2 98.4.

0: ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
1: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
2: Sri Lanka tour of Pakistan 2026.
0: විස්සයි විස්ස තරඟ තුනක්, ටෙස්ට් තරඟ දෙකක්.
1: සියත TV තුලින් සජීවීව.
0: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
3: සියත පාත්‍රේ විදහසා. උදේ 7:50ට. අනුග්‍රහය.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
0: පොඩ එළියට බහින්න සර්.
5: ඒරා එළියට බහින්න කියලා රස්සාව කරන දේ දීප කිව්වනේ වැරදි අදහසක් කරනවානේ. කන්නේ එළියට බහින්න කියවේ කන්නේ මේ මං කිව්ව වැඩක්.
6: මකලෝ. හෙටාන ඉඳන් මම මිසින් වුණොත් ඔයා කිව්වා වගේ
0: වෙයි. සතුටුයි. හෙටාන ඉඳන් මිසින් වුණොත් ඉතින් පාටියක් තමයි.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග
8: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
9: අනුග්‍රහය.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට.
12: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
13: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
14: උසස් පෙළින් පසු අධ්‍යාපනයට නිවැරදිම මඟ ICBT කැම්පස් වෙතින් ඉංජිනේරු කළමනාකරණ තොරතුරු තාක්ෂණ මනෝවිද්‍යාව වැනි උපාධීන් රැසක් ඔබේ සිහිනේ ජය ගන්න ළඟම ICBT ශාඛාවට පිවිසෙන්න. අමතන්න 0114 777 880 ICBT කැම්පස් ඔබේ ජීවිතයේ අරමුමයි.
15: සෙනසුරාද උදේ 8ට
16: මොනවද ඔය ගේට් එක උඩින් එබීපි බලන්නේ?
17: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
16: බූරුවා?
17: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්නේ බූරුවෝ කියලා.
18: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
19: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
12: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
10: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත TV බලන්න.
1: ටයිටල් ස්පොන්සර්
5: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුයි. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
8: එන්චාන්ටර් The fragrance of French romance.
2: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
4: Oat Max high strength liquid collagen obat adama bhavita karanne.
6: Anuwatai dashama deken, anuwatai dashama hataren, the

ගීතයකට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි පද රචනය, සංගීතය, තනුව. නමුත් වර්තමානයේදී ඒ ස්වභාවය තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ගීත රූප රචනය කියන එකත් අනිවාර්යයෙන්ම ගීතයකට අවශ්‍ය දෙයක් විදිහට දැන් අද කාලේ දකින්න බලන්න පුළුවන්. ඉතින් මම ගීත රූප රචන නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් තමයි ඔයගොල්ලෝ අඳුරගන්නේ. මම දැනට මියුසික් වීඩියෝස් 250ක් 300ක් අතර ප්‍රමාණයක් රූප රචනා කරලා තියෙනවා. මගේ නම චාරුක දුෂ්‍යන්ත. මම තෝරාගන්න 10 වෙනි ගීතය මගේ ජීවිතයට ගොඩක් සමීප ගීතයක්. මොකද මට මතක ඇති කාලෙක මම පුංචිම කාලේ ගීතයක් රසවිඳපු, ගීතයකට ආදරය කරපු, ඒ ගීතේ තනුවට, ඒ ගීතේ වචනවලට, ඒ ගීතේ වචන අදටත් මම ඒ පිළිපදින ගීතයක් තමයි මම ඉස්සල්ලාම තෝරාගත්තේ. ඒ මම පුංචි කාලේ අහපු සූර්යර්ණ චිත්‍රපටයේ ගීතයක් වන ඉරෙන් හඳින් ගීතය. ඉතින් මේ ගීතේ මට ගොඩක් සමීප වෙන්නේ, මට ඇත්තටම වයස නම් මතක නෑ ඒ කාලේ, ඔය ෆිල්ම් එකේ තියෙන ලොකේෂන් වල, ඒ ගංගා දිය ඇලි, ඒ වැල් වල එල්ලිලා සෙල්ලම් කරන ඒ ඉන්සිඩන්ට් ටික ඔක්කොම මගේ ගමේ ඇත්තටම අදටත් දකින්න පුළුවන්. මම මාතලේ රත්තොට පිටකන්ද කියන දුෂ්කර ගමේ තමයි ඉපදෙන්නේ. ඉතින් ඒ ගීතේ රූප රචනයේ තියෙන, ඒ චිත්‍රපටියේ තියෙන ඒ සුන්දර ස්ථාන ඇත්තටම මම ඒ වගේ සෙල්ලම් කළා තියෙනවා, ඒ පහස විඳලා තියෙනවා. ඉතින් මට ඒ ගීතය ඒකයි එච්චර විශේෂත්වයක් වෙන්නේ. ඒ වගේම මේ ගීතේ අපිට කියන පරිසරයට ආදරය කරන්න ඕන විදිය. එතකොට පරිසරය කියන්නේ අපිටම අයිති දෙයක්, අපේම කෑල්ලක්. ඒකේ ලස්සන වචනයක් තියෙනවා, නටා ගයන බටිති මලිත්තෝ අපා දෙපා සිව්පා ඇත්තෝ, ඉරේ හඳේ ගහේ වැලේ අප වගේම උරුමය ඇත්තෝ. මේ ගීතය හම්

0: ස්ෆූර්තිදායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමඟ.
2: මම තෝරගන්න නමවෙනි ගීතය. ඇත්තටම මේ ගීතය මම අද කරන රැකියාව මියසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙක් එමත් නැත්තං සංගීත රූප රචක අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරන්න. මට හිතනවා පළවෙනියටම මාව කම්සෙප්ට් එකක් ඕඩියෝ එකක් අහලා ඒ ඕඩියෝ එකට අදාළ විෂුවල් ටිකක් මැවුණේ මට ඉස්සල්ලම මේ සිංදුව අහනකොට. මට හොඳට මතකයි මම මගේ ගම මාතලේ. ඉතින් මට මොන දේ වුණත් පොඩ්ඩක් ලොකු ලෙඩක් හැදුනත් එතකොට මොන දේ වුණත් අපි පුරුදු වෙලා ඉන්නවා නුවරට යන්න. මාතලේ ඉඳලා නුවර දිස්ත්‍රික්කයට තියෙන කිලෝමීටර් 24යි. කියන්නේ පැය භාගයක් වගේ ආසන්න කාලෙකින් නුවරට යන්න පුළුවන්. ඒ හින්දා අපි සෙංකඩගල කියන එක අපිට ගොඩක් හිට්ටුයි. ඉතින් මේ ගීතය ආපු කාලය මට හරියටම මතක නැහැ. මම පාසල් යන කාලේ මේ ගීතේ ලූෂන් බුලත් සිංහලයන් තම පද රචනය කරලා තියෙන්නේ. මේ ගීතේ අහගෙන යනකොට මට එක්තරා රූප රචනා ටිකක්, ඒ කියන්නේ රූපවල ටිකක් මැවෙන්න ගන්නවා. ඒ කියන්නේ මම ඇත්තටම කල්පනා කරනවා මේ සින්දුවට මම කවදා හරි විෂුවල් එකක් කරොත් මෙන්න මේ වගේ කන්සෙප්ට් එකකින් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමා මම හිතන්නේ මගේ ජීවිතේ මම අද රූප රචක අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඇවිල්ලා තියෙන ගමනේ පළවෙනි සම්දිෂ්ඨානය මේ ගීතය කියලා හිතනවා. මොකද මේ ගීතයේ තියෙන අර්ථය ඒ රචකයා ලූෂන් බුලත් සිංහල මහත්මයා විසින් මේක රචනා කරලා තියෙන ආකාරය. මේකේ ඇත්තරම කතන්දරේ ස්ටෝරි එක වෙන්නේ ඒ දෙන්න මං හිතන්නේ අපි කොහෙවත් ගීතය ලියවිලා නැහැ. සෙංකඩගල පාදක කරගෙන තියෙන ලියලා තියෙන හින්දා මම හිතනවා ඒක විශ්වවිද්‍යාලයේ ඒ දෙන්න ආදර සම්බන්ධයක් තියෙන්නේ නැති කියලා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඒ දෙන්න වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රේමවන්තිය මෝටර් රථයක නැගලා යනකොට ප්‍රේමවන්තයාගේ ඇඟට ඒ මෝටර් රථයෙන් වතුර පාරක් විසිවෙනවා. පාරේ තියෙන මඩ වතුර පාරක් විසිවෙනවා ඒ ප්‍රේමවන්තයාගේ ඇඟට. ඉතින් ප්‍රේමවන්තයා දිහා ඒ ප්‍රේමවන්ති බලනවා. ඒ ඉන්සිඩන්ට් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සනට පද රචනා කරලා තියෙනවා. මම ගොඩක් ආසයි ඒ ගීතයට. ඒකේ තියෙනවා හරි මේ ලස්සන වචන ටිකක්. මම ඒක කියන්නම්. රිය ඇතුලේ උණුසුම ඔබට දිදී නහවයි මාරියසක මඩ වතුරේ නෑසිතරි දුනේ අදත් එදා සිහිවි අපේ සබදකම් නෑරියසක දන්නේ. දෙන්න ආදරේ කරලා තියෙනවා. වෛරයක් නෑ. කියන්නේ වෙන් වෙලා තියෙනවා. නමුත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදරේ වෙනුවෙන් මඩ වතුර නාපු ප්‍රේමවන්තයා කවදාවත් ඒ ප්‍රේමවන්තියට වෛර කරලා නැහැ. එතකොට මට ඒ ඉන්සිඩන්ට් ටික ඉස්සල්ලාම රූප රාමුවක් විදිහට මැවෙනවා. කාර් එකක් එනවා. ඒ ගර්ල් ෂට එක පාත් කරලා ඉවරලා කොල්ලා දිහා බලනවා. එතකොට කොල්ලා වතුර නෑවිලා මඩ නෑවිලා ඉන්නවා. එතකොට ඒ දෙන්නගේ ෆ්ලෑෂ් බෑක් එක හරි ලස්සනට මේකේ සින්දුවේම කියලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා මේ ගීතය මම නමවෙනි ගීතය විදිහට තෝරගන්නවා.

0: வாசம் பாதுமட்ட சீதா.
1: ඇසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමක.
2: මගේ අටවෙනි ගීතය විදියට මම තෝරාගන්නේ මාලගිරවියේ මාලගිරවියේ මට නුඹත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි. ඉතින් මේ ගීතය මම තෝරාගන්න හේතුව මමත් ගමක කොල්ලෙක්. මම හිතන්නේ අපේ ගමට තාමත් තියෙන එක බස් එකයි. දුෂ්කර ගමක් නමුත් සුන්දර ගමක්. දැන් ඔය අපි ට්‍රිප් ගිහිල්ලා ඉගැන ඒ සුන්දරත්වය බලන වගේ ලොකේෂන් එකක තමා මගේ ගමේ මගේ ගෙදර මගේ කාමරේ පිහිටලා තියෙනෙත් ඒ වගේ අංශක 180ක වියව් එකක් තියෙන ප්ලේස් එකක. ඉතින් මේ ගීතය මට එච්චරට ස්පෙෂල් වෙන්නේ මේකේ හරි ලස්සනට කියනවා මේක ගමේ දුප්පත් කොල්ලෙක් ගමේ දුප්පත් තරුණයෙකුගේ අහිංසක ඉල්ලීමක් සහ අහිංසක ආදරණීය හැඟීමක් තියෙන්නේ. මේක එයා ආදරය කරනවා නගරයේ ඉන්න ලස්සනම ලස්සන තරුණියෙක්ට. ඉතින් එයා සමාන කරන්නේ මේකේ රත්නශ්‍රී සර් තමයි මේක ලියලා තියෙන්නේ සමාන කරන්නේ මාලගිරවියෙක්ට. ඉතින් ඒ ගමේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන සමාජ පසුබිම නගරෙන් ගමට මනමාලියෙක් ගෙනපුවාම ඒගොල්ලොන්ගේ හැසිරීම ඒ මාලගිරවියට විස්තර කරලා දෙන ගීතයක් තමයි මේක. ඉතින් ඒකේ තියෙනවා දුර නෑයෝ පවාගේ දොරකඩ එකතු වෙලා හිඳීවි. නුඹේ මාලේ හැබෑ රත්තරන් දතගාලා බලාවි. ළඟම ඥාතින් නෙවෙයි පොඩ්ඩක් දුරින් ඉන්න අයත් එනවා. ඉතින් ආ මනමාලියෙක් ගේනවා නේද? අර පුතා මනමාලියෙක් ගේනවා කැන්දන් එනවා. එතකොට අර ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට එච්චර වත්කමක් නෑ. ඒගොල්ලෝ වෙඩින් එකකට විශේෂ උත්සවයකට අඳින්නේ කාගේ හරි දේවල් ඉල්ලගෙන දාන්නේ. ඇත්ත මාල නෙවෙයි ඒව. ඇත්ත රත්තරන් මාල නෙවෙයි. බොරු රත්තරන් මාල, ඉමිටේෂන් මාල. ඉතින් මේ ගීතයත් මට ඇත්තටම ඒකේ හරි සුන්දර පදපේලියක් තියෙන ගීතයක්. මම ආසයි ඒකේ සංගීතයටත් අනුවටත් හරි ආසයි. ඒ වගේම මම මේ ගීතයේ තියෙන තේරුමට, ඒ කියන්නේ දුප්පත් ආදරයකින් දුප්පත් ගමක ඉපදින තරුණයෙක්ට තියෙන ආදරය, නගරයේ තරුණියෙක්ව කසාද බැඳලා ගමට එනකොට ඇතිවෙන ප්‍රශ්න, අපේ ගමේ අම්මලා මෙහෙමයි, අපේ අම්මලා මෙහෙමයි හැසිරෙන්නේ කියන එක කියන්න තියෙන මාර ලස්සන ගීතයක් නිර්මාණයක් කියලා කියන අපි අටවෙනි ගීතයේ විදියට මේ ගීතයත් රසවිඳලා බලමු.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමග.
2: මම හත්වෙනි ගීතය විදිහට ඉතා විශේෂ ගීතයක් තෝරගන්නවා. මේ ගීතය අදටත් මට ඇහෙනකොට යම්කිසි ඒ මට වෙච්ච එක්තරා සිදුවීමක් මතක් වෙනවා. මම රැකියාව කරන්න කොළඹට එන්න 2012 කොළඹට ඇවිල්ලා මට මතකයි නුගේගොඩ ගන්සබා හන්දියේ ඉන්නව මම අය ගෙදර යන්න මාතලේ යන්න. ඉන්නකොට එකපාරටම එතෙන් දෙනවා අන්ධ මිනිස්සෙක්. එතන පොඩි ලොතරැයි කූඩුවක් තියෙනවා. අන්ධ මිනිස්සෙක් ඇවිල්ලා මගෙන් අහනවා මට නවත්තලා දෙන්න පුළුවන්ද? මට මතක නෑ ඒ බස් එකේ නම්බර් එක කියලා. මෙන්න මේ බස් එක නවත්තලා දෙන්න පුළුවන්ද කියලා මගෙන් අහනවා. මං කියනවා පුළුවන් ඉන්න කියලා. එතකොට එයාට S2ම පේන්නේ නෑ. එයාගේ ස්වරූපය දැක්කත් අර එයාගේ S ඇරිලත් නැති මේකක් තියෙන. එයාට කන වැලක් තිබුණා. කොහොම හරි චුට්ට වෙලාවක් ඉන්නකොට මේ ගීතය අර ලොතරැයි කූඩුවේ අර මයික්‍රෝෆෝනෙන් මේ ඇහෙන්න ගන්නවා. ඉතින් ඒ ගීතය තමයි රත්තරන් පෙම්පුරාණීල සිතුවම් මකා කියන ගීතය. එක පාටම අර අන්ධ මනුස්සයා දෙයා දන්නවා මං එයා ළඟ ඉන්නවා කියලා. එයා මට කියන ඔන්න අපේ ගීතය යනවා කියලා. ඔන්න අපේ සින්දු යනවා කියලා කියන. හිනා වෙලා හරි ලස්සන හිනාවකින් එයා ඒ කතාව මට කියනවා.
3: අංක

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ ගැසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමඟ.
2: මම තෝරගන්න හයවෙනි ගීතය. මේක ඇත්තටම චාමර වීරසිංහ ගායකයාගේ ගීතයක්. ඉතින් චාමරයියගේ ගොඩක් ගීත මම අහලා තියෙනවා ඒ කාලේ. ඉතින් මේ ගීතය මට මම පොඩි කාලේ තමයි මේ කතත්තරම ඔය ඇහෙන්නේ. මේකේ ලොවෙන් නඩක් සුවනින්දේ ඔබ පමණක් ලතැවිල්ලේ. ඉතින් මේ ගීතේ තියෙන ඒ පටන් ගැන්මට පටන් ගැනීමේ වචනයට මම අරසයි. ලෝකේ නඩයිනි නිදාගන්නේ එක පැත්තක් ඉරෙලිය වැටෙනකොට අනිත් පැත්ත කරුවල වෙනවා. ඉතින් ඒක එක මාර මං හිතන එක මට මාර විදියට වැජිච්ච වචනයක් කියලා. ඉතින් මේ ගීතය ඇත්තටම මගේ බිරිඳත් එක්කත් මම යම් කිසි වෙලාවට අමනාපකම් ඇති වෙනවා. ඉතින් ඒක ස්වභාවයයි, හැමෝටම එහෙමයි. මේ ගීතයේ තියෙන්නේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලා ගෙදර ඇවිල්ලා. මේ ගීතේ කොහෙවත් එහෙම ලියවිලා නැහැ. හැබැයි නමුත් මගේ කතාව මම කියන්නේ අර ගෙදර ඉන්න වයිෆ්ටත් ගහලා අර ඒ වගේ අසෝබන විදියට හැසිරිලා පහුවදා ඒ සිදුවීම ගැන මාර වොරි වෙන පුද්ගලයෙක්ගේ කතාවක්. මේක හරි ලස්සනට චාමර වීරසිංහ අය කියලා තියෙනවා. ඉතින් ඒකේ අපි ගත්තොත් එහෙම ඒ ගීතේ තියෙන ලස්සන තැනක් සියුමැලි ඔය ඇඟිලි තුඩින් එපා මහිස පිරිමදින්න. ඒ කියන්නේ මම ඒකට සුදුසු නෑ, මම ඒකට සුදුසු නෑ. ඒ කියන්නේ ඔයා යශෝදරා, හැබැයි මම සිදුහත් නෙවෙයි. ඒ ගීතය මට හිතනවා අපි යම්කිසි වැරදක් කරලා කාට හරි අපි හිතාමතාම වැරදක් කරලා අපි පස්සේකට පසුතැවෙනවා නම් මේ ගීතය ඇත්තටම ඒ වගේ මානසිකත්වයකට ලියවුණු, හැඩගැන්වුණු මාර ලස්සන සුන්දර ගීතයක්. ඉතින් මම හිතනවා මේක ගොඩාක් කට්ටිය අහලා නැතුව ඇති මේ ගීතය. හැබැයි මේක ගොඩාක් ජනප්‍රිය ගීතයක්. ඉතින් මගේ සින්දු 10ට මේ ගීතයත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනි කියලා මට හිතුණා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමඟ.
2: මම තෝරගන්න පස්වෙනි ගීතය මගේ ජීවිතයේ එක්තරා සංදිෂ්ඨානයක් වෙච්ච ගීතයක්. ඒ තමයි මම මුලින්ම නළුවෙක් විදිහට රඟපාපු ගීතය. මේක ආත්මලියනගේ මහත්මයාගේ මේ හිත තනියෙන් ගීතය. ඉතින් මේ ගීතය නිසා තමයි මගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්නේ. ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්න ගියේ මට පැය 24යි. මේ ගීතය රූප රචනය ෂූට් කරලා මේක රිලීස් වුණා. මේක එතකොට දැන් වගේ නෙමෙයි, සෝෂල් මීඩියා මාධ්‍යයට වඩා ඒ කාලේ ටීවී මාධ්‍ය, රේඩියෝ මාධ්‍ය ගොඩාක් ප්‍රබලයි. ඉතින් ඒ කාලේ ටීවී එකේ සින්දුවක් යනවා කියලා කියන්නේ ඇත්තටම ලොකුම ලොකු දෙයක්. ඒ වගේම ආත්මලියනගේ වගේ ලංකාවේ ප්‍රවීණ ගායකයෙකුගේ ගීතයක මට රූප රචනයකට සහභාගී වෙන්න ලැබෙනවා කියන එකම මට ලොකු දෙයක් වුණා. ඉතින් මම පැය 24ක් ඇතුළත මගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්න ගන්නවා. මට එක එක්කෙනා කතා කරනවා, මගෙත් එක්ක පින්තූර ගන්න අහනවා. ඉතින් මට මාර විදිහට දැනුණු ආදරය කරන ගීතයක්. මේකේ වීඩියෝ එක නිර්මාණය කරේ සත්සර කසුන්පතිරණ අයියා. ඉතින් මේ ගීතය මට මගෙත් තරුණාවදී, මගෙත් අවුරුදු 18ක 19 වගේ කාලේදී තමයි මට මේ ගීතය හම්බෙන්නේ. මේ ගීතය මුලින්ම මට අහනකොට එතකොට කවුරුත් මේ ගීතය අහලා තිබ්බේ නැහැ. තිල්නයි තමයි මට ඉස්සල්ලා මේක අහන්න දුන්නේ. ඉතින් මේ ගීතය අහනකොට මට ඇත්තටම මගේ ජීවිතයේ එක්තරා ආදර කතාවක් මතක් වුණා. මේ හිත තනියෙන් නුඹේනකම් හිටිය තරම් කියන ගීතය. ඉතින් ඒ පද පෙළයි, ඒ තනුව, ඒ සංගීතය, ඒ හැමදේම රූප රචනය. මම හිතනවා මමත් යම් කිසි දෙයක් කරා කියලා. ඒ වගේම මගේ සහය, ඒක මගේ අනිත් පැත්තේ සපෝටිව් ඇක්ට්‍රස් විදිහට හිටියේ විනෝදානි. ඉතින් මම හිතනවා අද චාරුක දුෂ්‍යන්ත කියන මම නිර්මාණය වෙන්න මේ ගීතේ රූප රචනය ගොඩාක් ලොකුට බලපෑවා කියලා. අද මම මේ ඉන්න තැන ඉන්නේ මේ ගීතය හින්දා කියලා මට බය නැතුව කියන්න පුළුවන්.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමඟ.
2: මන් තෝරාගන්න හතරවෙනි ගීතය. මේක ඉතා විශේෂී ගීතයක්. මොකද මේ ගීතය අද කාලෙට ගොඩක්ම වලංගු ගීතයක් කියලා මම හිතනවා. මොකද අපිට මට මේ ගීතය දැනුණු විදිහ කියන්නම්, මේ ගීතය ඇත්තරම දමිත්ත සංක කියන ගායන ශිල්පියාගේ තමයි මේ ගීතය. ඉතින් මේ ගීතය යුද්ධයක් ගැන කියවෙන ගීතයක්. දැවි තැවුණු සිත් නිවි පහන්වන දිනක් උදා වූවා. ඒ කියන්නේ යුද්ධයෙන් පස්සේ තියෙන අවස්ථාවක් ගැන තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් දමිත්ත සංක ගායකයාගේ හඬ, එතකොට ඒ ඔහුගේ ගායන පෞරුෂය, මම හිතනවා මේ ගීතය මාර අලංකාර කරලා තියෙනවා. ඔහුගේ ඉල්ලීමක් විදිහට මේක කරලා තියෙන්නේ. ඒකේ කියනවා, ඒ කියන්නේ ලෝකේම සාමය උදා වෙන්න, යුදගෙන දැල් නිවෙන්න කියලා. මම මේකේ ආසම ස්ථානය තමයි මේකේ අර ලස්සන නිකන් අර ඕ කියලා ලස්සන පාට් එකක් එනවා. එතකොට ගන්ටාර සද්දයක් ඇහෙනවා. ඒ ගන්ටාර සද්ද තමයි මම මේ ගීතේ ආසම කෑල්ල. මොකද හේතුව කියලා කියන්නේ, මේ ගීතේ ඇත්තටම අර හිත නිවන මොකක් හරි ලොකු ප්‍රශ්නයක අපි මාර කේන්තියකින් මාර ප්‍රශ්නයකින් හිටියොත් එහෙම, මං හිතනවා මේ ගීතය මං අහපු ගමන් මට මගේ හැමදේම නැති වෙලා යන ගීතයක් කියලා. ඉතින් ඇත්තටම මේක මේ යුද්ධයක් ගැන කියන ගීතයක්. නමුත් ඒකේ ඔහුගේ දමිත් අයියාගේ තියෙන හඬ ගැඹුරු බව එක්ක මේ ගීතය ඇත්තටම හිත නිවන භාවනාවක් වගේ කියන එක තමයි මට දැනුනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ගීතය අහන ගමන් මුළු ලෝකයම යුද ගිනි දැල් වලින් නිවේවා කියලා. හැමෝටම සාමය උදා වේවා. හැමෝටම තමන්ගේ ජීවිතේ නිදහස්සේ ජීවත් වෙන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ ගීතය අහලා මේ ගීතේ තියෙන අර්ථය වගේම දැවි තැවුණු සිත් නිවි පහන් වෙන දිනක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

0: ඇසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමක.
1: මම තෝරගන්න තුන්වෙනි ගීතය. අපි හැමෝටම අපේ ජීවිතේ ප්‍රථම වසන්තය, පළවෙනි ආදරය මාර වැදගත් අමතක නොවෙන සිදුවීමක්. හැමෝටම අපි කීයෙන් කී දෙනාටද පළවෙනි ආදරේ විවාහ කරගන්න හම්බෙන්නේ, ඒ වගේම පළවෙනි ආදරය තමන්ගෙම කරගන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාටද? ඉතින් මටත් තිබිලා තියෙනවා ප්‍රථම වසන්තයක්. ඉතින් ඒ ප්‍රථම වසන්තය දැනුණු විදිහ ඇත්තටම අමාර සුන්දරයි. කවදාවත් ගෑනුළම මේ ගැන කිසිම ආකර්ෂණයක් ඇවිල්ලා නැති කාලෙක, එතකොට එකපාරටම ගෑනුළම එක් මගේ ඇහැට දකින්නවා. ඉතින් ඒ ගෑනුළමයා මගේ දිහා බලනවා. ඉතින් එතකොට මට ඇත්තටම අමුතු හැඟීමක්, අමුතු කිතියක් වගේ එකද කියන්නේ. ඉතින් ඒක හරි සුන්දර අවස්ථාවක්, හරි සුන්දර අත්දැකීමක්. ඉතින් මේ ගීතයේත් සඳහන් වෙනවා ඒ වගේම, ඒ මම කියපු වගේම ඉන්සිඩන්ට් එකක්. ඉතින් මේකේ තියෙනවා තරු නැගෙන තුරා නිදි බරාඹරේ, සඳු නැගෙන තුරා සිටියදී අඳුරේ, ඔබ සුපුන් සඳක්සේ පායා පහන් රැයක් වී ආවේ කියලා. ඒ කියන්නේ ඇත්තටම පළවෙනි ආදරය හිතර දැනුණු අවස්ථාවේ, හිතර දැනුණු මොහොතේ අපිට නිින්ද යන්නේ. ඒ ආදරවන්තිය හෝ ආදරවන්තයාව දැනෙනවා, මතක් වෙනවා, අපි හීන මවනවා, එයත් එක්ක මෙහෙම ඉන්නවා, එයත් එක්ක මේ ගමන යනවා, එයත් එක්ක මේ විදිහට ජීවත් වෙනවා, අපි මෙහෙම ආදරය කරනවා, අපි මෙහෙම යනවා, මං එයාගේ අතින් අල්ලනවා. අන්න ඒ වගේ යම් යම් ඒ රාත්‍රි කාලයේදී තමයි ප්‍රේමවන්තයන්ගේ ප්‍රේම සිතුවිලි පහළ වෙන්නේ. ඉතින් මේ ගීතේ මෙලඩි එක, ඒ වගේම ලිරික්ස්, මියුසික් හැමදේම ඒ තියෙන ෆීල් එකේම තියෙනවා කියන එක මට මාර විදිහට දැනෙනවා. ඉතින් මං හිතනවා මගේ ජීවිතේ ප්‍රථම වසන්තය වගේම ඔබේ ජීවිතේ ප්‍රථම වසන්ත තියෙන්න ඇති ඕන තරම්. ඉතින් මං

0: பாசம் பதுமட்ட சீதா. ரெண்டாயை கீதாயை
1: அத சுந்தரம் உனக்கசீம ஜனப்பிரிய நிர்மாண அத்தியக்ஷக சாருக துஷாந்த சமக
2: මගේ දෙවැනි ගීතය විදිහට මම තෝරාගන්නේ නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව. ඉතින් ඇත්තටම මම මේ ගීතය මුලින්ම හිතාගෙන හිටියේ වන්දනාව කාරණාව කියලා. පස්සේ තමයි මේ වචනේ හරියටම තේරුම් ගත්තේ මන්දනාව කාරණාව. ඒ කියන්නේ ඇයි ඔයා ආවේ නැත්තේ මේ ගමන අපිත් එක්ක කියන අර්ථය තමයි මේ ගීතේ තියෙන්නේ. ඉතින් කතරගම කියන්නේ මම සාමාන්‍යයෙන් ඇත්තටම වැඳ පුදා ගන්න යන ප්‍රදේශයක්. ඉතින් මේ කතරගමේ තියෙන කිරිවෙහෙර. එතකොට ඒ හැම සංදිස්ථානයක්ම හැම ස්ථානයක්ම මේ ගීතේ කියවෙනවා. ඒ වගේම අපූරු ආදර කතාවක් මේකේ කියවෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රේමවන්තයා ඒ ගමන ඇවිල්ලා නැහැ. නමුත් ප්‍රේමවන්තිය බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා මේ ගමනට ඔහු සම්බන්ධ වෙයි. ඔහු එයි කියලා. නමුත් ඔහු ඇවිල්ලා නැහැ. මොකක් හරි හේතුවක් මත ඔහුට එන්න වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒ ප්‍රේමවන්තියගේ කියවීම තමයි මේ ගීතෙන් තියෙන්නේ. ඉතින් මේ ගීතය අහන හැම වෙලාවකම කතරගම මතක් වෙනවා. මම පුරුද්දක් විදිහට කතරගම යනකොට අනිවාර්යම මේ ගීතය අහනවා. ඉතින් මම හිතනවා මේ ගීතේ කතරගම ගියපු කෙනෙක්ට මේ ගීතය අහනකොට කතරගම ඒ කියන සිද්ධස්ථාන ඉන්සිඩන්ට් ටික මතක් වෙනවා ඇති කියලා. මං ආස කෑල්ලක් තියෙනවා මේකේ. ලොරි බාගේ මග හිටියා එනකොට රෑචාමේ නිදි මැරුවා තැන් තැන්වල තිස්ස මහරාමේ. ඉතින් මගේ දෙවැනි ගීතය වෙන්නේ මන්දනාව කාරණාව.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය නිර්මාණ අධ්‍යක්ෂක චාරුක දුෂ්‍යන්ත සමඟ.
2: මේ මගේ පළවෙනි සහ අවසන් ගීතය. මේ ගීතයත් මට ඇහෙනකොට යම්කිසි වේදනාත්මක කතාවක් මතක් වෙනවා. මම ඕලෙවල් කරන කාලේ වත්තගෙම ප්‍රදේශයේ හිටියා අම්මත් එක්ක. ඉතින් එතකොට මම ඉස්කෝලේ ගියේ කෝච්චියේ. එතකොට එක දවසක් ඇත්තටම කෝච්චිය මාතලේ නගරයට කිට්ටුව ස්ථානයකදී කෝච්චි නතර වෙනවා. ඉතින් අපි හිතනවා එක්කෝ මොනවා හරි සංඥාවල ප්‍රශ්නයක් හෝ මොනවා හරි හේතුවක් ඇති මේක නතර වෙන්න. එහෙම කියලා අපි ඇත්තට මේ පෙට්ටිය ඇතුළේ ඉන්න කට්ටියට එහෙම කිසි ගාණක් නැහැ. තුට්ටක් කළ බලාගෙන ඉන්නකොට එක්කෙනෙක් කියනවා මේ දෙන්නෙක් කෝච්චියට බෙල්ල දීලා කියලා. ඉතින් මගේ යාළුවන්ට අපිට හැමෝටම ආසාවක් ඇතිනවා මේ ඉන්සිඩන්ට් එක බලන්න. නමුත් අපි පාසල් ළමුන්, අපි යුනිෆෝම් එකෙන් ඉන්නේ. ඉතින් එකපාරටම අපි දෙන්න කිට්ටු වෙනකොට ඒගොල්ලෝ අපිට එතන හිටපු යම් කිසි නැන්දලා මාමලාගේ අපිට කිව්වා ඕගොල්ලෝ යන්න එපා, යම් බලන්න යන්න එපා කියලා අපිට යන්න දුන්නේ. ඊට පස්සේ කොහොම හරි ඒ කෝච්චියෙම මං හිතන්නේ ඒගොල්ලෝ ඒ දෙන්න කපල් එක දාගෙන රංගේ. මම දැක්කා ඒගොල්ලොන්ගේ එතන බෙල්ල තියලා තියෙන තැන. ඉතින් ඒ කම්පනියකින් තමයි මං ගෙදර එන්නේ. නමුත් මගේ යාළුවෙක් මට මතකයි මට කියනවා මේ සිද්ධිය තමයි මචං මේ ලියලා තියෙන්නේ මේ සින්දුවේ කියලා. ඉතින් මම හිතනවා මේ ගීතේ අපිට ලොකු අරුතක් දෙනවා, අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. කාටද රිදුනේ, කවුරුද හැඬුවේ, දුම්රිය මොහොතක් නතර වුනේ. ඇත්තටම මටත් කියන්න තියෙන්නේ කවුරුත් හැඬුවේ නැහැ, කවුරුත් පසුතැවුන්නේ නැහැ. ඇත්තටම උනේ දුම්රිය පොඩ්ඩක් නතර කරපු එක විතරයි.

0: பாச பாதமிட்ட
1: Welcome to Bangkok, Thailand. Hi, මම ශේනිය, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා, ඩොකියුමන්ට්ස්, ප්‍රශ්න මුකුත් නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා. ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0877 හත්සිය අනුතිකයි 0877 විඳු අය හතයි එකයි එකයි
2: 見かねがったミス。ミスだからプロデュートあげ。ウェンナベ。だからプロデュートね。サマルタハラプロデュートやって。オーマイゴッ。オディミスドコッチ。ホットアンドスパイシーウィズスドコッチ。モミスヤタマハブスデカタスドコッチタ。ミスミス、エクスキューズミーミス。ノノノ。ウマナンショータイムけどいたらい。
0: ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.4 හම්බන්තොටට සියතෝ.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: වෙලාව රාත්‍රී 11යි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
2: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කම නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
3: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්කාරේ.
3: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
4: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රනින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රනින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011157 4406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
5: මෙන්න ප්‍රශ්නය. ටයිටැනික් නෞකාව ගිලීගියේ කුමන සාගරයේද? 1. උතුරු අට්ලාන්ටික් සාගරයේ. 2. පැසිෆික් සාගරයේ.
4: ඔලේ අටවසරින් ගෙන ගන්න බත්තර මුල්ලේ සස්මිත යෙනුල් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනී.
4: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: பாசம் பதுமட்ட சீதா
1: கட்டிட கிரிக்கெட் அமுதக வேலா வகை நீது
2: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
1: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
2: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
3: Sri Lanka tour of Pakistan 2026.
1: විසයි විස තරඟ තුනක්, ටෙස් තරඟ දෙකක්.
2: සියත TV තුලින් සජීවීව.
1: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
0: සියත පාත්‍රේ විතසා. උදේ 7:30ට අනුග්‍රහය.
4: ෆිෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
5: සෙනසුරාදා උදේ 8ට.
6: මොනවද ඔය ගේට් එක උඩින් එබීබී බලන්නේ?
7: බූරුවා ඉන්නවද කියලා බැලුවේ.
6: බූරුවා?
7: ඔව් අංකල්. මට ඇහුණා ආන්ටි කෑ ගහලා බයිනවා මේ රෙදි ටික හොදන්න කිව්වහම මිදුලට වෙලා මොකද කරන්න බූරුවෝ කියලා.
6: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
9: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
0: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
10: නෑ මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

0: 92.2 98.4
1: සියත දිවයින පුරා

98.1 98.4 දිවයිනපුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන්නවාගේ කමුකොකේ ප්‍රේක් නැවාගේ පතිමුරේ සුන්ස් ප්‍රයින මචං අද විතරයි සිකුරාදා
0: සියතා දෙව

0: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවගේ කමු කොකේ
2: ඕ ප්‍රේක්
1: නෑවගේ
2: පති මුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කොමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ප්‍රයිනේ මචන්.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නාලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්වඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්වඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: Money. Good morning. හුදේ 5 විනාඩි 27යි දැන් වෙලා.
1: Good morning, Nishan.
0: දින හොන්න සිකුරාදාද. දවස් පහක් අපි පොඩ්ඩොත් එක්ක අභියෝග වලට අභියෝග කරලා pocket money දිනන හැටි බැලුවා.
1: අද සිකුරාද දවසේ ඉතින් පොකට් මනි අරන් ඇවිල්ලා තියෙන්නේ. වෙනසක් නැහැ. මෙසේජස් අපිට ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අදත් ලෑස්ති පොඩ්ඩ 4 දිනකට වගේම අම්මා කෙනෙකුට අවස්ථාව දෙන්න පොකට් මනි දිනන්න.
0: ඉතින් උදේ 7 වෙනකන් ටිකටම අපි වහගෙන ඉන්න. ඔයාටත් පුළුවන් රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්න හරියට මේ ප්‍රශ්නවලට උත්තර දුන්නොත්.
1: නම්බර් එකක් මතක් කරගන්න 0714 151 151 අපේ WhatsApp නම්බර් එක.
0: මං නිෂාන්.
1: මම ආශි.